0: Money.
1: ගොඩක් වෙලාවට මාංශය අපි අභියෝග බාරගන්න ටිකක් බය වෙනවා. හැබැයි අභියෝග බාරගත්තේ නැත්නම් ජීවිතේ ඉස්සරහට යන්න ටිකක් අපහසු වෙනවා. අභියෝග බාරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපි ළඟ තියෙන සමහර දේවල් ගැන හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. උදේ 5 විනාඩි 38යි. අපි යනවා ගාල්ල පැත්තට. Good morning.
2: Good morning.
1: අපිට කියන්නක පුතාගේ නම? හරි. සිතුමගේ කොහෙද ඉස්කෝලේ? හරි. දැන් ගෙදර කවුද ඉන්නේ සිතුමි මේ වෙලාවේ අපි වහගෙන?
2: අම්මයි තාත්තයි.
1: හරි. ප්‍රශ්න හතරක් තියෙනවා නේද මාෂි?
3: ඔව්. ඉතින් පොකට් මනි අභියෝගය ඔන්න අරගෙන ඇවිල්ලා තියෙන සිතුමිට. සිතුමි, අභියෝගේ බාර ගන්න ලෑස්ති නේද?
2: ලෑස්ති.
3: ප්‍රශ්න හතරයි තියෙන්නේ. තප්පර 5ක් ඇතුළත එක ප්‍රශ්නයකට උත්තරේ ඔයා තෝරන්න ඕනේ. අපි ඔයාට උත්තර දෙකකුත් දෙනවා. හොඳට කල්පනා කරලා උත්තරේ තෝරන්න. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසය පාඩමින් තමයි සිතුමි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. පනාකඩුව තබසන්නස මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වූ අප්පුහාමි නම් ගොවියේ කටෙක් 1948 දී හමු වී ඇත. තම රජපෞලට ආරක්ෂාව දුන් බුද්ධරාජ නම් දණ්ඩනායකයාට රජු විසින් කරන ලද කෘතවේදී දීමනාවක් වේ. අපේ ප්‍රශ්නය, පනාකඩුව තබසන්නස ලියවන ලද රජතුමා කවුද? 1. දෙවන විජයබාහු රජු. 2. පළමුණු විජයබාහු රජු.
3: රුපියල් 250ක් පොකට් මනි ඔන්න දිනා ගන්නා පළවෙනි ප්‍රශ්නයෙන්ම අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: මොනසැකරයිඩ් සරලතම කාබෝහයිඩ්‍රේට් සංයෝගයකි. මෙවා සරල සීනි ලෙසද හැඳින්වේ. මෙන ප්‍රශ්නය, මෙම කාබෝහයිඩ්‍රේට් සංයෝග අතරින් මොනසැකරයිඩ් වන්නේ? 1. ග්ලැක්ටෝස්. 2. මෝල්ටෝස්.
3: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙනවා. මේ වෙද්දි රුපියල් 500ක් පොකට් මනි අතේ තියෙනවා. තා ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන්. මහනගර සභාවේ අනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර පාලනය කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රාදේශීය පළාත් පාලන ආයතනයකි. ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, යටිතල පහසුකම්, පොදු පහසුකම් කළමනාකරණය කිරීම මෙහි කාර්යභාරයයි. මෙන්න ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මහනගර සභාවක ප්‍රධානියා කවුද? 1. නගරාධිපති. 2. එක සභාපති. 2. නගරාධිපති.
3: ප්‍රශ්න තුනකට උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙදි පොකට් මනි අතේ තියෙනවා. දැන් පුළුවන් මේ පොකට් මනි ගාන පස් ගුණයක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්නයට යන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: සහරා කාන්තාරය ලොව විශාලතම උණුසුම් කාන්තාරයයි. උතුරු අප්‍රිකාව පුරා වර්ග කිලෝමීටර මිලියන 9.2ක භූමිභාගයක් ආවරණය කරමින් රටවල් 12කට වැඩි ගණනක් හරහා සහරා කාන්තාරය විහිදී ඇත. මෙන්න ප්‍රශ්නය, සහරා කාන්තාරය පිහිටා ඇති මහද්වීපය මොකක්ද? 1. ආසියා මහද්වීපය. 2. අප්‍රිකා මහද්වීපය.
3: ප්‍රශ්න හතරයි, රුපියල් 5000යි. ඔන්න ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා සිතුමි සසක් ගා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
1: දන්නවද මාෂ්, අපි පොඩ්ඩ හරි දක්ෂයි. ඉතින් සිතුමි පුතේ, ඔයාලට මොකද හිතෙන්නේ මේ වෙලාවේ?
2: ගොඩක් සතුටුයි.
1: දැන් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් කියන්න ඕනේ පොකට් මනි ගැන, හරිද?
2: හා.
3: ජය වේවා. දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
1: අපිට ජීවිතේ හම්බ වෙන සමහර දේවල් වෙනස් කරන්න හොඳ නැහැ. දන්නවද? දැන් අපි නිකන් හිතුව පුංචි උදාහරණයක් අරන් ඔයාට තියෙනවා ආය කටුවක්. දැන් මේ ආය කටුවේ ෂේප් එක තියෙනවනේ හැඩය. මේ ආය කටුවේ හැඩය දැන් අපේ අම්මලාගේ තාත්තලාගේ කාලෙත් ඒ වගේම තමයි. අපේ ආච්චිලාගේ සීයලාගේ කාලෙත් ඒ වගේම තමයි. දැන් ඊට කලිනුත් එහෙමම තමයි අපි දන්න විදිහට. ඔය 1870 ගණන් වලනේ මේ ඔය ආය කට නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කාලේ නිර්මාණය වෙච්ච හැඩයටම මේක තාම තියෙන්නේ. ඇයි? මොකද මේ ආය කටුව භාවිතා කරන කාර්යයට ඒක හොඳටම ප්‍රමාණවත්. ආය කටුවේ හැඩය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ආය කටුවෙන් කරන්න ඕනේ වැඩේ කෙරෙනවා. ඉතින් දෙයක් වෙනස් කරන්න කලින් බලන්න ඕනේ ඒකෙන් ඒ වැඩේ කෙරෙනවද. ඔන්න ඔය කාලෙම තමයි ස්ථාවර තැන්පතු ලෝකෙට බිහි වුණේ. යුරෝපයේ බැංකු වලින් තමයි ස්ථාවර තැන්පතු, එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට් හඳුන්වාදුන්නේ. දැන් ගොඩාක් අය තමන්ගේ ආයෝජන සාර්ථක කරගන්න මේ FDs එහෙම නැත්නම් ෆික්ස් ඩිපොසිට්ස් භාවිතා කරනවා. ඇයි අපි ස්ථාවර තැන්පතුවක් භාවිතා කරන්න ඕනේ? පළවෙනි කාරණාව තමයි පොලිය ස්ථාවරයි. අය වෙනස් වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි අපිට ලැබෙනවා කියන මුදල ඒ විදිහටම ලැබෙන සුරක්ෂිතභාවය තියෙනවා. රිස්ක් එකක් නැහැ. දැන් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට තමන්ගේ මුදල තැන්පත් කළොත් 15%ක් ලැබෙනවා. වාර්ෂික සපල පොලිය 11.84% විදිහටත් ගෙවනවා. ඉතින් වැඩි කතා වැඩක් නැහැ නේ. අදම කතා කරන්න 13.19ට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයට ශක්තිමත් මූල්‍ය පදනම ඔබට ඔවුන් නිර්මාණය කරලා දෙනවා.

0: අවුරුදු 100කට කලින් තිබුණ කෑම ජාති දැන් මේ මට්ටමට වෙනස් වෙලා තියෙනවා. මොකද හිතන්නේ? තව අවුරුදු 100කින් පස්සේ මිනිස්සු මොනව කකා ඉඳී? සැන්ඩි නම් රටතනකොළ කකා ඉඳී හිටියෝ. මං කියන්නේ අනිත් මිනිස්සු.
1: නෑ මං නෑ මිනිස්සු තනකොළ කයි දන්නේ නෑ මම.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theatre Voice of Family. Talent ticket of Vitarakma plays like a hambina. Ekama Pauli Dinnik Ekata Sinkarana. The Vantama Vedikava. Ekama Kirulak Winwin Kapavi Min Adishtani in Taragakarana. Theatre Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රි 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
5: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: Это Pocket Money.
1: තවත් අපේ පොඩ්ඩෙක් ලෑස් වෙලා ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක කතා කරන්න බලාගෙන නේද? අයිබෝන්.
2: Good morning. ලෑස්ති නේද පොකට් මනී දිනන්න රිසින්දි? රිසින්දි කියන්නකෝ ආගේ විස්තර ටිකක්. කොහෙද ආගේ ස්කෝලේ?
1: ස්කෝලේ 11 වසර තමයි ඉන්නේ නේද?
2: හරි, එහෙනම් ප්‍රශ්න හතරටම උත්තර දීලා රුපියල් 5000ක් දිනාගමු. මේ තමයි රිසින්දිට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ විශේෂයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ හේන්ගොබිතැන. ශ්‍රී ලංකාවේ ඉපැරණි ගැමි ආර්ථිකයේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක්. හේන්ගොබිතැනේදී ඉරිඟු, මෙනේරි, කුරක්කන් වැනි ධාන්‍ය හා එළවලු වර්ග වගා කරනු ලබනවා. මෙන්න ප්‍රශ්නය. අලුතින් සකස් කළ හේනක් හඳුන්වන්නේ 1. ඇල් හේන නමින්, 2. නව දැලි හේන නමින්.
2: පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න ඔයා දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විශේෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. ගෘහස්ත ජන ක්‍රීඩා නිවසක් තුල හෝ ආරක්ෂිත සෙවණක් යට සිදු කරයි. මෙම ක්‍රීඩාවලදී ශරීරයෙන් විශාල වෙහෙසක් නොයොදා බොහෝ විට කල්පනා ශක්තිය සහ ඉවසීම පරීක්ෂා කෙරේ. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ගෘහස්ත ජන ක්‍රීඩාවක් වන්නේ කුමක්ද? 1. ලී කෙලිය, 2. දොළොස් කෙලිය.
2: දෙවෙනි ප්‍රශ්නෙටත් හරි උත්තරේ තෝරලා තියෙනවා. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ විද්‍යාව විශ්වයෙන්. ශාකයක පොළොව යට පවතින ප්‍රධානතම කොටස මුල් පද්ධතියයි. ශාකයට පොළොව යට තියෙන ජලය සහ පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමට මේ මුල් පද්ධතිය උදව් වේ. මෙන්න ප්‍රශ්නය. මුල් බගින් අලුත් ශාකයක් ඇතිවෙන්නේ කුමන ශාකයේද? 1. කජු, 2. දෙල්.
2: ප්‍රශ්න තුනකට උත්තර තෝරලා මේ වෙදී රුපියල් 1000ක් පොකට් මැනි දිනාගෙන තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යුරෝපා පුනරුදය ක්‍රිස්තු වර්ෂ 14 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 17 වන සියවස දක්වා කාලය තුල පැවතුණා. යුරෝපීය සංස්කෘතිය සහ දැනුමේ නව පිවිදීමක් මේ යුගයේදී සිදු වුණා. වෙන ප්‍රශ්නය. යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් කිඩම් රටකට අයත් ගත් කතුවරයෙක්ද? 1. ඉතාලිය, 2. එංගලන්තය.
2: අපි අහපු ප්‍රශ්නෙට හරි උත්තරේ වෙන්න ඕනි එංගලන්තය. හරි, අතේ රුපියල් 1000ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා පොකට් මනී ගාන 50%කින් අඩු වෙලා රුපියල් 500ක් ඔයා දිනා ගන්නවා. අපි අයමත් දවසක උත්සාහ කළා රුපියල් 5000ම දිනාගමු. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. ජය වේවා.
3: ජය වේවා.
2: පොකට් මනි අපිත් එක්ක සම්බන්ධ වෙන විදිහත් මතක් කරන්න. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන් අපිට මැසේජ් එකක් අපි දැස්ති මේ පැත්තෙන් පොකට් මනි දෙන්න. වෙලාවත් මතක් කරන්න, වෙලාව උදෑසන 6යි.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන වින්වයි 111 4700.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒව කරන්න බෑ.
3: හිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. හිලෙනවා දැනගත්තම මී අපයිනවා. අනිත් පැත්ත
0: දියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේ ගැන සමහර විශ්වාස වංග එන්නේ නැහැ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යන නම් අපි සියලු පක්ෂ එක්කවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75 කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම

0: විමසන හයයිදය දහවල් දුළහා සවසහය සියත ප්‍රෘති සත්‍ය සියතට.
1: තයිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි. යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestica ලංකා ටයිල්ස්.
3: Theatre Tele දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
0: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
5: රාජ්‍යරය ගොබ්බයා.
6: ඒයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
7: නිලබල කරේති ඔලමුල පුරේ.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

0: Это Pocket Money.
1: ඉතින් කලබල වෙලාවනේ, පොඩ්ඩු ඉස්කෝල යන්න ලෑස්ති වෙනවා. ඉතින් ඉතින් අපි අර අපේ භාෂාවේ කියන්නේ පොඩි යුද්ධයක් වගේ. ඔව්. කෑ ගහනවා, අරයට දුවනවා, මෙහෙට දෙනවා, අරක කොහෙද කියලා හොයනවා නේද? ඔය ඇහෙන්නේ.
2: ටයි එක කො?
1: ඔය ඇහෙන්නේ පිටිපස්සේ නේද? තෙනුත්මි, good morning. තෙනුත්මි, ගෙදර කවුද ඉන්නේ? කවුද අර කෑ ගැහුවේ?
3: නංගි.
1: නංගි ඉස්කෝලෙන් ලෑස්ති වෙනවද? හරි, තේරුත් මේ දැන් පුතාට ප්‍රශ්න හතරක් අපි දෙනවානේ. ප්‍රශ්න හතරට හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනේ දිනා ගන්න පුළුවන්. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න තේරුත් මේ ඔන්න ලෑස්ති. අද දවසේ පොකට් මනේ අභියෝගය දිනා ගන්න.
2: මේ තමයි තේරුත් මේගේ පළවෙනි ප්‍රශ්නය.
1: අපි හන්නේ තේරුත් මේගෙන් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්කෝලේ 7 වසරෙන් ඉන්නේ තේනුත් මේ නේද?
3: ඔව්.
1: ඉතිහාසය පාඩමෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. අතීතයේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ වැදගත් කටයුත්තක් ලෙස කෘෂි කර්මාන්තය සහ සත්ත්ව පාලනය හඳුනාගත හැකිය. ප්‍රාගෛතිහාසික යුගයේ සිට මිනිසුන් හා සතුන් අතර සහසම්බන්ධතාවයක් පැවැත්ුණා. මෙන්න ප්‍රශ්නය. අපේ පැරණි සමාජයේ ප්‍රචලිතව පැවති සත්ත්ව පාලන ක්‍රමය මොකක්ද? 1. කුකුළු පාලනය, 2. ගව පාලනය.
3: ගව පාලනය.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගත්තා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මේ තමයි තෙනුත්මි ආසම විෂය විද්‍යාව කියලා අපිට කියුවා. විද්‍යාව පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. පස යට පිහිටා ඇති කඳන් භූගත කඳන් ලෙස හඳුන්වනවා. ආහාර ගබඩා කිරීමට අහිතකර කාලුගුණ තත්වයන් සඳහා භූගත කඳන් වැදගත් වනවා. මෙන්න ප්‍රශ්නය. භූගත කඳන් දැකිය හැකි වන්නේ මේ අතරින් කුමන ශාකයේද? 1. පුවක්, 2. ඉගුරු.
2: තෙනුත් මේ එතකොට භූගත කඳන් වලට උදාහරණ තමයි කහ, කිරියල, හබරල, එතකොට අරතාපල්, මෙන්න මේ වගේ තියෙනෙත් භූගත කඳන්. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. කමත් භාෂාවෙන් අතට අහුවන තරම් ප්‍රමාණයක ගොයම් මිට හඳුන්වන්නේ කොහොමද? කමත් භාෂාවෙන් අතට අසුවන තරම් ප්‍රමාණයක ගොයම් මිට හඳුන්වන්නේ කොහොමද? 1. උඩුපිල ලෙස, 2. මහ පිල ලෙස.
3: 2.
2: කමත් භාෂාවෙන් අතට හසුවන තරම් ප්‍රමාණයක ගොයම් මිට හඳුන්වන්නේ කොහොමද කියලා තමයි අපි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ, උප්පිඩ ලෙස. හරි, අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔය 500 වාට 5 ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
3: හා.
1: ඊජිප්තුව, උතුරු අප්‍රිකාවේ සහ මීවිත දිග ආසියාවේ පිහිටි අරාබි රාජ්‍යයක්. ඊජිප්තුවේ නිල භාෂාව අරාබි භාෂාව. මෙන්න ප්‍රශ්නය. ඊජිප්තුව අයිති වන්නේ කුමන මහද්වීපයටද? 1. යුරෝපා මහද්වීපයට, 2. අප්‍රිකා මහද්වීපයට.
3: අප්‍රිකා මහද්වීපය.
2: අතේ තිබ්බ රුපියල් 500 ඔයා 5 ගුණයක් වෙනකම් වැඩි කරගෙන රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්නවා.
1: ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් ඔන්න කියන්න ඕනේ පොකට් මනි ගැන, හරිද?
3: හා.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ஸ்ரீலங்கா மகாபேங்கு பல்பத்ரோலா விமூல்ய சமாகம் கே. பிராங்கா ரேட்டிங் ஏஜென்சி. பேபி பிமைனா ஸ்டேபிள் அவுட்லுக்.

0: Mad Money.
1: පොඩ්ඩන්ට වගේම අම්මලාටත් හොන්න පොකට් මනි බෙදන්න ලෑස්ති වෙලා ඉන්න අපි නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ මාෂී.
2: ඉතින් අපිට මැසේජ් කරන්න කියලත් මතක් කරන්න ඕන. දැන් මේ වෙලාවේ ඉස්කෝලේ යන ලෑස්ති වෙන නංගිලා මලිලා ඉන්නවා. එතකොට ඉස්කෝලේ යවන්න අම්මලා තාත්තලා මේ වෙලාවේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඒ නිසා ඉතින් පොඩි වෙලාවක් අරගෙන අපිට මැසේජ් එකක් ටයිප් කරන්න 0714 151 151 අපේ වට්ස්ඇප් නම්බර් එක. ඉතින් මැසේජ් එකක් අනිවාර්යෙන් එව්වොත් අපි ලෑස්තිලා ඉන්නවා හෙට උදේ 5 කාලට පොකට් මනි දෙන්න.
1: අපිත් එක්ක ඉන්න අපේ අනුග්‍රාහක හිතවතා පිළිබඳව මතක් කරන්න ඕනේ. සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් උන් මේ දවස්වල ස්ථාවර තැන්පතු පොලිය සෑහෙන වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඉතින් කවුරු හරි මගෙන් අහන්න පුළුවන් ඉතින් ඔව් මේ දවස්වල මොනවද වැඩි වෙලා නැත්තේ? අපි කියනවා ඔව් හැමදේම වැඩි වෙලා තියෙනවා, පොලියත් වැඩි වෙලා තියෙනවා. දැන් 15%ක් ගෙවනවා පොලිය අවුරුදු 5ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරොත් සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එක එකතු වෙලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයක් ඔබේ මුදල තැන්පත් කරොත් 15%ක පොලියක් ලබා ගන්න පුළුවන්. 11.84ක වාර්ෂික සඵල පොලිය අනුපාතයක් එක්ක. ඉතින් විස්තර දැනගන්න 13:19ට කතා කරන දවසක ඔබේ දරුවාටත් විදේශ රටකට යන්න වුණොත් අධ්‍යාපනයට ඒකට මුදලක් ඕනේ. දරුවන්ගේ වැඩ කටයුතු කර කළා සැනසිරිමත් විශ්‍රාම දිවියකට ඔබත් ආසයි, අපි හැමෝම ආසයි. ඉතින් මේ වගේ අනාගත හීන හැබෑ කරගන්න අදම ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න 13:19ට කතා කරන්න. අපි ලෑස්ති මේ සින්දුවෙන් පස්සේ නිවුස් අහන්න, ඊට පස්සේ මමීස් පොකට් මනි එක්ක මුණගැහෙමු.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: උසස් පෙළපෙත්සම ගැන නියෝකය අත. වියැල්ලක් නැරඹීමට ගිය සිසුන් දෙදෙනෙකු මරුට. වෙරළ අනවසර ඉදිකිරීම් වළක්වන්නයි ජනපතිගෙන් උපදෙස්. උපත් අනුපාතය 5ට. ඇමරිකාව සහ සෞදි අරාබියා අතර න්‍යෂ්ටික කිවිසුමක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01.17.888.666.
1: උසස් පෙළ විභාගය මාස දෙකකින් කල්දමන ලෙස ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අභිහචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්තාබේ සූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මටුල්ල විසින් උසස් පෙළ විභාගයට පළමුවරට සහ දෙවනවරට පෙනී සිටින සිසු සිසුවියන් නවදෙනෙකු පෙත්සම ඉදිරිපත් කළා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පසුගිය 16 වනදා නඩුව කැඳ වූ අවස්ථාවේදී පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බවයි. දිට්වා සුලිකුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාතා දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කර තිබුණා. මේ හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවයි නීතිඥවරයා සඳහන් කළේ. ලබන අගෝස්තු මස උසස් පෙළ විභාගයේ පවත්වනු ලැබුවහොත් සිසුන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බවයි නීතිඥවරයා කියා සිටියේ. උසස් පෙළ විභාගය සඳහා නිකුත් කර ඇති කාලසටහන බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභ්‍යාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා. පන්විල නකල්ස්වත්ත ප්‍රදේශයේ පිහිටි දියැල්ලක් අසල ඇති ගලක් මතින් පහළට ඇදවැටි පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන් මෙම ඇල්ලෙහි දියනෑම සඳහා ගොස් තිබුණේ තවත් සිසුන් සිව් දෙනෙකු සමකින්. එහිදී ඔවුන් ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුරට මුහුණපා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වුණා. මේ ගොස් ඇත්තේ අවුරුදු 13 සහ 14 යන වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙක්. නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරීමට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බහදා කිරීම වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක අනුර තිලකසිරි සඳහන් කළේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් රාජකාරියට බාධා කිරීම යටතේ නීතිමය පියවර ගන්නා පවයි.
4: සුවිශේෂී දෙයක් තමයි මේ දිනවල යම් යම් විරෝධතා තත්ත්වයන් යම් යම් පුද්ගලයන්ගේ විරෝධතාවයන් දක්වන ලබන අපි නඩු කටයුතු සිදු කිරීමේදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ අදාළ පරිශ්‍රයන් වලට ඇතුළු වීමේදී මේ ඔබ මුලින්ම තේරුම් ගත යුතු තත්ත්වයක් තමයි මොකද්ද මේක සමස්ත මහජනතාවට බලපාන ගැටලුවක්. සියලු දෙනාගේ සහය මේ සඳහා අවශ්‍ය වෙනවා. මේ අධිවසංගත තත්ත්වය හැකියක්මනින් නිමා කර ගැනීම සඳහා.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 78000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට පසුගිය 21 වනදා දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 78125ක්. ජූලි මාසයේ ගත වූ දින 21 තුළ පමණක් ඩෙංගු රෝගීන් 22749 දෙනෙකු වාර්තා වුණා. වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 56ක්. මෙම මරණ අතරින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ ප්‍රමාද වී රෝහල්ගත වීම හේතුවෙන් බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
5: මේ උණ රෝගේ වැළඳුණාට පස්සේ වෙන වෙන ප්‍රතිකාර කරමින් ඉන්නවට වඩා කල් ගන්නවට වඩා කඩිනමින්ම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වල යොමු වෙන කියන එක තමයි අපේ ඉල්ලීම. මොකද මියගිය රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයක් අපි පරීක්ෂා කරලා බලනකොට එක එක අත්බෙහෙත් අරගෙන කාලය අරගෙන තිබෙනවා. එතකොට එනකොට ඇත්තටම ටිකක් අපිට අසාත්‍යත්වයේ පසු වෙලා තිබෙනවා.
1: මේ අතර මෙරට උපත් අනුපාතිකය 5% ගොස් ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ නෙත්මිනි තේනවර පවසනවා. ඇයි මේ පව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
6: මේ උපත් සාමාන්‍ය 2007 වර්ෂයේදී රෙජිස්ටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එක ඉක්ුත් කරපු දත්තවලට අනුව 386,000ක් පමණ තිබිලා තියෙනවා. නමුත් 2007 ඉඳලා 2019 දක්වා 117.5%කින් පමණ තමයි අඩුවීමක් දක්නට ලැබෙන්නේ. 2019 ඉඳලා 2025 වර්ෂය වෙනකොට 132.7%කින් පමණ උපත් අඩු වෙලා තියෙනවා. අලුතෙන්ම කරපු ජනගහන සමීක්ෂණයෙන් තමයි වාර්තාවන්නේ අපේ අර ටෝටල් ෆර්ටිලිටි රේට් කියන එක 1.3ක් දක්වා විවාහ වෙන වයස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සම්පූර්ණ විවාහ සංඛ්‍යාවත් අඩු වෙලා තියෙනවා.
1: තැපැල් දෙපාර්තමේන්තුවේ ඇමරිකානු ඩොලර් 6,26,755ක මුදලක් වෙනත් පාර්ශ්වයක් වෙත බැරවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයද ලබා ගනිමින් විමර්ශන සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අදාළ විද්‍යුත් තැපැල් ලිපින දත්ත ඇතුළු තාක්ෂණික තොරතුරු පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත යොමු කර තිබුණා. සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර ආනයන සිදු කරන බව පවසා වසර 3ක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 715ක් මෙරටින් විදෙස් රටවල් වෙත යොමු කර ඇති බව අනාවරණ වුණා. ඒ ශ්‍රී ලංකා රේගුව යොමු කළ වාර්තා 3ක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකින් මෙම ජවාරම සිදු ඇත්තේ 2023 වසරේ සිට මෙම වසරේ මාර්තු දක්වා කාලය තුළයි. තේ අපනයන ආදායම පහත යාම හේතුවෙන් අපනයනකරුවන් නව වෙළඳපොළ වෙත අවධානය යොමු කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ පැවසුවේ ඇඟලුම් අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට සාකච්ඡා සිදුවන බවයි.
7: විශේෂයෙන් මේ වෙනකොට පසුගිය මාස 3-4ෙම පසුබැසීමක් තියෙනවා ගිය වසරට වඩා. අපගේ අපනයන කරු මේ වෙනකොට මැද පෙරදිගට එහා ගිය අනිත් රටවලට අපනයන වැඩි දියුණු කරමින් ඉන්නවා. හැබැයි අපිට විශේෂම අප්‍රේල් ශේෂය ගතත් මෙතනදී අපි ඒ සාකච්ඡා කරලා කීපයක් තියෙනවා. ඒ ශේෂයත් සමග ඔවුන්ගේ ඉලක්කයක් තියෙන මේ ඉදිරි මාස කීපයේදී මේ කියන වර්ධනයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග රාශියක් උන් ඉදිරිපත් කරා. මං හිතන්නේ මෙතනදී සමහර අඩුව ඉදිරි මාස දෙකේ තුනේදී මේ කියන ගැප් ටික අප කව කර ගන්න පුළුවන් වෙයි.
1: පසුගිය වසරේ පළමු මාස 6ට සාපේක්ෂව ඇඟලුම් සහ රෙදිපිලි අපනයන ආදායම පහත ගොස් ඇත්තේ 6.07%. පසුගිය වසරේදී ඇඟලුම් සහ රෙදිපිලි අපනයනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2,599.87ක ආදායමක් ලබා තිබුණා. මෙම වසරේ පළමු මාස 6 තුළ ලැබී ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,442.9ක්. පසුගිය මාසයේද ඇඟලුම් අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව පහත ගියා. වසරේ ගත වූ මාස 6 තුළ තේ අපනයන ආදායමද පසුගිය වසරට සාපේක්ෂව පහත ගොස් ඇත්තේ 5.69%කින්. පසුගිය වසරේදී තේ අපනයනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 743.07ක ආදායමක් උපයා තිබුණා. මේ වසරේ ගත වූ මාස 6 තුළ තේ අපනයනෙන් ඉපයූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 700.8ක්. මේ අතර ඉන්ධන මිල පාලනය කිරීමට නොහැකි වුවහොත් ආර්ථිකයට බලපෑම් එළවනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල සඳහන් කළා.
8: විශාල කඩාවැටීමකට ලක් වෙන්නේ නැතුව ආර්ථිකය ගෙනියන්න පුළුවන් නම් ආර්ථික ස්ථාවර කරන්න පුළුවන්. හැබැයි අපි ඒකම පිළිගන්න ඕනේ රාජ්‍යයට පාලනය කළ නොහැකි කරුණු කාරණාවක් ගන්නවක් සිදු වෙනවා. විශේෂයෙන් මැද පෙරදිග යුද්ධමය පරිසරයත් එක්ක ඔය කියන සාධක කොච්චර තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කරන්න පුළුවන්ද කියන අභියෝගය රජයට මුහුණ දෙන්න වෙයි. මොකද තෙල් මිල පාලනය කිරීමට නොහැකි වුණොත් මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්.
1: වෙරළ තීරයන්හි අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එම කටයුතු සුවබලීම සඳහා මෙහෙයම් කමිටුවක් පත්කරන ලෙසයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඔහු මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ ගිනිගිනීමට ලක් වූ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳ සොයා බලන බව පරිසර මාතය ධම්මික පටබැඳී පවසනවා. ඔහු සඳහන් කළේ විමර්ශනවලදී අනාවරණ වන කරුණු අනුව ඉදිරි පියවර තීරණය කර ඇති බවයි. අදාළ කර්මාන්ත ශාලාව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොමැති බවට අනාවරණ වුණා. කර්මාන්ත ශාලාවේ ගිනි ආරක්ෂණ පද්ධතියේ ගැටළු ඇතුළු දෝෂ කිහිපයක් පැවති බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ. පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා දී නොතිබුණේ එම ගැටළු හේතුවෙන්. හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක පසුගිය 21 වනදා පෙරවරුවේ ඇති වූ ගින්නකින් 5 දෙනෙකු මිය ගියා. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමෙන් වැළැක්වීම සඳහා විවිධ උත්සාහයන් ක්‍රියාත්මක වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
9: දැන් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ එක කමිටුවක් තියෙනවා. පළාත් සභා මැතිවරණයේ හැර අනිත් ඡන්ද ක්‍රම ටික වෙනස් කරන තව කමිටුවක්. ඒ කමිටුවේ එකපාරයි රැස් වෙලා තියෙන මේ මාස 3කට. මේ තනිකර මේවක් වෙන්නේ නැති වෙන්න දාන කමිටු තමයි ඌ. සංශෝධනය කරලා නෙමේ ඔළුවෙන් හිටගෙන හරි පළාත් සභා මැතිවරණේ දියන්. ඒකයි කියන්නේ.
1: වසර අවසානය වන විට උද්ධමනය 175ක් දක්වා ඉහළ යාමේ අවධානයක් පවතින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම පැවසුවේ.
10: උද්ධමනයේ වේගය 6.5ක් වෙලා ඒ වගේම මං හිතනවා දෙසැම්බර් වෙනකොට උද්ධමනයත් මේ යන විදිහට බැලුවොත් එහෙම 75ටම නැගී ආණ්ඩුවට දෙන දැන් ඉතින් පොදු තත්ත්වයකට පත් වෙලා තියෙනවානේ. පළාත් සභාවත් ඡන්දෙ තියලා දිනා ගන්න තමයි දැන් රට තියෙන්නේ ආණ්ඩුවට.
1: ආණ්ඩුව පක්ෂග්‍රාහීව විමර්ශන සිදු කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක සඳහන් කළේ.
11: ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අය, ඒ අයගේ දරුවෝ සම්බන්ධ අය, ඒ අයගේ වංචා දූෂණ, ඒ අයගේ ගැටුම්කාරී සිද්ධි පිළිබඳ මොනම් පරීක්ෂණයක්වත් වෙන්නේ නැහැ. ඒක තමයි රටේ ප්‍රශ්නේ. ඒ වගේම LTTEට සම්බන්ධ අය සම්බන්ධෙනුත් කිසිදු ආකාරයක පරීක්ෂණයක් වෙන්නේ නැහැ.
1: ඇතැම් පිරිස් බලය ලබා ගැනීම සඳහා විවිධ උත්සාහයන්වල නිරත වන බවයි නියෝජ්‍ය මාධ්‍ය එරංග ගුණසේකර පැවසුවේ.
12: ඔහුගේ කාලයේ අදාළව විවිධ ජාතිවාදී මත පදනම් කරගෙන ඒක විවිධ ආගම් ස්වරූපී නැත්නම් ඒක රණවිරු ස්වරූපී ඒ වගේම විවිධ සටන් පාට ඇතුලේ අපේ රටේ පරාද වෙලා ඒත් විනාශන වුණු දේශපාලන බලවේග ඉන්නවා. ඔවුන් යම් යම් උත්සාහ ගන්නවා. ඉතින් ඒකට අදාළ කරන අපි රජයක් විදිහට ඒකේ තීන්දුව తీන්න ඒ අදාළ කරන ආයතන ගනි.
1: රත්රන් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 930ක් සහ රුපියල් මිලියන 16.9ක මුදලක් සමග සැකකරුවන් දස දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒවත් ඒගම පොලිසිය විසින් මඩවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සිදු කළ පැටලීමකදී අතරංගුවටගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. ඇමරිකාව සහ සෞදි අරාබිය අතර සිවිල් න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනක් සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙය සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක් බවයි. එමගින් සෞදි අරාබිය න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට ඇමරිකානු සමාගම්වලට පුළුල් ප්‍රවේශයක් හිමිවනු ඇති. විදේශ මාධ්‍ය වාර්තා කළේ අනාගතයේදී යුරේනියම් වැඩිදියුණු කිරීම සඳහා සෞදි අරාබියට අවසර හිමිවිය හැකි බවයි. යුරේනියම් වැඩිදියුණු කිරීමෙන් ලබාගන්නා ද්‍රව්‍ය විදුලි බලාගාර සඳහා ඉන්ධන ලෙස භාවිත කළ හැකි අතර න්‍යෂ්ටික අවිනිෂ්පාදනය සඳහාද යොදාගත හැකි. එය කලාපයේ න්‍යෂ්ටික අවිව්‍යාප්තියේ අවධානම වැඩි කළ හැකි බවට විශේෂඥයින් අනතුරුවන්ගවා සිටිනවා. ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ගිවිසුමට අමතරව ද්විපාර්ශ්වික න්‍යෂ්ටික ආරක්ෂණ ගිවිසුමකටද අත්සන් තැබූ බවයි. මෙ අතර හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ඉරානය විසින් පහර දෙන සෑම අවස්ථාවකදීම ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ පාලමක් හෝ බලාගාරයක් විනාශ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරුවන්ගවා තිබෙනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය ට්‍රුත් සෝෂල් ගිණුමෙහි සටහනක් තබමින්. ඉරානයේ ටෙහරන් අගනුවර ආසන්නයේ හෝ එහි පිහිටි පාලම් සහ විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් ඇමරිකාවේ ඉලක්ක වනු ඇති බවයි ට්‍රම්ප් පැවසුවේ. ඇමරිකාව ඊයේ රාත්‍රියේ ඉරානයට ප්‍රහාර එල්ල කළේ අඛණ්ඩව 12 වන දිනටයි. යලි සිරස්තල උසස් පෙළ පැත්සම ගැන නියෝගය අත. දිය ලක් නැරඹීමට ගිය සිසුන් දෙදෙනෙකු මරුට. බෙරළ අනවසර ඉදිකිරීම් වළක්වන්නේ ජනපතිගෙන් උපදෙස්. උපත් අනුපාතය 5ට. ඇමරිකාව සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික කිවිසුමක්. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: சவுண்ட்.
1: மினிஹெக்ட தமுங்கி வரது நாத்தீதே மரல தாண்ட புலுவா ஹபே புச்சலாலு கரண்ட பே
2: මං හොයන්නේ ප්‍රේමයක්. ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙන මේ මූවි එක ළඟදී රිලීස් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
3: හංගන්නේ මන්ද මන්ද මල්සරා මල්තුන්න මාකින් මසොරා.
4: අපි ඒ ගැන අහන්න ෆිල්ම් එකේ ඩිරෙක්ටර් තිලින බොරලැස්සට කතා කළා.
5: මං හොයන්නේ ප්‍රේමයක් එකේ ප්‍රධාන රංගන ශිල්පීන් දෙදෙනා තමයි දර්ශන් තවරාජ් සහ අභිලාෂි සන්තෝෂ්කි. ඉතාම හොඳට ගැළපෙන ආදරණීය ජෝඩුවක් ඉන්නේ. සහ මේකේ පිරපිටපත අනුමා විජේවර්ධන, නිෂ්පාදනය USY අජිත් කුමාර.
2: ටෙලි ඩ්‍රාමාස් ඩිරෙක්ට් කරලා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එද්දි කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක?
5: අවුරුදු 17ක විතර ටෙලිනාට්‍ය එක්ස්පීරියන්ස් එකත් එක්ක චිත්‍රපටයක් කරන්න එනකොට වෙනම මාධ්‍ය දෙකක් හොඳට අඳුරගෙන කරන්න ඕන මාධ්‍ය දෙකක්. ටෙලිනාට්‍යවල තියෙන එක්ස්පීරියන්ස් එක සහ වෙන වෙන අධ්‍යයනයන් හරහා නිර්මාණ කටයුත්තට දායක වුණා.
4: ෆිල්ම් එක කලේ කවුරු වෙනුවෙන්ද?
5: මේ චිත්‍රපටයේ මුල ඉඳන්ම තියෙන්නේ ආදරේ විතරමයි තියෙන්නේ. ආදරේට සීමාවක් නැහැ, වයස් ભેදයක් නැහැ. මම හිතනවා ලංකාවේ ප්‍රේක්ෂක ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් කියලා. පවුලත් එක්කම ඇවිල්ලා
2: කවදද ෆිල්ම් එක බලන්න පුළුවන්?
5: අපිට අගෝස්තු මාසේ අන්තිම මේ චිත්‍රපටිය බලන්න පුළුවන්. අන්තිම සතිය වගේ වෙනකොට චිත්‍රපටිය බලන්න එන්න. දැනෙන දේ අපිට දැනුම් දෙන්න අපි ඒවා ඉතා නිහතමානීව පිළිගන්නවා. ඔයාලගේ ආදරේ අපිට ඕනේ.

0: Talk of the Town.
1: පෙටල් කියන්නේ සීතල අමාරු වේදනාකාරී කාලයක් මැදින් වුණත් මලක් වගේ ආයෙත් පිපෙන ජීවිතයක් ගැන.
2: සිගර රිලීස් වෙන ආරියානා ග්‍රාන්ඩ්ගේ 8 වෙනි ස්ටුඩියෝ ඇල්බම් එක ගැන එයා එහෙම කියලා තිබ්බා.
1: ඇල්බම් එකේ සිංදු 12ක් තියෙනවා. 2019ට පස්සේ ආරියානාගේ වර්ල්ඩ් ටුවර් එක වෙන Eternal Sunshine Tour එක අතරතුරේදී තමයි එයා මේ ඇල්බම් එක රිලීස් කරන්නේ.
2: තව ඇල්බම් එකේ Hate That I Made You Love Me කියන song එකත් මේ විදිහ ෆෑන්ස් අතර ලොකු hype එකක් හදලා තියෙනවා.
0: Talk of the Town.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ఏక హరిమ అపూరు లోక్య హరియట ఎలిస్ ఇన్ ద వండర్లాండ్ వాక్.
1: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
0: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, එල්එම්ජි. ආ, තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: යාගේ නම සීතා.
3: සීතා!
0: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
6: අවුරුදු 100කට කලින් තිබුණ කෑම ජාති දැන් මේ මට්ටමට වෙනස් වෙලා තියෙනවා. මොකද හිතන්නේ? තව අවුරුදු 100කින් පස්සේ මිනිස්සු මොනව කකා ඉඳී? සැන්ඩි නම් රටතනකොළ කකා ඉඳී හිටියෝ. මං කියන්නේ අනිත් මිනිස්සු.
7: නේ මන්ද මේ මිනිස්සු තනකොළ කයි දන්නේ
8: මම. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
9: අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
12: මාෂවා දන්නවද? අපේ මනස එතකොට පොතක් කුඩයක් විවෘත කළේ නැත්තම් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කවදාවත් ළඟා කරගන්න බෑ. ගුඩ් මෝර්නින්. අපි මමීස් පොකට් මනී සෙග්මන්ට් එක පටන් ගන්න ලෑස්ති.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි. ගම්පා සුබෝදා ලෑස්ති නේද අභියෝගේ බාර ගන්න?
14: ඔව් ලෑස්ති මාචි.
13: තරංගේ කොන්දේස ටිකත් මම මතක් කරන්නම්. පළවෙනි ප්‍රශ්න රුපියල් 250යි. ඊට පස්සේ ආ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම පොකට් මනී ගාන වලට දෙගුණයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔයාලට බෝනස් ප්‍රශ්නයක් දෙනවා. බෝනස් ප්‍රශ්නේදී පොකට් මනී ගාන 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. මේ තමයි සුබෝදාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
12: ලෝකෙ ප්‍රසිද්ධම මානුෂීය සේවිකාවක් ලෙස තමන්ගේ මුළු ජීවිතයම දිලිඳු ජනතාව වෙනුවෙන් කැප කරපු කෙනෙක් තමයි තෙරේසා මෞතුමිය. අද පළවෙනි ප්‍රශ්න සුබෝදා අපි අහන්නේ තෙරේසා මෞතුමිය ගැන. මදර් තෙරේසා 1979 දී නොබෙල් සාමත්‍යාගය දිනා ගත්තා. ඇගේ මානුෂීය සේවයෙන් වැඩි කොටසක් සිදු කළේ ඉන්දියාවේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන්. මෙන්න ප්‍රශ්නය. මදර් තෙරේසා තම සේවාව සඳහා ප්‍රධාන මධ්‍යස්ථානය කරගත් ඉන්දියාවේ ප්‍රසිද්ධ නගරය කුමක්ද? 1. කොල්කටා 2. නවදිල්ලි.
13: සුබෝදාගේ උත්තරේ වැරදි. හරි උත්තරේ වෙන්න ඕනි කොල්කටා. ඒ වගේම සුබෝදා මදර් තෙරේසාගේ මිෂනරි ඔෆ් චැරිටි සංවිධානය අදත් ලෝකේ රටවල් ගණනාවක දිලිඳුන් සහ අසරණයන් වෙනුවෙන් සේවය කරමින් පවතිනවා. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
12: සුබෝදා පහුගිය දවස්වල පාපන්දු ලෝකුස්ලානේ තිබ්බනේ ෆයිනල් මැච් එක බැලුවද? එහෙනම් අවසන් තරගයට ස්පාඤ්ඤත් එක්ක ආජෙන්ටිනාව එකතුනා කියලා දන්නවනේ. ආජෙන්ටිනාව දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රටයි. 2022 ෆීෆා ලෝක කුසලානේ දිනාගත්තේ ආජෙන්ටිනාවයි. මෙන්න ප්‍රශ්නය. ආජෙන්ටිනාවේ අගනුවර කුමක්ද? 1. බුවනෝස් අයිරිස් 2. සාවෝ පෝලෝ.
13: සුබෝදා දෙවනි ප්‍රශ්නෙටත් ඔයා දුන්න උත්තරේ වැරදි. හරි උත්තරේ වෙන්න ඕනි බෝනෝස් අයිරිස්. එතකොට සාවෝ පෝලෝ නගරයේ අයිති වෙන්නේ බ්‍රසීලයට. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා සුබෝදා. මේ ප්‍රශ්නෙට ඔයා හරියට උත්තරේ තේරුවොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්නත් අවස්ථාව තියෙනවා. මේ තමයි සුබෝදට අපෙන් ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය.
12: සුබෝදා. අරලු බුළු සහ නෙල්ලි ආයුර්වේදීත ප්‍රසිද්ධ ඖෂධ තුනක්. අපි තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ අරලු බුළු නෙල්ලි ගැන. මේ තුන් සංයෝගය ශරීරයේ බර හා කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වේ. ආයුර්වේදයට අනුව වා පිත් සෙම් සඳහා මේ තුන ඉතා යහපත්. මෙන්න ප්‍රශ්නය. අරලු බුළු නෙල්ලි හඳුන්වන ආයුර්වේද නාමය වන්නේ කුමක්ද? 1 ත්‍රිපලා, 2 ත්‍රීකටු.
13: සුබෝද, තුන්වෙනි ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ තෝරලා තියෙනවා. ත්‍රිපලා තමයි හරි උත්තරේ. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්නත් අවස්ථාව තියෙනවා.
14: හරි, බෝනස් ප්‍රශ්නට යමු අපි.
12: සුබෝදා, පරමාණු බෝම්බය දෙවන ලෝක යුද්ධයේ අවසානය සටහන් කළ ලෝකෙ තියෙන භයානකම අවියයි. බෝනස් ප්‍රශ්නය අපි අහන්නේ පරමාණු කවි ගැන. ලෝකේ පළමු පරමාණු බෝම්බය 1945 දී භාවිත වුණා. ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට එය පතිත කළා. මෙන්න ප්‍රශ්නය. පරමාණු බෝම්බ සඳහා ප්‍රධාන ඉන්ධනය ලෙස යොදාගන්නේ මින් කුමක්ද? 1. ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන, 2. යුරේනියම් සහ ප්ලූටෝනියම්.
13: අපි ඔයාගෙන් අහපු බෝනස් ප්‍රශ්නට සුබෝද හරි උත්තරේ තෝරලා අතේ තිබ්බ පොකට් මනී ගාන 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 1,250ක් දිනා ගන්නවා.
14: ඇත්තටම හරිම සතුටුයි. මටත් ඇත්තටම පන්ති කාමරයකට ගියා වගේ සිතුවිල්ලක් තමයි ආවේ. සිතට මම සුබපතනවා. වැඩසටහන ඉදිරියට කරගෙන යන්න ඇත්තටම සුබපතනවා.
13: බොහොම ස්තුතියි සුබෝද, ජය වේවා.
12: එන මාෂි, අපේ වෙලාවත් ඉවර වේගනයි යන්නේ.
13: අපිට යන්න කලින් මතක් කරන දේවල් ටිකක් තියෙනවා නේද නිශාන්?
12: ව්‍යාපාර පිළිබඳව හරි අපූරු දේවල් කියපු කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි සෙත් ගෝඩන්. එයා කියලා තියෙනවා ඔයාගේ ප්‍රොඩක්ට් එකට කස්ටමර්ස්ලා හොයාගෙන යන්න එපා. ඔයා ප්‍රොඩක්ට් එකක් හොයාගන්න. එතකොට කස්ටමර්ස්ලා ඇයි? අන්න එහෙම ප්‍රොඩක්ට් එකක් තමයි ෆික්ස් ඩිපොසිට්, ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න අනිවාර්යයෙන්ම කෙනෙක් කැමති. ඒකට හේතු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි රිස්ක් එක අඩුයි. කියන විදිහට කියන වෙලාවට පොලියයි මුදලයි අතට ගන්න පුළුවන්. ඒ නිසා වැඩි කතා ඕනේ නැහැ. 15%ක පොලියක් ලබා දෙන ලංකාවේ තියෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ වෙලාවේ ආයෝජනය කරන්න පුළුවන් හොඳම ස්ථාවර තැන්පතුව තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හඳුන්වලා දෙන ස්ථාවර තැන්පතුව. අවුරුදු 5ක් ඔබේ මුදල් තැන්පත් කළොත් 15%ක පොලියක් ගන්න පුළුවන්. 11.84%ක වාර්ෂික සඵල පොලියක් එක්ක. කතා කරන්න විස්තර දැනගන්න 13:19ට ඔබට පුළුවන් ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබේ විශ්‍රාම ජීවිතයේ සතුටින් ගත කරන්න, ඒ වගේම අනාගත හීන ඕන එකක් හැබෑ කරගන්න අද ඉඳලා ස්ථාවර තැන්පතුවකට ලෑස්ති වෙන්න. අතේ තියෙන මුදල් අරගෙන එන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 13:19ට.
13: පොකට් මනි චැලෙන්ජ් එක බාර ගන්න කැමති නම් රෙජිස්ටර් වෙන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. එහෙනම් අදට ගිහින් එන්න. මම් මාෂි.
12: දවසම දිනන්න සියතම අහන්න. මම නිශාන්.

හයි ගුඩ් මෝනිං. දැන් හිතන්න වතුර කෝපයක් පුරවලා තියෙනවා බාගෙට. හරිද? ඔබ දකින්නේ මේකෙන් භාගයක් පුරවලා තියෙනවා කියලාද නැත්නම් භාගයක් අඩුයි කියලාද? භාගයක් අඩුයි කියලා දකින කෙනා හැමදාම කනස්සල්ලේ. භාගයක් පිරිලා කියලා දකින කෙනා හැමදාම සැනසෙන්නේ. දැම්මට හිතනවා ඒක කියන්න නැතුව හිටියනම් හොඳයි කියලා. Good morning. හතයි විනාඩි දෙකයි.

FM. සාමාන්‍ය ජනතාව වෛද්‍යවරුන්ගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකට පසු අපිට දැනෙන රෝග ලක්ෂණ මොනවද කියන කාරණාව. මේදී බොහෝ දෙනෙකුට කිසිම රෝග ලක්ෂණයක් ඇතිවන්නේ නැහැ. සමහර විට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුණත් වෛරස් එක ඔබේ ඇඟ ඇතුළේ ඉන්න පුළුවන්. ඉතාම කලාතුරකින් සමහර පුද්ගලයන්ට පමණක් වෛරස් ආසාදනයකින් සති කීපයක් ඇතුළත මද උණගතියක් ඇතිවීම, කුද්දට ඉදීම, ඒ වගේම උගුරේ ඇතිවන වේදනාවක්, ඇඟපත වේදනාවක් වැනි රෝග ලක්ෂණ කීපයක් මතුවෙන්න පුළුවන්. නමුත් බහුතරයකට කිසිම රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. මෙහිදී වැදගත් වන්නේ ඔබට එවැනි සැක සහිත හැසිරීමකින් පසුව රෝගය වැළඳුණාද නැද්ද කියලා හරියටම දැනගන්න නියමිත කාල පරාසය ඇතුළත අනිවාර්යයෙන්ම ඒ සඳහා පරීක්ෂාවක් කර ගැනීම පමණයි. එවැනි අවස්ථාවකදී

0: වාරම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
1: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ජීපී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117788388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
1: සමාන NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රකර් ඉතිරි රුපියල් 50යි. ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි
3: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 230 cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company private limited with
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Petivistra Sandha 1396
6: Obata avashyam mohoteedi visheshajna taakshanika sahaya samagin gamana break nokarayanna LOLC General Insurance We Help
7: CHCA kistaram lovak pilegat apede
8: Cocoa Fry RBD Poltel 60 wasarakata wedi vishwasen
9: Mulu paulatama mage ganatama
8: Cocoa Fry satutu rasaya
10: No limit sale එක දැන් ආයෙ ඇවිල්ලා. 70%ක් දක්වා සොපිරිවට්ටම්. මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා. No limit chakawan ha no limit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
11: 1500 cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pierce Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිඩ් පාර්ක් කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
12: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend
13: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Assetline Finance අදම එන්න, අදම ආරං යන්න. අමතන්න 011 4700 700.
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක්. Majestica Lanka Tiles
15: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amatanna 011 4700 688.
16: Hadisiyata Ehe Mehe කියන්නේ පාරක්තරම්
17: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 011 5 880 400 LOLC රන් සවි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අද

0: දිනපුරා
1: දන්නවද
2: මොකක්ද
1: දවස් කීපයකට කලින් Discovery channel එකෙන් Atlantic සාගරය කරා වැඩසටහනක් Expedition Unknown කියලා. ඔයා දන්නවද ඒකෙන් හොයාගත්ත දේ? ඔයා ඒක හොයාගත්ත දේ ඔයා දන්නවනම්.
2: හරි.
1: ඔයා දන්නවනම් ඉතින් ඔයා දන්නවා.
2: මම දන්නේ නැහැ. මම දන්නේ
1: නැහැ. දැන් උදේ මොකක්ද අර එන ලুকু එකක් වගේ මේ නිකන් අයියෝ පට පතුරු ගාපු ඕන රිලවෙත් දන්න ගන්නේ පුතා කියන්නේ.
2: ඒක නම් ඇත්ත. ඒකයි මම කියන්නේ නොකිය හිටියනම් හොඳයි කියලා.
1: එතනම නෝකිය හිටියා නම් හොඳයි තමයි. ඕවා මිනිස්සුන්ට කියන්න ඕනේ නැහැ. ඕවා මිනිස්සු පොඩි කාලේ නම් දන්නේ ඒවා. බාගෙට පිරුණු කෝප්පෙයි ඈ බාගයක් අඩු කෝප්පෙ මොන ලෝකෙද ඉන්නේ මේවා. ඉතින් මේ වගේ දෙයක් දවස් කීපයකට කලින් Expedition Unknown ගැන ඉතින් මෙලෝ දෙයක් දන්නේ නැතුව ඇතිනේ.
2: දන්නේ
1: තමයි බොල දන්නේ තමයි. ඉතින් මේ උදේ ආවට
2: ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ එකෙක්?
1: ඔයා දැනගන්න ඕනෙත් නැහැ ඒවා.
2: ඒවා
1: කියන්නනේ මම ඉන්නේ.
2: ඒකනේ.
1: ඔයා ඉන්නේ මෙතන නිකන් මෙහෙන් බලියන් ඉන්නනේ. බලියන ජොබ් එක. මේගොල්ලොන්ගේ විශේෂ වැඩසටහනක්. මේගොල්ලෝ සාගරයේ අභිරහස් ගවේෂණය කරන ප්‍රෝග්‍රෑම් එකක් තමයි Expedition Unknown කියන්නේ. ඒගොල්ලෝ රොබෝ යන්ත්‍ර හැම පාවිච්චි කරලා මහා මොහොතේ මිනිස්සු ගවේෂණය කරපු නැති කලාපවල මොනවද තියෙන්නේ කියලා හොයනවා.
2: හරි.
1: ඔයා දන්නවද? අපි මේ අභ්‍යවකාශ තාක්ෂණී පාවිච්චි කළා මේ විශ්වයේ කෙළවර හොයන්න දැඟලුවට මේ ගේ පිටිපස්සේ තියෙන මොහොත ගැන අපි 1%ක්වත් අදටත් දන්නේ නැහැ කියලා. භාගවිත දන්නව ඇති.
2: හරි.
1: දන්න දේවල් අඩුම වශයෙන් ෂෙයා කළා නැහැ. මේ මහා මුහුද කියන්නේ සම්පත් ආකරයක්. එක එක ජාතියේ සම්පත් එක එක ජාතියේ අභිරහස් තියෙනවා හොයාගත්තු උන් කවදාවත් තව මිනිහෙකුට රටකට කියන්නේ
2: නැහැ. ඔව්.
1: ඒ මොකුත් නෑ වගේ තමයි හැමෝම ඉන්නේ.
2: හරි.
1: මොකුත් නෑ වගේ ඉන්නේ. හරි. මොනවද Discovery channel එකෙන් හොයාගත්තේ? Expedition Unknown program එක. ඒගොල්ලන්ට හම්බ වුණා ගුවන් යානයක සුන්බුන්. ඒක නම් එහෙත් ලොකු දෙයක් නෙමෙයි නේද? එහෙම වෙන්න පුළුවන්. ඔව්
2: සාමාන්‍යයි වගේනේ.
1: මේ ගුවන් යානය මීට අවුරුදු 74කට කලින් දවසක මගින් 64ක් අරගෙන කාර්ය මණ්ඩලයේ 5 දිනකුත් දාගෙන පෝටෝ රිකෝ එයාපෝට් එකෙන් ගුවන් ගත වෙනවා. මිනිත්තු ගානකින් මේක කඩාගෙන වැටෙනවා ඇට්ලන්ටික් සාගරයට. මිනිත්තු ගානක් ඇතුළත. හරිද?
2: හරි.
1: අවුරුදු 74කට කලින් තමයි මේක වෙන්නේ. මේ අනතුරින් කවුරු හරි බේරුණාද? මේ අනතුරින් කිසිම කෙනෙක් බේරුනේ නැද්ද? මං වාගේ එහෙම අහන්නම්කො. කියන බලන්න හිතලා. වා හිතන්නේ මේ අනතුරේ මිනිස්සු බේරෙන්නේ නැද්ද?
2: බේරුණා.
1: මිනිස්සු බේරුණා.
2: Yes.
1: මිනිස්සු 12ක් බේරුණා. කාර්ය මණ්ඩලයේ 5ක් බේරුණා. ඒගොල්ලොත් මිනිස්සු තමයි. මගින් 12යි කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුයි
2: බේරුණා.
1: දැන් ඔයා දන්නවද මම මේ කතාව කියන්නේ පටන් ගත්තේ ඇයි කියලා? මේ Discovery channel එකේ Expedition Unknown කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙන එකවත් අවුරුදු 74කට කලින් පෝටෝ රිකෝ වලින් ටේක් ඔෆ් කළා විනාඩි ගානකින් කඩාවැටිච්ච ගුවන් යානයක සුන්බුන් හම්බෙච්ච එකවත් ඒක නෙමෙයි මේ කතාව. ඒ නිසා හදිස් වෙලා නිකන් මි දන්නවා කියලා මේ තමයි මේක තමයි කියන්නේ යන්නේ. නොසැලී කියන් ගීතේ මගේ මං කතා කියලා කරන්න.
2: හරි.
1: දැන් අද කාලේ ගුවන් ගමනක් පටන් ගන්න කලින් වෙන්න තියෙන අනතුරු ගැන හරි ලස්සන වචන වලින් කියනවා නේද? In the unlikely event of an emergency, follow instructions and listen carefully. මොනවද මේ කියන්නේ? In the unlikely event of an emergency. එහෙම වෙන්නේ නැහැ. හදිස්සියේ එහෙම වුණොත් එහෙම. එහෙම තමයි
2: කියන්නේ.
1: හරි. දැන් කවදාද කියන්නේ හදිස්සියේ ප්ලේන් එක කඩාගෙන වැටුනොත් එහෙම කවදාවත් කියන්නේ නැහැ ප්ලේන් වල.
2: වෙනවනේ ඊට පස්සේ මිනිස්සු.
1: හදිස්සියේ එන්ජින් දෙකම නතර වුණොත් එහෙම කියන්නේ නැහැ මිනිස්සු. එහෙම කියන්නේ.
2: හරි.
1: හදිස්සියේදී එහෙම වෙන්නේ නැහැ. එහෙම කියන්නේ.
2: මොන වුණත් බබා මොකද අපි කරන්නේ?
1: කරන්නේ කියලානේ මේ කියන්නේ.
2: හරි.
1: ඉතින් කියලා දෙනවා නේද? ජීවිත ආරක්ෂක කබාය අඳින හැටි අඳින්න කලින් ඒක තියෙන තැන. අඳ ගන්නත්. තැන හොයාගන්න එපා. ඇත්තටම ඔයා ඔය ප්ලේන් එක යනකොට නිකන් අතපත දාලා මේ සීට් එක යට අල්ලලා බලලා තියෙනවද ඒක කොහෙරි තියෙන්නේ කියලා?
2: නෑ එහෙම බලලා නෑ.
1: නියමයි පුතා.
2: යට තමයි තියෙන්නේ.
1: මේ තියෙන අනිවාර්යෙන්ම ඉතින් ගමන යන කට්ටිය තමයි. මොකක් කරි වෙච්ච දවසකට එහෙම ඒ කියන්නේ මුකුත් හින්දා නෙමෙයි ජීවිත ආරක්ෂක කබාය හොයාගෙන මෙරුව තමයි මැරෙන්නේ නිකන්.
2: ඒ ඉස්සරහා සීට් එකේ ඉන්න මිනිස්සයාගේ
1: ඉස්සරහාත් මිනිහාගේ එක තමයි ගන්න බලන්නේ. කොහොමත් කාගේ හරි එකක් නේ ගන්න බලන්නේ. එතනදී බලන්නේ තමන්ගේ ජීවිත ආරක්ෂක කබාය නෙමෙයි අනිත් එකාගේ ජීවිත ආරක්ෂක කබාය ගන්න පුළුවන් තමයි බලන්නේ. මෙව්ව ඇවිල්ලා කම්බ හොරු මල්ලි. හරි.

0: ඉතින් අර මිස්ලා දෙතුන් දෙනෙක් කැවිල්ලා නේද අර සීට් මැද හිටගෙන ජීවිත ආරක්ෂක කබාය අඳින හැටි කියලා දෙනවා. කැබින් ප්‍රෙෂර් එක අඩු වුණාම ඔක්සිජන් මාස්ක් එක පල්ලෙහාට වැටෙන හැටි පෙන්නනවා. හදිසි දොරටුව ඇරණැහැටි පෙන්නන්නේ. හදිසි දොරටුව යනම ඇරණැහැටි පෙන්නවා නම් ඉතින් පෙන්නවා තමයි ඒක ෂොට් එකටම. හරිද?
1: හරි.
0: හදිසි දොරටු තියෙන තැන් පෙන්නනවා. ඒවයින් එළියට පැන ගන්න හැටි කියලා දෙනවා. ආ ඊට පස්සේ කලබල වුණාම හදිත්‍යයට කියපු සේරම අමතක වෙන හැටි. ඒ මේ දුවලා පිස්තු වගේ ඔලු හප්ප ගන්න හැටි. බුදු අම්මෝ කියන හැටි. ඒවා පෙන්නන්නේ. මෙච්චර ජංජාලයක් වෙලා මේ මැරෙන්න යන අස්සෙත් ඔක්කොම පැත්තක තියලා තමන්ගෙන ආපු බෑග් එක කොහොම හරි ජීවිතේට කලින් බෑග් එක බේරගන්න මිනිස්සු දඟලනවා. ඒක එපා කියලා කියනවා නේ. කියනවා හදිසියකදී leave your belongings. කොච්චර වටිනවා වුණත් ඔබේ සියලුම වඩු බාහිර ආදිය තියෙන්න අරින්න. ජීවිතේට නම්බර් 1 දීලා තියෙනවා. මේ ටික දන්න කියන හැම භාෂාවෙම දැන් එමිරිට්ස් වගේ ගුවන් සේවාවල භාෂා කීපයකින් මේක බලා ගන්න පුළුවන්. එමිරිට්ස් වගේ ආයතනවල බල්ලති එමිරිට්ස් ෆ්ලයි කරලා තියෙනවනම් ඒ රටට අදාළව ඒ රටේ භාෂාව අපි හිතමු ඒගොල්ලෝ යන එන රට ඒගොල්ලන්ගේ ගමනාන්තයට අදාළ රටේ භාෂාව කතා කරන කීප දෙනෙක් එකේ ඉන්නවා. ගොඩක් වෙලාට ඒ රටේ මිනිස්සු වැඩියෙන් ප්ලේන් එකට ගොඩ වෙනවා. එහෙම තියෙනවා. ඉතින් මේක කීප විදිහට කියලා දෙනවා. ස්ටේජ් ඩ්‍රාම එකක් වගේ මේක කරලත් පෙන්නනවා. ඔක්සිජන් මාස්ක් එක මෙහෙම තමයි වැටෙන්නේ. මෙතන හුලම් පිඹින්නේ. මෙව තමයි බල්බ් එක පත්තු කරන්නේ. මේ තියෙන්නේ විසිල් එක. සීට් බෙල්ට් එක දාන හැටි, ගලවන හැටි, හදිසි ගොඩ බෑමකදී බේරෙන හැටි, ඒ ඔක්කොම කියලා දෙනවා. විශ්වාස කරන්න. මේ විදිහට ගුවන් ආරක්ෂක උපදෙස් මගින්ට දෙන්න පටන් ගත්තේ මෙන්න මේ අවුරුදු 74කට කලින් සිද්ධ වෙච්ච එයාක්‍රාෆ්ට් ක්‍රෑෂ් එකෙන් පස්සේ තමයි. ඒකයි මේ කතාව මෙච්චර වැදගත් වෙන්නේ.
1: ඕකේ.
0: ඊට කලින් එහෙම යන්නේ කාගේ දෙන් මැරෙන එක මැරිච්ච දෙන් කියලා තමයි ගියේ.
1: ඒ කියන්නේ කිසි දෙයක් කියලා දෙන්නේ
0: නැහැ. කිසිම දෙයක් කියලා දීලා තිබුණේ නැහැ. ඉතින් ඇත්තට මොකක් හරි වාසනාවකට තමයි ඒ අවුරුදු 74කට කලින් පෑන් ඇමරිකන් එයාලයින් එකට ඇති ඩග්ලස් DC-4 කියන එයාක්‍රාෆ්ට් එක ක්‍රෑෂ් වෙනවා අට්ලාන්ටික් සාගරයට. ඒක කොහොම හරි මගින් 12 කාර්ය මණ්ඩලයේ 5 දෙනාම බේරෙනවා. ඊට පස්සේ තමයි හදිසියකදී ඇත්තටම එයාක්‍රාෆ්ට් එක මුහුදු තලයේ වදිනකොටත් මිනිස්සු ජීවිතුන් අතර හිටියා. නමුත් ඊට පස්සේ කර කියාගත් යුතු දේ පිළිබඳව දැනුමක් තිබිච්ච නැති නිසා සාමාන්‍ය බුද්ධිය පොඩ්ඩක් පාවිච්චි කරපු මිනිස්සු ටික තමයි බේරුනේ.
1: හරි.
0: අනිත් මිනිස්සු ටික මලා. ඉතින් එදායින් පස්සේ තමයි අර රංගපාලා බේම කළා එක් කළා මෙහෙක් කළා ඔක කරන්නේ. අවුරුදු 74කට කලින් ඔබ අද ෆ්ලයි කරනවා නම් ඔබට ඉතින් අර මිස් ඇවිල්ලා සාරියත් එහෙම කැහැපොට ගහගෙන මෙහෙම කරනකොට ඔබට මතක් වෙයි අටේ මේ අර සීන් එක නේද.
1: ඒත් අපි බලාගන්නේ නේ.
0: ඔව් ඒත් බලාගන්නේ. කොහොම දන්නා වගේ පයිලට් උනත් අවස්ථාවක් වුණොත් කියලා දෙන්න පුළුවන් ලයින් එකේ තමයි ඒ සීට් එක ඉඳගත්තාම අපි ඉන්නේ. අපි ෂෝ මේවා දන්නේ නැද්ද අපි අපි ප්‍රෙලෙන් කරේ තියන් පීනපු බුවාලනේ කියලාද අපි ඉන්නේ.
1: අපිට වැදගත් වෙන්නේ chicken or beef. Chicken or fish?
0: බොරුවට ස්පියාන ඉන්නවා චිකන් නෝ ෆිෂ් කියලා අහනගන්නේ. යන්තම් පොඩි වීදුරු හෙලවන සද්දයක් ගාලානේ ඔක්කොම නිඳ ඉවරයි. ප්ලේන් වල කෑම ගන්න පෙරේතම පෙරේතයි මෙයා. ඇයි ඉතින් ජීවිතේම කාලේ තියෙන දෙපාරයිනේ. අපිට කියන අරන් එන්න කියලා අපි නම් ගේන්නේ. ඕවා සිංදු වැඩි කරන් සිංදු වැඩි
1: කරන් එළියට අරන් යන්න කියලා වුණානේ මාව එදා.
0: Let's do it. Yeah.

0: මම වගේම පොඩි ප්‍රශ්නයක් අහන්න.
1: යසාන.
0: හිතන්නකෝ ඔයාට ළමයි ඉන්නවා කියලා.
1: හරි.
0: හරිද? ඔයාට මේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන්ම ඇති.
1: හා.
0: දැන් ගෙදරට කට්ටි එනවනේ. පොඩි ළමයි ඉන්න ගෙදරක් හිතන්නකෝ.
1: හරි.
0: දැන් උන් සාමාන්‍යයෙන් ලැජ්ජයිනේ. ගෙදරට කට්ටියක් ආපුවම ඇවිල්ලා ඒ කට්ටිය ඉන්න තැන පොඩ්ඩක් ඉන්න. එන්නේ පොරවල්ලා.
1: ඉස්සරහට එන්න.
0: එන්නේ මේ දොර රෙදි අස්සෙන් එහෙමෙන් බලනවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් ඇවිල්ලා ඉන්න පවුලේ කවුරු හරි පොඩි එකෙක් ඉන්නවනම් ඒක දිහා තමයි මේ ගෙදර ඉන්න පොඩි උන් බලන්නේ.
1: බලන්
0: ඉන්න. කියනවා මේ ඊකගේ දට්ටික ලොකු වැඩි නේද? ඕ තමයි කතාව.
1: ඔළුව ලොකුයි නේද?
0: ඔළුව ලොකුයි නේ. ඔක්කොම වගේ අපේ ඔක්කොම බිස්කට් එක කනවනංගි. ඕ මාර මල පෙරේතේ කියලා මෙයාන. ඕව තමයි කතාවේ.
1: හරි.
0: ඒක ඕව ඇතුලේ ඇහෙනවා. කාමර ඇතුලේ හීනා වෙනවා.
1: හරියට හරි.
0: ඕව කියේ කිය. මාවයි අපේ නංගිව අපේ තාත්තා දනගස්සල ඉඳන් තියලා තියෙනවා.
1: ඒ
0: කියන්නේ පිට මිනිස්සු ඇවිල්ලා එනකොට අපි හීනා වෙන විදිහ මේ මිනිස්සුන්ට තේරෙනවා. අපි හීනා වෙන්නේ මේ මිනිස්සුන්ට කියලා.
1: ඒ ටෝන් එක අපිට පොඩි ගාල්ලන් තියෙනවා.
0: ඕ අපි හීනා වෙන්නේ. එම කණෙන් අල්ලංගිලා දනගස්සලා තියලා තිනවා කාමරය ඇතුලේ මේ මිනිස්සු යනකම්
1: අපේ අම්මා නම් රවල බලනවා මෙහෙම බැල්මයි
0: අහන්නකො දැන් ඔහොම ඔහොම ගිහිල්ලා
1: ළමා
0: හිතන්න සමහර වෙලාවට එන පොඩි ළමයි එක්ක ගෙදර ළමයි සෙට් වෙනවා එහෙම එහෙම වෙලාවල් තියෙනවනේ කොහොම වුණත් ගෙදර ඔබට සිබ්ලින්ග්ස් ඉන්නවා නේද කියන්නේ එක බඩවැල කඩාගෙන ආපු ළඟ ළඟ වයස්වල සහෝදරයෝ හිටියා නම් මේ එක්ස්පීරියන්ස් එක ඇති පිට මිනිස්සු ආවම උන්ගේ අඩුපාඩු ඇදගෙන කරෙන්න අපි වෙන දෙයක් කරලා නැහැ පොඩි කාලේ.
1: එකගායි එකගායි.
0: ඒතර අපි මොකද කරන්නේ කාමර වලට අරමි ගිහලා ගිනාවි කෑ ගහ. ඔහම දැන් හිතන්නකෝ ඔයා තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් කියලා. ඔයාට ඇහෙනවා මුලින්ම ළමයි කෑ ගහ ඉන්නවා. ඊට පස්සේ එන්න සද්දයක් ඇහෙනවා. සලාං ගාල සද්දයක් ඇහෙනවා.
1: හරි.
0: මොකද්ද ඔයා ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නේ? මොකක්ද අහන්නේ එතකොට? සලාංගල සද්දයක්
1: වාට මොකද බින්දේ කියලා අහනවා
0: පුතා මොකද වැටුනේ මොකද වැටුනේ මොකද මොකද වැටුනේ මොකද්ද කැඩුනේ ඒකනේ
1: හරි
0: දැන් ඕකම යාළුවෙගේ ගෙදර ගිහලා ඔය විදිහටම යනවා
1: හරි
0: අපිට පේනවා ඒ පොඩි උන් දෙන්න අපිට තමයි
1: hina වෙන්නේ කියලා hina යනවනේ
0: හිනා යන්න ඔයා එහෙ ගියේ නෑනේ.
1: හරි ඊට පස්සේ
0: හිනා යන්න ඔයා එහෙ ගියේ නෑනේ. එහෙම හිනා වෙන්න TypeError නේ ළමයිගේ හැටි. ඔයා වගේ මේ දැක්කම හිනා යන જાතිය නෙමෙයි අපි.
1: හරි ඊට පස්සේ
0: ශ්‍රී ලංකාවෙන් දන්න එපා මොකද මේ කතාව මගේ.
1: ඕකේ.
0: අනුගේ කතාවල එල්ලලා නිකන් මේ නිකන් බොරුව නිකන් ලකුණු දාගන්න යන්න එපා. කිසිම කතාවකුත් නෑ ගෑ නුදි අර කෝප්පයක් පෙරලා ගත්තා නේක. ඊට හොඳ බාල්ජෙක් පෙරලා ගත්තා.
1: හරි
0: යාළුවෙක් ගෙදර ගිය වෙලාවේ ඔය වගේ

0: ළමයි උඩ ඌ තිය තිය කෑකගහින්න ලාවක
1: හරි
0: ඔය වගේ හොඳාකාර සද්ධයක්කාව අමුතු සද්ධයක් මොකක්ද කියලා ඇත්තම හිතාගන්න බෑ. පුව දන්නද මගේ යාළුවා එක පාටම පුතා ආයුගයි සෝකේ පුතා ආයුගයි සෝකේ අවුලක් මොකුත් ප්‍රශ්නයක් නෑ නේද ඔගලන්ට? ඕක ගැන මේක මගේ ඔළුවේ ස්ට්‍රක් වුණා.
1: හරි ඕකේ.
0: ඒක හිර වුණා දැන් මම අහලා තියෙන්නෙම. මොකද මොකද? මොකද මල කැඩුවේ? මොකද කැඩුවේ බලා?
1: අද වැටුනේ.
0: අම්මා අම්මා එහෙම හිතන්නකෝ ඔය තාත්තා. හිතන්නකෝ අම්මගේ තාත්ත. ඒ වගේ සද්දකද?
1: හරි.
0: අපි ගෑනි නම් එහෙම දඩි පිටි කාලේ යනවා. ආයි තින් ළමයි. ඒතකොට ළමයි මරන්න බය ඉන්නේ. දෙනවනේ. මගේ යාළුව අහනවා. ආයු ගයිස් ඕකේ. ඔගලන්ට අවුලක් නෑ නේද? වැටුනේ මොකද්ද කියලාවත් ඇහුවෙන්නේ. මම මේක මතක තියාගෙන හිටියා.
1: හරි.
0: ඊට පස්සේ මට යාළුවෝ ඊයේ හම්බුණා. මගේ තියෙන පරණ බොක්කක් ඉතින් මං කෝ සිරාවට මචං ඔබ මාර විදිහට මැචුව වෙලා. අපි එච්චර මැචුව වෙලා නෑ මිනිහට හිතාගන්න බෑ මොකක් ගැනද මං කියන්නේ කියලා. පස්සේ මං සිද්ධිය කතා කළා මචං මට ඔළුවේ මාර විදිහට අදහස හිර වුණා.
1: හරි.
0: වහනවානේ අර මොකද්ද මන් දන්නේ මොකද්ද මන් දන්නේ වැටුනේ මේ ඒ වෙලාවේ ඇහුවා පුතා ආයු ඕකේ කියලා. අපිටන් අහන්නේ මචං ගෙවල් වල වැටුනේ මොකද්ද කියලානේ.
1: ආ ඒකනේ
0: අපිට දැනගන්න ඕනේ ළමයාට මොනව අතප්පයක් කරනවක් කම නැහැ. අපේ එකක් කැඩුවේ මොකද්ද කියලා අපිට දැනගන්න. අපිට දැනගන්න අපිට කීයක් පාඩු වුණාද කියලා. නමුත් මචං උඹ ඒ වෙලාවේ ඇහුවේ ළමයා ඕකේද කියලා. යාළුවා මන් දිහා බලන් හිටියා. මං එහෙම ඇවි උඹලා හිටපු හින්දා දුන්න පැලෙන්න මෝවර ලෑම් ෂේඩ් එක බිම දාලානේ
1: දෙන්නේ පැයිතින්
0: බලනකොට අපි වගේ උඹලා ඉන්න ඉන්න බං ආයු ගයිස් ඕකේ දුන්න මට උඹලා ගියාටපස්සේ උඹ මොකද්ද ඔය කියන්නේ
1: ඒ අතික අපේ අම්මලා තාත්තලා රත්තරන්
0: මොකද ආයු ගයිස් ඔන්න මට වෙච්ච දේ බලන්න ඇත්තටම අපිට බැරිද ආයු ගයිස් ඕකේ කියලා අහන්න.
1: නෝ නේද?
0: ඊට පස්සේ කට්ටිය යනකම් දෙන්න. අඬු බඬු වෙලා යන්න. ඈ? මෙම නෑ නේද?
1: ළමයි බය වෙනවා ඇති නේ ආයු ගයිස් ඕකේ කියලා.
0: අපි අහන්නේ මොකද්ද කැඩුවේ කියලානේ. පිඟාන අතින් මට හනේ කැඩුව නේද පිඟාන? කැඩුවා කියලානේ කියන්නේ. පැලුව නේද බේසම? එහෙම මිනිස්සු පිඟන් කනලා බේසම් පනලවද? ඒ වුණාට අපි අහන්නේ එහෙමනේ.
1: ඕ ඒක හරි.
0: හරි. ඒක ඒක ඉවර කරානේ. කෑවා එකනේ. මිනිස්සු එහෙම කරනවද?
1: එහෙම කරන්නේ.
0: එහෙම කරන්නේ තරහකාරයෝ නේ.
1: ඕ.
0: ඒ ගෙදර මිනිස්සු එහෙම කරන්නේ නැහැ නේ.
1: මිස්ටේක් එකක් නේ. වැරදීමක්
0: නේ. ඒක අපි ගන්නෙ කොතනින්ද?
1: කලා කියන එකෙන්. ඒක වුමනාවෙන්
0: කැඩුවා. බින්දා. පැලුවා. නැති කරා.
1: ඉවර කළා
0: කෑවා විනාශ කරා
1: මේ හොඳ කෑලි අපි මේ කියන්නේ
0: හොඳ ඕව නෙමෙයි ඕව ඇත්තමම කියන්න බෑ ඇත්තම ඒ අපි කියන්නේ නැහැ ඔබ දන්නවද ඉතින්
1: ප්‍රෝ මැක්ස් වර්ෂන් එකෙන් අපි අහගමු
0: හම් ඒක ගැන ඔබ හිතන්න මට ඔක්කොම හිතන්නලා නැහැ
1: are you guys okay
0: okay
1: right
0: ලංකෝ ගෙදර right මේ හැමෝට එන ප්‍රශ්නයක් තියෙනවා. මේ මහ ලොකු ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒක ලහන දැන් බයික් කියලා නමක් තියෙනවා. බීජින් කියලා නමක්.
1: Yes.
0: X55 කියනවා. අනම් මොකද්ද මේකට හරියට මේ වාහනෙට කියන්නේ මේ SUV එකට? මම දැන් ගණනාවක චෙක් කරා ඇත්තට මේකට කියන්න ඕනේ බයික් බීජින් X55.
1: ආ, okay.
0: නැත්නම් බයික් බීජින් 5.
1: අපි නම් පුරුදු විදිහට කිව්වේ බීජින් කියලා.
0: ඔව්. ඒක. නමුත් පස්සේ බයික් කියන නම ආවා.
1: ආ, right.
0: නේ? බයික් කියන නම ආවා. ඇත්තටම මේ ඒ බයික් කියන නම එන්නෙම බීජින් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි හෝල්ඩින් කම්පැනි ලිමිටඩ් කියන එක. එතකොට බයික් කියන එකේ බීජින් කියන කෑල්ල තියෙනවා. ඔය ගොඩක් මම දැක්කයි මේ යුරෝපියන් කාර් රිවිවර්ස්ලෑම බයික් බීජින්. මොකද ඉස්සර ගහලා තියෙන්නේ වාහනේ බොනට් එකේ දාලා තියෙනවානේ බීජින් කියලා එකක්.
1: ඕ.
0: බයික් බීජින් X55 නැත්නම් බයික් බීජින් 5 කියලා වෙනම් මොන හරි. මොන නමින් ආවත් වන්ඩිය මරුණේ.
1: අනිවාර්යෙන් සුපිරි.
0: මේ වාහනයට අපි නම කියන්න එච්චර උනන්දු වෙන්නේ නැහැ. නමුත් සුප්‍රකට ජර්මන් වාහන නිෂ්පාදන කම්පනියක් කියවම ඔබ ටක් ගාලා ඔලුවට යනවා. ඊට අමතරව කොරියාවේ තියෙන අතිශය සුප්‍රකට තවත් වාහන කම්පනියක්, මේ බේජින් කම්පනියත් එක්ක එහෙම තාක්ෂණික දැනුම සහ එක එක දේවල් එහෙම ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රි එකේ එහෙම කලබරේෂන්ස් තියෙනවා. මේ බේජින් වාහනය නිෂ්පාදනය කරලා තියෙන බේජින් කම්පනියත් ඒ විදිහට අර තවත් කම්පනිස් දෙකක් එක්ක නොලෙජ් ෂෙයරින් වල ඉන්නවා. ටෙක්නොලොජි නොලෙජ් නොලෙජ් කොහමද ඔක්කොම ටික අහු වෙනවා.
1: Yes.
0: ඒ බව මේ වාහනේ එළියෙන් සහ ඇතුළෙන් බලපුවම පේනවා. ඔය බේජින් 5 නැත්නම් බයික් X55 SUV එකට ඔබ වාහනේට ගොඩ වෙන්න කලින් ඔබ එළිය දකින්න.
1: හරි.
0: බලන්නකෝ වාහනේ සයිස් එක හරිම හොඳ සයිසබල් SUV එකක්. වැදගත්ම දේ මේකේ ප්‍රයිස් රේන්ජ් එක. ඔබට පර්මිට් එකක් තියෙනවා නම් මිලියන 15කට අඩුවෙන් මේකේ තියෙන ටොප් එන්ඩ් එකේ තියෙන එකම ගන්න පුළුවන්. ඒ කියන්නේ උඩම තියෙන ඔප්ෂන් වැඩිම එක ගන්න පුළුවන්. ඇලෝයිල් එකේ සයිස් එකේ ඉඳලා පොඩි පොඩි ඔප්ෂන් සෙට් එකකින් මේක වෙනස් වෙන්නේ.
1: හරි.
0: දැන් නෝමල් ස්ටාර්ටර් රේන්ජ් එකේ ස්ටාර්ටිං රේන්ජ් එකේ තියෙන එකේ ඇලෝයිල් එක මම දන්න විදිහට 18 ඉන්ච්. ලොකුම එකේ 19 ඉන්ච්. ඇලෝවිල්ලක් වාහනය ඇතුළට නැගලා බලන්න. ඔබට හම් වෙනවා මේ ඩෝ ස්විචර්ස් අරව මේ ඔක්කොම සීට් ඇජස් කරන ස්විචර්ස්. ඒවයි තියෙන්නේ ක්‍රෝම් ෆිනිෂ් එකක් තියෙන්නේ. බ්‍රෂ්ඩ් මෙටල් ෆිනිෂ් එකක් තියෙන්නේ. ඒව අපි දැකලා තියෙන්නේ ඔය ජර්මනිය යුරෝපය වගේ මේ යුරෝපා රටවල වාහනවල ඉන්ටීරියවල විතරමයි අපිව දැකලා තියෙන්නේ.
1: අපි ඒවට මාර ආසයි.
0: ඔව්. ඒවයි තමයි වාහනේ ඇතුළට නැග්ගාම ලක්ෂරි විහිකල් එකක් කියලා ෆීල් එක දෙන්නේ. පොඩි ඩීටේල් වලට හරි මහන්සි වෙලා තියෙනවා. මම නම් එච්චරම කැමති නැහැ ඒගොල්ලන්ගේ අර AC වෙන්ට් එක තියෙන දේ. නමුත් ඒකට හරි මහන්සි වෙලා තියෙනවා. මං කැමති නැත්නම් ඒ දන්නවද?
1: හරි.
0: ඒක මට හිතනවා නිකන් සත්‍යයකට දෙන සැරයක් පොඩ්ඩක් ක්ලීන් කරන්න ඕනේ නැත්නම් එතන ඩස්ට් කලෙක්ට් වෙන්න පුළුවන් නැත්නම් ඩිසයින් එක ප්‍රීමියම් ම පොඩි රෙඩ් ඇක්සන්ට් එකකුත් දීලා අර ක්‍රෝම් ෆිනිෂ් එකකින් දාලා තියෙනවා. එන්නට මහන්සි වෙලා ඒක.
1: හරි.
0: එතකොට මේ හරිම හෑන්ඩ්ෆුල් ඒගොල්ලන්ගේ මේ ඔටෝමැටික් ගියර් ෂිෆ්ටර් එක. මේ මල්ලපම හොඳ අතෙන් එකයි ඒක. හොඳ බදල් අල්ල ගන්න පුළුවන්.
1: හරි ඔකේ.
0: මාර ගති මට ඒක. ස්ටීරින් එකේ තියෙන හරිම ලක්ෂරි ටච්, හරි නැචරල් ටච් එකක්. අපි කියවනේ ද සීට්ස් කන සීට්ස් වල වෙන්ටිලේටඩ් සීට්ස් ඉන පර්පරේටඩ් ලෙදර් ටොලින් කරලා. ඇයි පර්පරේටඩ් කියන්නේ චුටි චුටි හිල් තියෙනවා. මේකේ මේ හීට් එකේට මෙහෙට යනවා.
1: මේක
0: හීට් කරන්න පුළුවන් සීට්ස් තියෙනවා. ඩ්‍රයිවිං මෝඩ්ස් මගේ මතකයේ විදිහට හතරක් විතර තියෙනවා. ඩ්‍රයිවිං මෝඩ්ස් හතරක් විතර.
1: හරි.
0: ස්මාර්ට් ඩ්‍රයිව් මෝඩ් එකක් තියෙනවා, ස්පෝර්ට්ස් එකක් තියෙනවා, ඉකෝ එකක් තියෙනවා, නෝමල් එකක් තියෙනවා. එහෙම තෝරගන්න මෝඩ්ස් තියෙනවා. හරිම සිම්ප්ලිෆයි කරපු ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක්. ගොඩක් අපි දකිනවා නිකන් වාහනෙත් නිකන් හෙන්න වැඩ කිඩ පෙන්වන්න කියලා සමහරවිට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක අර තියෙන ලොකු ස්ක්‍රීන් එක. අම්මෝ ඒක ඉගෙන ගන්නවට වඩා ලේසි මේ නියුක්ලියර් සයන්ස් වලට මේ මාස්ටර් එකක් කරනවා. සමහර ඒවා කියන්නේ ඕනට වඩා වැඩි වුණාම වෙන දේ. ඒ ඔක්කොම අඩුපාඩු තේරුම් අරගෙන තමයි මේ බීජින් 5 එහෙම නැත්නම් බයික් X55 එක SUV එක කරලා තියෙන්නේ. ඕන කෙනෙකුට පොඩ්ඩක් ඔබලා බලපම ටග් ගාලා තේරෙනවා රූට් එක මෙහෙම තමයි මගේ මේ වැඩේ කරගන්න මම යනවා නම් යන්න ඕනේ. මෙහෙම තමයි සින්දුවක් දාන්නේ, මෙහෙම තමයි සින්දුවක් අහන්නේ, මෙහෙම තමයි AC එක වැඩ කරගන්නේ. මෙහෙම තමයි වාහනේ ඉන්ටීරියර් කැබින් එකේ තියෙන කැබින් ලයිට්ස් වල පාට වෙනස් කරන්න බලව දන්නවා.
1: ආ ඕකේ.
0: හරිම ලස්සන කලර් කම්බිනේෂන්ස් වගේක් තියෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන්. ඒතර ෆ්ලෂ් ඩෝ හෑන්ඩල්ස්. ඒව ළඟට ආපුවාම එළියට එනවා. අපි වාහනේට ඇතුළට ගිහලා ඉඳගත්තාම ඒ ඇතුළට
1: යනවා. ඒක නම් මාර ලස්සනයි නේ. මං ඒක හොඳට මතකයි.
0: ඒක සමහර අය ඉතින් සමහර අයකට කැමති, සමහර අයකට කැමති නෑ. ඉතින් මම දන්නේ. මම නම් ඒකට කැමතියි.
1: මමත් කැමතියි.
0: ඔව් කැමතියි. එහම ඩෝ හෑන්ඩල්ස් ඇතුළට යන එක වෙන්නම කෑල්ලක්. හැම දෙයක්ම මගේ වාහන ඇතුළත ඔපරේට් කරන්න බලන්න. පිටිපස්සේ තියෙන ඉඩ ඇත්තම ඇම්පල් ඉඩක් තියෙනවා. කිසි කෙනෙකුට කම්ප්ලේන් කරන්න බැරි සයිස් එකේ ඉඩක් ඇවිල්ලා තියෙනවා. මේ ගානත් එක්ක මේ ඔක්කොම දීලා තියෙන ඔප්ෂන්ස් දෙන්න පුළුවන්ද කියලාත් හිතෙනවා. හැබැයි වාහනේ ෆිනිෂ් එක සහ වාහනේ හැම කොටසකම ක්වොලිටි කියන එක මේන්ටේන් කරන්න මාර මහන්සියක් අරන් තියෙනවා කියලා වාහනේට පොඩ්ඩක් ගොඩ වුණාම තේරෙනවා. මිලියන 15කට අඩුවෙන් පර්මිට් එකක් තියෙනවා. පර්මිට් එකක් නැත්තම් මොකද කරන්නේ? පර්මිටන් නැත්නම් ඒත් ඔබ ගිහලා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකට කතා කරන්න. මම ඔබට පොරොන්දු දෙන්නම්.
1: හරි.
0: ඔබ හිතන්නේ නැති ගාණක් ඒත් ඔබට ඔෆර් කරනවා.
1: සීරියස්ලි?
0: ඔව්. පර්මිට් එක තිබ්බද නැද්ද? තිබ්බත් එකයි නැතත් එකයි හිතන ගාණක් ඔබට දෙනවා ඒගොල්ලෝ. ආ පර්මිට් එක නැහැ කියලා ලොකෝ ලොකුත් නැහැ නේ කියලා හිතන ගාණක දෙනවා.
1: ආරයිට්.
0: කැමති? කැමති නම් කැමති.
1: ඔකේ.
0: මැච් එක ගහගත්තා හරි. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. ඒගොල්ලෝ තමයි බයික් X55 එක ලංකාවට ගෙන තව තියෙන ගොල්ලන්ගේ මොඩල්ස් තොගයක්. අපි මේක විතරයි කතා කරන්නේ. කියන්න නවතුණා මේක 1.5 ලීටර් ටර්බෝ චාර්ජ්ඩ් පෙට්‍රල් එන්ජින් එකක් තියෙන. ඒකෙන් කම්ප්ලිකේෂන්ස් නැහැ. බැලු බැලමට ඔබට හිතේ ඔබ ෆස්ට් ටයිම් නම් මේ වාහනේ ගන්න මේක ඉලෙක්ට්‍රික් SUV එකක් නැහැ. ඒ විදිහට ෆියුචරිස්ටික් ඩිසයින් එකක් තියෙනවා. හැබැයි 1.5 ලීටර් ටර්බෝ චාර්ජ් පෙට්‍රල් එන්ජින් එකකින් තමයි මේ වාහනේ පාවා කරලා තියෙන්නේ. සුපිරි. 7 ෆෝවර්ඩ් තියෙන්නේ. කෙලින්ම අය මොකුත් නැහැ. විදලා යන්න තියෙන්නේ ගත්තා.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
1: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
2: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය. Parasitol අභියෝගයට අභියෝගයක්.
3: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද
4: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී සිමෙන්ති ටයිල් ඇඩසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
3: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
5: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි බිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
4: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝ ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගෙන්
2: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් බුක් කරන්න.
3: මම මගේ මුළු බිස්නස් එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
4: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
5: ගන් වතුරට සුළුසුළුන්ට දැන් මම බය නැහැ.
4: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
5: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
6: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: අනිවාර්ය හොඳ නින්දක් කියලා කියන්නේ හොඳ ආයෝජනයක්. ඉතින් ඒ නිසා තමයි අපි මෙච්චර මතක් කරන්නේ. ඔබට නින්ද සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් හරියට නින්ද යන්නේ නැත්නම් ඒක තවදුරටත් අනේක තමයි අපේ ජීවිතේ, ඒක තමයි කර්මය ගගා ඉන්න එපා. කෙලින් මෙයන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ගිහිලා බලන්න. වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ඔබට ගැළපෙන මැට්‍රස් එක එතන අනිවාර්යෙන් තියෙනවා. ඔබේ නින්ද ටෙස්ට් කරලා ඔබට ගැළපෙන මැට්‍රස් එක තෝරලා දෙන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකේ කට්ටියට හොඳටම පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා පුළුවන් කමක් තිබ්බොත් අද උනත් කමක් නැහැ. පුළුවන් කමක් තිබ්බොත් යන්න වෝඩ් ප්ලේස් වල තියෙන ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට. අදත් අපි කතා කරනවා Isuzu ලොරි ගැන, Isuzu කැබ්ස් ගැන අපි කතා කරනවා. ඉතින් ඔබේ Isuzu වාහනය හදාගන්න දාන්න ඕනේ තැන ගැන තමයි විශේෂයෙන්ම මතක් කරන්නේ. ඒ තමයි සතුස මෝටර්ස්. ඉතින් ඒකට හේතු මොනවාද කියන එක ගැන විස්තර කියන්නම්. දැනට මතක තියාගන්නකෝ, Isuzu ලොරි, Isuzu කැබ්ස් ඒ ඔක්කොම ලංකාවට ගෙන්නන්නේ සතුසු මෝටර්ස්. ඉතින් ඒ නිසා එයා තමයි බලලා තලවි නියෝජිතය. ඉතින් ඒ නිසා එයාට දන්නවා මේ වැඩේ හොඳටම කරන ක්‍රමවේද සහ ඒ රටේ ජපෑන් වලින් ඒකට අවශ්‍ය කරන හැම දෙයක්ම, ස්කෑනර්ස් ද, ටූල්ස් ද, හැම දෙයක්ම සතුසු මෝටර්ස් වලට තමයි ගෙනල්ලා දීලා තියෙන්නේ, බාර දීලා තියෙන්නේ. තාක්ෂණයේ දැනුම, ඒ වැඩ කරන අයට ඒ වැඩ කිරීමේ කරනකොට තියෙන එක එක ක්‍රමවේද පාවිච්චි කරන ඒ හැම දෙයක්ම උගන්නලා කරලා ලස්සනට හදලා තියෙන ඒ ටීම් එක. හරිද? ඉතින් ඒ නිසා තමයි Isuzu වාහනය සතුසු මෝටර්ස් වෙතම දාන්න ඕනි කියලා අපි මතක් කරන්නේ. අදත් අපි කතා කරනවා LOLC ගැන, LOLC ෆයිනෑන්ස් ගැන. ඉතින් රත්‍රන් බඩුවක් හරි මොකක් හරි දැන් හිතන්නකෝ, සල්ලි ඕනි වුණාම අපිට අක්ගල කියලා අපි ළඟ තියෙන රත්‍රන් බඩුවක් නේද උගසට තියන්නේ. ඉතින් ඔබ LOLC ෆයිනෑන්සල් තියෙනවා නම් ඔබට ඉහළම අධිකාරම් මුදලක් ගන්න පුළුවන් වගේම ඒකේ ආරක්ෂාව, ඔබේ පෞද්ගලිකත්වය, ඒ ගොඩාක් දේවල් ගැන ඒගොල්ලෝ හිතනවා. ඉතින් ඒ නිසා හරි දැනට ගිහිලා වැඩේ කරන්න. එතකොට ඔබට කවදාවත් වොරි වෙන්න දෙයක් නැහැ. ඊළඟට පික්මී ගැන මතක් කරන්න ඕනි. පික්මී ෆ්ලෑෂ් ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ. ඔබ බිස්නස් එකක් කරනවා නම් ඔබටම කියලා වාහන ෆ්ලීට් එකක් දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඉතින් එහෙම මුලින් කරන්න අමාරුයිනේ නේද? ලොකුවට සල්ලි තියෙනවා නම් ඉට්ස් ඕකේ. හැබැයි පොඩියට පටන් ගන්න බිස්නස් එකකට එහෙම කරන්න අමාරුයි. ඒක අපි දන්නවා. ඒ වගේම ඒක පික්මී ෆ්ලෑෂ්ත් දන්නවා. ඉතින් ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ වගේ සුපිරි සර්විස් එකක් දීලා තියෙන්නේ. ඔබට පුළුවන් පික්මී ෆ්ලෑෂ් වලින් දාලා ඒ අවශ්‍ය කරන ඔබේ ඔබ නිෂ්පාදනය කරන දේ, කේක් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්, ඒක අවශ්‍ය කෙනාට කස්ටමර්ට ගාන්ට යවන්න පරිස්සමට වැඩේ කරලා දෙනවා. සාමාන්‍යයෙන් අපි පික්මී ෆ්ලෑෂ් යූස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒගොල්ලන්ගේ ඒ ක්‍රියාපටිපාටිය ගැන අපි සතුටුයි නේද? ඉතින් පික්මී ඇප් එක දාගත්තොත් ඔයගලන්ට ඒ වැඩේ කරගන්නත් පුළුවන්. හච් ගැන මතක් කරන්න ඕනි. හච් 15 පැකේජ් එක ගැන, කොකෝ ෆ්‍රයි ගැන මතක් කරන්නත් ඕනි. පොල් තෙල් ගන්නකොට අඩුම තරමේ බෝතලයක තියෙන බෝතලයකට දාලා ඒක සීල් කරලා තියෙන පොල් තෙල් එකක් ගන්නවත් අඩුම ධර්මී චුට්ටක් ඔළුව කල්පනා කරලා වැඩේ කරන්න. මොකද අපි මේ කෑම හදන්න පාවිච්චි කරන මාධ්‍යයක් තමයි පොල් තෙල් කියලා කියන්නේ. ඉතින් පොල් තෙල් එක ක්වලිටි එකක් වෙන්න ඕනි. ඒක එක එක ජරාව දේවල් තියෙන්න බෑ, වතුරවත් තියෙන්න බෑ පොල් තෙල් එකක. ඉතින් ඒක හරියට ආර්ඩීබී කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ කරලා තියෙන පොල්තෙල් එකක් ඔබ හොයනවා නම් අපි ඔයගලන්ට බ්‍රෑන්ඩ් එකක් කියන්නම්. ඊට පස්සේ පොල්තෙල් වලට ඒ බ්‍රෑන්ඩ් එක කියලා ඉල්ලන්න. ඒ තමයි කොකෝ ෆ්‍රයි. අද දැන් අපි කතා කරා බයික් X55 ගැන. හොඳ විස්තරයක් ඔයගොල්ලෝ දැනගන්න ඇති. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත ගියොත් ඔබට අනිවාර්යෙන් බයික් X55 එක ට්‍රයි කරලා බලන්න පුළුවන්. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ තියෙනවා ෂෝරූම්ස්. මම ඒ ටික ලියාගත්තා. බත්තරමුල්ල, හයිඩ් පාක් කෝන, කුරුණෑගල, රත්නපුර, මාතරම් මේ තැන්වල තියෙන ෂෝරූම්ස් වලට ගියොත් ඔයගලන්ට අනිවාර්යෙන් මේකේ ප්‍රොඩක්ට් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා ඔබට වාහනේ ගෙදර අරගෙන යන්න පුළුවන්. හරිද? සිංගේකට යන්න. සිංගේකේ තියෙනවා ෆ්‍රිජ්. ෆ්‍රිජ් ගොඩක් තියෙනවා. ඒ අතරින් අපි පොඩ්ඩක් වැඩිපුර කතා කරන්නේ ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක ගැන. විදුලිය 50% ඉතුරු කරලා දෙන්න ඒ ෆ්‍රිජ් එකට පුළුවන්. ඒ වගේම ඔනර් ෆෝන්සුත් තියෙනවා. X9D ෆෝන් එක සෙටප් බලන්න. ඒක වැටුණාට කැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබට කාලාන්තරයක් ඒ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්.
9: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විශ්වාසයෙන් අදම බත්තරමුල්ල, හයිඩ් පාක් කෝන, කුරුණෑගල, රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
10: බයික් එක කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
9: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ.

0: Vaina Pura.
1: හතයි විනාඩි 53යි දැන් වෙලාව. අපි ළඟට කියන්න ඕනි NLB ගැන. NLB ලොතරැයි සෙට් එකක්ම තියෙනවානි. පුළුවන් නම් අද මේ මං කියන ජාති වලින් එකක් ගන්න. එකක් නෙමෙයි පහක් ගන්න. හරිද? එකම ජාතියෙන් පහක් ගන්න. එකකට අනිවාර්ය දිනුමක් තියෙනවා. සුබ දවසක් ගොවිසෙත මහජන සම්පත ධන නිධානයේ මෙගා පවර් ලකි 7 හඳහන. අද සම්පත ජය 7 සමෘද්ධි. මේ තමයි ලොතරැයි සෙට් එක NLB වල. ඒ වගේම අද හොඳ ආයෝජනයකට අත ගහන්න හිතාගෙන ඉන්නවනම් ප්‍රයිම් ලෑන්ඩ්ස් වල සුපිරි ඉඩමක් තියෙනවා. අපි ඒ ඉඩම ගැනත් ඔබට විස්තර කියන්නම්. ඊට පස්සේ ඇලුමෙක්ස් ගැන මතක් කරන්න ඕනි. ඇලුමිනියම් සම්බන්ධයෙන් ඔබට ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ විශේෂ තැනක් තියෙනවා ඇලුම් ට්‍රාන්ස්ට් ස්පේස්. හරිද? ඉතින් එතනට ගියොත් ඔයගලන්ට ගොඩාක් දේවල් ඇලුමිනියම් සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්. ඇලුමෙක්ස් එක එකතු වෙලා අපි දැන් කියනවා බිල්ඩින් සිස්ටම් කියනවා, අර්ග කියනවා, මේක කියනවා. ඒ හැම විස්තරයක්ම ඔබට දැනගන්න අවස්ථාව තියෙනවා. පැල්වත කිරි ගැන මතක් කරන්න ඕනි. පැල්වත කිරි කියලා කියන්නේ අපේ රටේ තමයි සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පිටරටවල් වල කිරිපිටි එකක් හදන ක්‍රමවේදෙම තමයි අපේ ලංකාවෙත් කිරිපිටි එකක් හදන්න පැල්වත පාවිච්චි කරන්නේ. හරිද? ඉතින් ඒ නිසා ඒ ක්වලිටි එක ගැන ආයි දෙපාරක් හිතන්න දෙයක් නැහැ. සුපිරිම ක්වලිටි එකෙන් තමයි පැල්වත්ත කිරි මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ මිල්ක් පවුඩර් එක මාකට් එකේ ගාන අඩුම මිල්ක් පවුඩර් එක කියලා කියන්න ඕනි, ග්‍රෑම් 400 පැක් එක. ඒ වගේම නිෂ්පාදිත දිනයත් හරිම අලුත්. රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉක්මනට කරලා සතියක් ඇතුළත කරලා ටග් ගාලා මාකට් එකට දානවා පැල්වත්ත කිරි පිටි. හරිද? ඊට පස්සේ අපි කලර් අප් ගැන මතක් කරන්න ඕනි. කලර් අප් ස්ට්‍රිප් සීලින් එකක් ගැන වැඩි විස්තර දැනගන්න colorup.lk.com සයිට් එකට යන්න. බජාජ් පල්ස බයික් එක ගැනත් මතක් කරන්න ඕනි. ඉතින් හරි ස්පෝටි ලුක් එකකට බයික් එකක් ඔබ ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ එක්ස්පීරියන්ස් කරන එකෙන් පළවෙනි එක්ස්පීරියන්ස් එක ගන්න ඕනි බයික් එක තමයි බජාජ් පල්ස කියලා කියන්නේ. බජාජ් පල්ස N160 රයිට්. ඒකේ ඔබ අර බලාපොරොත්තු වෙන ස්පෝටි ලුක් එක, ඒ ඔක්කොම පර්ෆෝමන්ස්, ඒ හැම දෙයක්ම තියෙන ලස්සන කලර්ස් ටිකකින් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. අනිත් එක තමයි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි වෙතින් තමයි ඔබට බජාජ් පල්ස එකත් හඳුනලා දෙන්නේ. හරිද? ඒත් එක්කම වීගෝ ත්‍රිවිල් එක ගැනත් මතක් කරන්න ඕනි. මේ තමයි ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක. ඒකත් බජාජ් ලගේ වැඩක්, ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ වැඩක්. ඉතින් වීගෝ ත්‍රිවිල් එකක් මේ දවස්වල ගන්නකොට ඔබට ලොකු වාසියක් තියෙනවා, ලොකු ඩිස්කවුන්ට් ටිකක් යනවා. ඊට අමතරව ඇසි ආවරණ කට්ටලයකුත් ඔබට නොමිලේ හම්බ වෙනවා කියලා මතක් කරන්න ඕනේ වීගෝ ත්‍රිවිල් එක ගන්නකොට. කාගීල්ස් ෆුඩ් සිටි ගැන මතක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ මෙගා ඩීල්ස් තියෙනවා. ඊට පස්සේ බිල් වයිප් අවුට්ස් තියෙනවා. බිල් වයිප් අවුට්ස් නම් ජූලි මාසේ 31 වෙනකල් වලංගුයි. අද 23 වෙනිදා. ඔබ ගිහලා ෂොප් කරනකොට මතක ඇතුව රුපියල් 2000කට හරි ඊට වැඩියෙන් හරි බහන්න මිලදී ගනිද්දී යුනිලීව නිෂ්පාදන 20ක් විතර ඒගොල්ලෝ නම් කරලා තියෙනවා. ඒ 23ක් ඔබේ කාඩ් එකට දාගන්න. ඊට පස්සේ සල්ලි ගන්න ගිය ගමන් මෙන්න ඔගලංගින් සල්ලි ගන්නෙ නැහැ. එතකොට තමයි ඔබ දන්නේ මට බිල් වයිප් අවුට් එකක් වෙලා මාර වැඩේ කියලා. හරිද? රුපියල් මිලියන 20ක් ෆ්‍රී ෂොපින් දිනා ගන්න ඔබට අවස්ථාව තියලා තිනවා කාගීල්ස් ෆුඩ් සිටි. අපි තවමනාද ලංකා ටයිල්ස් ගැන මතක් කරන්න ඕනේ. ලංකා ටයිල්ස් වල විශේෂ කූල් රූෆ් ටොප් ටයිල් එකක් හඳුනලා දෙලා තිනවා. ඉතින් ඒ ගැනත් වැඩි විස්තර කියන්නම්. දැන් වෙලාව 7:56යි.

0: Theater.
1: චිකාරණ විස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාරණ විස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාරණ විස
2: අයියා මට ඇපල් මලක් දෙන්න
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
2: අයියා මට මල් ගොඩක් දීලා
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
2: හච් 15 පිස්සුවක්ම තමයි
4: This was a විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
5: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක් ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න දැන්ම කතා කරන්න Prime Lands 13:22
6: අලුත් සොංග් එකක්ද
7: නෑ දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි So, 20 and upgrade.
8: Upgrade වෙන්න ලැප්ටොප්ස් ගන්න. සිංගේකට අදම එන්න.

0: දශම දෙකෙන් 98.4 න් සියත දිවයිනපුරා
1: රයිට් ඔබට අවස්ථාව තියෙනවා බිග් රේසර් වලින් ඒ වගේම ලයිටර්ස් වලින් කැපුවත් දිනුම් පත්තු කළත් දිනුම් බිග් බොනන්සා එකට එකතු වෙන්න. ඉතින් වටිනා තෑගි රසක් තියෙනවා. ඔබ කරන්න තියෙන්නේ බිග් 3 රේස් එක වෙන්න පුළුවන්, බිග් ඊසි 2 රේස් එක වෙන්න පුළුවන්, බිග් ට්වීන් ලේඩි රේස් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බිග් ලයිට් එක. මේ මොකක් හරි මිලදී ගරගෙන ඊට පස්සේ තරඟට ඇතුළත් වෙන්න පුළුවන්. ඇතුළත් වෙන ක්‍රමවේදය සහ තෑගි මොනවද කියන එක අපි තව පොඩි වෙලාවකින් කියන්න. ඊළඟට කමර්ෂල් බැංක් එකේ මේ දවස්වල අපි කතා කරන්නේ ගිග් ප්ලස් අකවුන්ට් එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවන්ස කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ පිටරටත් එක්ක ටික ෆ්‍රීලාන්ස් කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම නැත් අපි දාන වීඩියෝස් වලට එහෙම පිටරටින් සල්ලි හම් වෙනානේ චුට්ටු චුට්ට නේද? ඉතින් ඔය ටික හරි විදිහට ක්‍රමානුකූලව ගන්න ක්‍රමයක් තමයි මේ අපිට ගිග් ප්ලස් account එකෙන් හඳුන්වලා දීලා තියෙනවා. ගොඩක් කට්ටිය අහනවා කොහොමද සල්ලි TikTok එකකින් Facebook එකකින් ඔහොම සල්ලි එනකොට කොහොමද ගන්න, ඒක කරන්නේ කොහොමද? ඉතින් මේ හැම එකටම වටිනවා මේ ක්‍රමවේදය. ඉතින් පොඩි ට්‍රයි එකක් දීලා බලන්න. අපි වැඩි විස්තර කියන්නම්. කමර්ෂල් බැංක් එකේ වෙබ්සයිට් එකට යන්න. එතන තියෙනවා ගිග් ප්ලස් account එක ගැන සියලුම විස්තර. ඒවත් ඔන්ලයින් කරගන්න. ඉතින් ඔබ ඔන්ලයින් වෙනි වැඩ කරන්නේ. ඉතින් ඒකත් ඔන්ලයින් කරගන්න. හරි. ඊළඟට අපි මේ දවස්වල SLIC ජෙනරල් ගැන කතා කරනවා. ඉතින් රක්ෂණයක තියෙන වැදගත්කම ගැන අපිට මේ දවස ගානේ සිද්ධ වෙන සිද්ධීන් එක්ක ගලපලා කතා කරන්න පුළුවන්.

0: බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: Hi Hasa, good morning.
4: Good morning Ashcharya, අපි ඉක්මනට පත්‍රවල විස්තර බලමු. මේ දවස්වල ගයක් එහෙම හදාගෙන යන කෙනෙක් ඉන්නව නම්, ගෙදරක ෆිනිෂින් වැඩ කරන කෙනෙක් ඉන්නව නම්, එහෙම අයව අඳුරනව නම් ඔයාලා දැකලා ඇති ඒගොල්ලෝ මේ බඩු මුට්ටු ගන්න ගියාම හරි කරදරයක වැටෙනවා. එක එක බඩුවෙන් බඩුව එක එක තැන් වලින් ගන්න වෙනවා. හරියට මිල බල බල විශ්වාස කරන්න පුළුවන් තැන් හොය හොය ගිහිල්ලා. මොකද ඔය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන ගන්න ගියාමත් හරි ප්‍රශ්න එනවා. ඒ කියන්නේ මේ සමහර නිෂ්පාදන එන්නේ පැකට් එකේ ගහලා තියෙනවා අස්ප ගාණක් ගහලා ඉවලා ඊට පස්සේ නිකන් ඔයාලට එතන ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා වගේ හරි ගාන ටිකක් කිට්ටු කරලා තමයි විකුණන්නේ. සමහර විට ඇත්තටම ඒ ප්‍රොඩක්ට් එකට ඔයා වියදම් කරන්න ඕන ගාණට වඩා වැඩියෙන් ඔයාලව වියදම් කරනවා. මොකද ඔයා හිතනවා ඔයාලට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා කියලා. හැබැයි මතක තියාගන්න, ස්විස් ටෙක් ඒ විදිහට ඔබ නොමග යවන්නේ නැහැ. සියලුම ස්විස් ටෙක් නිෂ්පාදනවල ඇසුරු මේ සඳහන් කරලා එන්නේ ඉතාම නිවැරදි සාධාරණ මිල බොරුවට ලොකු ප්‍රයිස් ටැග්ගයක් ගහලා ලොකු ඩිස්කවුන්ට් දෙනවා කියලා. පාරිභෝගිකව රවට්ටන්නේ ස්විස් ටෙක්, පාරිභෝගිකයන්ව රවට්ටන්නේ ස්විස් ටෙක් බලයලත් අලෙවි නියෝජිතව. ඉතින් ඒ හින්දා වාගේ ඉදිකිරීම් වලට අදාළ සියලු බඩු මුට්ටු අරගන්න ස්විස් ටෙක් බලයලත් අලෙවි නියෝජිතයෙක් ගාවට යන්න. එයා ජෙනුයින් කියලා වාට විශ්වාස කරන්න පුළුවන්. එයා ස්විස් ටෙක් බලයලත් අලෙවි නියෝජිතයෙක් වෙලා තියෙන නිසාම. ඉතින් ඔබේ ඉදිකිරීම් කටයුතු වලට වඩා සාධාරණ මිලකට වඩා හොඳ නිෂ්පාදන මිලදී ගන්න ස්විස් ටෙක් වෙතින්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අදත් අපිත් එක්ක ඉන්නවා. පහුගිය අවුරුද්ද වෙනුවෙන්, ඒ කියන්නේ 2025 වෙනුවෙන් රුපියල් කෝටි 1461ක්ම වූ දැවැන්ත බෝනස් අරමුදලක් පිරිනමනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට. රුපියල් බිලියන 247ක දැවැන්තම ජීවිත රක්ෂණ අරමුදලක්, රුපියල් බිලියන 275ක දැවැන්ත වත්කම් සම්භාරයක් එක්ක මාසෙකට රුපියල් බිලියනය ඉක්මවා ජීවිත රක්ෂණ හිමිකම් ගෙවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමග ඔබ සුරක්ෂිතයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් ඔබ රැක බලා ගන්නවා. අපි දිනමින පත්තරයට එමු. ආශ්චර්ය, රනිල්ගේ සමයේදී ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා. අද දිනමින හෙඩ්ලයින් එක මේක. රාජ්‍ය මුදල් කාරක සභාවේදී SDIG අසංක කරවිට හෙළි කරයි. සමාගම 105ක නමින් සල්ලි යවුවත් කිසිදු භාණ්ඩයක් ගෙන්වා නැහැ. ඩුබායි සිටින පාතාලයන් දෙදෙනෙකුගේ සල්ලිත් ඒ අතර කියලා තියෙනවා. එහෙම තමයි හෙඩ්ලයින් එකේ තියෙන ඉස්සරහ පිටුවේ. ඊට පස්සේ හතරවෙනි පිටුවට යනවා ආර්ටිකල් එකේ. ආර්ටිකල් එකේ තියෙන මෙහෙම, විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 715ක් රටින් පිට කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ අනාවරණය කළා කියලා තියෙනවා. මෙතන මේ ආර්ටිකල් එක ලියපු කෙනාගේ මං හිතන්නේ මොකක් හරි ටයිපෝ එරර් එකක් මිස්ටේක් එකක් වෙන්න ඇති. මේ කියන්නේ අනුර ජනාධිපතිතුමාගේ කාලෙත් හොරකම් කරලා දීලා මේ රනිල් ජනාධිපතිතුමාට. මේ රනිල්ගේ සමයේදී ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා කියලා හෙඩ්ලයින් එකේ තියෙන්නේ. හැබැයි ආටිකල් එකේ තියෙන්නේ 2023 සිට 2026 මාර්තු දක්වා කාලය තුල. එතකොට ඒ කියන්නේ රනිල්ගේ සහ අනුරගේ සමයේදී ඩොලර් මිලියන 715ක් රටින් පන්නලා කියලා මේකේ හෙඩ්ලයින් එක මම හිතන්නේ වෙනස් වෙන්න ඕන. එහෙම කොහොමද අනුර ජනාධිපතිතුමාගේ දුර කාලය හොරකම් කරලා රනිල් ජනාධිපතිතුමාට දෙන්නේ නේද? ඒක වැරදි. දිනමින පත්‍රයේම තව ප්‍රවෘත්තියක් තියෙනවා. ශාන්ත බණ්ඩාරගේ පුතා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කරයි. ක්‍රිප්ටෝ කරන්සි ජාවාරමටත් මෙයා හවුල් කියලා තියෙනවා. චීන ජාතිකයෙක්ගෙන් මුදල් රුපියල් කෝටි, චීන ජාතිකයෙක් කෝටි 2ක් මංකොල්ල කෑමක් සම්බන්ධයෙන්. ඉතින් ඒතර පොහොට්ටුවේ කොහෙ හරි ගෑවිලා හිටියොත් මොකක් හරි මේ වගේ කතාවකටත් ගෑවිලා තීරෝ. ඒක හරිම මේ කියන්නේ හරි පොදු කුලකයක් මේ වගේ කතා සහ පොහොට්ටුවේ සමාජිකත්වය කියන්නේ නිතරම මේ එකට ඇහෙන දේවල් දෙකක් බවට දැන් පත් වෙලා තියෙනවා. අපි යනවා ඊළඟට

0: අරුණ පත්තරයට. ඉන්දන මිලට සාපේක්ෂව මත්පැන් මිල ඉහළට. ඉන්දන මිල ගණන් ඉහළයාමට සාපේක්ෂව ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව මෙරට වැඩි මලවියක් ඇති ගල්ලරක්කු බෝතලයක මිල 20කින් වැඩි වෙලා සහ තවත් එක එක ඒවා මිල යම් ගණන් වලින් වැඩි වෙලා තියෙන බව අරුණ හෙඩ්ලයින් නිවුස් එකෙන් වාර්තා කරලා තිනවා. බියර් මිලේ වෙනසක් නැහැ කියලාත් සඳහන් වෙනවා. අරුණ පත්තරෙන් මම තව වැදගත් ප්‍රවෘත්තියක් අරගන්නවා. වගා ව්‍යාපෘති වලට අහු වෙන්න එපා කියලා මහ බැංකු අධිපති කිව්ව බව අද අරුණ වාර්තා කරලා තියෙනවා. වගා ව්‍යාපෘති මුවාවෙන් ආයෝජන සඳහා ජනතාවගෙන් මුදල් ලබා ගැනීම, නිල නොවන ආකාරයෙන් තැන්පතු ලබා ගැනීමට උත්සාහ කිරීමක් බවත්, එවැනි කටයුතු වලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය කියලා තියෙනවා. මෙවැනි වගා ව්‍යාපෘති සඳහා මුදල් ලබා දුන් අය සිටී නම් නැවත එම තැන්පත් කළ මුදල් ඉල්ලා සිටින්න, ආපසු දෙන්න අදිමදි කරනවා නම් මහ බැංකුවට පැමිණිලි කරන්න පුළුවන්. එතකොට තමයි අපිට පුළුවන් පරීක්ෂණයක් කරලා ඉදිරියට යන්න. ඉතින් අර එක එක ගස් ජාති වවනවා, වවන්න සල්ලි ඉල්ල ගන්නවා. එතකොට සෑහෙන ලොකු පොලියක් ඒ වැවිල්ලට ගෙවනවා. අර හිමේ කියලා තියෙන ව්‍යාපෘති තියෙනවා ගොඩක් මේ දවස්වල. ඒවට අහුවෙන්න එපා කියලා තමයි මේ මහ බැංකුව මිනිස්සුන්ට කියන්නේ. අපි නිතර දකිනවා මහ බැංකුව පුළුවන් විදිහට මේ වගේ වංචාවලට තමන්ගේ මුදලට ඉතාම ඉහළ පොලියක්, ඉතාම ඉහළ ප්‍රතිලාභයක් ගෙවනවායි කියලා කියන කණ්ඩායම් වලට, ආයතන වලට අහුවෙන්න එපා කියනවා. ඉතින් ඒ වුණාට මිනිස්සු ඒවට අහුවෙන එකේ කෙලවරක් නැහැ. මිනිස්සු ඉතාම කැමැත්තෙන් ගිහිල්ලා ඒවට අහුවෙනවා. ඊට පස්සේ අහුවෙලා තමන්ගේ මුදල් රිකවර් කරගන්න බැරි වුණාම ඔන්න මහ බැංකුව ඉස්සරහා උද්ඝෝෂණ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක හරිම මෝඩ චක්‍රයක් වගේ තමයි එළියේ ඉඳන් බලන් ඉන්නකොට පේන්නේ. දිවයින පත්‍රයට මම එනවා ඊළඟට. සීඩීට වෙඩි වැදුණු පිස්තෝලයේ ඇඟිලි සලකුණු මැකිලා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට වෙඩි වැදුණු බව කියන පිස්තෝලයේ අවසන් ඇඟිලි සලකුණු කිසිවක් සොයා ගැනීම දුෂ්කර වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ පැවසීය කියලා තියෙනවා. ගිනි අවියක් පත්වීමෙන් පසු එය බොහෝ රත් වන ස්වභාවය හේතුවෙන් ඒවායේ බොහෝ විට ඇඟිලි සලකුණු මැකී යා හැකි බැවින් එම පිස්තෝලයේද එලෙස ඇඟිලි සලකුණු මැකී යෑමක් වී ඇති බවට අනුමාන කරන බව ඔහු කීය කියලා තියෙනවා. ඒ කියන්නේ මම දන්නේ ඒ මහත්මයා කියන විදිහට, ඒ කියන්නේ පිස්තෝලෙකින් වෙඩි තිබ්බහම ඒක ඇඟිලි සලකුණු බොහෝ අවස්ථාවල හොයාගන්න බෑ කියලා තමයි ඒ පොලිස් නිලධාරියා කියන්නේ. ඒ පොලිස් නිලධාරියාගේ නමක් ගමක් දිවයිනේ සඳහන් වෙන්නේ නැහැ. මීට කලින් අපි එහෙම එකක් අහලා තිබුණෙත් නැහැ නේද? ඇත්තද දන්නේ නැහැ. එසේ වුවද යම් අපරාධයකට යොදාගත් ගිනි අවිය හා ඊට යෙදු උණ්ඩ ගැලපීම සහ කාලය පිළිබඳ කරුණු සොයාගත හැකි නමුත් ඒ අනුව එහෙත් අපරාධයේ සුළමුළු හෙළිකර ගැනීමේ එක් සාධකයකට අපේක්ෂාව බොඳවන තත්ත්වයක් ඇති වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පැවසීය. හරිම තේරුම් ගන්න අමාරු වෙන්නේ ඒ වාක්‍ය ලියලා තියෙන්නේ නේද? මේ පත්‍රේ ආයි කියන්න මේ වාක්‍ය කොච්චර තේරුම් ගන්න අමාරුද කියලා බලන්න. එසේ වුවද යම් අපරාධයකට යොදාගත් ගිනි අවිය හා ඊට යෙදු උණ්ඩ ගැලපීම සහ කාලය පිළිබඳව කරුණු සොයාගත හැකි නමුත්
1: ප්‍රොසෙස් කරගන්න. හරි.
0: ඒ අනුව ඉහත අපරාධයේ සුළමුළු හෙළිකර ගැනීමේ එක් සාධකයකට අපේක්ෂාව බොඳවන තත්ත්වයක් ඇති වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පැවසීය. ඒක තමයි නේද? දැන් දෙපාරක් කියෙව්වා, දැන් හරිනේ තේරුන්නේ නෑනේ. තව සිය පාරක් කියෙව්වත් මං හිතන්නේ එච්චර තමයි. මෝදිගේ නිල නිවස ඉදිරිපිටදී රාහුල් සහ ප්‍රියංකා අත් අඩංගුවට. කැරපොතු විරෝධයට සහය දීමට ගිහින් ඉන්දියාවේ කොක්‍රෝච් මූමන්ට් එක යනවා මේ දවස්වල. තැන් තැන්වල උද්ඝෝෂණ ක්‍රියාත්මකයි. ඉතින් ඉන්දිය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ ඔහුගේ සහෝදරිය වන කොංග්‍රස් මන්ත්‍රී ප්‍රියංකා ගාන්ධි ඉකුත් අඟහරුවාදා සවස ඉන්දියා අගමැති නිල නිවස ඉදිරියේදී දිල්ලි පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ කොක්‍රෝච් මූමන්ට් එක අතරතුරේදී මේ උද්ඝෝෂණවල නිරත වෙලා ඉන්න විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තමයි වැඩිහරියක් මෙතන ඉන්නවා කියලා කියන්නේ. ඒ අයව අත්අඩංගුවට ගන්න කියලා සිසුන්

0: සියයකට පමණ පහරදීලා පොලිසිය විසින් තුවාල සිදුකිරීමට එරෙහිව ඉන්දිය කොංග්‍රස් පක්ෂය අග්‍රාමාත්‍ය මෝදිගේ නිවස ඉස්සරහා උද්ඝෝෂණයක් පවත්වලා තියෙනවා. ඒ උද්ඝෝෂණය අතරතුර තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ. කෙසේ නමුත් ඊයේත් දිල්ලි නගරයේ ශිෂ්‍ය උද්ඝෝෂණ නොනවත්වාම පැවැත්වුණා කියලා කියනවා. ඉන්දියා ආණ්ඩු පක්ෂයට සහයෝගය දක්වන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ද උද්ඝෝෂකයන්ගේ ප්‍රහාරයට ලක් වී ඇත. ඔවුන් ආණ්ඩුව ආරක්ෂා කරමින් ශිෂ්‍ය ප්‍රශ්න ගැන කතා නොකරන බව පවසමින් පැරපොතු පක්ෂය විරෝධතාවයේ නිරත වෙති. ඉතින් ඉන්දියාවෙත් ටිකක් තත්ත්වය උණුසුම් වේගෙන එනවා. අපි බලමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. ඔය තමයි අද දවසේ පත්තරවල පළ වෙලා තිබුණු පුවත්. යන්න කලින් මතක් කරන්නම්, රිට්ස්බරි රොකෝවා වෙතින් ලයනල් මෙසි අත්සන් කරපු ෆුට්බෝල් ජර්සි එකක් දිනාගන්නේ කොහොමද කියලා. මේ ලයනල් මෙසි අත්සන් කරපු ෆුට්බෝල් ජර්සිය මේ දිනුම් මැදි මේ විශේෂම තැග්ග. ඒ අරුණහම තවත් කස්ටමයිස් කරපු ෆුට්බෝල් ජර්සි 300ක් දිනාගන්න ක්‍රීඩා ලෝලීන්ට, ෆුට්බෝල් රසිකයන්ට අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ ඕනෑම රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් මිලදී ගන්න. මිලදී අරගෙන ඇසුරුමේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරන්න. එතකොට ඔයාව යනවා මේ තරඟකාරී වෙබ් අඩවියට. එහෙම නැත්නම් වාට රොකෝවා නිල සමාජ මාධ්‍ය පිටුවලිනුත් මේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. වෙබ් අඩවියට පිවිසලා ලියාපදිංචි වෙලා වෙබ් එකෙන් හම්බෙන යුනික් කෝඩ් එක එක්ක ඔබේ ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ දිනුම් මැදීම සිද්ධ වෙනවා. අගෝස්තු 20 දක්වා අවස්ථාව තියෙනවා. ජීවිතේ එකම එක වතාවක් විතරක් හම්බෙන මේ ගෝල්ඩන් ඔපචුනිටි එක උදා කරගෙන මේ මෙසීගේ අතින් අත්සන් කරපු ෆුට්බෝල් ජර්සි එක ඔයාගේ කරගන්න. CDB රන් සහනය ගැනත් මම මතක් කරන්නම්. රත්තරන් අය දෙන ස්තරම්ම තැනින් දැන් අඩුම පොලියට ඉහළම අත්තිකාරමක් ලබා දෙනවාට අමතරව ඔබේ ජල විදුලි දුරකථන බිල්පත්වලට රන් සහනයක් දෙන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න, නැත්නම් 011 7380888 කෝල් එකක් දෙන්න. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. එහෙනම් ගිහිල්ලා එන්න හෙට.
1: සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7380888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
1: වෙලාව උදේ 8:00 විනාඩි 17යි.
7: වේලාව ඔබ වෙත ගෙනාවේ
8: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 7480

0: क्या था टॉप स्टोरी
1: प्रदेश के हिबेक उनसुम इहलटा පළා දෙකක සහ දිස්ත්‍රික්ක හතරක උණුසුම අද ඉහළ යා හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර උතුරු මැද පළාත්වල සහ කිලිනොච්චි මුලතිව් වවුනියාව මොනරාකල දිස්ත්‍රික්කවල දිවා කාලයේදී මිනිස්සුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවනැති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සෞඛ්‍යංශ ජනතාවට දැනුම් දී සිටිනවා. පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සහ ව්‍යාජ ලෙස පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ජාල හරහා සිදු කරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වංචා සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවලදී දැනුවත් කර තිබුණද අදාළ වංචාවන්ට ජනතාව යළි හසු ඇති බවට නිරීක්ෂණය වන බවයි. පරිගණක හෝ ජංගම දුරකථන යොදාගෙන පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප දැක්වෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්ස්ඇප් ගිණුම් සහ ටෙලිග්‍රෑම් ගිණුම් ආදිය භාවිත කරමින් මෙම වංචා සිදු කර තිබුණා. කිසිදු විමර්ශනයක් සඳහා පොලිසිය මහජනතාවගෙන් මුදල් අයකිරීමක් සිදු නොකරන බවත් එවැනි වංචනික පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳ දැනුම් දෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය අධීක්ෂණ නිලධාරීන්ගේ 071859829918 071859817165 යන දුරකථන අංකවලට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි.
0: සියතා ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178886
4: Anuwatai Dashamadeken Anuwatai Dashamahataren

0: මට දවසක් අර උපදේශන සේවයක් වගේ වැඩකදී මට පොඩි දේශනයක් පවත්වන්න අවස්ථාව ලැබුණා අරවින්ද. එතකොට මම කතා කරා S5 ගැන. මගේ ලයිෆ් එකේ මට හම්බ වුණ S5 ගැන.
1: S5 පළවෙනි S එකෙන් කියන්නේ සවුත් වෙන එක.
0: සවුත් වෙන්නේ කොහොමද? ආ X6ක් තියෙනවා එහෙනම්.
1: ඔව්. සවුත් වෙන්නේ කොහොමද? නේද?
0: සිගා කනවා.
1: සියලු දේ අනාගන්නේ කොහොමද? ඔව්. සියලු දේ අනාගන්නේ කොහොමද? තම මොනවාද? දැන් S2ක්ම කිව්වා. මමම කිව්වා දෙකක්.
0: මගේ strength, success. මගේ S අකුරු ටික තමයි. ඊට පස්සේ smile, skills. මගේ S අකුරු. හරිද?
1: ඒ කියන්නේ මේ මේ මේ ඒක නැති දේවල්ද
0: මේව කරන්නේ? නෑ නෑ මේ දේවල්. මේ දේශකෙක් වුණාම මේ තමන් ගැනම කතා කරනා නෙමෙයි.
1: නෑ නෑ නෑ නෑ. බොරුමයි කියන්නේ.
0: තමන්ට නැති දේවල් තමයි කියන්නේ.
1: තියනා වගේ තමන් ජීවිතේට කරන්න හීනකවත් හිතලා නැති දේවල් උදේ ඉඳන් රෑ වෙනකන් කරනා වගේ මම මට කියන්නෙ නෝන්නේ. ඕවා ඉතින් මම ඕවා ඕවා ප්‍රැක්ටිස් කරු මිනිහෙක් තමයි.
0: එතකොට මට එක ස්ටුඩන්ට් කෙනෙක් කියනවා මිස් මම පොඩක් කතා කරා මට බයයි මොනවා හරි දාන්න මම කොහමද කතා කරන්න කියලා. ඊට පස්සේ එයා කියනවා ඔයා වැදගත්ම S එක මිස් කරා මිස් කියලා කිව්වා. මම බැලුවා මොකක්ද කියලා. Yes definitely.
1: සොත්ත ගතිය.
0: නෑ. Sleep. මේ strength එක, success, smile, skills මේ හැම දෙයකටම ඒ තැනට එන්න උපකාරී වෙන්නේ වැදගත්ම S එක තමයි sleep කියන එක. Sleep කියන S එක අපි මිස් කරගත්තොත් අපේ life එකේ I don't know මොනවා වෙයිද කියලා. ඒක ඇත්ත කාරණාවක් අරින්ද. ඉතින් ඒ නිසා තමයි sleep makers private limited මෙච්චර මේ නිින්ද ගැන කතා කරන්නේ. ඉංගලන්තත් තිබ්බ මෙට්‍රස් ගැන නිකන් කතා කළා. මෙහෙම අපි ගාව මෙට්ට ටිකක් තියෙනවා. ඒවා ෂෝක් නිකන් බලන්නු ඉඳගෙන බලන්නු කියලා කියන්න තිබ්බා. නෑ ඊට වඩා ඩීප් ගියා ඒගොල්ලෝ ඒ වැඩේ ගැන. ගිහිල්ලා අපි හැමෝටම නිින්දක් දෙන්න තමයි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වලට ඕනේ. මොකද ඒගොල්ලන්ට තේරුම් යන්නේ නැති අරවින්ද අපි හරි ස්ට්‍රගල් කරනවා ලයිෆ් එකේ. අපිට අමාරුයි මහන්සි තෙහෙට්ටුයි. මේ ඔක්කොටම හේතුව ලංකාවේ මිනිස්සුන්ට හරි නිින්දක් නැතිකම කියලා ඒගොල්ලෝ හොයාගන්නේ නැති නේද?
1: අනිවාර්යෙන්.
0: ඊට පස්සේ තමයි තීරණයට ආවේ. අපි පොඩි දෙයක් ඔබට මතක් කරනවා. පුළුවන් නම් වෝඩ් ප්ලේස් වල තියෙන ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට පොඩ්ඩක් යන්න. ගිහිල්ලා පොඩ්ඩක් චෙක් කරලා බලාගන්න ඔබට ගැළපෙන මැට්‍රස් එක මොකක්ද කියලා. ඒගොල්ලෝ ගාව මැට්‍රස් 6ක් විතර තියෙනවා. සමහරක් විට ඔබේ ඇඟේ උෂ්ණත්වය නිසා, ඔබට තියෙන නැගටිව් වයිබ්ස් නිසා, එහෙමත්
1: මොනටිව්
0: නැගටිව්
1: නැගටිව්
0: නැගටිව් වයිබ්ස් නිසා ඊට පස්සේ
1: බයෝ මොකද්ද? බයි. බයි ඉන්න මෙට්ටි.
0: බයෝ ක්ලොක් එක හරියට වැඩ කරන්නේ නැති නිසා.
1: බයොලොජිකල්.
0: බයොලොජිකල් ක්ලොක් එක හරියට වැඩ කරන්නේ නැති නිසා ඔබට නිින්ද නැති වෙන්න පුළුවන්, ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන්. නැත්නම් හැමතිස්සෙම නිකන් පොඩි නිකන් ડિප්‍රෙස් වෙලා වගේ ඉන්න ගතියක් හින්දා වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ප්‍රශ්නේ මොකක්ද කියලා අඳුනගෙන ඔබට ගැළපෙන මැට්‍රස් එක තෝරලා දෙනවා. මේ මැට්‍රස් වලට අපි කියන්නේ වැලන්ටිනෝ ඉටලි කියලා.
1: වැලන්ටිනෝ ඉටලි කියන්නේ එක මෙට්ටයක් නන් නෙවෙයි.
0: නෙවෙයි නෙවෙයි ඩෙෆිනිටිව්.
1: වැලන්ටිනෝ ඉටලි කියන්නේ මැට්‍රස් රේන්ජ් එකක්. සහ මැට්‍රස් ගැන රිසර්ච් කරන ආයතනයක්.
0: රයිට්.
1: ඒගොල්ලෝ ලෝකේ මේ සම්බන්ධව නමගේ ආයතන ගොඩක් එක්ක ඒගොල්ලෝ මැට්‍රස් සම්බන්ධව රිසර්ච් කරනවා.
0: හා ඕකේ. දැන්
1: ඕස්ට්‍රේලියාවේ යුනිවර්සිටි එකක් තියෙනවා RMIT. ඒගොල්ලෝ රිසර්ච් වලට අතිශයින් ප්‍රසිද්ධයි. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ විශේෂ මෙමරි ෆෝම් එකක් හදනවා ඕනම මැට්‍රස් එකක් උඩට සෙට් කරන්න. ඒක ස්පෙෂල් මෙමරි ෆෝම් එකක්.
0: හා රයිට්.
1: හැමෝ ගාවම ඇත්තටම කියනවා නම් මේ විශේෂ මෙමරි ලේයර් එක නැහැ. ඒක තියෙන්නේ වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් එක්ක විතරයි. දැන් උදාහරණයක් හැටියට බයෝ රිද්මික් මැට්‍රස් එකක් ඔබ ගන්නවා නම් ඒ මැට්‍රස් එකට ආවේනික වෙච්ච චරිත ලක්ෂණ ගොඩක්
0: තියෙනවා.
1: අපේ day to day life එකේ අපි මේ ජීවත් වෙන රිද්ම් එකක් තියෙනවා. ඒක මේ ස්වභාවික මේ ස්වභාව సౌందර්යෙන්ම ආපු එකක්. හරිම ස්වභාවික ශරීරයක් නැඹට තියෙන්නේ.
0: ඒ කියන්නේ ලාම් එකක් තියලා නැගිටින්න ඕනේ නැහැ. ඇත්තම කිව්වොත්. ඒ රිද්ම් එක තියෙනවා අපේ ඇඟේ.
1: ඉතින් මේ පරිසරයට අනුගතව ඒකට සමගාමීව තමයි ඇත්තටම අපි ඇඟ වැඩ කරන්න ඕනේ. මිනිහා කියලා කියන්නේ මේ අමුතු සතෙක් නෙවෙයි. මේ සිස්ටම් එකේ මේක කැහැල්ලක්.
0: Yes.
1: ඉතින් අපිට තමයි අපි ගැන මේ අමුතුවට හිතෙන්නේ. අපි වෙන අමුතුයි. ඒක වෙලා තියෙන්නේ වෙන මොනවත් නිසා නෙමෙයි. ටෙක්නොලොජි නිසාමයි අපේ normal අර බයෝ රිද්ම් එක මිස් වෙලා තියෙන්නේ.
0: හා රයිට්.
1: ඒකේ heart beat එක වෙනස් වෙලා තියෙන්නේ. අපේම වැඩ නිසා. දැන් මොකද අපි කරන්නේ? අපිට පුළුවන් පැත්තකට ලා යගෙන හිත හිත උනන් අඬන්න. අයෝ බලන්න අපේ බයෝ රිදමේ කොක්කෝම රිදම් එක වෙනස් වෙලා බලන්නකෝ ඉතින් අපේ රිදම් එක මේක මේ රිදම් FM වෙලා කියලා එහෙම ඉන්න පුළුවන්. එහෙම නැත්තම්
0: හරි
1: අපිට විසෙන් විසන අසන්නත් පුළුවන්. දැන් අපි කරන්නේ වගේ වැඩක්. තාක්ෂණය නිසා අවුල් වෙච්ච අපේ සිස්ටම් එක ඒ තාක්ෂණයම තව පැත්තක් පාවිච්චි කරලා අපි නිවැරදි කරගන්න යනවා. එතෙන්දි මේ බයෝරිද්මික් මෙට්‍රොස් එකයි මේ අලුතෙන් හොයාගත්ත මෙමරි ලේයර් එකයි දෙකම එකතු කරලා තනි මෙට්‍රොස් එකක් හැටියට හදන්න. ඒකට බයෝ ග්‍රැවිටි වගේ නමක් ඒගොල්ලෝ දාලා
0: තියෙනවා. හරි ඔකේ.
1: ඇත්තටම නිකන් ග්‍රැවිටි සීරෝ වුණා වගේ හැඟීමක් ඒ මෙමරි ෆෝම් එකේ ඉන්නකොට ඔබට දැනෙනවා. දැනෙනවා. මේවා කිව්වට අනේ මේ ගන්න කලින් ඔබ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට යන්න.
0: හරි. මේක
1: කොළඹ 7 තියෙන. අපි මේ කියන එකක්වත් බොරුදයි ඇත්තදයි ඔබ එක්ස්පීරියන්ස් කරලා දැනගන්න එක තමයි අපිට වැදගත්. මේක එක්ස්පීරියන්ස් කරන්නේ නැතුව අපි මොනා කිව්වත් වැඩක් නැහැ. සාමාන්‍ය මෙමරි ෆෝම්ස් හොඳයි නරක නැහැ.
0: හරි.
1: නමුත් ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි එක ඉතාම පරණයි. ඇඟේ හැඩයට ඒව නැමිලා තැලිලා තියෙනවා තමයි. හැබැයි ඒ මෙමරි ෆෝම් එකට වෙනස් වෙන්නත් සෑහෙන කාලයක් යනවා. කාලයක් ඇද්දී ඔබ එකම ඉරියව්වක නිදා ගන්න කෙනෙක් නම් ඕන දැන් ඔබට අපහසුතාවයක් දැනෙන්න ගන්න. ඔබ කෙලින් උඩුබෙලි අතර ඉඳලා පැත්තට හැරුණාමත් තාමත් අර පරණ මෙමරි ෆෝම් එක අර පරණ විදියටමයි තියෙන්නේ. දැන් ඔබට අමාරුයි. දැන් ඔබ හරි බරි ගහනවා. ඔන්න ඔබේ නින්දේ රිදම් එක කැඩෙනවා.
0: Yes.
1: දැන් වැලන්ටිනෝ ඉටලිය අඳුනලා දෙන මේ විශේෂ මෙමරි ලේයර් එක මොකක්ද? මේක ඔබේ ඇඟේ ඉරියව් වෙනස් වෙන වේගෙන්ම එයාගේ මෙමරි එක රිෆ්‍රෙෂ් කරගන්නවා. ටෙක්නොලොජි වලට මෙච්චර හරියක් කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද?
0: පුදුමයි නේද?
1: මේවා නිකන් මෙට්ට නෙමෙයි. මේවා ඇවිල්ලා පුදුම දේවල්.
0: පුදුම හතෙන්.
1: ඔව්.
0: එකක් වගේ ඇත්තටම ඩෙෆිනිට්ලි.
1: හතෙන් එකක් නෙමෙයි මිස්.
0: හරි හතෙන් එකක්.
1: අටක් නමයක් දහයක් දැනටත් තියෙනවනේ.
0: පුදුම ගොඩෙන් එක.
1: පුදුම දෙයක්. වැලන්ටිනෝ ඉටලි.
0: පුදුමයි. ඒත් ඇත්තයි. හරි ඊළඟට මම මේ අරවින්ද ආට කියන්න අපි ඔක්කොම ෆ්‍රීලාන්සර්ස්ලා අපේ ගෙදර ඉන්නේ. මම නිකමඩ බැලුවා අපේ තාත්තා කොපිරයිටින් කරනවා, ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා කොපිරයිටින් ඒවා. ඊට පස්සේ අම්මා ට්‍රාන්ස්ලේෂන් ගොඩාක් වැඩ ඩක්ඩක්ඩක් ගාලා ඒවා වැඩ කරනවා. ඊට පස්සේ අයියා ග්‍රැෆික් ඩිසයින් කළා, පිටරටට යවනවා, ඒ රටවල්වල මේවා කරනවා, AI මේවා හදනවා. මාර විදිහට අපි ෆ්‍රීලාන්සර්ස්ලා වෙලා
1: ඉන්නවා. මම හිතා ගන්න පුළුවන් ඈ.
0: දැන් මමත් නතර වෙන්නේ නැහැ. මම වොයිස්
1: ඕවර් මට මේ hina යන්න ආවනේ. මම හිතා ගන්න
0: සීරියස්ලි මම වොයිස් ඕවර්
1: මට ගන්න පුළුවන්. hina යන්නේ මට අර මට සනීපනේ.
0: හා ලයික් වොයිස් ඕවර් කරනවා මම. ඔව්
1: මගේ
0: වොයිස් එක යවන හයි ගුඩ් මෝර්නින්.
1: ගන්න මිනිස්සුත් ඇති ඉන්නවා ඇති.
0: හයි ගුඩ් මෝර්නින් ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්.
1: මේ මොනවටද ඔය ඔය කේන්ද්‍රිකා?
0: ඒකේක මේගොල්ලන්ගේ එහි පිටරටවල රේඩියෝ චැනල්ස් වලට ඒගොල්ලන්ගේ
1: ආ ඒ මේ මේ මේ ෂෝ නෙමෙයි මේ කේන්ද්‍රිකාන්ට තියෙන.
0: හේ බ්ලා බ්ලා FM හේ හේ ගාලා මම වොයිස් ඕවර් යවනවා. ඉතින් ඒ හැම දෙයක්ම කරන්නේ අපේ රට ඇතුළේ නෙමෙයි අරවින්ද, අපි පිටරටත් එක තමයි මේවා කරන්නේ. එතකොට පිටරට ඉඳන් තමයි අපිට සල්ලි ගලාගෙන එන්නේ. හරිද?
1: ඉතින්
0: අපිට පහෝගේ
1: දා අන්න තාසයි මේ වගේ දේවල්.
0: ඔය
1: ලංකාවට විදේශ විනිමය ගේන પરම්පරාවේ ඉස්දිරි පෙළ ආසනයක වා ඉන්නේ.
0: Thank you so much අරවින්ද. ඔයාගේ
1: කොහෙන්ද ඔය ආසනේ මොරටු හදාගත්තේ?
0: ඉතින් මගේ කතාව මම දිගටම කරගෙන යන්නම්.
1: දිගටම කරන් යන්න. මේ වහල බඩ දඟලනවා මගේ.
0: ඉතින් එතකොට අපිට ඉස්සර
1: පවුලම ජාත්‍යන්තරයට ගිහිලා තියෙන්නේ.
0: ඔව් ඉතින් මම
1: කරා. අයියා කුවේට් වල වසන්න බෑ කියලා ඊපෙරද ගෙදර ආවා.
0: ඈ?
1: නෑ. රටල්ලන ටෝක් දෙන්නේ.
0: Vacation.
1: ඈ? අනේ අම්මේ ඉන්න බෑ නංගියේ, මේ කොයි වෙලාවෙද නෑ නංගියේ කියලා අයියා ගෙදර. ජාත්‍යන්තර ටෝක් දෙන්නේ දැන්.
0: ඉතින් අරවින්ද මේ සල්ලි මෙච්චර මේ තොග එන සල්ලි අපි කොහොමද අපි ගන්නෙ? ඔන්න ඔතනද අපි හිර වුණ තැනක්. අපිට තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම
1: ඔල අත යට ගේමක් ගහලාද සල්ලි ගෙන්න ගත්තේ?
0: නෑ අපි එහෙම කරේ නෑ.
1: හා එහෙනම් කොහොමද කරේ?
0: අපි සල්ලි අවතක
1: ඉදිරිය ගන්නවා.
0: සල්ලි අවතක
1: වැඩ කළා. සල්ලි ඕනේ නෑ කෝ ඒ රටවල් වලට. ඕ කොච්චර කියලා විදේශ විනිමය.
0: දැන්
1: නම් එහෙම ප්‍රශ්නයක් නෑ නේ.
0: දැන් ප්‍රශ්නයක් නෑ. කමර්ෂල් බැංක් එකේ gig plus.
1: ඔබ ෆ්‍රීලාන්සර් කෙනෙක්? ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන එකේ හොඳ තමයි.
0: හරි.
1: ඔබේ බොස් ඔබමයි නේ.
0: ඕ ඒ නිදහස මරු.
1: නැගිටින්න ඕන වෙලාවට වැඩ කරන්න පටන් ගන්න අවශ්‍ය වෙලාවට. වැඩේ ඩිලිවර් කරන්න වාට ඕන ලාක. එහෙම තමයි වැඩ නැති
0: වෙන්නේ. එහෙම බෑ. වැඩේ ඩිලිවර් කරන්න
1: ඕන ලාක නැගිටින්න ඕන ලාක වැඩ කරන්න.
0: හැබැයි
1: ඉල්ලපු වෙලාවට ඩිලිවර් කරන්න. ඒ ෆ්‍රීලාන්සින් එකෙන් නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩේ වෙලාවට නැත්තම් අපිට ඉන්නේ මොන තරම් දක්ෂයෙක් වුණත්
0: වැඩක් නැහැ.
1: ඒක හරියට කරගෙන යනවා ඔබ. ඒකත් හොඳයි වැඩේ යනවා. සල්ලි ගන්න ක්‍රමයක් ඉස්සර තිබුණේ PayPal මේකට වැඩ කරන්නේ.
0: හරි ඔකේ.
1: දැන් ඔබට PayPal වලින් payments ගන්න ඕනම currency එකකින් ඔබේ payment එක අරගන්න. ඒක කෙලිම බැංකුවලට බැර වෙන්න.
0: හරි.
1: ඒකෙන් බැංකුවේ records ටික හැදෙන්න.

0: මට හයි හයි හයි
1: දන්නද ෆෝන් එකින් ෆිල්ම්ස් බලන්න පුරුදුනොත් ආයිතින් කොහෙවත් යන්න හිතෙන්නේත් නෑ. ගෙදර ලොකු ස්ක්‍රීන් දිහා බලන්නත් ෆෝන් එකෙන්මයි ෆිල්ම්ස් බලන්න හිතෙන්නේ. ඒකත් මාර වැඩක්.
2: ඒක කිසිම මාර දෙයක් නෑ.
1: හරි.
2: ඔයා හැම වෙලාවෙම මතක තියාගන්න අපේ මොලේ හුරු වෙලා ඉන්නේ හුරු පුරුදු දේවල් වලට සෙටල් වෙන්න.
1: Okay.
2: මොලේ අලුත් විධාන වලට කැමති නැහැ.
1: Right. Risk ගන්න බයයි.
2: Risk එක ගන්න මොලේ හැම වෙලාවෙම පස්ස ගහනවා.
1: හා okay.
2: එතකොට risk එක ගන්න තැනට මොලේ තල්ලු කරන්න ඔබට විශේෂ discipline එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝකේ උත්සාහයෙන් දිනු වෙන මිනිස්සු අඩු. බිලියන 8කට වැඩිය මිනිස්සු පිරිසක් ඉන්න මේ ලෝකේ උත්සාහයෙන් දිනු වෙච්ච මිනිස්සු කී දෙනාද ඉන්නේ? 100 කියාද?
1: 100යි.
2: ඒ හොඳටම දිනු වෙච්ච 100යි. 105යි. 115ක් අතර ඉන්නවා දිනු වෙච්ච මිනිස්සු.
1: 115යි.
2: අනේ යනවලත් ගෙදර ගිහිල්ලා ඇඩ්මිට් වෙන්නකො. ගෙදර මිනිස්සුත් එක්කම ඇඩ්මිට් වෙන්නකො ජෙනරල් හොස්පිටල් එකේ.
1: ලේට් වෙලා එන්නේ.
2: ජෙනරල් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්නකො ගිහිල්ලා වැරදි වාට්ටු ඇඩ්මිට් වෙන්නකො වැරදි වාට්ටුවේ. මඩේ අමාරුවකට ඇඩ්මිට් වෙන්නකො මොලේ ඔපරේෂන් කරන වාට්ටු.
1: හරි, දිනස් එච්චරයි දිනු වෙලා ඉන්නේ.
2: ඇයි ඒ? බ්‍රේන් එක හැම වෙලාවෙම ටිකක් වෙලා කල්පනා කරලා එක එක විධාන වැඩි නම් අලුත් අලුත් අදහස් වැඩි වගේ නම් මොලේ ෆුල් ට්‍රයි කරනවා ඔබව පරණ පුරුදු වැඩේට සෙටල් කරලා ෂේප් වෙන්න. එතකොට දැන් වාට ටීවී එක තියෙන තැනට ගිහිල්ලා ප්ලග් එක ගහලා හරි බරි ගහලා ඉඳගන්න.
1: හරි. ඒක
2: දාලා channel එක මෙයා. ඊට වඩා ඔයාගේ මොලේ කැමති ඉන්න තැනම ඉඳලා ෆෝන් එක ටක් ගාලා Netflix හරි Prime Movies හරි මොනවාම හරි එකක් දිග අරගෙන මේ ඇඹිටිල්ලන් ස්ක්‍රීන් එකේ මේ බලනවනේ. ගෙදර මොනතරම් ලොකු ස්ක්‍රීන් එකක් තිබ්බත්
1: Definitely
2: මේ මෙතන ඉඳලා අඩි 10ක් නැහැ TV එක තියෙන තැනට. රිමෝට් එක හොයාගනින් මේ තැන ඉඳලම මොලේ කියනවා ඕන්නේ ඕන්නේ ඕන්නේ කියලා කියනවා
1: මොලේ. හරියට හරි.

0: ගල ෆෝර්ණකින් යනවා. ඉතින් මෙහම ඉතින් මේක මේකත් එක ෆයිට් කරන්න එපා. මේ තමයි අපි හැටි.
1: මිනිස්සු කියන්නේ ඒ වගේ තමයි.
0: අපේ මනසේ ස්වභාවය තමයි ඔය.
1: හරි.
0: දැන් මනස හිත. හිතන හැම වෙලාවෙම හිතන්න ඕනේ.
1: හ්ම් හ්ම්.
0: දැන් ඔබ නිකන් හිතට අණ දෙන්න එකපාරට මැස් දෙක පෑන්. හිතන්න එපා කිසි දෙයක්.
1: හිතන්න එපා. ඒත් හිතනවනේ.
0: ඔබේ කන්ට්‍රෝල් එකේ නෑ නේද?
1: හ්ම් හ්ම්.
0: ඉතින් ඒකත් එක්ක රණ්ඩු වෙන්න එපා.
1: හරි.
0: හිතට අපි දන්න කාලේ ඉඳලා උගන්වලා තියෙන්නේ මොකක්ද එයාගේ ජොබ් එක? හිතන්න.
1: ඕ.
0: ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් එයා දන්න එකම ජොබ් එක හිතන එක. හිත සංසුන් කරගන්නවා කියන්නේ හිතන එක නවත්තන්න try කරන එකට නෙවෙයි. හිත සංසුන් කරගන්න තියෙන ක්‍රමවේදය ඇවිල්ලා මොනවද මේ හිතෙන්නේ කියන එක දිහා කල්පනාවෙන් බලන් ඉන්න. ඉරිසියාවක් හිතුණා. තරහක් හිතුණා.
1: හරි.
0: වැඩක් කරන්න හිතුණා. නිදා ගන්න හිතුණා. කාගරි අධයක් හිතුණා. අර ගෑනුලා මේ ලස්සනයි කියලා හිතුණා. මේක නම් ගණ්ඩ දෙයක් නෑ කියලා හිතුණා. මේවා මොනවට කවුද මේවා මේ මෝනිෂෝල්ට ගත්තේ කියලා හිතුණා.
1: අනේ පැලෙන් එකක් දෙන්න හිතුණා.
0: දෙන්න හිතුණා. ඒ වුණාම දෙන්නේ නෑ එහෙම. මම එහෙම දෙන්න ඕනේ නෑ කියලා හිතුණා.
1: නෑ මට හිතුණා.
0: තමන් තමන්ට ගහගන්න එක තේරුම්න්නේ. ඔයා කියන්නේ මම කන පැලෙන් එකක් මට දෙන්න කියලා හිතුණාද?
1: නෑ නේ. ඔයාට කිව්වේ නෑ
0: නේ. අන්න ඒකයි.
1: ඔයාට කියලා කිව්වේ නෑ.
0: අන්න බය හිතුණා. රස්සාව නැති වෙයිද කියලා හිතුණා.
1: සැක හිතුණා.
0: සැක හිතුණා.
1: දුක හිතුණා.
0: දුක හිතුණා. ගෙදර මොනවද ගිහිලා කියන්න කියලා හිතුණා. ආපහු සද්ද නැතුව ඉන්න
1: හිතුණා.
0: ඒ තමයි හිතේ ස්වභාවය.
1: රයිට් ඕකේ.
0: එහෙම හිතන බව හිතන ආනම හිතුණා මෙහෙම හිතුණා කියලා ඒක දැනගන්න ටිකක් වෙලා යනකොට හිත නිකම්ම නිවෙනවා. හිත නිකම්ම ෂට් ඩවුන් වෙවි ෂට් ඩවුන් වෙවි යනවා. හිත කැමති නැහැ කියලා කියනවා.
1: හරි.
0: මොනවද හිතන්නේ කියලා අනිත් මිනිස්සු බලන් ඉන්නවට.
1: ඔකේ.
0: තම මොනවද හිතන්නේ කියලා අනිත් අය කල්පනාවෙන් බලාගෙන ඉන්න එකට හිත කැමති නැහැලු.
1: ඒක
0: නිකන් ඩ්‍රාමයක් විදිහට තේරුම් ගන්න.
1: එතකොට
0: ඒකත් එක්ක ඩීල් කරන්න ලේසි.
1: ලේසි ලේසි.
0: එහෙනම් ලොකුට සිරා ගන්න එපා. රයිට් අපි මේ ගමන ඇයි මේවා කියාගෙන ආවේ? ඇයි අපි ලේසිය හොයන එකට ආවේ? අපි දැන් ෆෝන් එකේම ෆිල්ම්ස් බලනවා.
1: ඕකේ. එහෙනම් අපිට පුළුවන් නේ X9D ෆෝන් එකක් ගන්න. මොකද හොඳ සවුන්ඩ්ස් හොඳ ස්පීකර් එකක් තියෙන ෆෝන් එකක් තමයි X9D කියලා කියන්නේ.
0: ගොඩක් අයට ෆෝන් එක එක එකව බලද්දි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි.
1: සද්ද නේද?
0: සද්ද. විෂුවල් එක හොඳට තියෙනවා. සද්දෙ මදි.
1: Yes.
0: ශබ්දය නැහැ. දැන් ඔන X9D ෆෝන් එක ඔන්න එකයි මම කියන්නේ. ඒගොල්ලෝ ටෙක්නොලොජිකලි ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ඇඩ්වාන්ස් කරනකොට ඔය ගොඩාක් අයට ඒක නම් ඉතින් එච්චර ලොකු දෙයක් නෙමෙයි කියන ඒවා තියෙනවා නේද? ඒවම තමයි ඔන ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් වලට අඳුනලා දෙන්නේ. ස්පීක එක නෝමල් ඔය කැටගරි එකේ ස්පීකර් එකක් වගේ 300 ගුණයක් පවර්ෆුල් විශ්වාස කරන්න.
1: හරි ඕකේ.
0: 300 times powerful. සාමාන්‍යයෙන් ඔය කැටගරි එකේ තියෙන වෙන ෆෝන් එකක සවුන්ඩ් සිස්ටම් එකට වඩා. ස්ක්‍රීන් එක ක්ලියර්. කැමරා පද්ධතියම හොඳයි.
1: Yes.
0: ඉතින් 149,000 ගානකට දෙනකොට ඒ ටික ඔක්කොම බලන්න ඕනේ. ඒක ඔක්කොම බලලා තියෙනවා. තාමත් මං හිතන්නේ මේ ගණන් වලට ඇති ඉතින් ඩොලර් රේට් එක වෙනස් වෙච්චින්ද යම් යම් දේවල් වෙනස් වුණාද දන්නේ නැහැ.
1: හරි.
0: එහෙම පොඩි ගාණක් එහෙට මෙහෙට වෙලා තිබුණත් ඔබට X9D එකක් සිංගර කෙන්නේ ගන්න. ගෙවන්න ගන්න පුළුවන් නිසා ගාණ කොච්චරක් එහෙ මෙහෙ වුණාද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ.
1: ඕ අන්න ඒකනේ වැදගත් කම.
0: නේද? ඒක වාරිකයකට සෙටල් වෙලා යනකොට පොඩි ගාණක වෙනසක් නෙන්නේ. හැම වෙලාවෙම මේ හිතන්න. ඒ වගේම තමයි සිංගරකට ඔබ ගිහම ෆෝන් එකක් විතරක් නෙමෙයි.
1: හරි.
0: දැන් බලන්න මොනවද තියෙන ලැප්ටොප්ස්. ලෝකෙ ඔබට නිකන් නම කිව්වහම මතක් වෙන ටොප් ග්‍රේඩ් ඔක්කොම වගේ බ්‍රෑන්ඩ්ස් ටික සිංගර් හෑන්ඩල් කරනවා. ඒගොල්ලන්ගේ ඒජන්සි සිංගර් ළඟ තියෙනවා.
1: හරි.
0: Asus, Dell, Acer,
1: MSI.
0: ඔය සෙට් එකෙන් MSI තමයි මේ මෑතකම මිනිස්සු කතා කරන්න ගත්තේ. MSI ලැප්ටොප්ස් කියලා කියන්නේ අවංකවම ගේමින්ව ටාගට් කරගෙන හදපු එක. ඒක හැම කොම්පොනන්ට් එකක්ම එහෙමයි. ඒ මැෂින් එක රත් වෙන එක ඉතාම අඩුයි. හෙවි ගේම්ස් හැන්ඩල් කරන්න පුළුවන් වෙන විදිහට තමයි ග්‍රැෆික් කාඩ් එකේ ඉඳලම හදලා තියෙන්නේ. GPU, CPU මේ ඔක්කොම එකකට එකක් මාර විදිහට මේ
1: මැච් වෙන විදිහට
0: මැච් වෙනවා කියන්නේ මේ කොමියුනිකේෂන් හොඳයි.
1: සංනිවේදනය හොඳයි.
0: සංනිවේදනය හොඳයි.
1: එතකොට වැඩ හොඳයි.
0: දැන් මට දැන් වෙන කෙනෙක් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරන්න අමාරුයිනේ. මොකද මම මෙහෙම බැලුවේ ඇයි? මං අත ඉස්සුවේ ඇයි? මම මෙ මෙ මෙ කරේ ඇයි?
1: බැන්නේ ඇයි? සැලකේ ඇයි?
0: නපුරු විදියට බැලුවේ ඇයි?
1: ඇස් චූටි කරේ ඇයි? නහය මෙහෙම කරේ ඇයි? කට උ කරේ ඇයි? ඒ ඔක්කොම මම ඩග්ගාලා දන්නවා.
0: කන පැලෙන්න දුන්නේ ඇයි?
1: සමහරකට මම කතා කරගෙන යනවා මේ පයින්. මෙහෙම පොඩි මේව කරනවා.
0: පයින් ගැහුවේ ඇයි?
1: දැන් වෙන ගර්ල් කෙනෙක් ඉන්නවා යට අග්ගල ඇඩ්‍රස් එක කියයි. මම දන්නව නෑ.
0: නෑ. මේ එලවන්න යන්නේ. කිදර එලවන්න. කරන්.
1: Yes.
0: ඒ වගේ ලැප්ටොප්ස් වලත් තියෙන කොම්පනන්ට්ස් අතර කමියුනිකේෂන් එක. දැන් අපි දෙන අතර කමියුනිකේෂන් එක බඩේ බට්ටික වගේ නෙමෙයි තමයි.
1: තමයි.
0: බෙල්මෙන් තේරෙනවා. කමියුනිකේෂන් හොඳයි. තේනවා? ඒ වගේ තමයි හොඳ ලැප්ටොප් එකක්. බ්‍රෑන්ඩඩ් ලැප්ටොප් එකක් ගත්තාම ඒක ඇතුළට දාලා තියෙන හැම කෑල්ලක්ම අනිත් කෑල්ලත් එක්ක
1: ගැලපෙනවා.
0: සම්නිවේදනේ තම හොඳයි. ඒ නිසා මැෂින් එක හැලහැප්පිලි නැතුව දුවනවා. ස්ටක් වෙන්නේ නැතුව, හිර වෙන්නේ නැතුව මැෂින් දුවනවා.
1: ස්පීඩ් එක හොඳයි.
0: ස්පීඩ් එක හොඳයි. අපි ඒක අන්තිමට ගන්නෙ මැෂින් එක හරිම ස්පීඩ්. අපිට එන්නේ එහෙම සිග්නල් එකක්. ඇතුළේ එන යමර යුද්ධේ. නමුත් කමියුනිකේෂන් හොඳයි. ඒකයි බ්‍රෑන්ඩඩ් ලැප්ටොප් එකක් ගන්න කියලා කියන්නේ. හැබැයි එහෙම කියලා නිකන් පොඩ්ඩක් මේ ලියුමක් ගහලා ඉන්ටර්නෙට් යන වැඩකට ඔබ MSI එකක් ගන්න ඕනේ නැහැ.
1: යා ඕකේ.
0: ඒක ගේමින් ලෝකෙට අයිති එකක්. තොර ඔබ කෙන ඩිසයිනර් කෙනෙක් නෙවෙයි නම් ඔබ ෆොටෝෂොප් වල ආරෙ මේ ඔය තියෙන අපි හිතමු ප්‍රීමියර් ආරෝ මේ වැඩ කරන කෙනෙක් නෙමෙයි නම් ඔබ නිකන් ASUS ලොකු ලයින් එකේ එකකට නිකන් හෙන ලොකු ගානක් යට කරන්න තේරුමක් නැහැ ඔබ ඉන්ටර්නෙට් යන එක විතර නම් කරන්නේ. ඔබට සාමාන්‍යයෙන් Dell එකේ ස්ටාර්ටර් රේන්ජ් එකේ තියෙන එකක් නේද? එහෙම එකක් ඔබට ෂේප් මෙහෙමයි තින් සල්ලි තියනවා නම් සල්ලියට කරගන්න දේකුත් නැත්තම්
1: හරි
0: කමක් නැහැ ඉතින් ලියුමක් ටයිප් කරන්න උනත් MSI එකක් ගන්න තේම සල්ලි තියනවා අපිට තාම එහෙම බෑ අපිත් ඉතින් පුළුවන් වුණොත් අපිත් ඇත්තටම එහෙම තමයි
1: කරන්නේ
0: මොනවා වුණත් සිංගර් එකෙන් ඔය මොනවා ගත්තත් ගෙවන්න දෙනවා කියලා මතක තියාගන්න.
1: දැන් මොනව ගත්තත් කියලා කියනකොට මට මතක් වෙනවා ඒගොල්ලන්ගේ ෆ්‍රිජ් ගැනත් කතා කරන්න. ෆ්‍රිජ් එකත් ගෙවන්න ගන්න පුළුවන්. මේක ස්පෙෂල් ෆ්‍රිජ් එකක්, ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක්. අපි කියලා තියෙනවා 50%ක් විදුලිය ඉතිරි කරනවා කියලා. ඒකට සාක්ෂි අවශ්‍යද? එහෙනම් ගෙදර ගිහලා බලන්න. දාලා බලන්න ෆ්‍රිජ් එක. ඊළඟ මාසේ බිල් එකෙන් ඔබට සාක්ෂි ලැබේ.
0: ඔව් සාක්ෂි.
1: ඉතින් අවුරුදු 20ක වොරන්ටි එකක් හම්බෙනවා කොම්ප්‍රෙසර් එකට රුපියල් 142,999 මේ ෆ්‍රිජ් එක ඔබට රුපියල් 5,950ක් දීලා මාසිකව ගෙවලා ගෙදර අරගෙන යන්න පුළුවන්. ඒක තමයි සිංග එකේ තියෙන මැජික් එක. හරිද? මොකද්ද කතා කරන්නේ?
0: කතා කරන්න නම් එකක් තියෙනවා මේ පොඩ කැලෑවකට යන්න වෙනවා මට ඒක ගැන කතා කරන්න. මේ ලාවේ කැලෑවේ යන්න පුළුවන්ද?
1: අසනීපයිනේ.
0: එන අපි සින්දුවත් ආමුකෝ.
1: හරි ඔකේ.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8233 444. සීතා හදවත් දිනු හිතවත්කම
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ், பஜாஜ் வீகோ ஜூலி வாசி, பஜாஜ் வீகோ எலக்ட்ரிக் த்ரீ ரோட் ரசக் மிலதி ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත්
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
2: David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011 7888 666

ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන, Bajaj Vigo Electric 3 රෝද රථය. දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට. David Pierce E-Mobility වෙත.

0: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා.
2: සීතා!
0: මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
3: හදිසියට එහෙ මෙහෙ තියන්න පාරතරම්
4: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400 එල්ලෝ එල්සී රන් සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන
3: සතුට රස ගොනු මුසු වෙනා කෑමවල රස සුරකෙනා
5: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගන් වතුරට සුළුසුළුන්නට දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
7: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
6: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
8: ඔබගේ මංගල දිනේ රනිල් සරසන්න ස්වර්ණ මහල් මහනුවර සහ මාතර ශාඛාවන් වෙතින් ජූලි මාස 24 25 සහ 26 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණීය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Word Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LBSIM app එකෙන්.
1: පහසුව සලසයි, සුහදව සලකයි. LB run.

0: වැනි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
3: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
4: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: Aluminium මනේ.
7: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
9: අයියා, මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියා, මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: ඔරිජිනල් ක්වොලිටි බාගෙට බාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග පියෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර්, HP, කැනෝන්, බ්‍රදර්, එප්සන්, සිරොක්ස් සතුළු සීලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මමතන්න 0777-133-021 ඇස්ටා ටෝනර් print smart save more.
12: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා

0: 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් බිග් රේසර් හෝ බිග් ලයිටර් වල ඇති එස්කෝඩ් අංකය 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: හදිසියට එහෙ මෙහෙ තියන්න පාරතරම්
0: රන් පවුමකට ඉහළ අත්කාරම අමතන 0115 880 400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන. නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩියා ෂොපින් ෆෙස්ටිවල්.

0: වයිනපුරා
1: උදේ 9:00 විනාඩි 6යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: පෞද්ගල රෝහලකට මිලියන 3කට අඩයක් රුධිර පරීක්ෂණ සඳහා નિયમિત ගාස්තුව ඉක්මවා ගාස්තුව අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට රුපියල් මිලියන 3ක දඩ මුදලක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. සාමාන්‍ය රුධිර පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400ක්. එහෙත් එම රෝහලමකින් රුධිර පරීක්ෂණ සඳහා රුපියල් 550ක ගාස්තුවක් අය කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරියට එරෙහිව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ හමු වේ නඩු පැවරීමෙන් අනතුරුව අදාළ දඩ මුදල නියම කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. එම අධිකාරිය අධ්‍යක්ෂ අසල බණ්ඩාර පැවසුවේ පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් සේවාවක් ලබා ගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.
2: මෙම ගැසට් නිවේදන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිල වෙබ් පිටුවෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කලාම අනිත් පැත්තෙන් මේ වගේ කාරණා සම්බන්ධව යම් කිසි විදිහේ ගැටලුවක් තියෙනවා නම් හෝ සැකයක් තියෙනවා නම් ඒ සම්බන්ධව පාරිභෝගිකින්ට පුළුවන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 අංකයට කාර්යාල වේලාවන් තුළදී දුරකථන ඇමතුමක් ලබා දීලා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන්න.
1: දැන් විදෙස් පොතක්. හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා ආරක්ෂා කිරීමට ඇමරිකාව පියවර ගන්නා බව ඇමරිකානු රාජලේකම් මාකෝ රුබියෝ පවසනවා. ඇමරිකාව තවදුරටත් රාජතාන්ත්‍රික සාකච්ඡා සඳහා සූදානම් වුවද ඉරානය ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බව ඔහු සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බාගර් ගලිබාෆ් ප්‍රකාශ කළේ ඉරානයට ඉන්ධන අලෙවි කළ නොහැකි නම් කලාපයේ අන් කිසිවෙකුටත් ඉන්ධන අලෙවි කළ නොහැකි බවයි. ඉරානයේ ආරක්ෂාව තහවුරු

0: නොවන්නේ නම් කලාපයේ කිසිදු යටිතල පහසුකමක් ආරක්ෂිත නොවන බවද ඔහු සඳහන් කළා.
1: Theater Top Story අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117888666 98.2 98.4

0: අර යාපනයේ ප්‍රයිවට් හොස්පිටල් එකට රුපියල් 130ක දඩයක් ගහලා තියෙනවා. මොකද්ද වැරද්ද? දන්නවද වැරද්ද මොකද්ද කියලා?
1: Yes.
0: වැරද්ද තමයි රුපියල් 400ක් විය යුතු රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 550ක ගාස්තුවක් අය කිරීම. දැන් පෞද්ගලික රෝහල් වලින් වෛද්‍ය රසායනාගාර සේවාව ලබා ගැනීමේදී උපරිම ගාස්තු පිළිබඳව සීමාවක් පනවලා තියෙනවා. ඒක කී දෙනෙක් දැනන් හිටියද? ජනතාව විදිහට අන්නේ ටික දැනගන්න ඉතින්. ජනතාව හැටියට අපි දැනගන්න ඕනේ අපිට බෑලොක්ක හැම මිනිහත් එක්කම හැම ආයතනෙත් එක්කම ගේම ඉල්ලන්න.
1: Yes.
0: ඒ වගේ ඔබට අසාධාරණයක් වෙච්ච වෙලාවට ගේම ඉල්ලන්න පුළුවන් ආයතන කීපයක් රටේ තියෙනවා. කෙන් පළවෙනිම එක තමයි පාරිභෝගික අධිකාරිය.
1: Right.
0: ඔබට හිතුනොත් එහෙම ඔබෙන් ගාන කැපුවමයි කියලා. සාක්ෂි තියාගන්න. බිල එපා කියන්න එපා. බිල අතේ තියෙන්න ඕනේ.
1: හරි.
0: බිල අතේ තියාගෙන කම්ප්ලේන් එක ගෙනියන්න. ලියලා තියාගන්න, ෆෝන් එකේ දාලා තියාගන්න 1977 කියන නම්බරේ.
1: 1977.
0: 1977ට ඔබට පුළුවන් ඔබේ කම්ප්ලේන් එක ඉදිරිපත් කරන්න.
1: හරි.
0: මෙහෙම දෙයක් වුණා, මෙතන යම් අසාධාරණයක් වුණා කියලා මට හිතෙනවා කියලා. වෙනදට වඩා විශිෂ්ට උනන්දුවක් තියෙන බව පේන්න තියෙනවා මේ වගේ වැඩවලට. වෙනදනම් හරි කලාතුරකින් නෝ ඇහෙන්නේ. දැන් ඉතින් කමන්නේ ලකුණු දාගන්න හරි කමන්නේ, දැන් වැඩේ කෙරෙනවා.
1: හොඳයි.
0: ලකුණු දාගන්න හරි කමන්නේ වැඩේ කරනවා. මට තියෙන ප්‍රශ්නේ ඒ 400ක් ගන්න ඕන එකට 550ක ගාස්තුවක් අරගෙන ඒකට මිලියන 3ක නැත්තම් 130ක දඩයක් ගහපුවාම කම්ප්ලේන් එක දාපු මිනිහටත් කීයක් හරි හම්බ වෙනවා කියලා එකක් තියෙනවා නම් පාරිභෝගික අධිකාරියට දවසකට කම්ප්ලේන් 100ක් විතර එකතු කරගන්න පුළුවන්.
1: Yes, ඒක ගන්න.
0: බබත් සතුටින් බබාගේ අම්මත් සතුටින්.
1: එහෙනම් අපි තංගල හොය හොය යනවා. එහෙම ප්‍රශ්න තියෙනතයි. Yes.
0: අනිවාර්යෙන්. අපි යන්නෙම කොහේ හරි කොක්ක්ක් සෙට් වෙන්න බලාගෙන.
1: රණ්ඩු කරන්නේ නැහැ. සාක්කියක.
0: මං කියන්නේ රණ්ඩු කරන්න එපා. රණ්ඩු කරපුවාමනේ ওই සමහර හෝටල් වලින් මේස පුටු උස්සලා පාරිභෝගිකයන්ට ගහනවා අපි දකින්නේ.
1: ගුටි ගන්න වෙන්නේ.
0: අපි දකින්නවා සමහර හෝටල් වලින් යක්කඩ පොල්ලු අරන් හැන්දි අරන් තාච්චි අරන් ඇවිල්ලා පාරිභෝගිකයට ගහනවා. පාරිභෝගිකයන්ගෙත් පොඩි පොඩි අඩුපාඩු සුළු සුළු වැරදි නැතුව නෙවෙයි. පාරිභෝගිකයොත් ඉතින් ගොඩාක්ම පාරිභෝගික අයිතිය එතන විදහා දක්වන්න තනියම යන්න එපා. තනියෙන්නේ හෝටලේම එකතු වෙලානේ ගහන්න.
1: ඒකට පොඩ්ඩක් මොලෙත් තියෙන්න ඕනි පාරිභෝගිකයටනේ වැඩ කරනකොට.
0: හැම එකෙන්ම ගේම් ඉල්ලන්න යන්න එපා. තේරෙනවද? හරිම අහිංසක පාටට පේන සමහර දේවල් ඒසා අහිංසක නැති බව ඔබ ප්‍රායෝගිකව තේරුම් ගන්න යන්න උමනාවක් නැහැ.
1: right
0: මේ 1977 තියෙන ලියා ගන්න 1977 සමහරට ඔබේ උපදිච්ච අවුරුද්ද වෙන්නේ නැති 1977 එහෙම හරි මතක තියන්න ටග් ගාලා මොකක් කරේ වුණා රග්ගා ෆොටෝ එකක් ගහුවා කෝල් එකක් දාන එහෙම තියාගත්තා මේ මොනා මේ තමයි තැන මේ තමයි මෙහෙම ඔබ පාඩුවේ ඉන්නවා ඔබේ කන්ටැක්ට් නම්බර්ස් ටික කියලා ගන්න සිද්ධිය පිළිබඳව හොයලා බලයි ඔබෙන් සාක්ෂියක් විමසයි වැඩේ කෙරේ.
1: ඔව් නේද?
0: වැඩේ කෙරේ.
1: කාටත් හොඳයි ඉතින් අතරම වැඩක්.
0: නෑ නෑ. හොඳයි හොඳයි හොඳයි හොඳයි.
1: මොකද
0: මේ වගේ දේවල් කෙරෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා.
1: Definitely. Definitely. දැන් මොකක් කරේ?
0: දැන් මේ මම මේ බලාගෙන ඉත මේ හොරු උනත් අමුතුම ලෙවල් එකේ හොරුත් අහුවෙනවා නේද? ඔව්
1: වෙනදට නිකන්
0: දැන් දැන් සමහර ඇමති වරුන්ගේ පුත්තු ගහපු ගේම් ඉඳන් වගේ ඒවත් අහුවෙනව නේද?
1: Yes yes ඒකනේ.
0: ඒවා කවදාවත් අහුවෙන්න තිබිච්චව නෙමෙයි වෙන්නේ නැති නේද?
1: ඒකනේ නේද? හිතාගන්නත් බෑ.
0: ඔව් හිතාගන්න බැරි මිනිස්සුන්ගේ පුතණ්ඩියල කරපු සමහර ඒවා අපි දකිනවා පත්තරවල එහෙම තියෙනවා. හරි. ඉතින් ඒව සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන මේ හොඳයි. හොඳයි ඒක අල්ලන්නේ. හැබැයි ඉතින් හැමෝම කියන දේක් තියෙනවා මං හිතන්නේ ඒකට තව දාන්න යමු කරොත් හොඳයි හොරු අල්ලන්න. පුළුවන් නම් ඒ හොරකම් කරපු සල්ලි ගන්න.
1: නැත්තම්
0: හොරු අල්ලලා හිරේ දැම්මම අපිට ආර්ථික වශයෙන් වාසියක් නැහැ. ආයිත් පාරක් හිරේ ගිහිල්ලත් ඒ යකෝන් ආයි නඩත්තු කරන්න ඕනේ මහජන මුදලින්නේ.
1: අන්න ඒකනේ නේද?
0: නේද? ලුණුයි බතුයි කැඳයි හැරි දෙන්නේ මිනිස්සුන්ගෙන් එකතු කරගන්න සල්ලි වලින්. නේ? අපෙන් හොරකම් කරලා හිරේ දා මේ මිනිස්සුන් හිරේ දාලා උන්දලට කන්න දෙන්නේ මොන වෙන්ද? උන්දලට කන්න දෙන්නේ මහජනතාවගේ බදු සල්ලි වලින්නේ.
1: වෙනදට නම් ගෙදර හරි තම්බගෙන කෑවේ මිනිස්සු.
0: ඔව්. හොරකම් කරපු සල්ලි වලින් හරි වෙනද කාගෙන හිටිය. දැන් හොරත් කාලා හිරේ ගිහිල්ලා ඊට පස්සේ අපේ බදු සල්ලි වලින් බත් එක කාගෙන ඉන්නවනේ. ඔව්. ආට එහෙම හිතන්නේ
1: නැද්ද? ඔව් එහෙම තියෙනවා. ඉතින් එතන පොඩි එකක් තියෙනවා.
0: තියෙනවා. ඒ නිසා මිනිස්සු කියන කතාවක් තියෙනවා මේක මේ සත්භාවයෙන් ගන්න. හොරු විතරක් අල්ලලම රටකොට දාන්න බැහැ කියලා.
1: මොකක් හරි හොඳ නිෂ්පාදන ක්‍රියාවලියක් රට ඇතුළේ
0: තියෙන්න ඕනේ. දැන් අපිට ආයෝජන ඕනේ. අපේ රටේ මේ ඩොලර එක දැන් නම් පොඩ්ඩක් ආපහු 340 ලයින් එකේ ස්ටේබල් වගේ පේනවා. ඒත් ඉතින් අපිට අමතක කරන්න බෑනේ ඩොලර එක 300ට පල්ලැහෙන්නේ පටන් ගන්නකොට තිබ්බේ. 300යි කියන්නකෝ.
1: ඔව් ඒකනේ.
0: 40ක් වැඩි වෙලා අපි නිකන් දාන්නෙම නැතුව නිකන් රුපියල් 2 3 ඔහොම වෙලා 40ක් තිබිච්ච තැනින් වැඩි වෙලා
1: තියෙනවා.
0: අනිත් එක අපේ අපනයන ආදායම් වල යම්කිසි පසුබෑම් තියෙනවා.
1: හරි.
0: දැන් ඉස්සර වගේ නෙමෙයි ඉස්සර තියෙන ලංකාවේ තේ තමයි තේ මේ ලංකාවේ තේ තමයි ඒ තේ ලංකාවේ තේ නේද ඔය ඉතාල ආයිතෝ ඩ්‍රින්ක් අ තේ ඕස්
1: ලංකාවේ
0: එහෙම නෑ දැන්
1: හරි
0: එහෙම නෑ ඔයා කියන්නේ ලෝකේ විවිධ රටවල් තේ කර්මාන්තේ හොඳට යනවා කියලා තේරුනහම ඒ රටවලුත් බලනවා ග්‍රීන් හවුස් වල හරි කමක් නෑ තේ වල මැච් එක ගහන්න පුළුවන්
1: කියලා ඒක හරි
0: මොකද ටෙක්නොලොජි දැන් දියුණුයි පස්වල තත්ත්වය නිර්මාණය කරන්න පුළුවන් දේශගුණික සාධක නිර්මාණය කරන්න පුළුවන්. දැන් ඔටෝමැටිකලි වැඩ කරන ග්‍රීන් හවුස් කියන කන්සෙප්ට් එක පිටරට කොහොම ඇද්ද ලංකාවෙත් දැන් තියෙනවා.
1: මේකනේ නේද?
0: ක්ලයිමට් කන්ට්‍රෝල්ඩ් එන්වයරන්මන්ට් එකක වාට හිතෙන දෙයක්. නුවර එළිය හැදෙන දේ මේ කර්කස කොළඹ පොළොවේ හදන්න පුළුවන් ග්‍රීන් හවුස් එකක් ගන්න. ඉතින් අපි මෙහෙමනම් වෙන රටවල් වල ඔය ටෙක්නොලොජි අඳුන්වලා දීපු හැම ටෙක්නොලොජියකේ හැම කෑල්ලම ලංකාවට එන්නේ නැහනේ. ඔය ග්‍රීන් හවුස් ඔය වවන කරන සම්ප්‍රදාය ඇතුලේ ඔයා හිතන ඊශ්‍රායලයේ කියන්නේ වහලවල් උඩින්දලා වවන රටක්නේ. ඊශ්‍රායලයේ යුද්ධ කෑල්ල පැත්තක තියන්නකෝ. අපි ඒකේ හොඳ කෑල්ලක් ගමුකෝ. හැමදේම අහුවෙන තැන වවනවනේ. කොරියාවත් එහෙමනේ. කොරියාවෙත් වවන මාස 3-4 වවනවනේ මැරීගෙන. පොඩි ටෙක්නොලොජි එකක් නෙමෙයි පාවිච්චි කරන්නේ.
1: ඔව් ඒක හරි.
0: ඒක අපිට දැන් අපි විතරක් නෙමෙයි දැන් මාකට් එකට තේ දාන්නේ මෙයා. වෙන රටවල් වලින් තේ වලට ෆයිට් කරනවා. රබර් වලට ෆයිට් කරනවා. පොල් වලට ෆයිට් කරනවා. අපිට තියෙන පොල් ටික මැද අපිට කාලා මේ මැච්චෙක් ගහගන්න.
1: ඒකනේ නේද?
0: අපේ අපනායනය කළා හම්බ කරන්න තියෙන ආදායම ගොඩක් අඩු වෙලා තියෙන පොල් වලින් දේශීය පරිභෝජනේ වැඩි අපනායනය කරන ප්‍රමාණයට වඩා. ඉතින් අපිට ආදායම් කඩන් වැටලා තියෙන. දැන් අපිව දවස ගානේ චැලෙන්ජ් වෙනවනේ.
1: Yes.
0: දැන් අපි හොයන්න ඕන සල්ලි එන ක්‍රම
1: ආයෝජන අවස්ථාව අපි හොයන්න ඕනේ.
0: දැන් කාලයක් තුමන ඔන්න සුද්ධ වෙනවා වැඩි.
1: හරි.
0: විදේශිකයෝ කියලා කියන්නේ මොකද නේද සුද්ධ කියන්නේ? සුද්ධ වෙනවා ලැත්තන නේද මෙයා? අපි කියන්නේ එහෙම තමයි පුරුදු දැන් නම් රටට සුද්ධ වෙනවා.
1: ඒ කියන්නේ නයිජීරියන් කවුරු හරි ආවත් සුද්ධ.
0: ඒ සුද්ධ. නිතින්.
1: හරි.
0: ඒ වචනේ හොඳට කල්පනා කරලා බලන්න මම මම අතර වචන ඇල්ලේ.
1: ඇයි?
0: සුද්ධ. විදේශිකයෝ තමයි ඉතින් එනවා කාලයක් ඒගොල්ලෝ ආවා ගොඩ වැඩි වෙමින් ආවා නමුත් අපේ ආදායම එහෙම වැඩි වුණේ නැහැ ඇයි අපේ රටට එන විදේශිකයන්ට ස්පෙන්ඩින් කැපැසිටි නැහැ ඒ වගේ පේන්න
1: තියෙනවා.
0: හැබැයි අපි පහුගිය කාලේ මේ දන්න මිනිස්සුත් එක්ක කතා කරලා නිකන් අපි කියවන්නේ නැහැ ෂෝ එකේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න මිනිස්සුත් එක්ක කතා කරපම ඒගොල්ලෝ අහනවා අපේ රටට සල්ලි තියෙන මිනිහෙක් ආවත් මොනවටද වේදම් කරන්න කියලා
1: අහනවා. අනේකනේ නේද?
0: දැන් සීගිරියට ලොකු ගාණක් ගන්නවා. එහෙම කියලා දැන් අපිට මේ විදේශිකයෙක්ගෙන් සීගිරි ගල ගෙදර ගෙනියන්න ගාණක් ඉල්ලන්න බෑනේ. ආ ඔගොල්ලෝ මේ ගාණ දෙනවා නම් සීගිරිය ගලවලා ගෙදර ගෙනියන්නම දෙන්න. අපිට එහෙම ඉත සීගිරියෙන් මෙහෙව්ව හැකිද සල්ලි?
1: අනිත් එකපාරක් බැලුවට පස්සේ ඒ ෆොරින ආපහු ඇවිල්ලා ආයි
0: සීගිරිය අඟලෙන් අඟල බලන්නේ ගඩොලෙන් ගඩොල බලන්නේ යන්නේ නැහැනේ මිනිත්තු.
1: මං කොටස් වශයෙන් බලන්න දෙන්න ඕනේ නේ.
0: ඔව්.
1: මෙච්චර.
0: මුලින්ම ෆස්ට් ටයිම්ද? එහෙනම් සිංහ කට පවනයි. දෙවෙනි පාරාවත් පරිපල නැගිලා. ඔව්. දඟල බස්ත. බලන්න නේද? කොකුණු පෙන්නන්නේ 3-4 පාරාවත.
1: Yes.
0: මා ලස්සන ප්‍රශ්නය. සල්ලි ගන්න මොනවද අපි ගාව තියෙන්නේ පෙන්නන්න. සල්ලි ගන්න මොනවද අපි ගාව තියෙන ඇක්ටිවිටීස් ඒගොල්ලෝ ලව්ව කරවන්න. නිකන් චුරුචුරු කකා ඉදලා වැඩක් නැහැ. හොරු වල්ලන එක හොඳයි.
1: Yes.
0: ඇත්තටම හොඳයි. දැන් බය හිතෙනවනේ.
1: ඔව් ඔව්.
0: දැන් ඔයා කියන දැන් මේ අපිට පේනවා සමහර රාජ්‍ය නිලධාරී නීත්‍යානුකූලව සල්ලි දුන්නත් වියදම් කරන්නේ.
1: බයයි.
0: දිට්ටකට කැඩලා ගිය ගෙවල් හදපිය කියලා සල්ලි දුන්නා ඒක වියදම් කරන්නේ. ඇයි? පුරුද්දක් නැහැ අර සමහර අයට මේ නීත්‍යානුකූලව සද්භාවයෙන් සල්ලි වියදම් කළා. ඉතින් හිත බයයි, සද්භාවයෙන් වියදම් කරන්න ගිහිල්ලත් පරණේ වහුවේ දන්නේ නැහැ කියලා හිත බයයි. ඕ වෙලා තියෙනවා.
1: ඒක නෙමෙයිද?
0: ඉතින් ආයෝජන ගැන හිතන්න වෙලා තියෙනවා. ලංකාවට විදේශිකයෝ ආවට වැඩක් නැහැ. මේ මිනිස්සුන්ට වියදම් කරන්න දේවල් හදලා
1: තියෙනවා.
0: ඔය ගොඩක් රටවල් වල කරලා තියෙන්නේ මොකද? ආපු වෙලාව ඉඳලා පර්ස් එකේ අන්තිම සතේ දක්වාම අන්තිම ටිකට ක්‍රෙඩිට් කාඩ් එක ඇරියස් යනකම වියදම් කරන දේවල් ඒ රටවල් වල ගිය වෙලාව ඉඳලා එයාපෝට් එකෙන් බැහැපු තැන ඉඳලා හදලා තියෙනවා. වියදමමයි වෙන්නේ. දැක්කම වියදම් නොකරම බෑ.
1: අතත්
0: කොත්තු පෙන්න පෙන්න සල්ලි හම්බ කරන්නේ මොකද? කොත්තුවකට ලක්ෂයක් දෙකක් ගන්නද? ඔක්කොම කියලා මං ආයි කියන්නේ.
1: හරි.
0: බම්බලපිටිය ස්ටේෂන් එක ලස්සනට හදාගෙන යනවා.
1: වාව්.
0: ලස්සන කලර් කම්බිනේෂන් එකක්. ඒවා කියන්න ඕනේ මෙයා. මිනිස්සුන්ගේ අඩුපාඩු කියනවා වගේ වැඩක් රහට යනකොට කවුරු හරි ආ කියනං හොඳ චරිතයක් මම දන්නේ. ඉංජිනේරු සංස්ථාවේද නැත්නම් ගුණනැගිලි ද්‍රව්‍ය මොනේ එහෙම
1: පෞද්ගලික කවුරු හරි මේ
0: ඉදිරිපත් වුණාද අපි ඒව දන්නේ නැහැ.
1: හරි.
0: කවුරු හරි මේ අහගෙන ඉන්න කෙනෙක් ඒ ආකිටෙක්ට කියන්නේ ඒකට සම්බන්ධ වෙච්ච හොඳ ඇහැක් තියෙන මිනිහෙක් කවුරු හරි.
1: ඕකේ.
0: හොඳ ඇහැක් තියෙන මිනිහෙක්. මම අද හොඳට බැලුවා. මට එතන ස්ලෝ වුණා ගොඩක්. ගොඩාක් අය පාර පැනනද. තාමත් අර උඩ පාලමේ වැඩ කටයුතු නිමාවටපත් වේගණ යන්නේ. මට එතන තව මාසයක් ඇතුළත මේ ඔක්කොම ඉවර වෙයි කියලා. ලස්සනයි. හරිම ලස්සන අර ග්‍රෑන්ඩ් පියානෝ වගේ නිකන් බේජ් වලත් ලාපාට සාමාන්‍යයෙන් ඇප්‍රිකොට් වයිට් වගේ පාටක් ගාලා කණුවල කණු ටික ඒකට පොඩක් ඇක්සන්ට් වෙන්න කොළ පාටට හුරු අලු පාටකින් කණු ගිහිල්ලා ඩවුන් පයිප්ස් ටික අලුතෙන් දාලා වතුර බහින පයිප් ඒ ටික කන්ට්‍රාස්ටිං වෙන්න තද කහ පාටින් කල කරලා තාප්පේ ලයිට කල එකක් ගාලා මුහුද පැත්තේ තාප්පේ තවත් පොඩ්ඩක් ඩාක කල එකක් ගන්න වැඩක් දීලා
1: තියෙනවා.
0: සුපිරි වැඩක් දීලා තියෙනවා.
1: බලන්න යන්න
0: ලංකාවේම ස්ටේෂන් මේ වගේ හදන්න පුළුවන් නම්.
1: හරි.
0: මෙහෙම කියනකොට
1: ඔව් අතත්තද ඉන්ස්පයර්
0: කරපු මිනිහෙකුට මේකට අත ගහපු මිනිහෙකුට ආස හිතෙනවනේ. මම දන්නේ සූර පප්පද බෙද පප්පද හැදුවේ කියලා කවුරු හැදුවත්
1: ලස්සනයි වැඩේ.
0: වැඩේ රහයි.

0: ඔයාලට මතකද අපි ටෙලිෆෝන් නම්බර එකක් කිව්වා 0877225225 0777225225 කියන නම්බරය අපි ඔබට කිව්වා. ඔබට මතකද මේ නම්බරය අපි ඔබට කිව්වේයි කියලා?
1: ඒක සතුසු
0: දීපල්ලක බලන්න උත්තර.
1: සතුසු මෝටර්ස්ල නම්බරය.
0: මිනිස්සු නිකන් සතුසු මෝටර්ස් එකට නිකන් කතා කරන්න ඕනේ නැහැ නේ.
1: හරි.
0: ඔබ සතුස මෝටර්ස් එකට ඔය නම්බරයට කතා කරන්න ඕනේ. ඔබට ඉසුසු වාහනයක් තියෙනවනේ. බාග විට ට්‍රක් එකක්, එහෙම නැත්නම් ඩබල් කැබ් එකක් තියෙනවා නම් ඔබට සර්විස් එක කරගන්න ඕන. නැත්නම් පොඩි රිපෙයර් එකක් තියෙනවා නම්, නැත්නම් වාහනේ ඉන්ස්පෙක් කරගන්න ඕන. කාලක තිස්සේ වාහනේ පොඩි සද්දයක් එනවා, මොකද්ද කියලා තාම හොයාගන්න බැරි වුණා නම්.
1: හරි.
0: වාහනේ මොකක් හරි වෙනද නැති මොකක්දෝ එකක් ඔබට දැනෙනවා නම්, එහෙම ජාව ජීව වෙනවනේ වාහනේ. වාහනේ හැමදාම එළවන මිනිහට වාහනේ ස්ටාර්ට් කරද්දීන සද්ද පව මතකයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න මහන්සි නොවුනට. ඒක ඔළුවේ තියෙනවා.
1: අමුත්තක් තියෙනවා කියලා දැනෙනවා ඒක.
0: ඇත්ත. එහෙම එකක් තියෙනවා. ඉතින් මේ අපි මේ නම්බරයට කතා කරන්න කියලා කිව්වා 100%ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. නැත්තම් 75%ක, 50%ක, 25%ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඔබට තියෙන්නේ කතා කරලා අපොයින්ට්මන්ට් එක දාලා වැඩේ කියන එක විතරයි. ඔබ සර්විස් එකට වාහනේ දාන්න කලින් මෙන්න මේකයි වැදගත්ම කෑල්ල.
1: හරි.
0: සර්විස් එකට දැම්මට පස්සේ සල්ලි ගෙවුවට පස්සේ ඩිස්කවුන්ට් ගැන කියලා වැඩක් නැහැ නේ ඔබට. මේගොල්ලෝ මේක වෙනස් විදියකට කරන්නේ. ඒගොල්ලෝ අපොයින්ට්මන්ට් එක දාගත්තාම ඔබට කියනවා ඔබට ඩිස්කවුන්ට් එකක් තියෙනවද? තියෙන 25%ද, 50%ද, 75%ද? නැත්තම් 100%ම ඩිස්කවුන්ට් එක වට හම්බෙනවද කියලා?
1: හරි, ඔකේ.
0: එන්න කලින් කියනවනේ සතුස මෝටර්ස් එකේ. ඒක හොඳ දෙයක් නෙවෙයිද?
1: හොඳම හොඳ දෙයක්.
0: ඒක හොඳ දෙයක් නේ. එතකොට එතන මොකක්වත් ට්‍රික් එකක් නැහනේ. ඉතින් මෙහෙමයි. ඔබට ඩිස්කවුන්ට් හම්බුණා නැතා ඔබේ ඉසුසු වාහනේ නම් මොකක් හරි ගරාජ් එකකට දාන්න එපා. ඒකට හේතු ගොඩාක් අපි කියලා තියෙනවා. පළවෙනිම දේ තමයි වාහනයක් ඉක්මනට රිපෙයාර් කරගන්න, සර්විස් කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි වාහනේට ලෙඩක් දුකක් තියෙනවා නම් ලෙඩේ තියෙන තැන හරියටම හොයාගන්න එක. ගොඩක් ගරාජ් වලට වර දින්නෙම, එක එක තැන්වල ගරාජ් වලට වාහන දාන මිනිස්සුන්ට වැඩේ ඇනෙන්නෙම ඒ ගරාජ් එකේ බඩු නැහැ ඒ අදාළ වාහනේ ලෙඩේ තියෙන තැන හරියටම ඩයග්නොස් කරලා
1: කියන්නේ. හ්ම් හ්ම් යස්.
0: ඒගොල්ලන්ට යම්කිසි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එක්ස්පීරියන්ස් එකකින් ඒගොල්ලෝ අරක වෙන්න ඇති, මේක වෙන්න ඇති, අනික වෙන්න ඇති, ඒකට අල්ලපු එක වෙන්න ඇති කියලා ඒගොල්ලෝ එහෙම නිකන් අර
1: ගෙස් කරලා
0: ගලවනවා. සමහර ඒවා තියෙනවා එහෙම ගැලවුවට පස්සේ ආපහු හයි කරන්න බෑ. ඒක ඇල අලුතෙන් දාන්න
1: ඕනේ.
0: සමහරලාට ඒගොල්ලෝ ගෙස් කරලා හිතනවා මේකේ වෙන්න ඇති කියලා අපිට මාරු කරන්න කියනවා. අනේ ලක්ෂ ගාණක් දීලා ඒක ඇල මාරු කරලා බලනවා. දවස් දෙක යනකොට ආයේ ලෙඩ එනවා.
1: මාර ගෙස්.
0: ඉතින් එහෙම ඒගොල්ලෝ ගෙස් කරන ඒවාට ඔබ සල්ලි ගෙවන්න.
1: ඒක මොකද්ද තියෙන්නේ? හසරීප තත්ත්වය අපිට තියෙන.
0: මොකද්ද ඔබට තියෙන්නේ? මොක මොන වගේ ලෙඩක්ද ඔය
1: තියෙන්නේ? ඒ නිසා දාන්න.
0: වාසුන් නැහැට ගෙස් කරන එක දාන්න සල්ලි දෙන්න තරම් පුදුම සල්ලියක් නේ
1: තියෙන්නේ. එන මාගරජ් එකක් දාන්න.
0: සත්තොස මෝටර්ස්. හරිද? 0777 0225 225 ඕන තරම් කරුණු කියලා තියෙනවා. හොඳයි.
1: රයිට්. අපි අද මතක් කරන්න ඕනේ LOLC ෆයිනෑන්ස් වෙතින් ඔබේ රත්තරම් බඩු ටික පිරිසිදු කරලා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් මේක අද දවසේ රාජකීය කොටාපාරේ ඒගොල්ලන්ගේ ශාඛාවේ තියෙනවා, LOLC ෆයිනෑන්ස් ශාඛාවේ. ඊට පස්සේ 23-24 කියන අද හෙටගෙන දවස්වල පානදුර මතුගම, ඕකේ. ඊට පස්සේ 24-25 හෙට අනිද්දා කියන දවස්වල මහරගම, හෝමගම ඒගොල්ලන්ගේ ශාඛාවලට ආවොත් ඔයගොල්ලන්ගේ රත්තරම් බඩු ටික පිරිසිදු කරගන්න පුළුවන්. සමන්ටි අපිට දවස් යනකොට කොච්චර හොඳ රත්තරන් වුණත් පොඩි නිකන් අවපැහැවීමක් වෙනවා පොඩියට.
0: නෑ නෑ, ඒක වෙන්නේ ඔරලෝසුවක් වුණත් ඔයා බලන දවසකට තැන් කීයක වදිනවද?
1: ඕ ඒක හරි.
0: මුද්දක් දාගෙන ඉන්නව නේද? වැඩ කරනකොට තැන් කීයක වැදිලා?
1: ඕ ටච් කරනවා. සීරනවා.
0: ඊට පස්සේ දැන් ඔබ ජුවලරි ගලවලා කොහෙද තියන්නේ? හරියට තියනවා නම් අර වෙල්වට් වගේ මේකකින් බොක්ස් එකක් හදලා
1: ජුවලරි බොක්ස් එකක දාන්න ඕනේ නේ. හරියට
0: ඒකේ දෙක තුන දාන්නේ.
1: ඈ එහෙමද?
0: එකයි
1: දාන්නේ.
0: ආ එකයි දාන්නේ. එක බොක්ස් එකක එකයි දාන්නේ. සමහරව තියෙන මෙහෙම කොටු කොටු බෙදලා. එහෙම බෙදලා මේකේ මුද්ද, මේකේ මාලේ, මේකේ බ්‍රේස් එහෙමයි දාන්නේ. එහෙමද දාන්නේ? ගුලියට ඔක්කොම ගලවලා දාන්නේ.
1: හරියට හරි.
0: ඒවා එකකට එකක බෙදිලාම දැන් අව පාට වෙලා මොට වෙලා තියෙන්නේ පාටව. ලස්සන කරලා දෙනවා, සල්ලි ගන්නෙ නෑ. LOLC ෆයිනෑන්ස් එකෙන් ලස්සන කරලා දෙනවා. ඔබෙන් සල්ලි ගන්න නෑ, මේක නොමිලේ දෙන සර්විස් එකක්.
1: වව්, සුපිරි සුපිරි. ඊළඟට මේ පොඩි බිස්නස් එකක් කරන අයටයි මම මේ මතක් කරන්නේ, විශේෂයෙන්ම ලේඩීස්ලා පොඩි පොඩි බිස්නස් කරනවනේ ගෙදරින්නම්. කේක් හදනවා, පුංචියගේ ඇඳුම් මහනවා, මල් වර්ග හදනවා, එක එක පොඩි පොඩි දේවල් කරනවා.
0: එහා ගෙදර වෙන්නේ මොනවාද කියලා බල්ලා රිපෝට් කරනවා.
1: ඒ අරවින්ද නෙගටිව් විදිහට
0: යනවා. ෆොටෝ ගහ ගන්නවා ඒවැ. කවුද ආවේ කියලා බලනවා. දැන් දවස් 3ක් එක දිගට මේ මිනිහා ආවනේ කියලා බලනවා නේද?
1: එහා පැත්තේ ගෙදරට ගෙන ආපු බඩු මොනවද කියලා බලනවා. ඇයි අපේ ගෙදර ඒවා නැත්තේ කියලා බලනවා. හස්බන්ඩ් එක රණ්ඩු වෙනවා.
0: හැමදාම මේ ගෙදරට එන රතු පාට කාර් එක මොකද්ද බලනවා. නේ?
1: පොඩියට හරි බිස්නස් එකක් කරලා තමන්ගේ හස්බන්ඩ්ට එයාගේ වැඩ ටික කරගන්න සපෝට් එක දෙන ලේඩිස්ලා ඕන තරම් ඉන්නවා. අපි චුට්ටක් ඒගොල්ලන්ට මතක් කරනවා, ඕගලංගේ බිස්නස් එකේ දැන් හිතන්නකෝ කේක් එක කොහෙට හරි යවන්න තියෙනවා, කාට හරි දැන් යවන්න, එහෙම කස්ටමර්ට යවන්න බෑ. ඒ වැඩේට අපි ඕගලන්ට සොලිඩ් විසඳුමක් දෙනවා. ඒ තමයි පික් මී ෆ්ලෑෂ්. හරි ලේසි. ටැග් ගාලා ගත්තා, ඇප් එක ගත්තා, මෙහෙම මෙහෙම දැම්මා ලොකේෂන්
0: එක. මහත්තයා එනකන් ඉන්න ඕනේ හවුසට කේක් එක යවන්න.
1: ඔව් හරියට හරි.
0: දැන් සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක් මොනහරි ඕඩර් කරපුවාම ඒක දැන් ගෙදරට එයි කියන බලාපොරොත්තුවේ තමයි ඉන්නේ. ලේසි පුත්‍රයෙක් බාණ්ඩ ගන්න විකුණන තැනට එන්නේ නැහැ. දැන් මේ බොත්තමත් දෙකක් එබුවම
1: හරි
0: ඊළඟට ගෙදර බෙල් එක ගහන සද්දේ තමයි අහන්න බලාපොරොත්තුවෙන්
1: ඉන්නේ.
0: අන්න ඇවිල්ලා. ඒක තමයි
1: ඉන්නේ.
0: යස්. ඒ ආතල්ගේ තමයි පාරිභෝගිකයා ඉන්නේ. ඒ පාරිභෝගිකයාගේ ආතල් කුඩු කරගන්න එපා.
1: හරි.
0: ඒතකොට ඒ පාරිභෝගිකයා ඔයත් එක්ක වැඩ කරන්න දෙන උනන්දු නැති වෙලා යනවා. පළවෙනි එක, ඔබ පික්මී ෆ්ලෑෂ් පාවිච්චි කරලා තියෙනවද? පික්මී ෆ්ලෑෂ්.
1: ඔව්.
0: පික්මී ෆ්ලෑෂ් එක පොඩි පොඩි දේවල් අපි ට්‍රාන්ස්පෝර්ට් කරන්න පාවිච්චි කරන සර්විස් එක.
1: රයිට්.
0: එතකොට පික්මී එකෙම ට්‍රක්ස් කියලා වෙනම කැටගරි එකක් තියෙනවා. අපි ඕනම් හෙට ගැන කතා කරමු. ලොකු දේවල් මොනම කියන්නේ මොලේ නැතිම මිනිහෙක්වත් මේ චූටි කේක් එකක් කවන්න අඩි 16 මාරක ලොරියක් ඕඩර් කරන්නේ නැහැ නේද?
1: ඕ නැනේ.
0: ඔව්. අඩි 16 මාරක ලොරියක් ගෙන හැල්ලක් මේ කේක් එකක් කවන එහෙම.
1: මට ආසයි හො සර්ප්‍රයිස් කරන්න.
0: එහෙම කරයි කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. නමුත් එහෙම මිනිස්සු කරන්නේ නැහැ. එතකොට පොඩි පොඩි දේවල්, පොඩි පාර්සල්.
1: හරි.
0: ડોකියුමන්ට්ස්. එහෙම සමහර ලාට යවන්නේ නෝ. ඔෆිස් එකේ මොන හරි අමතක වෙලා තියෙන දෙයක් ගෙන්න ගන්න. දැන් මම කොච්චර ෆෝන් එක ගෙදර අමතක වෙලා පික් මී ෆ්ලෑෂ් දාලා කොච්චර නම් ෆෝන් එක මං ගෙන්නගෙන තියෙනවා.
1: ඇත්ත
0: ඇත්ත. මම පර්ස් එක පවා ගෙන්නගෙන
1: තියෙනවා.
0: අවංකවම. බොක්ස් එක දාලා සීල් කරලා එම බෑග් එක ගෙන්නගෙන තියෙනවා.
1: සමහර වෙලාවට මම කියනවා මම ගිහිල්ලා ගේන්නම් හරිද? ඔයා ඔයා මට කියනවා ඉන්න ඉන්න. මම ගේන්නම්.
0: සමහර වෙලාවට මම අමතකලා මම එන පිටිපස්සෙන්ම එනවා.
1: හරි ඔකේ.
0: ඇයි පොඩි බයික් එකක්, 3 wheel එකක්, පොඩි බට්ට වෑන් එකක් දාලා චූටි චූටි දේවල් එවන්න පුළුවන්. ඒ බහන්ඩේ විදිහට වාහනේ සිලෙක්ට් කරන්න අපිට තේරෙනවා. හරි
1: හරි.
0: ආ දැන් ෆෝන් එක අමතක වෙලා හස්බන්ඩ් ගිහිල්ලා. හස්බන්ඩ් ෆෝන් එක යවන්න ඕනේ.
1: බට්ට වෑන්
0: එක. යවන්න කලින් ටක් ගාලා මේ බල්ලා බලනවා මේ මිනිහට කවුද මේ ටිකක් බලාගන්න බෑ. කවුද මේ කවුද මේ කවුද කවුද මේ මාළනී කියන්නේ ෆෝන් එක වෙනකම් ඇත්තක දාලා මාළනී කියන්නේ කවුද කියලා බලන්න ඕනේ දැන්.
1: මේ වාඩ බය හිතෙන්නේ නැද්ද? එතකොට ෆෝන් එක දාලා
0: ආවම. අවංක මිනිහ.
1: අනේ.
0: මේ ෆෝන් එක ඕන තරක දාලා යන්න පුළුවන් මිස් මට.
1: අනිත් ෆෝන් එක නේ.
0: අනිත් ෆෝන් එක තමයි මම මරුවත් කොහෙවත් දාලා. ඒ ෆෝන් එක මම ඔෆිස් එකේ තියලා නේ. වාචුද.
1: සෝරි සෝරි.
0: මේ ෆෝන් එක මම උන්ට නෙමෙයි. ඒ වගේ. ඉතින් මේ පාර්සල් එක කවම කොහෙද තියෙන්නේ? දැන් ගියාද? දැන් කොච්චර ළඟයිද? ඒ ටික. පාර්සල් රිසීව් කරන එක්කෙනාටත් විස්තර යවන්න පුළුවන්. බලා ගන්න ඕන පාර්සලේ මගේ එනවා එන තැන බලා ගන්න.
1: හා
0: ඔයාට සල්ලි ගෙවලා යවන්න පුළුවන්. එතන ගිහලා ඩ්‍රොප් කරාට පස්සේ ඒක ගෙන්න ගත්ත මිනිහට සල්ලි ගෙවන්න සෙට් කරන්න පුළුවන්. එතකොට ඔබේ පාරිභෝගිකයා බොහෝ ඒක අදාළ ක්‍රියාපටිපාටිය හෑන්ඩල් කරන විදිහට තමයි ඒක.
1: හරි ඔකේ.
0: මොකද භවනා කරන ඉරියව්වක වගේ ඉඳගත්තේ. මොකද කරන්නේ?
1: මම දන්නවනේ මට තියෙන අමාරු.
0: අනේ ඔයාට තියෙන අමාරු නම් මම දන්නේ. හරි.
1: ඔය ඔක්කොම මේ පික් මී ෆ්ලෑෂ් කරන දාන ඔය මං ගෙන් දාන්නේ
0: නැහැ. ඔව් පුළුවන්.
1: හරි.
0: ඉතින් ඔන්න පික් මී ෆ්ලෑෂ්. එතකොට ඔබේ ව්‍යාපාරයේ දියුණුවට මේගොල්ලන්ව පොඩි අත්වලක් විදිහට තියාගන්න. දැන් ඔබේ ඩිලිවරි ප්‍රශ්නය ගැන ආයෙ නම් කතා කරන්න බෑ. ඒක විසඳලා තියෙන පික් මී එකේ.
1: හරි ඔකේ.
0: නයිස්. ඕන් දෙයක් යවන්න පුළුවන්, ඕන් දෙයක් ගෙන්න ගන්න පුළුවන් පික් මී දෙපැත්තටම වැඩ කරනවා. යවන්න විතරක් නෙමෙයි ගෙන්න ගන්න පුළුවන්. ඕනම තැනකට ඒ වාහනේ යවලා එතනින්ලා මෙහෙට ගෙන්න ගන්න පුළුවන්. පික් මී ෆ්ලෑෂ් කියන තැනට ගියාම උපදෙස් ටික පොඩි ළමයෙකුට ඒ විදිහට අදගෙන ගියත් වැඩේ ලස්සන කරන්න පුළුවන්. තව අතිරේක සර්විසස් ගණනාවක් තියෙනවා. ඒ පාර්සල් වලට වග කියනවා, ඒකට රක්ෂණයක් තියෙනවා. ඔබට ඒක වටිනාකම ඔප්පු කරගන්න පුළුවන් නම් හදිසිය නැති වුණත් මොන හරි දෙයක් වුණත් ඔබට ඒක ක්ලේම් කරගන්නත් පුළුවන් බව මතක් කරන්න ඕනේ. ඒවා සාමාන්‍යයෙන් නෙමෙයි, අසාමාන්‍ය මට්ටමින්ම දියුණු කරලා තියෙන පොඩි පොඩි කම්පනන්ස් ඇත්තට මේවා වටිනවා.
1: ඕකේ, මට මේ කවුදන්නේ ඩිස්කෝඩ් වලින් මැසේජ් කරනවා. රයිට් කමක් නෑ. අපි බලමු මේ මම ඇත්තට ඩිස්කෝඩ් යූස් කරන්නේත් නැහැ අරවින්ද. හැබැයි මට අර හච් 15 පැකේජ් එකේ ඩිස්කෝඩ් තියෙන නිසා
0: ඔර ඔර එක්ක නේද
1: ලස්සන එක්ක නේ කෝර
0: ලස්සන ඔර එක්ක
1: ලස්සන නම් ඔර එක්ක උනත් කව හරි ඕකේ හච් 15 ගැන කතා කරන්න දෙන්න මටත් අවසර. මම අද මතක් කරන්න ඇප්ස් 15 මොකක්ද කියන එක. ඒක ඔබට වැදගත් වෙයි. අපි chat කරන ඇප්ස් ටික පාවිච්චි කරනවානේ. ඒ ටික තමයි WhatsApp, Viber, Imo, Telegram, Messenger, Discord කියලා කියන්නේ. ඒ apps ඔක්කොම ටික ආවරණය කරලා තියෙනවා මේ 15 ඇතුලේ. ඊට පස්සේ AI යූස් කරනවා නම් ChatGPT, Gemini. ඒ apps දෙකක් තියෙනවා. X, LinkedIn තියෙනවා. TikTok, Snapchat, YouTube, Instagram, Facebook තියෙනවා. ඔක්කොම කවර්ඩ් නේද? ඒ ඔක්කොම කවර් කරලා තියෙන Hutch 15. ඉතින් මේ apps 15ම ඔබට unlimited data එක යූස් කරන්න අවස්ථාව දෙලා තියෙනවා. රුපියල් 1199යි මාසෙකට වියදම් කරන්නේ. මම හිතනවා මේ තමයි ඔබට හම්බ වෙන්න තියෙන හොඳම දේ. හොඳම පැකේජ් එක. ඒ නිසා මේක මිස් කරගන්න එපා. ළඟම ඉන්න Hutch නියෝජිතයව හම්බ වෙන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිලා ඔයගලන්ට online දාගන්නත් පුළුවන් මේ පැකේජ් එක.
0: දැන් අපි ඊයර එන කනගාටුදායක සිද්ධියක් ගැන කතා කරන්න හෙල්මට් ෆැක්ටරි එකට ගෙනිය ඇවිල්ලා ජීවිත කීපයක් නැති වෙච්ච එක ගැන කතා කරා. ඒකේ ඛේදජනක සිදුවීම ගැන නෙමෙයි, ඒ සිදුවීමෙන් ගන්න තියෙන පොඩි උදාහරණ කීපයක් තියෙනවා.
1: හරි.
0: ඒක වෙච්ච විදිය ආරංචි වෙලා තියෙනවා නේද? ඉතින් මේ හෙල්මට් සදනවා කියලා කියන්නේ කෙමිකල්ස් ගොඩක් තියෙනවා. මේ තිනර් බාල්දියකට ගිනි පුපුරක් වැටලා ඇති වෙච්ච ගින්නකින් තමයි මේ සියලු දේ වෙන්නේ. මේ සියලු දේ වෙන්නේ එතනින්. මොකද්ද ඔබ කරන ව්‍යාපාරය? ඔබ කරන ව්‍යාපාරේ මොකද්ද? දැන් මගේ බ්‍රදරින්ලෝ මගේ මස්සිනා
1: හරි
0: අවුරුදු ගානකට කලින් මට මුණ ගැහෙන්නත් කලින් මස්සිනා විදිහට මුණ ගැහෙන්නත් කලින්
1: හරි
0: ඊගොන තුන ෆර්නිචර් ෆැක්ටරි එක මුළු ෆැක්ටරි එකම ගිනි ගත්තා. විශ්වාස කරන්න බිත්ති ඇවිලුනේ පපඩම් වගේ. ඒවේ ෆොටෝස් දැක්කම අදාහ ගන්න බෑ ගින්නකට එච්චර හරියක් කරන්න පුළුවන් කියලා. ඇස්බස්ටෝස් අරෝමේව වැඩන්නේ නැහැ කතා කරලා.
1: හරි.
0: අලු දූවිලි වෙලා තිබුණේ. මොකක් හෝ හේතුවක් උඩ ඒගොල්ලන්ට රක්ෂණයක් තිබුණා. අහල පාලිටපු ව්‍යාපාරිකයෝ උදව් කරා.
1: හරි.
0: නමුත් ඒගොල්ලෝ ඔලු ඉස්සුවේ උදව් වලින් නෙවෙයි. ඒ පොඩි පොඩි උදව් වලින් ඔලු උස්සන්න බෑ. ව්‍යාපාරයක් අලු වෙන්න සමතලා වුණාට පස්සේ රක්ෂණයක් තිබුණොත් තරන්න වෙන දෙයක් කරන්න විදිහක් නැහැ. එදා ඉඳලා මම දන්නවා පොර රක්ෂණය කියන එක අපරාධ කියන්නේ බෑ දිට්ටවකටත් අහුණා.
1: ආ ඕකේ.
0: හරි. ඒ සියල්ල ගොඩ දාගත්තේ රක්ෂණයෙන්ම තමයි. එයා රක්ෂණය කරලා තිබුණෙත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වලම තමයි. එකක් කියන්නම්කෝ.
1: අද හොඳට ජීවත් වෙන්නේ ඉතින් ඒ නිසා.
0: අද ඔලු උස්සගත්තේ දිට්ටවකෙන් පස්සේ. ඔලු උස්සගත්තේ අච්චර මැෂින් ටික විනාශ වෙලා. ඒ මැෂින් ටික ගොඩ දාගන්න. ඒවට ගිය වියදම් ඒ පාඩුව පියව ගන්න. අති දැවන්ත උදව්වක් වුණේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකේ එයා දාලා තිබිච්ච රක්ෂණය නිසා. මම සිද්ධුවේ ආරංචිලා කතා කරලා බලපුවා මට අන්තිමට කිව්වේ අවුලක් නෑ අයියේ මම මේක ඉන්ෂුව කරලා තියෙන්නේ. ඒගොල්ලෝ එවනවා කිව්වා මේක ඇසෙස් කරන්න.
1: හිතට නිදහසක් නේ.
0: ඒ නිදහස මං ඒ මූණේ දැක්කා.
1: යස්.
0: හැමෝම මූණවල් කඩාගෙන වැටලා ඉඳද්දි නෑ මට මේක ගොඩ දාගන්න පුළුවන් කියන තැනේ. මොකද ඔබේ ව්‍යාපාරේ මං අහනවා. ඔබේ ව්‍යාපාරේ මොකක් වුණත් හැම තිස්සෙම ගින්න පිළිබඳව රිස්ක් එකක් තියෙනවා. ගම් වතුර කුණාටු සුළු කුණාටු අපි දන්නේ නැහැ කොහෙම එයිද කියලා. භූමි කම්පා නාය යනවා. දැන් අපිට තැනක් කියන්න බෑ. ඒක ඕන තැනක ඕනලාක වෙන්න පුළුවන්. සොර සතුරු බිය කලකෝලාහල නිසා වෙන්න පුළුවන් දේවල්. ඔබට ඒව ගැන කන්ට්‍රෝල් එකක් තියෙනවද? ඒව කවදා හරි වෙනවා නොවෙනවා ඔබට කියන්න පුළුවන්. කියන්න පුළුවන් නම් ඔබට රක්ෂණයක් ඕනේ. ඔබ මේ ඔබට අංජනම් බලන්න
1: පුළුවන්නේ.
0: එහෙනම් ඔබට රක්ෂණයක් ඕනේ. අපේ එකත් පොඩ්ඩක් බලලා කියන්න.
1: ඔබට
0: රක්ෂණයක් ඕනේ අංජනම් බලන්න දන්නවා.
1: හරි.
0: විදුලි හානි අකුණු ගහලා වෙන සමහර ඒවා ඇවිලන අකුණු ගහලා ගිනි ගත්ත ඒවා තියෙනවා. පුළුවන් නවත්තන්න පුළුවන් අතින් අල්ලලා නවත්තන්න පුළුවන්. හෙට ඉඳලා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ඒගොල්ලන්ගේ බිස්නස් ක්ලබ් ගැන විස්තර කියන්න. මොකද බිස්නස් ක්ලබ් කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් රැකගන්න ව්‍යාපාරයක් අවදානම් වලින් රැකගන්න හදපු පැකේජ් කීපයක්. ඒක ඇතුළට ඕනම ව්‍යාපාරයකට ඉන් ජෙනරල් ආරක්ෂාව සලස ගන්න ඕන හැම පැකේජ් එකක් මේක ඇතුළේ දාලා තියෙනවා. ඉතාලම පොඩි ගණන් වලට ඔබ ඒ ගණන් විශ්වාස කරන්නේ නැහැ. සමහරම ඒවා මම දැක්ක රුපියල් අවුරුද්දටම රුපියල් 20 30000 ගෙවන්න අවුරුද්දටම මේ මිලියන් ගණන් වටින ව්‍යාපාර රුපියල් 20,000 වියදම් කරන්න කැමති නැහැ රිස්ක් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකට බාර දෙන එකද කියන්නේ? එහෙමද ඔබ හිතන්නේ? يعني මිලියන ගාණක් වටින ව්‍යාපාර රිස්ක් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකට බාර දෙයිලා රුපියල් 30,000 ගෙවන්න බෑ ඔබට.
1: පුළුවන් වෙන්න ඕනේ.
0: ඊට වඩා මිලියන ගාණක් ඇවිලුණොත් මොකක් හරි කරන්නම් කියලා ඒක ගන්න පුළුවන්.
1: නෑ එහෙමද හිතන්නේ? එහෙම වෙන්නේ නෑ. ඕකනේ අපේ හිතේ
0: තියෙන. එහෙම වෙන්නේ නැති කියලා හිත පිණිතුන් තමයි ඔක්කොම වෙලා
1: තියෙන.
0: ඉතින් මේ මිනිස්සු දැන් හෙට ඉඳලා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මුළු බ්‍රාන්චස් සියල්ලම.
1: හරි.
0: ලංකාව පුරා උදේ 9 ඉඳලා 12 වෙනකම් පොඩි වෙලාවක ඔබ දැනුවත් කරන්න එනවා. තාත්තා කඩේ නෑ මං විතරයි ඉන්නේ වගේ වැඩක් කරන්න එපා. හෙට ඔක්කොම වැඩ පැත්තක තියලා ඔබ කඩේට වෙලා ඉන්න ඕනේ. ගන්න එපා ඉන්ෂුරන්ස් එකක්. අඩුම තරමේ ඔබේ ව්‍යාපාරේ ස්වභාවය කියලා දීලා ඔබ මෙච්චර කල් හිතුවේවත් නැති අවදානම් හැංගිලා තින්නේ මොන මොන තැන්වලද කියන එකවත් ඉගෙන ගන්න. ඊළඟ මාසේ හරි ඔබ ගනි.
1: ඔව් ඇත්ත.
0: මේ එන මිනිස්සුන්ව අනේ මේ දැන් වැඩ
1: දුවනවා මේ නකොට.
0: වැඩ පැත්තක තියලා මේකනම් අහගන්න ඕනේ.
1: ඇත්ත.
0: වන්ද මගේ යෝජනාව. සියලු වැඩ පැත්තක තියන්න හෙට. මං හිතන්නේ හෙටයි යන්නේ ද ඔහම දවස් කීපයක් තමයි එන්නේ.
1: හරි.
0: මේක අහගන්න. කොහෙද එන්නේ කියලා අහන්න එපා ලංකාව පුරාම මේගොල්ලෝ ක්‍රියාත්මකගෙන. අපිට විනාඩි 5ක් කතා කරන මේ වැඩ වැඩ වැඩ අම්බාන්‍ය වැඩ වැඩ ඔක්කොම වැඩ ඉවරනවා ගිනි ගත්තා. ඔක්කොම වැඩ ටික ඉවරලා ගංගතුරක් ආවා.
1: ඊට පස්සේ
0: තමයි නියපොතු සේරම ඇඟිලිත් ඉවරනවා පුරුක් දෙකකට විතර කපලා කාලා දැන් කල්පනා කරනවා ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බනම් මම මොකක් හරි මැච් එකක් ගහගන්න තිබ්බා කියලා.
1: නෑ අහන මිනිස්සුත් ඉන්නවා. එහෙම තව කෙනෙකුට ඉන්ෂුරන්ස් එක හම්බෙනොත් මේ අපිට ගන්න බැරිද? මේ ප්‍රශ්නේ උනාට පස්සේ.
0: ඔව්. පස්තුනට පස්සේ ඉන්ෂුරන්ස් දෙන්න පිස්තුවක් කාටවත් නෑ. වෙන්න කලින් දාන්න.
1: ඒ කියන්නේ හෙට දවසේ වෙන් කරලා තියාගන්න මේ වැඩේට. ඊළඟට අපි මතක් කරනවා big bonanza. bonanza කැපුවක් දෙනුම්, පත්තු කලක් දෙනුම්. අපි දැන් දන්නවා තරගයේ ස්වභාවය ගැන. කරන්න තියෙන්නේ big 3. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් දෙනවනේ big 3 එක තියෙනවා, big easy 2. ඊට පස්සේ big twin lady එක, big light එක. මෙන්න මේ රේස් එකක් හරි ලයිට් එකක් හරි මේ හැම එකකම තියෙනවා කෝඩ් එකක්. මේ කෝඩ් එක තමයි ඔබ SMS කරන්න ඕනේ. ඒ කෝඩ් එක සාමාන්‍යයෙන් රේස් එකේ නම් අර උඩ කෑල්ලේ තමයි හයි කරලා තියෙන්නේ නේ. අර
0: S-code.
1: S-code.
0: S-code එක තියෙනවා මේ රේසර් එක තියෙනවනේ හෙඩ් එක කියලා එකක්. ඒකනේ බ්ලේඩ් හයි කරලා තියෙන.
1: ඒක
0: ආවරණය කරලා හදපු ලස්සන කාඩ්බෝඩ් සහ ප්ලාස්ටික් දෙක පාවිච්චි කරලා හදපු ආවරණය තියෙන. කාඩ්බෝඩ් එක print කරලා දෙන S-code
1: එක. Right.
0: දැන් ලයිටර් අපි ගත්තොත් එහෙම ලයිටර් එකේ සයිඩ් වෝල් එකේ මේ එහෙම පොඩි ස්ටිකර් එකක් හැදෙට තියෙනවා. ඒකෙත් S-code එක තියෙනවා. එහෙම S කියලාම එහෙම කෝඩ් එක දාලා තියෙනවා. හරි.
1: හරි. ඊට පස්සේ මේක යවන්න ඕනේ මෙන්න මේ විදිහට තමයි. මුලින්ම SMS එකක් විදිහට ඔබ යවන්න ඒ S-code එක සඳහන් කරලා ඒකේ හිස්සනක් තියලා.
0: නෑ මිස් ඔය ඉතින් මේ මොනවද මිස් මේ කියව?
1: ඇයි වැරදිද?
0: ඈ මොනවද මිස් මරු කියවන්න එපා මිස්. මෙතන මරු කියවන්න වෙලාවක් නෑ මේ. මරු කියවන්න ගෙදර කියලා. Big හිස්සනක්, S-code එක හිස්සනක්. ඔබේ ID නම්බර එක දැම්මා. ඔබ 23:43ට SMS කළා. Big හිස්සනක්, S-code එක හිස්සනක්, ඔබේ ID නම්බර එක 23:43ට SMS කරන්න. WhatsApp කරන්න නෙමෙයි. WhatsApp කරන්න නැත්නම් අපි WhatsApp කරන්න
1: කියනවනේ.
0: SMS කරන්න තමයි ඔබට කාන් තියෙන්නේ. ඒ හැමෝටම අවස්ථාව දෙන්න ඕන නිසා තමයි SMS කරන්න දාලා තියෙන්නේ. දවස ගාන දෙන ස්මාර්ට්ෆෝන් එකක් හරි සතියකට සැරයක් දෙන ස්කූට එකක් හරි දිනා ගන්න ඔබට මේකෙන් අවස්ථාව දෙව තියෙනවා. අරිම්ම වැඩක් තමයි මේ දවස ගානේ ස්මාර්ට්ෆෝන් දෙනවා කියන එක. ඒකත් හොඳම බ්‍රෑන්ඩ් එකකින් තමයි ස්මාර්ට්ෆෝන් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. හොඳේ.
1: ජයග්‍රාහකයෝ 100ක් තෝරනවා. ඊට පස්සේ ස්කූට් එක දෙන ජයග්‍රාහකයෝ 10ක් තෝරනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. පික් එක big bonanza.
0: සේ දෙනකොට ෆෝන් දීලා 1000කට සයිකල්
1: දෙනවා. 10ක්. අර ලොකුට කියන්නේ කි.
0: 10ක්. 10ක් නෙමෙයි 10ක්.
1: 10ක් 10. Right, ඊට පස්සේ මේ කාගීල්ස් ෆුඩ් සිටි වල
0: කවදාවත් මේ ජොබ් එක හරියට කරගන්න මැරෙන්න කලින් දවසක්වත් හරියට කරගන්න ඉගෙන ගන්න බැරි නේ?
1: අනේ ඉතින් මට චුට්ටක් එහෙම වෙනවා සමා වෙන්න. ඉතින් මම ඒක හදාගෙන යන්නම්
0: ඉතින්. මේ 60 පැනලත් එහෙම වෙනවා නම් ඉතින් මේක කරගත දෙයක් නැහැ.
1: Right, කාගීල්ස් ෆුඩ් සිටි වල මෙගා වට්ටම්
0: unstoppable.
1: මේ මේක මෙගා වට්ටම් සීන් එක ආගව තියනවාද කාගීල්ස් ෆුඩ් සිටි වල?
0: මෙගා වට්ටම් සීන් එක මංගාව. ඒකත් මංගාවම තියෙනවනේ.
1: මට මේ print out එකක් තියෙනවා. ඒක පේන්නේ නැහැ. ඒකයි මම වාගෙන් ඇහුවේ.
0: ඒක කරා පේන්නේ නැහැ නේද? මොනවද කරා? බලමු අපිට පේනවා. අපිට පේනවා.
1: Very nice.
0: මේ තියෙන. මේකේ මොනවද තියෙන්නේ? මේකේ sausages the beema jati the pirisidu karakada. එතකොට කන බොනේව නම් එන list එකක් තියෙනවා. රහට ආසාවට කනේව තියෙනවා. biscuit තියෙනවා. එයි මේ ஐஸ்கிரீம் තියෙනවා
1: මුදව
0: කුකිලි තියෙනවා ටූත් පේස් තියෙනවා ඉතින් මේකේ මේක නැති දෙයක් නැහැ
1: රෙදි හොදන්න ඕන කරන දේවල්ද
0: පිරිසිදු කාර්ක කියන්නේ මොනවද
1: චොක්ලට් වර්ග තියෙනවා මේකේ.
0: පුඩම් මෙලෝ ලැජ්ජාවක් නැති ගෑණියෙක් නේ මේ. ඇත්තටම මේ කිසිම ගාණක් නැහැ.
1: හැබැයි දුක හිතෙන ආරංචියක් කියන්න තියෙනවා. අද දවසින් මේක
0: මොකක් දුක හිතෙන ආරංචියට වැඩද නේද?
1: අද 23 අද දවසින් මේක අවසන් වෙනවා.
0: කිසිම දුකක් නැහැ ඉතින්. මොකද්ද දුක ඉතින් අම්මා? අද දවසේ මොකද මෙතනින් පස්සේ කාගිල්ස් එක වහලා දාලා ඩිස්කවුන්ට් ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මේව කතා කරන්න එපා. එහෙමයක් වෙන්නේ නැහැ. තව එකක් ආපහු හෙට අපි කියයි. මේ දීමනාව අද අවසාන දවස. මේක තියෙන්නේ කාගෙල්ස් රිවෝඩ් සමාජිකයන්ට විතරයි කියලත් මතක තියාගන්න.

0: ගමනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම.
2: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
3: අමසීඩ් වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියලක 65යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියලක 65යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියලක 110යි. මැජික් වැඩිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ්
4: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236 cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එකම ඇතිරිවස් ගියරය brand new bajaj ත්‍රිරෝද රථය david piris motor company private limited
5: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
10: කොල්ල කෙල්ල

0: ජාතිකලොතරැයි මණ්ඩලය.
1: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? හැව්ලොක් සිටිමෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටිමෝල් එකට. හැව්ලොක් සිටිමෝල් ෆුඩි වීකෙන්ඩ්.
2: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: සුබ දවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවස
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011 7888 666

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් අම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇතනම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
1: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
4: ඊට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
7: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
8: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන 0.115 880400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
10: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා
13: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343 දැන්ම SMS කර දවට මේ ළඟ තබා ගන්න.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
16: ගන්නවා ලයිසන් එක.
17: දැන් හරිනේ අමාරු.
15: වයිෆ්ගේ කතත් පොඩ්ඩක් වැඩි.
14: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84 දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
18: දෙවන සිකුරා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියට ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය

0: පටන් ගන්නකොටම ඉවරුණා අපි කියන්නේ නේද?
1: දැන් හිතන්න ඔයා මගේ අයියා. හරිද? මගේ සහෝදරයා. ඔයා මට මාව දැන් දීග දෙන වයසේ ඉන්න නංගි කෙනෙක් තමයි ඉන්නේ. දැන් අයියට මතක් වෙනා හනේ හනේ යුතුයකම් මිස්ට කරන්න කාලේ ඇවිල්ලා මාගේ නැගණිය වෙනුවෙන්. ඔයා පළවෙනියටම කරන්නේ
0: මීට හොඳයි මීට වඩා ලේසියෙන් ඇට ගහන එළ දෙන්න දෙන්නෙක් මට දීලා දෙන්න හැකි හොඳ ගානක් එළියට.
1: මොකද මේ කතා කරන්නේ මම?
0: දීග දෙන්න.
1: ඔයාලා දැන් හිතනවා.
0: එළ දෙන්න දෙන්නෙක් එක්ක පැකේජ් කරලා දුන්නොත් පුළුවන්. කොම්බෝ එකක් විදියට දුන්නොත්. දැන් නම් පුතා දින වයසක දින පෙනුමක නම් නෙමෙයි ඉන්නේ.
1: අහන්නකෝ මේ අපි
0: මිනිස්සු දරහැවක් වුණත් ගෙනියන එක කාලයක් තියෙනවා.
1: මේක මම මේ කතා කරන්නේ දැන් මේ විදිය ගැන.
0: ආ විදිය ගැන
1: කරනවා. මම හිතමුකෝ මේක අවුරුදු දැන්
0: මේක කරන්නේ
1: අවුරුදු 40කට කලින්.
0: කලින් කරා.
1: හරි. එහෙනම්
0: හරි.
1: ඉතින් මං ඉන්නවා
0: පොඩි කාලේ අත දරුවා කාලේ.
1: මම ලැජ්ජාව ඉන්නම්. අයියා. ඉතින් ඔයා දැන් ඔයාලට යුතුයකම් ඔයා යුතුයකම් ඉෂ්ට
0: නැහැ. මම යුතුයකම් මොකද?
1: ඔයා ඉතින් කල්පනා කරන්න. අම්මා.
0: අම්මා.
1: නැගණිය වෙනුවෙන් මා ඉඩමක් මිලදී ගත යුතුයි.
0: මා
1: එහෙම
0: නැගණිය වෙනුවෙන් මා
1: එහෙම තමයි අයියලා. හයි
0: අම්මා නැගණිය වෙනුවෙන් මා
1: එහෙම කරන්නේ නැද්ද?
0: අපි වෙනුවෙන් අපි කියලා හිතුවද?
1: ඔයා ඊට පස්සේ යනවා කෙලින්ම ප්‍රයිම් ලෑන්ඩ්ස් හඳුන්වලා දෙන අර ගංගාරාම පාරේ තියෙන සුපිරි ඉඩම බලන්න ඔයා යනවා. මාවත් එක්කගෙන යනවා.
0: ගංගාරාමේ පාරේ කියලා මේ කොම්පැනි විදි දිහා එන්න එපා. අපි මේ කතා කරන්නේ බොරලස් ගම්මුව පිලියන්දල පාර.
1: ආරේ තියෙනවා නියම ගංගාරාම පාර කියලා එකක්. හරි ෂෝක් එකක්.
0: ඔව්.
1: හරිම ෂෝක් එක. ඉතින් ඔයා මාව එක්ක
0: හැම තැනකම තියෙනවනේ රෙසිඩෙන්ෂල් ඒරියා එකක් කියලා.
1: ම්ම්.
0: මොකද කරන්නේ මේ මොන වාගේ දත
1: පනෝ
0: පනෝ ගාලද?
1: ඔයා කතා කරන්නේ
0: කොල්කොම්බ එකට මේව කරපු සද්දයක් එන්නේ. කොල්කොම්බ සද්ද.
1: කතා කරන්න ගත්තම නවත්තන්න
0: ඉතින් මම දත
1: දුර ගන්නවා.
0: නේද? ඔව්.
1: සමායෝජනය අඩුයි මේ දවස්වල.
0: මොකද අඩු? සමායෝජනය. සමායෝජනය. සමායෝජනය දැන් අද ඊයේ නෙමෙයි දන්න කාලේ ඉඳලම නැති එකක් තමයි ඒ. සමායෝජනය. දත් උද්ද කරනවා. අබිනවා. පාන් කෑලි එළියට
1: එනවා. එළියට. හරි.
0: මියාකෝ මේ මයික් එක නිසා නේද මාර දේවල් ටිකක් නේ කරන්නේ.
1: ඉතින් දැන් මං එහෙම තමයි. ඉතින් වෙනසක් වෙන්න එපා නිවේදිකාවක. මං කරන කෙනෙක් හැමෝම කරනවා. ඉතින් මම වෙනස් සේවා කරනවා. හරි.
0: දත් උද්ද කරනවා, නහය අදිනවා, උගුර පාදනවා, කහිනවා. ජාතිය නිවේදිකාව.
1: හරි අපි යනවා.
0: ජාතිය නිවේදිකාව දැන් දීග දෙන්න ඕව ඉතින්. ඉදම පෙන්නලා දීග දුන්නොත් තමයි. අපි දැන් මරමාල එනවා ගෙදරට.
1: හරි ඔකේ.
0: අපි ඔයාගෙන කතා කරන්නේ. ඉතින් මල්ලි ඉතින් හරි සන්තෝසයි ඉතින් හම්බෙන්න ලැබිච්ච එක ගැන. මේ අපේ ආරාධනාවෙන් ඉතින් අද මේ ආප් එක ඉතින් මල්ලි හොඳ ඉඩම දැන් අත
1: දැන් මම හප්පුව තියාගෙන ඉන්නවා. හප්පුව බොරුරි කිය. වාගේ තියාගෙන
0: හප්පුව. හප්පුව තියාගෙන.
1: ඉතින් මම දැන්
0: ඔයා හප්පුව තියාගෙන ඉන්නවා මං ඉඩමේ ඔප්පුව තියාගෙන. ඉතින් මනමාලේ දැන් ඔයා දිහා බලන මල්ලි මල්ලි ඔය පැත්තනම් බලන්න එපා මල්ලි මට පවා බය හිතෙනවා අතට උනා. මල්ලි බලන්න මේ ඉඩම තියෙන තැන මේ මල්ලි මේ ගංගාරාම පාරේ මල්ලි බොරල බොරලස්කම
1: හොඳ
0: අයියේ මේ එතකොට මේ ඔය කවුද ගෑණියෙක් හිටන් ඉන්නේ මොකක්ද අර මොකද්ද මේ කුල්ලක් මොකද්ද හප්පුවක් ඔත්තක් ඉඩම ගත්තාම මල්ලි අපි මේ මේක දෙනවා ඉඩමත් එක්කම දෙනවා ගැට ගහලා තනකොළ කන්න කවුරුත් එපා ඉතින් මල්ලිට තනකොළ කපන්න උවමනා වෙන්නේ නැහැ ඉඩමේ
1: අයියේ මට ඉඩම ගැන කියන්නකෝ මේ හප්පුව
0: ඉඩම මේක මල්ලි අපි මේ ප්‍රයිම් ගෲප් එකෙන් තමයි ගත්තේ ප්‍රයිම් ලෑන්ස් මල්ලි ඉඩම ගත්තේ
1: මුදරප්පු ගැන බය වෙන්න දෙයක් නැහැ නේ හොඳ විශ්වාසයිනේ ප්‍රයිම් ලෑන්ස්
0: මුදරප්පු ගැන මුදරප්පු ගැන මොකද
1: ඔප්පුතිරප්පු
0: ඔප්පුතිරප්පු මුද්දරප්පුව ගැහුණා නේ ඒවා හිම මල්ලි බය වෙන්න දෙයක් නැහැ ප්‍රයිම් එකේ ඔප්පුතිරප්පු ගැන හිම මම ඇහුවමයි ප්‍රයිම් එකේ ඉඩමක් කොහම ඔප්පුතිරප්පු ගැන ආපු මිනිහෙක්
1: අයිය යවුල්ද
0: අනේ අම්මේ මේ එළ දෙනවා මේ කාටවත් දෙන්න ඕනේ මේ ඉඩමයි මේ එළ දෙනයි දෙකම අපි තියා එළ දෙනයි ඉඩමයි දෙකම අපි තියාගමු අම්මේ
1: අයියේ දැන් අපිට ඉඩම විතරද දෙන්නේ අපේ ගෙයක් දොරක් හදලා දෙන්නේ නැද්ද
0: මුලින්ම මල්ලි ඉඩම දෙන්නේ ඉඩමයි ඉඩමයි එළ දෙන කෝ දෙනවා
1: එළ දෙන කෝ
0: ඔය හප්පුව තියන් ඉන්නේ මල්ලි එළ දෙන කෝ
1: මේ ඇතර ෂෝ
0: ඒකයි කම්බේයි රයිට් ඉතින් ඉඩම වෙන්නලා දුන්නේ නැගේ මොකද දැන් නම් මිලියන 17ට බ්ලොක් එකක් ගන්න බ්ලොක් එකක් ආ පර්ච් ගන්න

0: මම කෝල් එකක් දෙන්න. පොඩි ටිප් එකක්, කොහොමද මේ ඉඩමෙන් සල්ලි හම්බ කරන්න? පොඩි ටිප් එකක්. අවුරුදු 4ක් තියාගන්න, ගත්තා වගේ දෙගුණකට විකුණලා දාන්න.
1: පොඩි නෙමෙයි ලොකු ටිප් එකක්.
0: ගත්තා වගේ
1: දෙගුණකට
0: විකුණලා දාන්න. හොඳයි නේද? එහෙනම් එහෙම කරන්න.
1: දැන් අපි දෙන්න කසාද බැඳලු. දැන් අපි දෙන්න දැන් කසාද බැඳලා
0: දැන් මේ ආසාවට ගත්තලු.
1: හරි දැන්
0: මේ ආසාවට ගත්තලු. ඉතින් මේ පෙට්ට ගම තරන් ගියාලු. ඉදම තෙක්කම මේව කරා.
1: දැන් තක්කට තකලු දෙන්න. පුළුවන් තරම් බලන්නේ අයියට කියලාම වැඩ ටික ඔක්කොම ටික කරගන්නලු අපි දෙන්නගේ දැන් මේක ප්ලෑන් එක. ඉතින් අපි සතියකට සැරයක්
0: මේක තමයි. ඉතින් තමුන් නැහැගේ අයියටත් වෙලා ඇත්ත දැනටත්
1: සතියකට සැරයක් එනවා.
0: මේ මිනිස්සයක් බැඳලා කසාද බැඳලා ළමයි හිටියා කියලා නෑ. මේ ඔප්පු හෙප්පු හප්පු තියාගෙන ඉන්න නංගිලාව බලන්න වෙලා තියෙනවනේ. කර්මය නංගි විදියට හරි එනවලුනේ. එනවා මම දන්නවනේ.
1: මස්සිනා විදියට හරි එනවා.
0: එනවනේ එන්න.
1: දැන් ඉතින් අපි ඇවිල්ලා අයියෝ අයියා අපිට මෙතන පොඩි මෙමු එකක්.
0: අයියා මේ ආ කියන්නේ අයියා. ආ මේ මහත්තයා තව දහස් දෙකක් ඉතුරු
1: ඇති. හක්කෙත් තියෙනවා.
0: ඔව්. ආ වහන්න වහන්නයි. වහන්නයි වහන්න. මහත්තයා දන්නවනේ අපේ අයියේ. අත දාලා ගලවලා ගන්න. අඬු බඬු ඕනෙත් නැහැ අපේ මිනිහට.
1: ඇත්තට හොඳ ප්ලෑන් එකක් අන්දෝගෙන තමන්ම ගයක් හදනවා කියන එකට මම ආසයි.
0: අයියා වන්දෝගෙන ප්ලෑන් එක අන්දෝගෙන නේද?
1: ඒ කියන්නේ එතකොට
0: ඕක තමයි අයියාව පිළිගන්න එයාපෝට් දුවන්නේ. මෙහෙව් මර්සි දාන මෙහෙව් නංගිල අම්මෝ පැතුවනේ මේ සහෝදරයා. දුකයි සහෝදරයා මට වාගෙන. 1000න් සම්පතයි මම මේවට සහෝදර වෙන ඔයිච් එක ගැන. මට උන්නේ පැනද? පෑනක් නැද්ද? පෑනක් ගේන්න ඉගෙන ගත්තේ නැද්ද?
1: මට ස්ලෝ ඇහෙන්නේ.
0: මං ඉගෙන ගත්තේ නැහැ.
1: රයිට් අපි හදමු ගයක්, ලස්සන ගයක් හදමු. ඒ ගෙදරට ඕනි කරන දේවල් අමුද්‍රව්‍ය ගැන අපි මේ දවස්වල ටිකක් කතා කරන්න ඕනේ. මොකද අමුද්‍රව්‍ය ගන්න ගියාම මිනිස්සු වැටෙන අමාරු. පළවෙනි එක තමයි ඇලුමිනියම් ගන්න ගියාම. ඇලුමිනියම් ගන්න හිතන එක හොඳ තීරණයක්. අපි හැමදාම ඒක මතක් කරනවා. හැබැයි හරියම ඇලුමිනියම් එක ගත්තේ නැත්තම් ආයි දීර්ඝ කාලීනව ඒක ප්‍රශ්න මතු කරනවා නේ. දැන් ඉතින් ඒ නිසා අපිට ඇලුමෙක්ස් එකෙන් කියලා තියෙනවා ඒගොල්ලගේ තියෙනවා කෙලින්ම ඇලුමිනියම් සිස්ටම්ස් බලාගන්න ඒගොල්ලගේ ස්පෙෂල් ෂෝරූම් එකක්.
0: ආයි ඇලුමිනියම් ප්‍රොෆයිල් අරගෙන ගිහිල්ලා පොප් රිවර්ට්ස් ගහලා කිරලා මැනලා ඉරලා තරලා කපලා කොටලා එච්චර නටන්න ඕනේ
1: නැහැ.
0: සිස්ටම් එක අරගෙන ගිහිල්ලා හේතු කරලා දාලා ෆික්ස් කරන්න තියෙන්නේ. හැබැයි හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක් ඕනේ. ඒ වගේම හොඳ මේසනරි පොරකුත් ඕනේ.
1: ඔව් වැඩ ටික කරගන්න ඇත්තට.
0: කියන්නේ ඇලුමිනියම් වලින් වැඩ කරද්දි හරිම ප්‍රිසයිස්ලි වැඩ කරන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න ඔබ ඇලුමිනියම් ගන්න තීරණය කරපු එක නෙමෙයි හොඳම තීරණය. ඔබ ජීවිත කාලයක් පවතින සර්ටිෆයිඩ් සිස්ටම් එකක් ගන්න එක තමයි ඔබේ හරිම තීරණය වෙන්නේ.
1: යා ඕකේ.
0: නැත්තම් ඇලුමිනියම් ගන්න තීරණය ගත්තේ කී තීරමුකුත් නැති
1: වෙන්නේ. ඔව් ඇත්තට.
0: ඇලුමිනියම් ගන්න තීරණය කරා හොඳයි. නමුත් කාලයක් පවතින ග්ලෝබලි පිළිගත්ත ලෝක ප්‍රජාව පවා පිළිගත්ත සිස්ටම් එකකට යන්න. නැත්තම් ඇලුමිනියම් නොගියට කමක් නැහැ. ඔය වෙන මොකක් හරි බලන්න. සලි නාස්ති කරගන්න එපා.
1: ඔව් නේද.
0: දීර්ඝ කාලීන සොලූෂන් තමයි ඇලුමිනියම් වලින් ඔබ හදාගන්න. ඒක නොදැන යන්න එපා. දැන් ඇලුමිනියම් ගැන එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක් හදලා තියෙනවා නාවල පාරේ ඇලුමෙක්ස් එකකින්. එතනට ගිහිල්ලත් ඇස් දෙකෙන් බලාගන්න මේ මොඩර්න් ලෝකේ මොන තරම් ලස්සන ඩිසයින්ස්. සමහර වෙලාවට ඔබ හීනකවත් තිබුණු නැති ඩිසයින්ස් ගොඩක් ඒ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගියාම බලන්න පුළුවන්. ඒවත් දැකලා ඒවත් ඔළුවේ තියාගෙන ප්ලෑන් එක අඳින්න.
1: හරි ඕකේ.
0: මුලින්ම තනියම යන්න, ඊට පස්සේ ආකිටෙක්ට් එක්ක යන්න. ගිහලා ඇත්ත කතා කරගන්න. මෙන්න මේ සිස්ටම්ස් ටික නම් මට ආසයි ගෙදරට දාගන්න.
1: ඒකත්
0: එක්කම ඔයා ඩිසයින් එක කරන්න. කොච්චර ලස්සනට වැඩේ කෙරේද කියලා නිකන් හිතන්නකෝ.
1: සමහර කාලවලට ආකි කියන කතාවක් තමයි.
0: ආකි කියන්නේ කවුද?
1: ආකිටෙක්ට්.
0: කවුද ආකි කියන්නේ? ආකිටෙක්ට්. ආකිටෙක්ට් නේ ආකිටෙක්ට්.
1: ආකිටෙක්ට්. හරි.
0: එක ගෝ නිර්මාණ ශිල්පියා කියලා කතා කරා.
1: අපි ආකි කියලා කියන්නේ. දැන් ඔයගේ අරවින්ද එකට මයික් ඕන්නේ.
0: ආකි. ආකි කියලා කියන්නේ. මොන ආකි මේ කියන්නේ?
1: ආකි
0: ආකි. නාකි.
1: නෑනේ ඔයා දන්නේ ෂෝට්. මේ රයිට් ඒගොල්ලන්ට අපි සමහරවිට කියනවා අපිට රූෆ් ටොප් එකක් දාලා දෙන්න කියලා. කොහොම ඒගොල්ලෝ අපිට කියනවා මෙහෙමයි මිස් මෙහෙම රූෆ් ටොප් එකක් දැම්මම ඇතුළ පොඩ්ඩක් රත් වෙනවා වැඩි. ලස්සනයි තමයි ගෙදර. හැබැයි මෙහෙම මෙහෙම වෙනවා කියලා අපිට ඕන තරම් අවස්ථාවල කියලා තියෙනවා. ඒකට හරි සොලියුෂන් එක තිබ්බේ නැති කාලේ. හැබැයි දැන් අපි රූෆ් ටොප් එකක් ඉල්ලුවාම අපේ වැඩේ කරලා දෙන මිනිස්සයා ගෘහ නිර්මාණ ශිල්පියා කෙලින්ම අපිට කියනවා ලංකා ටයිල්ස් වල තියෙනවා කූල් රූෆ් ටොප් ටයිල් එක, ඒක දාලා අපි හදමු. එතකොට සැරට එන අවුව ඒ රස්නේ පරාවර්තනය කරන්න මේ cool rooftop tile.

0: ලෙකට පුළුවන්කම තියෙනවා. ඉතින් සෑහෙන ප්‍රමාණයක් පරාවර්තනය කරන නිසා ගෙදර ඇතුලේ අනවශ්‍ය රස්නයක් හැදෙන්නේ නැහැ. අනවශ්‍ය රස්නයක් එන්නේ නැහැ කියලා කියන්නේ AC එක ෆෑන් එක අපිට ඕනට වඩා දාලා නිකන් ලොකු කරන්ට් බිලක් ගෙවන්න ඕනෙත් නැහැ. හැම අතින්ම මාර විදිහට
1: වාසි. සල්ලි වලින් ඔබට පොඩි වාසියක් කරගන්නවා විතරක් නෙමෙයි.
0: හරි.
1: ඔබ ඇත්තටම ඔබ පරිසරයට වටපිටාවටත් ලොකු උදව්වක් කරනවා. සල්ලි තිබුණා කියලා ඔබට ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරන්න තියෙන හැකියාව ගැන එච්චර ලොකුවට පාරම් බාන්න එපා.
0: ඔව් ඇත්ත ඇත්ත.
1: ඉලෙක්ට්‍රිසිටි හදනවා කියලා කියන්නෙම ඒ ලොකු ප්‍රොසෙස් එකක්. ඒ පරිසරයේ යම්කිසි බලපෑමක් තියෙනවද? ඔව් බලපෑමක් තියෙනවා. ඉතින් ඔබ මේ දාගත් රූෆ් ටොප් එකේ රස්නේ වැඩි හන්දා. ඔය රූෆ් ටොප් එක ගැන මම විශේෂයෙන්ම කියන්නම්. දැන් මේ තාප තරංග නිසා තමයි මේව රත් වෙන්නේ. දැන් මොකද කරන්නේ මේ විශේෂ ටයිල් එකෙන්? මේක ලංකා ටයිල් නේ හඳුන්වලා
0: දෙන්නේ.
1: මේ ටයිල් එකෙන් මොකද කරන්නේ? මේ තාප තරංග ආපහු හරවලා යවනවා.
0: පරාවර්තනය කරනවා.
1: ඒව ටයිල් එකවත් උරා ගන්නෑ. වරද්ද ගන්න එපා. ඒ තාප තරංග ටයිල් එකෙන් උරා ගන්නව නෙවෙයි.
0: යස්. හරවලා යවනවා.
1: හරවා යවනවා.
0: ගාලා යවනවා.
1: ඔය සාමාන්‍යයෙන් ඔය ඉන්ඩෙක්ස් එකේ 80 ගානක 86ක් වගේ තමයි මට මතක.
0: හරි.
1: 86ක විතර වගේ ප්‍රමාණයකට රිෆ්ලෙක්ට් කරන්න පුළුවන් නම් හරවල යවන්න පුළුවන් නම් ඒක ඉෆෙක්ටිව් සොලියුෂන් එකක් කියලා පිළිගන්න. ඒක කාර්යක්ෂම සොලියුෂන් එකක් කියලා පිළිගන්න.
0: හරි ඔකේ.
1: මේ ටයිල් එකේ හැකියාව 90%කටත් වැඩි. පිළිගන්න මොනවරි මහත්තුරුනි. ලංකා ටයිල්ස් හඳුන්වා දෙන cool rooftop tile. ඒ විතරක් නෙමෙයි පල්ලෙහාට රස්නේ එන්නේ නැහැ විතරක් නෙමෙයි මොන ගිනි රස්නේකුණත් ඔබ ගිහිල්ලා රූෆ් ටොප් එකට ගොඩ වුණොත් මේ ටයිල් එක දැම්මම පස්සේ ඔබට ඒකේ කිසිම කරදරයක් නැතුව ඇවිදින්න පුළුවන්. ඒක කිව්වේ ටයිල් එක රස්නේ උරා ගන්නෑ.
0: හරි.
1: හරවලා යවනවා. ඒ ටයිල් එක උඩ ඇවිදින්න පුළුවන්. මේ ගිනි ගහන රස්නේ වෙලා. අන්න එහෙමයි
0: ලංකා
1: ටයිල්ස් ඔබට මේ කඳුර දෙන්නේ. අපි ඒ රණාල පැත්තේ ගොළඟේ තියෙන ෆැක්ටරි එකට විසිට් එකක් දැම්මා.
0: හරි ඔකේ.
1: ඒ ගැන විස්තර හරි ආසහිතන විස්තර අපේ රටේ තියෙන ජාත්‍යන්තර මට්ටමේ කර්මාන්ත ශාලාවක් ඇස් දෙකට දාගපුවාම තියෙන වෙනම ගැම්මක් තියෙනවා. ඒක ඒ ගැම්ම මං හිමින් රිලීස් කරන්නම් ඔක්කොම එකපාර කියන්න වෙලාව මදි.
0: මාව ගිනිච්ච නැත්තේ ඇයි?
1: මේ වැඩක් ඇති වුණ ගිනිය.
0: අනේ මම
1: නිකන් මේ පාළුවට බෙල්ලේ පාළුවට නිකන්
0: ආසයි බලන්න.
1: ඔලු ගිරියේ පාළුවට බෙල්ල තියනවා වගේ එහෙම නෙමෙයි නේද?
0: අපි
1: කතා කරන්නේ නෑ ඔයාට. තේරෙනවද? මේ රුපියල් 40ක් ලොතරැයි ඇදිලා ඔයාට අපි කතා කරන්න දෙයක්
0: නැහැ.
1: ඔයා ඔය යනවත් ඒ 40 තව ලොතරැයක් ගන්න වෙන්නේ නැති.
0: මාතික ෂෝ එක කරපෙ කෙනෙක්ද මට නිකන්.
1: නෑ මම ඔයාව ෂෝ එකෙන් අස් කරපු එක්කෙනා.
0: ෂෝ එක
1: කරපෙ. එතකොට සීයේ. අනේ අස් කරාද? කවුද ඔයා මට මතක. මම ඔයාව ෂෝ එකෙන් අස් කරේ. සියතෙන් අස් කරේ මං.
0: කවුද මේ?
1: අනේ ඔයාද මාව සියතෙන් අස් කරේ. මම සීය ගන්න මම ඒක ගැන බය
0: වෙනවා. මට දැන් ඔත් එක කතා කරන්න බෑ. මට ලොකු වැඩකට මේ හොටෙල් එකට
1: යන්න. කතා කරගන්න වෙන්නේ නැහැ තව ටිකක් වෙලා ගියොත්.
0: හොටෙල් එකට මේ බුෆේ එකකට යන්න තියෙනවා. මං එහෙනම් පස්සලක
1: හම්බ. ආ මේ? අර සෝලා මොනවද කියන්නේ? රිෆ්ලෙක්ටන්ස් ඉන්ඩෙක්ස් කියලා එකට කියන්නේ. සෝලා රිෆ්ලෙක්ටන්ස් ඉන්ඩෙක්ස්. ඒක තියෙන්න ඕනේ 82 ඉළු ඈ.
0: ආ රයිට්
1: ආවා. 82යි තියෙන්නේ.
0: ලංකා ටයිල්ස් වල විස්තරේ.
1: ඕ 82 මේවා මේක 96 ඉළු.
0: වව් සිකිරි.
1: 82යි තියෙන්නේ. 96ක් තියෙනවා.
0: ඒකනේ
1: අනේ. SR ඉන්ඩෙක්ස් එක 96ක් තියෙනවා රූෆ් ටොප් ටයිල් එක. අම්මෝ කොහොමද නිය වාර මේකක්
0: වෙන්නේ. හරි අපි ආයෙත්
1: මොකද කොතනද ඉන්නේ මම ඔයාව අස් කරලා දැම්මනේ රයිට්.
0: දැන් ඉතින් වගේ තමයි මම
1: අස් කරාට පස්සේ ඉතින් නාට්‍ය බලන්න වෙන්නේ නැහැ.
0: ලොතරැයක් ඇතුනම මට සමහර කිරි සෝරි.
1: සමහර මිනිස්සුනේ මට දුර්වල මිනිස්සුන්ට ලොතරැයක් ඇතුනම මුල අමතක
0: වෙනවා. මට අමතකයි. මම ඔයාලගෙන් අහයි ඔයාගේ නම මොකද්ද? ඔයාගේ වයස මොකද්ද? ඔයා කොහෙද ඉන්නේ?
1: අර දරා ගන්න
0: බෑනේ.
1: සල්ලි දැකලා නැහැ. ජීවත් වෙලා නැහැ. කාලා බීලා ඇඳලා ඉඳලා
0: නැහැ. අර වෙන්ද තරහ වෙන්න එපා මාත්කේ
1: වෙලාවට.
0: මොකද මම එතකොට කෝටිපතියෙක් වෙලා හින්දා සමහරක් විතර මට මුල මතක නැහැ.
1: ඔව් අනිවාර්යයෙන් මතක නැති.
0: ඒ නිසා
1: දුර්වල මිනිස්සුන්ට මුල මතක නැහැ. දුර්වල මිනිහා
0: මගේ ලයිෆ් එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි. හැමදාම උදේට ඔෆිස් ආවා මෙතන වැඩ කරනවා. එහෙම මගේ ලයිෆ් එකේ දේවල් නෙමෙයි. තව දුරටත්
1: එන්නේ නැහැ.
0: මම වෙන
1: රටවල්
0: ගියයි, මේවා කරයි, ට්‍රැවල් කරයි, ලොකු ලොකු වාහන පදේ, ලොකු ලොකු
1: සල්ලි ඉවර වෙයි. ඊට පස්සේ ආයි කෝල් කරයි, ජොබ් එකකට ගන්න බැරිදා. ඒතර මම බෑ කියයි.
0: එහෙමද
1: අපි වෙනස්සේ වැඩට එන්නේ නැති වෙයි. අපි මීට වඩා හොඳට ෂෝ එක කරයි. විතර ලස්සන ලස්සන ළමයි මම ගොඩාක් ගෙනේ. මෙතන නිකන් නියමෙටම තියෙයි මෙතන.
0: අතන
1: ප්‍රෝග්‍රෑම් ලව් බෝට් වගේ තියෙයි මෙතන. මාර ප්‍රෝග්‍රෑම් එකක්.
0: හරි මම මේතරින් ගියතෝ ලස්සන ළමයි. නැතු
1: නැතු නැතු. මේක නะ පස් දෙනෙක් ගා පස් දෙනෙක්.
0: එයි. මට වඩා
1: ලස්සන. පස් දෙනෙක්. දැන්වත් දෙනෙක් ඉන්නවා. තව තුන් දෙනෙක් හැම වෙලාවෙම මම මේ ඉන්නේ.
0: ඉතින් ඇත්තටම මේ විදිහට මේ මෙහෙම වෙනස් වෙන්න ඕනේ. ඇත්තටම ඔබේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙන දෙයක් තමයි ලොතරැයියක් ඇදුනොත්. හිතන්න හීන දකින්න ලොතරැයියක් ගත්තම බලන්නේ හීන දකින්න මම මෙහෙමයි ඉන්නේ මම මෙහෙම වියදම් කරනවා මම මෙච්චර මෙහෙම කරනවා. ඒව ඔක්කොටම ඔබට සුපිරි ලොතරැයියක් අපි හඳුන්වලා දෙනවා. ඒ තමයි NLV එකේ ලොතරැයි.
1: අන්න එතකොටවත් අර බූලියන් තෙල් ගන්න එක නවත්තා.
0: එතකොටවත්. අන්නේ ඔව්.
1: බෝතලයක දාලා ලේබල් එකක් නමක් ගමක් විස්තරයක් ටෙලිෆෝන් නම්බරයක් කම්පැනි එක නමක් තියෙන තෙල් බෝතලයකට ඉස්සෙල්ලාම හුරු වෙන්න. ඊට පස්සේ එක දවසක් යනකොට ඔබට හිතෙනවා නෑ මේක තමයි කළ යුතුව තිබුණේ. අදටත් ලංකාවේ සීට 60ක් ඇත්තා බූලිය තෙල් අරන් යන්නේ ෂොපින් බෑග් වලට දාලා. ඒ මිනිස්සු පව්. ඒ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට මොනවද මේ කන්න දෙන්නේ? වෙන මුදලාලිට යුතුකමක් තියෙනවනේ. අර මේ නෝනා මේ මේ බෝතලයක තියෙන තෙල්ලක් අරන් යන්නකෝ.
0: ඔව් අනේකනේ.
1: ඔය ඉතින් හැමෝම ඉල්ලන ඉඳ මම ඕක තියන් ඉන්නේ. මං කැමැත්තෙනොත් නෙමෙයි යෝග දෙන්නේ. ඉතින් නෝනට පොඩ්ඩක් මේක ගන්න පුළුවන්නේ. ඔය බෝතලයක තියෙන තෙල්ලක් අරන් යන්න. පුළුවන් නම් මුදලාලි එහෙම නිකන් කියනතෝ මේ කොකෝ ෆ්‍රයි එකක් අරන් යන්න. ලංකාවේ රිෆයින් කරලා බ්ලීච් කරලා ඩියෝඩරයිස් කරන වැඩේ හරියටම කරන කම්පැනි අතලොස්සයි තියෙන්නේ. ඒකේ පයනියර් කම්පැනිය තමයි සේන මිල්ස් එක. ඒගොල්ලන්ගේ තමයි කොකෝ ෆ්‍රයි කියන පොල් තෙල්ලේ. ඒගොල්ලෝ එක්ස්පෝර්ට් වලට උපන් හපන්. උපන් හපන්, උපන් හපන් ජපන්.
0: ජපන් හපන් ජපන් ජපන්.
1: රටවල් ගොඩකට යවනවා.
0: හරි ඔකේ.
1: රටවල් ගොඩක් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ නමින් දාන පොල් තෙල් ඇත්තටම ගන්නේ සේන මිල්ස් එකකින්. හදන තෙල් වලින් සීට 70ක් සේන මිල්ස් යවන්නේම පිටරට. එයාලගේම ප්‍රොඩක්ට් එක තමයි කොකෝ ෆ්‍රයි. ඉතින් හිතන්න පිටරට එක එක්කෙනාගේ ලේබල් වලට එච්චර හොඳට තෙල් හදුවා නම්.
0: හරි.
1: ඒගොල්ලෝ ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එක ඒගොල්ලන්ගේ නමින් දාන එක කොහොම හදනව ඇතිද කියලා හිතන්න.
0: yes හොඳම එක ගන්න.
1: පිටරට යවන්නේ හැම එකක්ම A grade. ඔබට කොකෝ ෆ්‍රයි වලදී පොල් තෙල් වල A grade එක හම්බෙනවා. දෙන ප්‍රසන්නාදයක්.
0: හුරේ හුරේ හිප්.
1: සඩබඩ සඩබඩ සඩබඩ සඩබඩ සඩබඩ සඩබඩ සඩබඩ සඩබඩ.
0: මම ආසම නැති දෙයක් තමයි වේටින් ඉන්න එක. හරිද? දැන් හිතන්න.
1: මම ආසම දෙයක් තමයි ඔයා. නෙමෙයි ඔයා නෙමෙයි තව මට ඔයා කියලා කියුණේ. ඔයා නෙමෙයි ඔයා නෙමෙයි නෙමෙයි.
0: ආ හරිම කු. ආ හරිම කු.
1: කුලටි කුලටි.
0: කු මම ඊතුරු වාස අකුරු දෙක.
1: කුමාරේ.
0: කු හරි.
1: කුෂ්ට.
0: කුෂ්ට. මම දෙවෙනි වචනේ කියන කු හ. එච්චරයි කියන්න පුළුවන් හරි.
1: හරි හරි කු හ මාරේක්.
0: බජාජ් වීගෝ ත්‍රී වීල් එක ගත්තම ඒකේ ක්ලච් එක නෑ. ඒකේ අර ගිය චේන්ජ් කිරීමේ හැකියාවට කරදරයක් නෑ. ඉතින් ඒ නිසා
1: ඕනේ නෑනේ ඕනේ නෑනේ
0: ඉලෙක්ට්‍රික්. ඉතින් ලේඩිස්ලට උනත් හරියම
1: බැටරියයි මෝටරයයි මෝටරයයි බැටරියයි.
0: ලේසියෙන් මේ පාවිච්චි කරන්න පුළුවන්.
1: ඒක අර ගියර් පද්ධතියක් කියලා එකක් වැඩ කරන ක්ලච් මිරිකන්ඩ ඒවා මේව නෑ.
0: නෑනේ.
1: යා ඔටෝ වගේනේ.
0: යා සේකනේ ආනේ මරු.
1: සිරා ඔටෝ වගේ නිකන් මෙහෙම ඇක්සලරේටර් මෙහෙම අල්ලගෙන ඉන්නවා යනවා යනවා යනවා. ඔක්කොම වේගය වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා. ගියර් ක්‍රමයකට නෙමෙයිනේ.
0: ඔව්.
1: පවර් එක රිලීස් කරන තරමට ඒ වේගයට මෝටර එක කරකිනවා. ඒ වේගයට යනවා. 2021 ඉඳලා පරීක්ෂා කරලා තියෙනවා. ලංකාවේ අමාරුම කඳුවල බර දාලා වීගෝ 3 වීල් එක ඒගොල්ලෝ ටෙස්ට් රයිඩ් කරලා තියෙන ඕන තරම්. මේ ඊයේ පෙරේදානේ මාකට් එකට ඒගොල්ලෝ අඳුනලා දුන්නේ උනාට බලන්න කොච්චර කාලයක් ඒගොල්ලෝ ටෙස්ට් රයිඩ්ස් කරලා මේක ගැන අදහසක් අරගෙන.
0: හරි ඔකේ.
1: මිනිස්සුන්ගේ වචන අහන්න කැමති නැහැ නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම දන්නවනේ.
0: කඳු පාරද නගරේද පටු පාරද
1: කිසිම මේ දවස්වල හොඳයි ගන්නව නම් ජූලි මාසේ වාසි ගොඩයි. වීගෝ 3 වීලර් ගන්නාට වාසි ගොඩයි වාසි ගොඩයි.
0: විශේෂ වටම් රසක් තියෙනවා වැසි ආවරණ කට්ටලයක් නොමිලේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මිස් කරගන්න එපා. බජාජ් වීගෝ 3 වීලර් කොහොමද දන්නවනේ සල්ලි පැත්තෙන් ගත්තත් ඔයගලන්ට ලොකු වාසියක් එනවා කියලා. ඉතින් ඒ නිසා මේක හොඳ ආයෝජනයක්. ගන්න ගන්න ගන්න. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන් තමයි බජාජ් වීගෝ එක හඳුන්වලා දෙන්නේ.
1: හරි එතකොට ඊළඟට කියන්න ඕනේ තමයි
0: මකද්ද
1: කලර් අප් ස්ට්‍රිප් සීලිම ගැන. අපේ මේ කන්ස්ට්‍රක්ෂන් වලට ඕන කරන ගොඩක් දේවල් අපේ මේ ෂෝ එක ගැන අපි නිතර කතා වෙනවා.
0: හරි.
1: දැන් ඔබට මේකට ඉතාම හොඳ දැනුමක් තියෙනවා. දැන් ඔබ දන්නවා මේක ලී නෙමේ. හ්ම්. ඒ නිසා ලී වලින් සිවිලිම ගහන්න ගියාම ඔබට සාමාන්‍ය වෙන දෙන්න බය වල් ඒවා දැන් අවශ්‍ය නැහැ.
0: හරි.
1: මේකට ලේසියෙන් හානියක් වෙන්නේ නැහැ. ලේසියෙන් වෙන්නේ නැහැ. දිරන්නේ ඇද ගහන්නේ පාට වෙනස් වෙන්නේ
0: ගුල්ලු
1: කන්නේ ගුල්ලු කන්නේ ඒවා මොනවත් වෙන්නේ නැහැ. අව පාට වෙන්නේ නැහැ. පොඟන්නේ නැහැ. පුස් බැඳෙන්නේ නැහැ. ඒ ටික මැති ස්ට්‍රිප් සීල්ම මේ ප්‍රොඩක්ට් එකෙන් ගහගන්න. මේකත් ලයිෆ් ටයිම් එක පුරා ඔබට මේකේ බියුටි එක විඳින්න පුළුවන්. දැන් අපිට ඇත්තටම මේ තියෙන වැඩත් එක්ක එහෙම තමයි දේවල් කරන්න වෙලා තියෙන්නේ. ඉස්සර තරම් විවේක බුද්ධිය නැහැ හැම වෙලේටම අපිට ඈඳෙන්නයි ඒව කරන්නයි. ඔය මහා කරදර වැඩ.
0: යා ඔකේ.
1: වහලේ ගහන එක, සිවිලිම ගහන එක, ටයිල් අල්ල ගන්න එක ඒව හරියට කරගන්න. තින්ත ගන්න ඒවා නම් අපිට නිතර නිතර කරන්න පුළුවන්. ටයිල් අල්ලන ඒවා, වහල ගහන ඒවා, සීලින් ගහන ඒවා, ප්ලම්බින් ඉලෙක්ට්‍රිකල් වැඩ වගේ ඒවා දෙවේලේ කරන්න බෑ. ඒවා මහා පුදුම කරදර ගෙවල් වල සෙට්
0: වෙනවා. ඇලුමිනියම් වැඩ ඒව ඔක්කොම
1: සියල්ල. තින්ත ගන්න එක විතරයි මේ අපිට නිකන් අර නිතර නිතර කරාට කමක් නැති හේකුට
0: තියෙන්නේ.
1: ඒක කරන්නත් එපැයි. අනිත් ඒවා නම් හිතන්නවත් එපා. ඒක හැදුවාම නිකන් අර පොඩි පොඩි රිපෙයාර් එකක් කරලා තියා ගන්නවා. සිවිලිමක් රිපෙයාර් කරනවා කියලා කියන්නේ සිවිලිම වහලේ ඉඳන් ගලවලා කරන්න ඕනේ. ඒ නිසා colorup.lk.com සයිට් එකට ගිහලා ස්ට්‍රිප් සීලිම බලන්න. ලී පෙනුමට තියෙන ස්ට්‍රිප් සීලිම බලන්න. ලී නෙවෙයි කියලා අපි උන්තරන් කියලා තිනවා.
0: හරි.
1: ඒක ඔබ දැනගත්තම ඇති. පාඩුවේ ගහලා පාඩුවේ ඉන්න. පාඩුවේ ඉන්න ඕනේ.
0: ඔව්.
1: පාඩුවේ ඉන්න අපි නම්බර් එකක් අපිට දෙන්න පුළුවන් මිස්. ඒ කියන්නේ දැන් මට මේක අහලා හිතනවා මට ඔව්. ඒ කියන්නේ ස්ට්‍රිප් සීලිම මට කරගන්න ඕනේ කියලා මට හිතුණොත්.
0: 0115 748 738 කියන නම්බර් එකට කතා කරා නම් වැඩි විස්තර දැනගන්න පුළුවන්. මට බටර් ක්‍රොසන්ට් එකක් කන්න ඕනේ අනේ දැන්.
1: ක්‍රොසොන්.
0: අමගින්
1: ක්‍රොසොන්.
0: මං එහෙමනේ ක්‍රොසන්ට් කියලා යන්.
1: ගොන්නේ ඉතින්. කොසොන් ලස්සන කියන්නේ
0: කොසොන් කැතයි
1: මට කොසොන් මට කොසොන් කේ මට කොතොන් මට කොතොන්
0: කැතයි නේ මට කොසොන්
1: කැතයි නේ මේ බබ බබ මොකද කියන්නේ
0: ඔගලගේ වයිෆ් කොහෙද දන්න දෙලා නේ කර කෑන් හනේ කිඹුල බනිස්ස කියාර පොඩි එක කියලා කිඹුල බනිස්ස
1: ඒ නෑ නෑ මිස් හිනායනක ටකල් කියන අකල් මට ගොඩක් වෙලා නෑ මට හිනායනක් කියන ඉක්කොට මම
0: හිනු කළා
1: ඒ ඉක්කොට හිනු කළා මම හිනස්සන්
0: මට කොසෝ
1: වනේ අස්සර වෙනම තාත්තා තමයි. විහිළු හැදුවට පොඩේ පොරගේ විහිළු ආවේ නෑ නේද?
0: විහිළු
1: නිකන් ඇඹරිලා ගියා. ඈ කොසෝන් වෙලා ගියා.
0: අතර සමහරවිට මට බටර් කුකීස් කන්න ආසිතනවා. එක එක බටර්ස්
1: අනේ කාලා නැන්ද බටර් කුකීස් මං හිට කියලා දෙන්න අපේ ගෙදර නිතර හදනවා.
0: අපේ ගෙදර නිතර හදනවා. දැන් කොමත්
1: තල්වා. අනේ මට දුක හේතුනේ මූණ මට හරි ආසයනේ බටර්. එහෙම තමයි ඉතින් හැමෝටම
0: බටර්. බටර් කේක්, බටර් කේක්.
1: වා බටර් ගණන් හින්දාද වට හදාගෙන කන්න විදිහ නැත්te හදන්න දන්නේ නැති හින්දාද?
0: දැන් කවුද හදන්න දන්නේ නැති
1: කියන්නේ? මන්ට කියන්නේ ඉක්මනට කියන්නේ මාව විනාසන්න. ජෝක් කළා මාව විනාසන්න අකෝ.
0: අපිට
1: හොඳ දෙයක් මේක.
0: අපිට හදා ගන්නත් පුළුවන් අපි කනවා ඉතවල් දන්නා නැහැ දැන් බටර් අවුලක් නැහනේ. දැන් hina වෙන්නේ විහිලක් කරේ.
1: ආ!
0: ඔයාට කියන්නේ ඉස්සර ඇත්තටම අපේ අම්මේ හරි
1: ඔය බටර් දාලා කන බටර් කෝකිස්?
0: බටර් දාලා හදන
1: හරි. ඔය මාගරින් දාලා නහදන්නේ.
0: ඒක තමයි.
1: සල්ලි නැහැ නේ.
0: ඉස්සර හරි හොරයි ඒක කරන්න.
1: හොරයි නෙමෙයි. ඔයගොල්ලෝ හිඟයි. ගොඩක් හිඟයි.
0: හැබැයි පැල්වත්. Thank you. අපිට ඉතින් හොඳ ප්‍රයිස් එකකට සාමාන්‍ය ගානකට බටර් එක මාකට් එකට නිකුත් කරලා තියෙනවා. ඉතින් අපිට දැන් තියෙන්නේ අරගෙන
1: බටර් වලට රත්තරන් වල ගණන් ගෙවන්න එපා. බටර් වලට බටර් වල ගණන් ගෙවලා පැල්වත් බටර් අරගන්න.
0: අපේ රටේ නිෂ්පාදිත දිනේ
1: අලුත්. ඔය නෑ. පොඩ්ඩක් ගණකමට ගන්න. බටර් නේ හැමෝ නිකන් ලෙව කාලා වගේ කම නේද?
0: පාන් කන අම්මේ මොනවද තියෙන්නේ?
1: බටර් බටර් අපේ ඇඟිල්ල දිවේ තියන පාන් පාන් රාත්තලක.
0: අල්ලට අරන් බටර්.
1: හොඳට හොඳට කන්න. හොඳට කන්න.
0: මෙන්න විහිළුව මේක නම විහිළුව. බටර් අල්ලට අරගෙන මේ කන. ඔව්.
1: මදි මදි.
0: අනේ ඒක හොඳයි ඒක හොඳයි. ඒක හොඳයි ඒක.
1: මදි ටග්ගල පොඩි තව වෙලාවක් තව අවස්ථාවක් දෙන්න.
0: දක්ෂයි
1: ඇති වුණාට ඒවට hina යන්නේ නැති එකයි මට තියෙන්නේ. දක්ෂ ඇති. හරි අල්ලට සිඟා කන්න එපා බටර් හොඳකට හොඳ ලොකු කෑලි මම කීය තෙන් කපලා වගේ හොඳ ලොකු කෑලි කන්න ඕනේ බටර් කනෝනේ එහෙමයි කන්න hina yana නෙමෙයි කියන්නේ කන්න කියලා කියන්නේ hina yana මං කියනවනේ hina යන්න ඕනේ කියලා
0: හරි අර කීය තෙන් කපලා වගේ
1: කියලා මං කියනවනේ hina yana නේ නිකන් මම අග්ගවත් ඔය නෑ
0: ඔය එන හරි මේ පැල්වත්ත නාමය මතක තබා ගන්න. ඒගොල්ලන්ගේ පැල්වත්ත කිරි එක තියෙනවා. නොන් ෆැට් එක, අයිස්ක්‍රීම් එක, මුදවපු කිරි එක, බටර්, ගී, යෝගට් ඕල් තියෙනවා පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන්.
1: රයිට් යන්න වෙලාව හරි.
0: ඔයාගේ ස්ටාර්ට් කරන්න බජාජ් පල්සර් N160 බයික් එක ස්ටාර්ට්.
1: N160 ප්‍රීමියම් හරියට වචන කියන්නේ.
0: ප්‍රීමියම් ස්ටාර්ට්.
1: රයිට්. සද්දෙත් ලස්සනයි. අරනේ. ඒක ලක්ෂරි සද්ද තියෙන.
0: හොඳට බේස් එක තියෙන.
1: අතෝ ඉස්සර ගමන්. මේක affordable sport touch එකක් තියෙන සුපිරි වර්ගයේ බයික් එකක් බජාජ් පල්සර් N160 ප්‍රීමියම්
0: රයිට්
1: ලක්ෂ 10කට අඩුවෙන් ගන්න පුළුවන් බයික් එක මේ දවස්වල පොඩි ඩිස්කවුන්ට් එකකුත් ඇප්ලයි වෙලා තමයි හම්බෙන්නේ ස්පෝර්ටි බයික් එකක් පටන් ගන්න ස්පෝර්ට්ස් තත්ති බයික්ස් මා විශාල ගණන් වලට යනවා නමුත් ඒ පෙනුම affordable luxury කියලා එකක් තියෙනවා ඒ කැටගරියේ මේක තියෙන දැන් මේ 160ක් කරන් අම්බාන කිලෝමීටර් 10000ක් විතර දුවන ලීටරයක් ගහලා බලාපොරොත්තු වෙන්න එපා. ඒක නෙමෙයි මේ කැටගරිය එකේ වැඩේ. මේකේ ස්ටයිල් එක තමයි වැඩේ.
0: ස්පෝර්ටි ලුක් එක තමයි වැඩේ මේකේ.
1: මේකේ ස්ටයිල් එක.
0: රයිට්.
1: ස්පෝර්ට්ස් බයික් එක තියෙන්න ඕනේ මොනවද? සාමාන්‍යයෙන් ඇයි ඒක ස්පෝර්ටි වෙන්නේ? ඇයි එහෙම ස්පෝර්ට්ස් ටච් එකක් ලුක් එකක් ඒ බයික් වලට එන්නේ? ඒ හැම කෑල්ලම ඉස්සරහින්දට පිටිපස්සේ ටේල් එන්ඩ් එක වෙනකම් යනවා. මේක මාර ලස්සනයි. අර සිංගල් ෂොක් එක ඇවිල්ලා බයික් එක පිටිපස්ස ඉස්සිලා ඉස්සරහට පිටිපස්සට ගිහලා ඉවර වෙනකොට නිකන් උලක් වගේ කම්පැක්ට් ඩිසයින් එකකින් ඉවර වෙන්නේ. සයිලන්සර් එකවත් පැත්තෙන් එල්ලලා නැහැ කෙහෙල් කන වගේ. සයිලන්සර් එක නිකන් යටින් දාලා තියෙන්නේ. ඒකට කියලා බෙලි බෙලියකට ෆික්ස් කරපු එක්සෝස්ට් එකක් තියෙනවා.
0: හරි ඔකේ.
1: මා ලස්සන එක ඩිසයින් කරලා තියෙනද? සාමාන්‍ය මිනිස්සු බලන්නේ අඩේ මේක සයිලන්සර් ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙන්නේ පුතා යටල
0: තියෙන්නේ. යටල තියෙන්නේ.
1: අනේ මේක ඔයිල් කූලින් එන්ජින් එකක් නේ. හැම මා රෙෆිෂන්ට් රීසන ඒ නිසා එන්ජින් එක. එනිසා වා ත්‍රොටල් කරනකොට නිකන් මේක යනවා කියන්නේ බටර් වගේ. ඒ කියන්නේ මේක පිකප් එක නිකන් බටරේ පිකප් එකක්
0: තියෙනවා. හරි ඔකේ.
1: අනිත් එක ස්ලීට් සීට් එක හැදලා තියෙන්නේ ස්ප්ලිට් ඩිසයින් එකක්. රයිඩර් ඉන්නවා පහල, ඔයා ඉන්නවා උඩ.
0: කෙල්ල ඉන්නවා උඩ. ඔක්කොම බලනවා.
1: මම ඉන්නවා පල්ලෙ, ඔයා ඉන්නවා උඩ. ඔයා මේ මේ මේ වාර මේ අර මේක කියන්නේ අදානේ ස්කූටර් ක්‍රමයට යන්නේ. ආයි
0: ඉන්නේ. කෙල්ලත් ආසවේ අනිවාර්යෙන්.
1: විලාසයට උඹේ කිරුල බිම වැටෙයිද? සිටුනා කියලා යන්න පුළුවන්.
0: ඒ ඇත්තටම ෂොක් මාර ලස්සනයි.
1: බජාජ් Pulse N160ක් බස්සන්න ඕනේ පුතා. එහෙනම් එකක
0: බයික්
1: බයික් එකක් ඔගොල්ලෝ මේවා කරලා බස්සන්න. අපි එහෙනම් ගිහිල්ලා එන්න. අපි හෙට හම්බෙමු හෙට සිකුරාද මම අරවින්ද.
0: මම ආශිර්වාද සුබ දවසක්.
1: සුබ දවසක්.

0: කොළඹදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණිමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳමදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
1: big big

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: කොහෙද මේ දෙන්න උදේවාන්ද?
3: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල්, ඇඩෙසිව්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
2: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
1: දැන් ස්විස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිමිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
3: ආ, එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: අයියා, මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා, මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 5

0: එහෙමෙහෙ තියන්න පාරත්තරම්
1: රන් පවුමකට ඉහළ අත්තිකාරම අමතන්න 0115 880 400 LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්ති දෙන්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
1: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.

0: දශම දෙකෙන් 98.4 සියත දිවයිනපුරා
1: උදේ 10:31 දැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් CT100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: यह था टॉप स्टोरी।
1: ඩෙංගු රෝගීන් 79% ඉක්මවයි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් කරන 79% ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් කරන 79,000ක්. ජූලි මාසයේ ගත වූ දින 22 තුළ පමණක් ඩෙංගු රෝගීන් 23,646 දෙනෙකු වාර්තා වුණා. වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 57ක්. ඩෙංගු අධිවසංගත තත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. දැන් විදෙස් පෝතක්. රතුබෝධය යාත්‍රා කරමින් තිබූ සෞදි අරාබියට අයත් ඉන්ධන නෞකා දෙකකට යෙමනයේ හූති කැරලිකරුවන් විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. හූති සංවිධානය සඳහන් කළේ එම නෞකා මගින් සිය නාවික අවහිර කිරීමේ නියෝගය උල්ලංඝනය කිරීම හේතුවෙන් ප්‍රහාර එල්ල කළ බවයි. රතුබෝධය සිය නාවික මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි හූති සංවිධානයේ හමුදා ප්‍රකාශක යහ්යා සරී පැවසුවේ. නෞකාවල කාර්යමණ්ඩලය ආරක්ෂිතව මුදාගෙන ඇති බව සෞදි රාජපුවත් සේවය ප්‍රකාශ කළා.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117886666. Anuwatai Dashamathaken, Anuwatai Dashamahataren.

0: ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: ඉතාම බරපතල වශයෙන් අපි දකින ගැටලුවක් තමයි පාසල්වල 40%කට වඩා ස්ථානවල මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන්න අවශ්‍ය සාධක තියෙනවා. එහෙනම් නැත්නම් ඩෙංගු මදුරුවා බෝ වෙනවා. නැත්නම් ඩෙංගු මදුරු බිත්තර නැත්නම් ඩෙංගු මදුරුවන් කීටියෝ දකින ලැබෙනවා. ඊට අමතරව කර්මාන්ත ශාලා ප්‍රමාණය ගත්තම 40%කට වඩා වැඩි ප්‍රමාණයක මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන හමු වෙලා තියෙනවා. ඒත් අපි තේරුම් ගන්න ඕනේ මේක බරපතල කාරණයක්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා.
4: සිත් බැඳගනි
3: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකින්.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: සියයට සියක් කිස්තරම් ලොව පිළිගත් අපේ දේ.
3: කුකුම්ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම
3: කුකුම්ෆ්‍රයි සතුට රසය ගෙනෙන කුණේ.
5: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 50යි. ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help.
7: Delivery parak vela orders miss wenod? Business ekata thiyena express ma visenduma pick me flash. Affordable cost ekakata ikmanatama packages yawanna wagema genna gannat den hari malesi. Live tracking saha goods insurance thiyena nisa tawat pahasui. Oyage business ekak express karanna pick me flash book karanna.

0: ෆිනන්ශල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
1: මනස්ගතද?
0: සෝරි සර්.
2: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
3: London prison break. Nuwara bokam berde.
4: Ketta, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru samaka Infinity. June 25, BNS, Kanchana, Ravin, Sarit, Surit with news.
3: London prison break nuwara bokam berde
4: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්
3: විමසීම් 0856336
4: organizers and media partners
3: global events Seatha FM Seatha TV
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
8: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
7: ඩෙංගු මාරාන්තිකයි. මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
9: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
10: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
9: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
10: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
11: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
12: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
13: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
14: ගන් වතුරට සුළුසුළුන්ට දැන් මම බය නැහැ.
13: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
14: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
12: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
15: නෝ ලිමිට් සේල් එක ආයේ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70% දක්වා මෙගා ඩිස්කවුන්ට්. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා නෝ ලිමිට් ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
16: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
17: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
16: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
18: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
16: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
19: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
20: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
21: CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
22: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
23: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
24: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
25: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
26: හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
27: 20 and upgrade.
28: අලුත් සොංග එකක්ද?
27: නෑ, දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක 20,000ක් විතරයි. So 20 and upgrade.
0: අප්ග්‍රේඩ් වෙන්න ලැප්ටොප්ස් ගන්න සිංගේකට අදම එන්න.
1: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණ මහල් මහනුවර සහ මාතර ශාඛාවන් වෙතින් ජූලි මාස 24 25 සහ 26 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: සියයක ප්‍රසිද්ධ කොපර් ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
4: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා, මට මල් ගොඩාක් දීලා.
8: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
28: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්
1: 98.2 98.4

0: උදේ 11:02 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ये था टॉप स्टोरी।
1: උසස් පෙළ කල් තමන්නේ ඉල්ලූ පෙත්සමයි වතට ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් තමන මෙන් නියෝගයක් නිකුත් කරන්න ඇඉල්ලා ගොුණු කළ රිට් පෙත්සම විභාගට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යාචනාධීකරණය අධනියෝග කළා. ඒ දීර්ග ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුවයි. උසස් පෙළ විභාගයට පළමුවරට සහ දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් නවතෙනකු පෙත්සම ඉදිරිපත් කළා. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන්වලදී ඉතා දැඩි වියලි කාලගුණ තත්ත්වයක් උදාවිය හැකි බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳී පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දැඩි වර්ෂාපතනයක් දිවෙනට බලපෑ හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ. එල්නිනෝ තත්ත්වය මෙවර විට දැඩිව වර්ධනය වී ඇති බැවින් එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාලසීමාවට පෙර එනම් නොවැම්බර් මාසයේදී මෙරටට ළඟා විය හැකි බවද පරිසර අමාත්‍යවරයා කියා සිටියා. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභි

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: විවිධ වෘත්තීන් වල ඇත්තට තමන්ගේ එක්ස්පර්ටිස් එක වැඩි වෙනවා වැඩි වයසත් එක්ක. ඒ නිසා වෛද්‍යවරුන්, ඒ වගේම මේ නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයින්, ඊළඟට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, පර්යේෂකිනේ විවිධ වෘත්තීන් වල ඒ වෘත්තීන් වල ස්වභාවය අනුව ඒක තීන්දුව වෙනවා. ඉතින් ඒ අනුව මම හිතනවා මේ ලෝක තත්ත්වයන් සහ අපේ රටේ විශේෂයෙන් අවශ්‍යතාවය අපි දකිනවා මේ වෘත්තීන්ගේ අධ්‍යක්ීම්ලත් වෘත්තීය වේදීන් විවිධ ශාස්ත්‍ර වල අපිට අඩුවක්. ඉතින් මේවා සලකා බලලා අපි ආණ්ඩුව ගත යුතු හොඳම තීන්දුව ගන්නවා. ඒක අධිකරණ ශාස්ත්‍රය විතරක් නෙමෙයි සියලුම ශාස්ත්‍ර සල්කා බල්ල අපි අවශ්‍ය තීන්දුව ගන්නවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඕනම දෙයක් පොඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දා නීති නේද? ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: සතුට රස ගුණ මුසුවෙන කැමවල රස සුරකින
6: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානට
8: සීපී ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
17: 98.2 98.4

උදේකොළහයි විනාඩි 26යි දැන් වෙලාව. ස්මාර්ට් විදිර ෂොප් කරන වැඩේ හැමදාමත් ඔබට ලේසි කරපු තැන තමයි තිලකවර්ධන කියලා කියන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ලංකාවේ ඕනම තිලකවර්ධන ශාඛාවකට ඕනම වෙලාවක ගියොත් දවසේ ඉතින් නිදහසේ ෂොප් කරන්නේ. ඒ වගේම ගොඩාක් තැන්වල තියෙන ප්‍රශ්නනේ, පාකින් ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙත් ඔබට කවදාකවත් එන්නේ නැහැ. ඔබ යන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අවුට්ලට් එකකට නම්. මොකද ගමක වාහන උනත් පාක් කරන්න එතන ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් කලාවට ඇඳුම ගන්නම යන්නේ නැහැ. සමහරලාට යන්නේ බලලෙන්න. එහෙම ගිය වෙලාවක උනත් නිදහසේ ඇඳුම බලලා පස්සේ දවස ගන්නවා කියලා හිතාගෙන නැත්නම් එක ගන්නේ නැතුව හරි ඔබට එන්න පුළුවන්. එහෙම කරදරයක් එහෙම ස්ටාෆ් එකෙන් ඔබට නැහැ. ඔබට නිදහසේ ඇවිදලා කරලා බලලෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ දවස්වල ඒගොල්ලෝ වැඩිපුර කතා කරන යාළගේ ඔන්ලයින් ස්ටෝර් එක ගැන www.tilakawardhana.com වෙබ්සයිට් එක. එතනින් ඔබට පුළුවන්කම තියෙනවා ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න ගන්න. එක gift එකක් විදිහට යවන්න පුළුවන්. ඒ වැඩිත් ඒ ඔබ කරන විදිහටම ලස්සන බොක්ස් එකක දාලා රැප් කරලා ඒ විදිහට මවන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකේ ටීම් එක රෙඩි වෙලා ඉන්නවා. මතක් කරන්න තියෙන විශේෂම දේ තමයි ඔබ කොළඹ කිරිබත් ගොඩ අවට තැනකට නම් ඔබ ඕඩර් එක ගෙන්න ගන්න. එහෙම නැත්නම් යවන්නේ ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඒ ඕඩර් එක ගිහින් දෙන්න රෙඩි වෙලා ඉන්නවා. ඒත් එක්කම යාලගේ WhatsApp නම්බර් එකකුත් තියෙනවනේ. දැන් ඒකිනුත් ඔබට පුළුවන්කම තියෙනවා නේද මක් ගෙන්න ගන්න 0702656560 කියන නම්බර් එක. මම දන්න ඔබ නම්බර් එක මතක තියාගත්තේ නැහැ කියලා. ඒකින්ද යන්න ඕන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගිහිල්ලා ඔබ කැමති අඳුමක් මුලින් තෝරගන්න. හරිද? ඊට පස්සේ ඒ නම්බර් එක එතනින් බලා ගන්න. ඒ ෆොටෝ එක ෆෝන් එකට සේව් කරගන්න. ඊට පස්සේ WhatsApp message එකක් දාන්න. දානකොට ඔබේ නම, address එක, ඒ අඳුමෙන් ඔබට ඕන කරන size එකත් එක්ක මතක් කරලා message එක දාන්න. ඔන්ලයින් ස්ටෝකින් ගෙන්න ගන්න ඕනම දෙයක් ඔබට සෙට් නැහැ කියලා හිතනවනම් ඇඳලා බලලා කරලා නෙමෙයි ගෙනහවට පස්සේ මේක මට හරියන්නේ නැහැ කියලා හිතනවනම් ඒ ටැක්ස් ඒව මේව ගලවන්නේ නැතුව දවස් 21ක් තියෙන ඔබට ආපහු තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අවුට්ලට් එකකට ගිහිල්ලා ඔබට ළඟම තියෙන තැනකට ගිහිල්ලා ආයෙ මාරු කරගන්න. හරිනේ?

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනේ සමෙහි රතුපැහ ලප විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇතනම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: ඉනවෙන්න මෙන්න වෙලාව.
6: සෝඩියම් කියන එක අපේ ශරීරයේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
6: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
6: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මෙතන දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive.
0: අනුග්‍රහය.
7: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
2: අලුත් වෙලා.
8: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13.22.
10: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: Finishing වහල ලක්ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
9: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
14: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather car. David Pierce Motor Company private limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. කුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
4: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන 011158400 එල්ලෝ එල්සී රන් සවි රන් නය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
9: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
10: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
11: අපිට තොරතුරක් ලැබිලා තිනෝ potential prison break එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
12: මනස්ගතද?
11: sorry sir.
13: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
14: London Prison Break. Nuwara Bokamberdi.
15: Heta, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru Samaka Infinity. Jolie Visipaha, BNS, Kanchana, Ravin, Sarit Surik with news.
14: London Prison Break. Nuwara Bokamberdi.
15: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
14: විමසීම් 0756336331
15: Organizers and Media Partners
14: Global Events, CFM, CFTV.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: උසස් පෙළ විභාගයේ කල්දමන්න ඉල්ලු පෙත්සම ඉවතට ඩෙංගු රෝගීන් 79000ක්ම වයි කතානායකගෙන් අර්චනාට අවවාද
3: මගේ අතුරු ප්‍රශ්න අහන්න කලින්ම ඔබතුමා
4: මේ මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නයක් නෙවෙයි මෝඩ විදිහට හිතෙන්න බදරු මන්ත්‍රීතුමා
2: එල්නිනෝ අවදානම ගැන පුරෝකතනයක් ඉරානයේ ආහාර මිල ඉහළට
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත pocket money.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
8: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න pick me truck book කරන්න.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
13: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 0111 400 700.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: උසස් පෙළ විභාගය කල්දමන්න ඉල්ලූ පෙත් සමයවතට ඩෙංගු රෝගීන් 79000ක්ම වයි. කතානායකගෙන් අර්චුරාට අවවාද. එලිනු අවදානම ගැන පුරෝකථනයක්. ඉරානයේ ආහාර මිල ඉහළට.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 011-887-666.
1: ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ගොනුකල රිට්පැත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යාචනාධිකරණය අද නියෝග කළා. ඒ දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුවයි. උසස් පෙළ විභාගයට පළමුවරට සහ දෙවනවරට පෙනී සිටින සිසු සිසුවියන් 9 දෙනෙකු පෙත්සම ඉදිරිපත් කළා. පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පසුගිය 16 වනදා නඩුව කැඳ වූ අවස්ථාවේදී පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බවයි. දිත්වා සුලකුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කර තිබුණා. මේ හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවතූ බවයි නීතිඥවරයා සඳහන් කළේ. ලබන අගෝස්තු මස උසස් පෙළ විභාගය පවත්වනු ලැබුවහොත් සිසුන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බව නීතිඥවරයා කියා සිටියා. එහෙත් පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමටයි නියෝග කළේ. රුධිර පරීක්ෂණ සඳහා නියමිත ගාස්තුව ඉක්මවා ගාස්තු අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට ₹1,000,000 දඩමුදලක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. සාමාන්‍ය රුධිර පරීක්ෂණයක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව ₹400. එහෙත් අදාළ රෝහල මගින් එම රුධිර පරීක්ෂණ සඳහා ₹550 ගාස්තුවක් අය කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියට එරෙහිව යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් අනතුරුව අදාළ දඩමුදල නියම කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. එම අධිකාරිය අධ්‍යක්ෂ අසේල බණ්ඩාරය පැවසුවේ පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් සේවාවක් ලබා ගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.
4: මෙම ගැසට් නිවේදන පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරියේ නිල වෙබ් පිටුවෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කලාම අනිත් පැත්තෙන් මේ වගේ කාරණා සම්බන්ධව යම් කිසි විදිහේ ගැටලුවක් තියෙනවා නම් හෝ සැකයක් තියෙනවා නම් ඒ සම්බන්ධව පාරිභෝගිකෙන්ට පුළුවන් පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 අංකයට කාර්යාල වේලාවන් තුළදී දුරකථන ඇමතුමක් ලබා දීලා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන්න.
1: වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමේ ප්‍රධාන ලේකම් ලෙෂාන්ත චතුරංග පැවසුවේ පරීක්ෂණ සේවා ගාස්තු සඳහා මිල දර්ශක කිහිපයක් පවතින බවයි.

0: දෙනක වාර්තා වුණා. වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 57ක්. ඩෙංගු අධිවසංගත තත්වයක් ඇතිවේ හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස් සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන්වලදී ඉතා දැඩි වියලි කාලගුණ තත්ත්වයක් උදාවිය හැකි බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳී පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වමින්. ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දැඩි වර්ෂාපතනයක් දිවෙනට බලපෑ හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ. එල්නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති බැවින් එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාලසීමාවට පෙර එනම් නොවැම්බර් මාසයේදී මෙරටට ළඟා විය හැකි බවද පරිසර අමාත්‍ය ධම්මික පටබැඳී කියා සිටියා.
1: මේ තත්ත්වය තුළ රැකියා සහ ආර්ථික අවස්ථා අහිමිවීම කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකෙදි කොහොමද එවන් වටපිටාවකද අපි කටයුතු කරන්න කියන එකත් සාකච්ඡා කළා. ඒ වගේම තමයි මේ වියලි කාලගුණ තත්ත්වයේදී උෂ්ණත්වය ඉහළ යනවා. දිවා කාලයේ උෂ්ණත්වයත් රාත්‍රී කාලයේ උෂ්ණත්වයත් ඉහළ යනවා. උෂ්ණත්ව පරාසය අඩු වීමේ අවධානම තියෙනවා. එවන් වටපිටාවකදී කොහොමද ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙන් අපි සැලකිලිමත් වෙන්නේ, ඒ සඳහා මොනවද ගත යුතු ක්‍රියාමාර්ග කියන එකත්, ඒ වගේම විශේෂයෙන්ම වනජීවීන්ට මේ තත්ත්වය කොයි ආකාරයෙන් බලපායිද කියන එකත් සාකච්ඡා කරනවා. මේ එක් එක් ක්ෂේත්‍රයට අදාළ නිශ්චිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි තීරණයකට එළඹිලා තියෙනවා. ඒ ක්‍රියාමාර්ග කොයි ආකාරයෙන්ද ගන්න කියන එක සම්බන්ධයෙන් එනිසා අපි හොඳ සූදානමක් සහිතව මේ අලුත්ම තත්ත්වයට මුහුණ දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා.
0: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පැවසුවේ ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් අතර කාලය තුළ මෙම එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට පැමිණීමේ හැකියාව 81% මට්ටමේ පවතින බවයි.
2: මෙහිදී අපිට නියඟයක් ඇති වෙන්න පුළුවන්, ඒ වගේම තද වැස්සක් ඇති වෙන්න පුළුවන්. මේ දෙකම අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට අපි ප්‍රකාශ කරන්නේ මේ වසර තුල අපි ඒ කියන තරම්ම ලොකු විනාශයක් නුනත් මෙහි බලපෑම් දිවයිනේ බොහෝ යම් යම් ස්ථානවලට විවිධාකාරයෙන් තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ වසරේ වර්ෂාව ගත්තොත් දැන් අපි ඉන්නේ ජූලි මාසයේ. මේ ජූලි මාසයේ අවසන් සතියේ ඉදිරි දින කීපයේදී අපි බස්නාහිර සබරගමුව පළාත්වලත් ඒ වගේම ඔය මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල මාතර වගේ පැතිවල අපි බලාපොරොත්තු වෙනවා වැස්සේ තරමක වැඩිවීමක් මේ සතියේ මේ මාසයේ අවසන් දින කීපයේ.
0: කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි පැවසුවේ වගවන් සඳහා අවශ්‍ය ජල සංරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි ගොවීන් අවධානය යොමු කළ යුතු බවයි.
3: කාලීන වී වර්ගවලට යන්නවේ. ඒ සඳහා අපි ගොවි මහතුරුන් ඉල්ලලා තියෙන්නේ තමන්ගේ ගමේ තමන්ගේ කුඹුරේ අඩුකාලීන වී වර්ගයක් තියෙනවනම් ඒක යම් කොටසක් ඉතුරු කරගන්න අපිට මේ එන මහකන්නේ සහ ඊළඟට එන යලකන්න සඳහා. හේතුව තමයි අපිට යම් කිසි බලපෑමක් ඇති වුණොත් බලපෑමක් අපි හිතන්නේ 2027 යලකන්නේ. ඒ කියන්නේ මේ මාසයෙන් පටන් ගන්න කන්නේදී අපිට යම් කිසි බලපෑමක් ඇති වී කියන එකයි තමයි අපේ තියෙන්නේ. ඒ නිසා ඒ සඳහා අපි පූර්ව සූදානමකින් කටයුතු කළ වෙනවා. විශේෂයෙන්ම ජල සංරක්ෂණය, පාංශු සංරක්ෂණ ක්‍රම ඒවා දැනටත් ගොවි මහතුරු කරනවා. නමුත් විශේෂ අවධානයක් යොමු කරලා අපි තමන්ගේ ක්ෂේත්‍රය තුළ පාංශු ජල සංරක්ෂණ ක්‍රම ඇති කරගත යුතුයි.
0: මේ අතර පළාත් දෙකක සහ දිස්ත්‍රික්ක හතරක උණුසුම අත ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර උතුරු මැද පළාත්වල සහ කිරිනොච්චි මොලතිව වවුනියාව මොනරාකල දිස්ත්‍රික්කවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවනැති ස්ථානවල හැකි පමණ විවේක ගන්න ලෙසත් ජනතාවට දැනුම් දී සිටිනවා. පාර්ලිමේන්තුවේ අතුරු ප්‍රශ්න විමසීමේදී අනවශ්‍ය ලෙස කාලය ලබා ගැනීමෙන් වළකින්නැයි කථානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කළා. කථානායකවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාතුකට යොමු කළ අතුරු ප්‍රශ්නක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්.
4: මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 3ක් දැන්
5: අරගත්තා. ඔබතුමා කතා කරන වෙලාව මට දෙනව නම් මේක අවසන් කරතයක් ගරු
4: කතානායකතුමනි. ඔබතුමා මේ ඔන්න දැන්
5: ඔබතුමා ඔහම කතා කරන අපේ ප්‍රශ්නෙත් අමතක කරනවා ගරු කතානායකතුමනි.
4: නෑ ඔබතුමාට විනාඩි 3ක්
5: ගන්න. ඔබතුමා ඔහම කතා කරනකොට අපේ ප්‍රශ්නේ අමතක කරනවා. අපිට නිවැරදි ප්‍රශ්න ඉදිරිපත් කරන්න බැරි වෙනවා.
4: ගරු මන්ත්‍රීතුමා
5: මට තප්පර 5ක් දෙන්න ගරු කතානායකතුමනි. මම අවසන් කරන්න. මේක වැදගත් ප්‍රශ්නයක්.
4: වැදගත් ප්‍රශ්නයක්
5: අමතක මේක කුරුඳු පිළිබඳ මේ රටේ වැදගත් ප්‍රශ්නයක්.
4: ගරු මන්ත්‍රීතුමා මේක හොඳට මතක තියාගන්න. නෑ නෑ මේ සෙල්ලම දැන් කරන්න බෑ. මම ඊයේ පැහැදිලිවම කමිටිකේදී කිව්වා මේ අතුරු ප්‍රශ්න අහද්දී මුළු ප්‍රශ්නෙටම විනාඩි 6යි තියෙන්නේ. අතුරු ප්‍රශ්නයක් ඔබතුමාට මේ උත්තර දෙන්නත් ඕනේ. අතුරු ප්‍රශ්නයකට විනාඩි 2කට 3කට වඩා වැඩිවල් ගත්තාම ප්‍රශ්නයක්.
5: මම ඊළඟ ප්‍රශ්නේ අහන්නේ නැහැ ගරු කතානායක මේ කරදරයක් නෙවෙයි. මම මේක අර්ජුනා මන්ත්‍රීතුමාට අහන්නේ දෙනවා.

0: ප්‍රශ්නය.
1: ඔබතුමා දැන් ආයේ අනවශ්‍ය විදිහට කාලයක් ගත්තනේ පැහැදිලි ගරු මන්ත්‍රීතුමා, ගරු අර්ජුන මන්ත්‍රීතුමා.
2: කතා නැති මම දැම්මම අවසන් කරන්නද නැත්නම් අහන්නද?
1: නෑ ගරු මන්ත්‍රීතුමා, ඔබට විනාඩිය තප්පර 30ක් තියෙන ප්‍රශ්නයක්.
2: විනාඩියයි තප්පර 30යි.
1: ඔබතුමාලා මේ ජෝක්යක් කරගන්න බපා.
2: බොහොම ස්තුතියි සර්.
3: පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාථන් අර්ජුන අතුරු ප්‍රශ්නය යොමු කිරීමත් සමග සභාවේ ඇති වූයේ නොසන්සුන්තාවයක්.
2: මගේ අතුරු ප්‍රශ්න අහන්න කලින්ම ඔබතුමා
1: මේ ගරු මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නයක් නෙවෙයි මෝඩ විදිහට හැදෙන්න බා ගරු මන්ත්‍රීතුමා.
0: ස්ථාවර නියෝගවල බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා කිසිම මන්ත්‍රීවරයෙකුට අයුතු ආකාරයෙන් වැරදි විදිහට ආමන්ත්‍රණය කිරීම සුදුසු නැහැ. දැන් ඔබතුමා මෝඩ විදිහට හැසිරෙනවායි කියලා අර්ජුන මන්ත්‍රීතුමාට ආමන්ත්‍රණය කිරීම සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා මූලාශ්‍රය ඉඳගෙන ඔබතුමා
1: ගරු මන්ත්‍රීතුමා
0: ඔබතුමා ස්ථාවර නියෝග ටික හරියට අනුගමනය කරන්න.
1: ගරු මන්ත්‍රීතුමා පැහැදිලිවම
0: මේ විනාඩියක්
2: මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් ස්ථාරණය වලට යටත්ව කටයුතු කරනවා. නමුත් ඔබතුමා දන්නවා මෙතන එක මන්ත්‍රීවරයෙක් දෙදෙනෙක් ඉන්නවා. මුළු මං දන්න මේ පාර්ලිමේන්තු කාලෙම මේ තරම් සෞතු විදියට වනචර විදියට නොවැදගත්ද හැසිරලා නැහැ. මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්න නිසා මට නම් ඇත්තටම ඉවසගෙන ඉන්නත් බෑ. ඒ නිසා දැන් වුණත් දැන් විපක්ෂනායකතුමා කතා කරා ස්ථාරණය ගැන. එතකොට මොකද හැසිරෙච්ච විදි? ඒවා මයික් එකෙන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා වීඩියෝ වල යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ පාර්ලිමේන්තුවේ මේ බිත්ති හතර සාක්ෂි මොනතරම් තුට්ටු දෙකේ මුළු දෙමළ ජනතාවටත් අපහාසයක් කරන මේ පුද්ගලයෙක්ද කියලා. ඔබතුමා දන්නවා මේ පුද්ගලයාගේ හැසිරීම තියෙන්නේ පාර්ලිමේන්තුවේ පමණක් නෙමෙයි. ඔබතුමාට මේ පක්ෂ නායකයෙක් තා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ලිපියක් දීලා තියෙනවා. එකලඟ වාඩි වෙලා ඉන්න බෑ කියලා. කුමාකොන්න මැතුමා ලියුමක් දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ සීට් වෙනස් කරන්න කියලා. ඔබතුමා දන්නවා යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණයට කරන්න බෑ. ඒ නිසා අපි දැන් මේ ඉවසගෙන ඉන්නේ යම්කිසි මානසික රෝගී තත්ත්වයක් ඇති ඒකට බේත් ගන්න අරගෙන හරියයි කියලා. දැන් මම අහන්න මෙතනම බැලුවම දැන් ඔබතුමාට කොහොමද කතා කරන්නේ?
3: එදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාථන් අර්ජුනට කතානායක ජගත් වික්‍රමරත්න විසින් අපවාදයක්ද කළා.
1: මන්ත්‍රීතුමා මතක තියාගන්න මෙහෙමයි ගරු අර්ජුන මේක අහගන්න. ගරු අර්ජුන මන්ත්‍රීතුමා මීට පෙර සභාවේදී මා අමතලා ඉතාම අශෝභන විදිහේ ප්‍රකාශත් කරලා තියෙනවා. මේ අශෝභන කියන්නේ මේ ශිෂ්ට සම්පන්න නොවන ඉත ගරුණාකර ගරු මන්ත්‍රීතුමාලා විනයක් ඇතුව සංගමයක් ඇතුව කතා කරන විදිහට පාර්ලිමේන්තුව ඇසුරන හොඳයි කියලා හිතනවා. මේ වගේ ප්‍රකාශන ගරු
0: ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති ස්ථාවර නියෝග 36. දැන් ඔබතුමා එක වෙලාවක මෝඩෙක් හැටියට සඳහන් කරන්නටත් එතකොට තවත් වෙලාවක ගරු සභානායකතුමා මානසික රෝගියෙක් හැටියට මේ සඳහන් කරන්නටත් ඒව සුදුසු නැහැ. අනිතක
1: මෙතුමා
0: සඳහන් කරා විනාඩියක්
1: කුමාර් පොන්නම්බලම්
0: කියලා මන්ත්‍රීවරයෙක් නැහැ මේ පාර්ලිමේන්තුවේ.
1: ගරු ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීතුමා මේ මට ලබා දීලා තියෙනවා. මේ ගරු ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීතුමා මට ලිපිය ලබා දීලා තියෙනවා එතුමාලගේ ඉන්න බෑ කියලා. හොඳයි මේ මෙතන අවසන් කරන්න.
0: අවස්ථාව දෙන්න.
1: අවසන් කරන්න ගරු
0: කුමාර් පොන්නම්බලම් කියලා කවුරුත් නැහැ.
3: පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සහ ව්‍යාජ ලෙස පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ජාල හරහා සිදු කරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වංචා සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවලදී දැනුවත් කර තිබුණද අදාළ වංචාවන්ට ජනතාව යළි හසුව ඇති බවට නිරීක්ෂණය වන බවයි. පරිගණක හෝ ජංගම දුරකථන යොදාගෙන පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප දැක්වෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්ස්ඇප් ගිණුම් සහ ටෙලිග්‍රෑම් ගිණුම් ආදිය භාවිත කරමින් මෙම වංචා සිදු කර තිබුණා. කිසිදු විමර්ශනයක් සඳහා පොලිසිය මහජනතාවගෙන් මුදල් අය කිරීමක් සිදු නොකරන බවත් එවැනි වංචනික පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳව දැනුම් දෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසයේ අධීක්ෂණ නිලධාරීන්ගේ 0.71859.18 0.71859.17 යන දුරකථනාංකවලට හෝ 0.112300.756 යන දුරකථනාංකය වෙත අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි. සෑම පුද්ගලයින් 3 දෙනෙකුගෙන් 1 අයෙකු අවිතර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන බව අක්ෂිරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුෂා තැන්නේ කුඹුර පවසනවා. ඇය මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
4: දැන් කරන්ට් වර්ල් එකෙන් අපිට පෙනෙන්න තියෙනවා මේ අවිදුර දෘෂ්ටිකත්වය ගොඩාක් වැඩි වෙලා තියෙනවා. 30%ක් පමණ ලෝකයේම අවිදුර දෘෂ්ටිකත්වය දැනට පවතිනවා. ඒ කියන්නේ 3 දෙනෙකුට එක්කෙනෙක් අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙනවා. ඉතින් ඒකට ඒ ඉස්සර කාලයට වඩා දැන් මේකේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක එක සම්බන්ධතාවයක් තමයි මේ අපේ ඩිජිටල් තිර භාවිතය වැඩිවීම. ඉතින් ඒක එක ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා අවිදුර දෘෂ්ටිකත්වය වැඩිවීමට. ඒකත් එක්ක තියෙන සම්බන්ධතාවය තමයි අපි ගොඩාක් ඩිජිටල් තිර භාවිතා කරනකොට ළඟ දේවල් ළඟ තියාගෙන බලන්න කාලය වැඩි වෙන තරමට අපේ ඇහි ඇති වෙන ස්ට්‍රක්චර් එකේ ඇති වෙන වෙනස් වීමුත් එක්ක අපිට අවිදුර දෘෂ්ටිකත්වය ඇති වෙනවා.
3: හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞක ආරක්ෂා කිරීමට ඇමෙරිකාව පියවර ගන්නා බව ඇමෙරිකානු රාජලේකම් මාකෝ රුබියෝ පවසනවා. ඇමෙරිකාව තවදුරටත් රාජතාන්ත්‍රික සාකච්ඡා සඳහා සූදානම් වුවද ඉරානයේ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවද ඔහු සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බාගර් ගලිබාෆ් ප්‍රකාශ කළේ ඉරානයට ඉන්ධන අලෙවි කළ නොහැකි නම් කලාපයේ අන් කිසිවෙකුටත් ඉන්ධන අලෙවි කළ නොහැකි බවයි. ඉරානයේ ආරක්ෂාව තහවුරු නොවන්නේ නම් කලාපයේ කිසිදු යටිතල පහසුකමක් ආරක්ෂිත නොවන බවද ඔහු සඳහන් කළා. මේ අතර රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සෞදි අරාබියට අයත් ඉන්ධන නෞකා දෙකකට යෙමනයේ හූති කැරලිකරුවන් විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. හූති සංවිධානය සඳහන් කළේ එම නෞකා මගින් සිය නාවික අවහිර කිරීමේ නියෝගයේ උල්ලංඝනය කිරීම හේතුවෙන් ප්‍රහාර එල්ල කළ බවයි. රතු මුහුදේ සිය නාවික මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි හූති සංවිධානයේ හමුදා ප්‍රකාශක යහ්යා සරී පැවසුවේ. නෞකාවල කාර්යමණ්ඩලය ආරක්ෂිතව මුදාගෙන ඇති බව සෞදි රාජ්‍ය පුවත් සේවය ප්‍රකාශ කළා. මේ අතර ආරක්ෂක තත්ත්වය සැලකිලට ගනිමින් ඉරානයේ සිටි සිය රාජතාන්ත්‍රික නිලධාරීන් තාවකාලිකව ඉවත් කළ බව බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය පැවසුවා. එම කාර්යාලය නිවේදනය කළේ ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය දුරස්ථ ක්‍රමවේද ඔස්සේ තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. මේ අතර මැද පෙරදිග යුද තත්ත්වයේ බලපෑමත් සමග ඉරානයේ ආහාර මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල 300 සිට 400 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එළවලු තෙල් මිල 431කින් ඉහළ ගොස් ඇති අතර බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ 342කින්. ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස තමන් ක්‍රීඩා කරන බව ජෆ්නා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චමිත වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ පවස සඳහන් කළේ ඊයේ තරගෙන් අනතුරුව පැවති වාදයේ හමුවේදී.
5: සිටුවේෂන් එකත් එක්ක ඕනෙලාග බැට් කරන්න යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔපචුනිටි එකක් තමයි කලින් මැච් එකෙත් මට හම්බුනේ නම්බර් 4 බැට් කරන්න. ඉතින් අද මැච් එකේ නම්බර් 3 මට බැට් කරන්න හොඳ ඔපචුනිටි එකක් හම්බුණා. ඉතින් මං හිතනවා මං ඒ ඔපචුනිටි එක හොඳට ග්‍රැබ් කරා කියලා. පළවෙනි ට්‍රේනින් සෙෂන් එකේ මම බෝව කරද්දී ඉතින් ඩේවිඩ් ඩීසා මහා දකලා කිව්වා ඔයා බෝව කරන්නේ ජොෆ් රාජා වගේ කියලා. ඉතින් මම ගොඩක් සිමිලර් ඇක්ෂන් එක. ඉතින් පස්සේ ඇත්තට මන් දන්නෙත් නෑ ජෆ්නා එකෙන් එහෙම වීඩියෝ එකක් දාලා එක පාටම වෛරල් වුණා. ඉතින් සතුටුයි. ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බ වෙන ටීම් එක ඇතුලේ.
3: යලිසෙරස්තල උසස් පෙළ විභාගයේ කල්තමන්නේ ඉල්ලු පෙත් සමයිවතට ඩෙංගු රෝගීන් 79,000 ඉක්මවයි. කතානායකගෙන් අර්චනාට අවවාද. එල්නිනෝ අවදානම ගැන පුරෝකථනයක්. ඉරානයේ ආහාර මිල ඉහළට. සියත දහවල් ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සව 6:30ට එද ක්‍රන්ති සිටින්න පෑන් පෑපුවත් සමක.
6: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: මිනිහෙක්ට තමුන්ගේ වැරදුන අතීතේ මරලා දාන්න පුළුවන්. හැබැයි පුච්චලාලු කරන්න බෑ.
2: මං හොයන්නේ ප්‍රේමයක්. ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙන මේ මූවි එක ළඟදී රිලීස් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
3: හංගන්නේ මන්ද මන්ද මල්සරා.
4: අපි ඒගෙන අහන්න ෆිල්ම් එකේ ඩිරෙක්ටර් තිලින බොරලැස්සට කතා කළා.
5: මං හොයන්නේ ප්‍රේමයක් එකේ ප්‍රධාන රංගන ශිල්පීන් දෙදෙනා තමයි දර්ශන් තවරාජ් සහ අභිලාෂී සන්තුෂ්කි. ඉතාම හොඳට ගැළපෙන ආදරණීය ජෝඩුවක් ඉන්නේ. සහ මේකේ පිරපිටපත අනුමා විජේවර්ධන, නිෂ්පාදනය USY අජිත් කුමාර.
2: ටෙලිඩ්‍රාමාස් ඩිරෙක්ට් කරලා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එද්දි කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක?
5: අවුරුදු 17ක විතර ටෙලිනාට්‍ය එක්ස්පීරියන්ස් එකත් එක්ක චිත්‍රපටයක් කරන්න එනකොට වෙනම මාධ්‍ය දෙකක් හොඳට අඳුරගෙන කරන්න ඕන මාධ්‍ය දෙකක් ටෙලිනාට්‍යවල තියෙන එක්ස්පීරියන්ස් එක සහ වෙන වෙන අධ්‍යයනයන් හරහා නිර්මාණ කටයුත්තට දායක වුණා.
4: ෆිල්ම් එක කලේ කවුරු වෙනුවෙන්ද?
5: මේ චිත්‍රපටයේ මුල ඉඳන්ම තියෙන්නේ ආදරේ විතරමයි තියෙන්නේ. ආදරේට සීමාවක් නැහැ, වයස් ભેදයක් නැහැ. මම හිතනවා ලංකාවේ ප්‍රේක්ෂක ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් කියලා පවුලත් එක්කම ඇවිල්ලා.
2: කවදද ෆිල්ම් එක බලන්න පුළුවන්?
5: අපිට අගෝස්තු මාසේ අන්තිම මේ චිත්‍රපටිය බලන්න පුළුවන් අන්තිම සතිය වගේ වෙනකොට චිත්‍රපටිය බලන්න එන්න. දැනෙන දේ අපිට දැනුම් දෙන්න අපි ඒව ඉතා නිහතමානීව පිළිගන්නවා. ඔයාලගේ ආදරේ අපිට ඕනේ.

0: of the town.
1: පෙටල් කියන්නේ සීතල අමාරු වේදනාකාරී කාලයක් මැදින් වුණත් මලක් වගේ ආයෙත් පිපෙන ජීවිතයක් ගැන.
2: ඉස්සෙක රිලීස් වෙන ආරියානා ග්‍රාන්ඩ්ගේ 8 වෙනි ස්ටුඩියෝ ඇල්බම් එක ගැන එයා එහෙම කියලා තිබ්බා.
1: ඇල්බම් එකේ සිංදු 12ක් තියෙනවා. 2019 ට පස්සේ ආරියානාගේ වර්ල්ඩ් ටුවර් එක වෙන Eternal Sunshine Tour එක අතරතුරේදී තමයි එයා මේ ඇල්බම් එක රිලීස් කරන්නේ.
2: තව ඇල්බම් එකේ Hate That I Made You Love Me කියන song එකත් මේ විදිහ ෆෑන්ස් අතර ලොකු hype එකක් හදලා තියෙනවා.
0: Talk of the Town.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
7: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
9: City Road සමාජිකයන් සඳහා Cargill's Food City වෙතින් මෙගාවට්ටම් Medoli Fat Spread ඉතිරි රුපියල් 165යි. Prima Stella Chicken Rasati Noodles 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. Stuart's Premium BOPF Tea ඉතිරි රුපියල් 110යි. Magic Vanilla Ice Cream ඉතිරි රුපියල් 250යි. Cargill's Food City.
10: Big

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: අලුත් සාංග එකක්ද?
3: නෑ, දැන් සිංගල් එකින් ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
2: Upgrade වෙන්න ලැප්ටොප්ස් ගන්න. සිංගල් එකට අදම එන්න.
1: Delivery පරක් වෙලා orders miss වෙනවද? Business එකට තියෙන Expressම විසඳුම Pick Me Flash. Affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking saha goods insurance thiyena nisa tawat pahasui. Oyage business ekak express karanna. Pick me flash book karanna.
4: Obata awashyama mohothedi visheshajna taakshanika sahaya samagin gamana break nokara yanna. LOLC General Insurance we help.
5: Sir, apita toruturak labilla thino potential prison break ekak gana. Me maase 24 25 dawaswala.
6: Manas gathada?
5: Sorry sir.
7: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
8: Up London prison break. Nuwara Bokamberdi.
9: Theta, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru Samaka Infinity. June 25, BNS, Kanchana, Ravin, Sarit Surit with news.
8: London Prison Break Nuwara Bokamberdi
9: Pravesha Patra Tickets Ministry Vetin Ho Edina Toratwen
8: Vimasim 256336
9: Organizers and Media Partners
8: Global Events Sieta FM Sieta TV Anuwatai Dashama Deken Anuwatai Dashama Hataren

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකුමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Piotic Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-021 AOC Smart Performance Trusted Worldwide.
7: අයියා මට Apple මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි, අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
7: Hush 15 පිස්සුවක්ම තමයි.
0: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: Big big dinumai bonanza bonanza.
10: Satipata scooter dinapata smartphone big race ho big lighter wala athi escort dankya 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: නිවසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

0: Diddakas bisi pamasri SLIC Life GV Direction Oppu Himianta Himiruna. Tavanth bonus pratilabe agaya. Rupiyal koti 1460 ikmavai. Sri Lanka Insurance Life. Piyakumin mavakumin.
1: අවුරුදු 100කට කලින් තිබුණ කෑම ಜಾති දැන් මේ මට්ටමට වෙනස් වෙලා තියෙනවා. මොකද හිතන්නේ? තව අවුරුදු 100කින් පස්සේ මිනිස්සු මොනව කකා ඉඳීද? සැන්ඩි නම් රටතනකොල කකා ඉඳී හිටියෝ. මං කියන්නේ අනිත් මිනිස්සු.
2: නෑ මං දැයි මිනිස්සු තනකොල කයි දන්නේ මම.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: 98.2 98.4

0: තවල් එකයි විනාඩිය එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: কলকাতা টপ স্টোরি।
1: දේශබන්ධු ගැන ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් තීන්දුවක්. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රේන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුව කළා. ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරත් බණ්ඩාර නැමැති තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි. 2022 වසරේ අරකලයේ පැවති සමයේ අදාළ තරුණයා අත්අඩංගුවටගෙන රඳවා ගැනීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. දැන් විදෙස් පුවතක්. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සහ රුසියානු විදේශ මාත්‍ය සර්ජි ලැව්රෝ අතර හමුවක් පවත්වා තිබෙනවා. එම හමුව පැවැත්වී ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවර පැවති ආසියාන් සමරුවට සහභාගී වී සමගාමීවයි. හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් දෙපාර්ශවයම වැළකී සිටියා. ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුව පසුව නිවේදනය කළේ දෙපාර්ශවය ඇමරිකානු රුසියානු සමඳතා සහ රුසියානු යුක්රේන් යුද්ධය අවසන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 787 866

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: චමත්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
2: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටියෙ ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
5: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
1: අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ මුචක්කාරේ
7: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: නුන දසුදු කොටගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ വെലന്തുണു കെനിക്കുട്ടെ വൈദ്യ ഉപദേശകിൻ തൊറവ് വെനത് വേദനാ നാശക ഹോ അദ്ഭേത് പാവിച്ച് കിരീമ ഇതാ ഭയാനക്കെ സങ്കുലതാവായിട്ട് ഗോസ് രോഗിയാകെ ജീവിതേ ഉവത് നതിവിയ ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
0: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග බයෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර්, HP, Canon, Brother, Epson, Xerox සතුරු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777-133-021 ඇස්ටා ටෝනර් print smart save more.
5: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
5: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
5: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: ආවරණය
8: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
2: අලුත් වෙලා.
9: පහසු වෙලා. තැගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
12: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: ෆිනිෂින් වහලා ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
18: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යය. david pieris motor company private limited with it.
19: ඉරි ගොවි දිවි සරුවේ මයි උපන් දිමෙන් මේ සෑම ඔබටයි.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
21: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
22: මුළු පවුලටම මගේ ගානටම
23: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
24: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
25: බජාජ් වීගෝ ජූලි වාසි. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
26: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115880400. එල්ලෝ එල්සි රන් සවි රන් නය සේවාව. වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
27: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ
1: ඉන්ධන සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඩෙලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් පික් මී ෆ්ලෑෂ් තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න. පික් මී ෆ්ලෑෂ් කරන්න.
4: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
5: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
6: ගංගාතුරට සුවසිරුමෙට දැන් මම බය නැහැ.
7: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
8: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
27: මනස්ගතද?
8: සෝරි සර්.
28: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
29: London prison break. Nuwaral bokambaradi.
30: Ketta, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru samaka Infinity. June 25, BNS, Kanchana, Ravin, Sarit Surik with news.
29: London prison break nuwaral bokambaradi
30: pravesha patra tickets ministry vetin ho edina torata wen
29: vimusim 0756336
30: organizers and media partners
29: global events cfm cd

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: Big big dinumai bonanza bonanza
5: satipata scooter dinapata smartphone big racer ho big light wala athi escort dankya 2343 ට දැන්ම SMS කර දවටනෙ ළඟ තබා ගන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාරකි.
7: මතකද සිංග Big Bonanza
8: 60%ක් discount අරගෙන
7: මේ අමුදෙතාවා.
8: නිවසට අවශ්‍ය හැම දෙම 70%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි සිංගල් Big Bonanza Mid-Year Shopping Festival.
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
9: 98.2 98.4

0: හවස දෙකයි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.

0: यह था टॉप स्टोरी।
1: විදේශ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 4.6ක්. වසරේ පළමු මාස 6 තුළ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් ඇමරිකා ඩොලර් බිලියන 4.6ක මුදලක් මෙරටට යොමු කර තිබෙනවා. මෙම වසරේදී විදේශ රැකියාව සඳහා යොමු කිරීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 250,000ක්. වසරේ ගත වූ කාලය තුළ 143,087 දෙනෙකු රැකියාව සඳහා විදේශගත වුණා. ඉන් පිරිමි ශ්‍රමිකයන් සංඛ්‍යාව 92,590ක්. මෙම කාලය තුළ කාන්තා ශ්‍රමිකයන් 50,497 දෙනෙකුද රැකියා සඳහා විදේශගත වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. මෙම වසරේ පළමු මාස 6 තුළ නිපුණතා සහිත රැකියා සඳහා විදේශගත වී ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව 73,623 දෙනෙක්. නුපුහුණු කාණ්ඩයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 69,494 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා. දැන් ක්‍රීඩා පෝතක්. ශ්‍රී ලංකා 19-15 කණ්ඩායම සමග පැවති දෙවන සිව්දින ක්‍රිකට් තරගය ඉන්දිය 19-15 කණ්ඩායම ලකුණු 211කින් ජයග්‍රහණය කළා. තරගය පැවතුනේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 411ක්. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 148ක් රැස් කළා. ඉන්දියාව දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 208ක් ලබා සිටියේදී ඉනිම අත්හිටවනු ලැබුවා. ශ්‍රී ලංකාව දෙවන ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 260ක්.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 7888 666

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

ඉතිං ඒ ගතියත් එක්ක පැයතුන ගෙවෙනකොට තමයි සොමිය තියෙන්නේ. හෝ නැද්ද? හරි හරි, ඇවිල්ල යන්න එන්න. ඉතින් පිස්සු කෙල්ල බලන් ඉන්න, හවස පහට කලින් මැසේජ් එකක් දානකම් අද මම වට්ස්ඇප් නම්බර් එක නම් කියන්නේ නැහැ.

0: ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: ඉතාම බරපතල වශයෙන් අපි දකින ගැටලුවක් තමයි පාසල්වල 40%කට වඩා ස්ථානවල මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන්න අවශ්‍ය සාධක තියෙනවා. නැත්නම් ඩෙංගු මදුරුවා බෝ වෙනවා. නැත්නම් ඩෙංගු මදුරු බිත්තර නැත්නම් ඩෙංගු මදුරුවාගේ කීටයෝ දකින ලැබෙනවා. ඊට අමතරව කර්මාන්ත ශාලා ප්‍රමාණය ගත්තම 40%කට වඩා වැඩි ප්‍රමාණයක මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන හමු වෙලා තියෙනවා. ඒත් අපි තේරුම් ගන්න ඕනේ මේක බරපතල කාරණයක්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති CDP ස්ථාවර තැන්පතු වෙතින් සියත 5

0: අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ബേബി സ്വാഭാവികമായി ആരക്ഷിതായി
1: യുഗദിവ്യയുടെ പിവിസേന ഒബട്ട് മേ ദിനവല സീതാവേതി വിതുലി ഉപകരണ ഗൃഹപാണ്ഡ സന്ദഹാ സുവിശേഷീ തീമനാ രസ വിസ്തര ബിന്ദു 76 അടൈ 233 444 സീതാ ഹദവത് ദിനു ഹിതവത് കമ
2: ശക്തിമത് സമാഗമക ബുദ്ധിമത് ആയോജനയ ദിന 50ക കെട്ടി കാലീന സ്ഥാവര തൻപതുവ കൽപിരിവേദി 111.12ක അസമ സമ പോളിയാക് എൽബി സ്ഥാവര തൻപതു പിച്ച് റേറ്റിംഗ് എ മൈനസ് എൽകെ എ ഔട്ട്ലുക്ക് സ്റ്റേബിൾ ലിയാപദിഞ്ചി മുല്ല സമാഗമകി ശ്രീ ലങ്കാവേ പ്രഥമ വതാവട റൈനോ റൂഫിംഗ് വിതിൻ ഹന്ദുന്നാ ദിന റൈനോ പ്രീമിയർ ജല പ്രതിരോധി മതുപിട ആരക്ഷണ സഹിത റൂഫിംഗ് ഷീറ്റ് റൈനോ റൂഫിംഗ് വിതിൻ ഹന്ദുന്നാ ദിന റൈനോ പ്രീമിയർ റൂഫിംഗ് ഷീറ്റ് വെരി വിസ്തര സന്ദഹാ 13.96 അമതന്ന
3: ബജാജ് വീഗോ ജൂലി വാസി ബജാജ് വീഗോ ഇലക്ട്രിക് ത്രീ റോഡ് രഥയക് മിലതി ගන්න ඔබට വിശേഷ വട്ടം රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්
4: 100% කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
5: කුකුම්ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
5: කුකුම්ෆ්‍රයි සතුට රසය
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 50යි ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි කාගිල්ස් වර්සිටි
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
9: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindu Aika Aika Hatai Atasi Asuatai Hayasi Hatahaya
10: රුපියල් තම මුදල් ලේඛකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය 2 නේපාලය.
11: සියතිස්සේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝත්තර දුන්නේ ත්‍රිකුණාමලේ ඩී ජයශානේ.
12: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
11: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
13: සියත පොකට් මනි.
11: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
14: අනුග්‍රහය
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
16: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
18: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
19: කාජිරිය ගොබ්බයා.
1: එයි, හතද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
11: නිලබල කරේති ඔලමුල පුරේ.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා. රාත්‍රී 7ට
10: සියත ටීවී තුලින්
9: 98.2 98.4

දවස දෙකයි විනාඩි 26යි වෙලාව. මාවනල්ල රුක්මල් මෙසේජ් එකක් දාලා තියෙනවා මට. ලෝටන් ළඟට දොලාර සුජීව ඒ කටියව එකතු කරගෙන සින්දුවක් අහන්න ආසාවෙන් ඉන්නවා කියලා. සුදු කොච්චි මැණික් කැටේ කියලා තමයි පටන් අරන් තියෙන්නේ මෙසේජ් එක. මෙන්න ශමින්ද ඇවිල්ලා ඉන්නවා. හයි පිස්සු ආච්චි කොහොමද කියලා අහලා තියෙනවා. හොඳයි හොඳයි හොඳින් ඉන්න ඔයාට කොහොමද? මට හැබැයි පිස්සු ආච්චි කිව්වට නේද? ඔයාගේ තමයි කොණ්ඩෙත් නැත්තේ, තට්ටෙත් වෙලා තියෙන්නේ නේ. තට්ටෙ මං ඉරන්නේ අකලට නේ කොණ්ඩෙ ගිහින් තියෙන්නේ. නැත්තම් මට වැඩි බාලයි නම චමින්ද වුණාට නේ. කොහොමද ඒක? අනිත් එක මේ චමින්ද මට කියලා තිබ්බ මේ මගේ උගුලට අහුවෙච්ච එකෙන් එයා දැන් නිකන් හෙන මෝඩයා වෙලාලු ඉන්නේ. ඒයි එහෙම කියනවදනේ මූණටම මට. අම්මත් බනිනවලු, අම්මහනවලු මොකක්ද උඹට මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි අම්මවත් උගුලට අහු කරගම්මුකෝ, ඉවරයින වැඩේ. අම්මවත් කොහොමහරි මේ ෂෝ එක අහන්න පොළඹවන්න. ඊට පස්සේ හරිනේ, ඊට පස්සේ අම්මෝ යනම්ම නම් අහන එක නෑ. අම්මත් හකාක ගග හිනාවේ ඉඳි. මේක හැබැයි ජෝක් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි හොඳේ. ඒ වුණාට මං කරන වැඩවලට සමහරවිට හිනා යන්න පුළුවන්. හරිද? මට කොහොමද කියලා අහලා තියෙනවා මොරටුවේ රුක්ෂාන් ෆර්නෑන්ඩෝ. මං හොඳින් ඉන්නවා, ඉතාම හොඳින්. ගොඩක් ගොඩක් ගොඩාක් කැමතිලු ප්‍රෝග්‍රෑම් එකට. ඕනිම සින්දුවක් දෙන්නලු සඳමාලිට. කවුද සඳමාලි කියන්නේ? ඔයාගේ අරයාද? ගර්ල්ෆ්‍රෙන්ඩ්? වයිෆ්? ඔයාගේ ආදරි? එහෙමද එහෙමද එහෙමද? කියලවන් කියලවන් මට දැනගන්න ඕනේ විස්තර. හායි සුදු බෝලේ, කොහොමද ඉති? මේ මෙසේජ් එක දාලා තියෙන්නේ මං හිතන්නේ යමු. මං හොඳින්, ආට කොහොමද විස්තර කියන්න? හැමදාම මගෙන් විතරක් කොහොමද කියලා අහන්න එපානේ. ඒත් එක්කම එවන්න, ඔයාට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා වගේ එකක් එවන්න. එතකොට මට අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ නේද? සුභම සුභ පන්දිනයක් වේවා සුදු කොච්චියෝ. ඒ කියන්නේ ඔයා ජුලයි නේද කියලා තරිඳු අහලා තියෙනවා. යස්, ඔයා ජුලයිද? වා කවද්ද බලමු. ඔයා කවද්ද කියලා එවන්න බලන්න. ඔයාද වැඩිමල් මමද වැඩිමල් කියලා බලන්න. අපි මාසේ එක වුණාට දවස් වලින් තමයි තීරණය කරන්නේ වැඩිමල්ද බාලද කියලා. අවුරුද්ද අදාළ නැහැ හොඳේ, අවුරුද්ද අහන්නත් එපා. හතරවෙනිදානේ. එතකොට ඔයා තමයි අයියා, මම නංගි හොඳේ. අපිත් අහගෙන ඉන්නේ දුම්බර ලලිත් ප්‍රියංකර මෙසේජ් එක දාලා තියෙන දුවත් ඉන්නවා කියලා තියෙනවා. ආයේෂා ආදරෙන් එකතු කරගන්නවා දූ පොඩ්ඩත්. ආස සින්දු මම දන්නවලු, එයා ආස සින්දු එනිසා එයින් එකක් දෙන්න කියලා තියෙනවා. යස්, මම දන්නවා. දැම්ම නෙමෙයි හැබැයි තව චුට්ටකින් දෙන්න හොඳේ. ඊයේත් බැරි වුණා මෙන්න මේගොල්ලෝ ගැන කියන්න. පොඩ්ඩක් ඉන්න, අදත් බැරි වෙන සීන් එකක් තියෙනවා. මට මෙසේජ් එක හොයාගන්න බෑ. අයියෝ, පොඩ්ඩක් ඉන්න බලන්න. මේගොල්ලොත් මේ ඕන් නැති වැඩ කරනවානේ. මම මේ මෙසේජ් එක මතක තියන් හිටියේ මේක කියවනවමයි කියලා. ඒගොල්ල ආය ආයේ මෙසේජස් දැම්මෙන් පස්සේ මට ඒක දැන් හදිස්සියට හොයාගන්න බැරි සීන් එකක් තියෙන්නේ. ආය හොයාගෙන කියවන්න.

මටත් වෙලාවකට හිතනවා තනිවුණ කුසුමද්ද මා කියලා. එවනාට ඉතින් ඔබ ඉන්නවනේ මගේ තනියට කොහෙ තනියද්ද මට එතකොට නේද? ඒක අදාල නෑ. අපි චුටි බ්‍රේක් එක ගමු. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ ඉතින් ආයේ සින්දු හමුනේ වෙන මොනා කරන්නද? හරි, දෙකට වහගෙන ඉන්න. දැන් චුටි බ්‍රේක් එකක්. වෙලාව 2:07 වෙනාඩි 34.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්නේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
7: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සොපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
10: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: 20 upgrade 20 upgrade.
12: අලුත් සොංග් එකක්ද?
11: නෑ, දැන් සිංගල් එකකින් ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
13: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න සිංගල් එකට
14: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
15: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
16: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
17: ගංගාතුරට සුවිසිලුනට දැන් මම බය නෑ.
16: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
17: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
18: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
19: සුබ දවසක්.
20: අලුත් වෙලා
19: පහසු වෙලා
20: තැන්කි වැඩි වෙලා.
19: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
20: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
19: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
21: මතකද සිංග බිග් බොනන්සා.
19: 60% ඩිස්කවුන්ට් අරගෙන
21: මේ අවුරුද්දේ තාවා.
19: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංග බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
22: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
23: මනස්ගතද?
22: Sorry sir.
24: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
25: London prison break. නුවර බෝකම්බරදී.
26: වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25, BNS, කාංචනා, රවීන්, සරිත් සුරික් with news.
25: අප ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක්, නුවර බෝකම්බරදී.
26: ප්‍රවේශ පත්‍ර, ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්.
25: විමසීම් 0756-336-331.
26: Organizers and media partners.
25: Global events, Seetha FM, Seetha TV. Anuwatai Dashamadeken, Anuwatai Dashamahataren.

මට මේ සින්දුව අහද්දී හැමදාම සතෙක් මතක් වෙනවා. වන්දා වන්දා කියලා සතෙක් කියනවානේ. හලමති හබී වන්දා කියලා කියනවානේ. මට සතව මතක් කරනවානේ. වේජිනියා අනේ සුදු මැණිකේ, ඔයා මට තෑග්ගක් එවලානේ.

වර්ජිනියා, ඔයා දන්නවා මම කෑමට පොඩ්ඩක් නේද වැඩි නැඹුරුතාවයක් තියෙනවා කියලා. එනිසා ඔයා හිතුවා බර්ත්ඩේ එකට මට දෙන්න හොඳම නේ උනාහරි රස කෑම තියෙන තැනගනේ මකර එහෙම එකක් කියලා. අනේ අනේ කෙල්ලේ, හැබැයි හොඳයි කවුරුත් හිතපු නැති පැත්තක් ඔයා හිතල තියෙන්න, මට ඒ ගැන සතුටුයි. තැන්කූ මැනිකේ, ආදරෙයි. ටිකක් නෙවෙයි ගොඩ්ඩාක් ආදරෙයි. ඊළඟට මේ මට හැන්සම් කොල්ලෙක් මැසේජ් එකක් දාලා තියෙනවා. මං ඇත්තටම මේ එයා මැසේජ් එක දාපු ගමන්ම මං එයාට කිව්වා මේ ෆොටෝ එකේ ඉන්න කොල්ලමයි මේ චැට් කරන්න කියලා නම් කියන්න එපා කියලා. මොකද ඒ තරම් හැන්සම්. ඊට පස්සේ එයා කියලවල තිනවා අයියෝ මම තමයි අනේ කියලා. අනේ කෝ කෝ නම ඔයාගේ කෝ? ඔයා ඉතින් ඔයාගේ ෆොටෝ සෙව්වට නමේවල නෑනේ. නමේ වෙනවද නැද්ද මොකද කියන්නේ? මං හැමදාම ලස්සන ෆොටෝස් දානවලු. මේ අපි දිහා බලන්නත් මොකද මේ අපි කැතයිද කියලා අහලා තියෙනවා. කැත නෑ පැටියෝ, ඔයා හැන්සම් වැඩි. මට දරා ගන්න බෑ. මොකද නම විරාජ්. ඕ පුදුම ලස්සනක් දෙයියෝ. පිස්සු වගේ අනේ.

AI වලින් උත් ඉතින් දැන් ලස්සනට ෆොටෝස් හදන්න පුළුවන් කම තියෙන එකේ නේද? ලොකුවටම විශ්වාස කරන්නත් නරකයි. මේ තරම් ලස්සන කොල්ලෝ මාව අහනවා? අනේ දෙයියනේ.

හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක් හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්

0: රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 01147 678. CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visanduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wagema genna gannat den harima lesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna
2: api dawasa parama aramunu wenuen duwana minissu habai angata viveke kiyala labenne ninden ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: වැඩටත් ගේමින් වලටත් world class performance එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Piotech Solutions වෙතින්. keyboards, mouse, headset සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 0777 133 021. AOC smart performance trusted worldwide.
3: කෑමක නම් කෑම රසටම තිබුණා
4: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු Coco Fry RPT පොල් තෙල් එක්ක මගේ ආදර නියන්ට සතුට රසගෙන එක්කලා.
5: Coco Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
9: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
10: අවුරුදු 100කට කලින් තිබුණ කෑම ජාති දැන් මේ මට්ටමට වෙනස් වෙලා තියෙනවා. මොකද හිතන්නේ? තව අවුරුදු 100කින් පස්සේ මිනිස්සු මොනව කකා ඉඳී? සැන්ඩි නම් රටතනකොළ කකා ඉඳී හිටියෝ. මං කියන්නේ අනිත් මිනිස්සු.
11: මොනේ මන්ද? මේ මිනිස්සු තනකොළ කයි දන්නේ
12: මම. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
13: අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
15: 98.4 මේකමුවට. සියත FM.
16: අනු! රොමේනියාවේ අනු! ඔයාට මේ සින්දු ඕනෙමයි කිව්වා. තව සින්දුකුත් කිව්වා. හැබැයි ඒකට වැඩිය මේක හොඳයි කියලා මට හිතුණා.

0: විසිතුනයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: කොටුවේ මහේස්ත්‍රාත් සීඅයිඩීයට රඳවා ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කරුවන් වන කෙහෙල් බද්දර පත්මේ නිලංග සම්පත් ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු කොළඹ කොටුවේ මහේස්ත්‍රාත් පසන් අමරසේන නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී ඊට අදාළ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. සැකකරුවන් වෙන්වෙන් වශයෙන් මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කළා. දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තාන කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින තරකය මේ වන විට පැවැත්වෙනවා. ඒ සූරිය වැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 210ක්. නායක චමරි අතපතු ලකුණු 46කට දැවී ගියා. පකිස්තාන කාන්තා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු දෙකක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 72ක් ලබා සිටිනවා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666

අල්ලිට පෙම්බැන්ද කතරගම. මං යන්න ආසම තැනක්. පුළුවන් වෙලාවට කොහොම හරි යාළුවෙක් එක්ක හරි යන්න උත්සාහ කරන දිහාවක් තමයි කතරගම කියලා කියන්නේ. මේ දවස්වල මේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍ය තියෙනවා නේ. සමහර විට ඔබත් යන්න හිතාගෙන ඇති, සමහරට ගිහිල්ලත් ඇති. යන්න ආසාව හිතේ තියාගෙන යන්න විදිහක් නැතුව ඉන්නවා වෙන්න පුළුවන් නේද? ඔය කලින් සින්දු ඇහෙනකොටනේ ආස හිතනවා කොහොමත් කතරගම පැත්ත ගිහිල්ලා එන්නනේ. දැන් කොමාරි මේ වෙනකොට පෙරහැර මංගල්‍ය පටන් අරන් තියෙන්නේ. සාර්ථකව වීද සංචාරය කරමින් පවතිනවා. මගේ මතකයේ නිවැරදි නම් අවසන් මහා මඟුල් පෙරහැර තියෙන්නේ ජූලි 29 වෙනිදා. ඊට පස්සේ මණික්ගඟේ දිය කැපීමේ චාරිත්‍රය ජූලි 30 උදෑසන තමයි තියෙන්නේ. මේ මම පොඩ්ඩක් හොයලා බැලුවා. දෛනික පූජා වේලාවන් විදිහට සඳහන් වෙන්නේ මහා දේවාලයේ දෛනික පූජාවන් විදිහට අර සුවිශේෂීව කරන චාරිත්‍රයන්ට අනුව හන්දර 4:00 මාරට තියෙන එකක් නේ. එසයි මං හිතන්නේ උදේ 10:30ට ඊට පස්සේ හවස 6:00 මාරට පැවැත්වෙනවා. ඊළඟට මේ පාරදිය කැපීමේ චාරිත්‍රය වෙනුවෙන් බැතිමතුන්ට පහසුවෙන් මණික්ගඟට බැස්සීම සඳහා සෑහෙන ලොකු පිරිවැයක් දරලා විසන් මාර්ගයක් ඉදි කරලා තියෙනවා. ඉතින් ඔන්නේ පැත්තේ යනවා නම් ගිහිල්ලා වැඳලා පුදලා නේද? පොඩ්ඩක් ඒ දේවල් වලට නැඹුරු වෙන්න කැමැත්තෙන් ඉන්න අයට පොඩ්ඩක් ඔන්න මම මතක් කරලා. හරි, මේ දවස්වල එහෙ ඉන්නවා මම ආදරේම කරන කෙනා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. අර හැන්සම් බෝයි කොහෙද ඉන්නේ? කවුද එයා? නම කියලවන්න. මාත් ආසයි කතරගම යන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා කිරිවත්තුඩුවේ සමීර. ඒකනේ මං කිව්වේ ගොඩක් අය ආසයි කියලා. බොස් කිව්වල ජෝක් ප්‍රෝග්‍රෑම් එකට මාව ගන්නවා කියලා කිව්වා උදේට. ඒකනම් කීයටවත් වෙන්නේ නැහැ පුතේ. මොකද මට නැගිටින්නේ 9:10 විතරනේ. මෝනින් ෂෝ එක හවසට දාගත්තොත් ඔන්න පොඩ්ඩක් හිතන්න පුළුවන්. අලුතින් ළමයි ටිකක් ඇවිල්ලා කියලා මේ දොරගාව ඉන්නවා කිව්වා. ඔව් ඔව්, අලුත් ගෑන ළමයෙක්ම අපි අරගෙන තියෙන්නේ මේ දවස්වල. මම බලාගෙන ඉන්නේ අලුතින් පිරිමි ළමයෙක් ගන්නකම්. මගේ වයසට ගැළපෙන. හරි, ඒ කොල්ලටත් හරි කියලා දැන් ඔබ හිතනවානේ. අනේ අන්නනේ අන්න, මං කවදාවත් එහෙම මේ ඔෆිස් එකේ පිරිමි ළමයි දිහා එහෙම බලලා නැහැ. ඔව්, අසද්ද බඳින හිතාගෙන බලලම නැහැ. යස්, මොකද ජොබ් එකයි නේද? ඔය රස්සාවයි පරස්සාවයි පටලව ගන්න හොඳ නැහැ කියලා කියනවනේ. ඒ නිසා මම පුළුවන් තරම් රැකියාවට මුල් තැන දීලා රැකියාව විතරයි කරගෙන යන්නේ. රැකියා කරන ස්ථානේ වැඩි මොන පොඩ්ඩක් නිකන් හොරෙන් බොසා දිහා බලනවා වැඩක් නැහැ නේ. ඉතින් කසාද බැඳලානේ. ඒ නිසා ඉතින් ඒකත් තේරුමක් නැහැ. නිලපුල් දිහා බලලා නැද්ද කියලා අහලා තියෙනවා. අම්මෝ, නිලපුල්ව ඉස්සරලා ජිම් එකකට යවලා පොඩ්ඩක් අඟ පොඩ්ඩක් හදා ගන්න ඕනේ, නැත්තම් බලන්න හිතෙන්නේවත් නැහැ. ඌරු පැටියෙක් වගේනේ. ඌරු පැටියෙක් නෙවෙයි, ලොකු තඩි ඌරෙක් වගේ. සුරාජ් මේකමින්ද මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නවා. විජි ඉන්නවා කඳානේ, ඊග ලැපරල් එකේ ඇත්තක වැඩ කරන. එයාගේ ස්ටාෆ් එක ඔක්කොම එකතු කරගන්නවා කියලා තියෙනවා. මේ සැරේ යන්න නැද්ද කතරගම? යන්න නම් ආසයි. බලන්න ඕනේ, වීකෙන්ඩ් එක තමයි ඉතින් තියෙන්නේ. උපුල් තමයි මෙසේජ් එක දාලා අහලා තියෙන්නේ. ඊළඟට මම යනවා ඉතාලියට. ඉතාලියේ මේ නනංජේ මෙසේජ් එකක් දාලා, එයා මෙසේජස් දාලා ගොඩක් ඒවා කියලා තියෙනවා. එයා දැන් බය ඉන්නේ මගේ එවල තියෙනවා ප්‍රසිද්ධිය කියයි කියලා. මොකද මේ ප්‍රසිද්ධිය කිව්වොත් ආයිති කොල්ලට හෙටිදම්

නැදුව තමයි බත් කන්න වෙන්නේ. වයිෆ් නැද්ද ළඟ පාත? ඉන්නවද? ඉන්නව නම් ආදරෙන් මතක් කළා කියන්න. වයිෆ් කියලා කිව්වත් ඇති කොල්ලට නිකන් දැන් බය හිතනවනේ මගේ කටින් මොනවා කියවේද කියලා නේද? හරි හරි මම මුකුත් කියන්නේ නෑ මයි. කාවටි නටන්න හොඳයි ඔයයි කියලා මෙසේජ් එකක් දාලා තිනවා සුරාජ්. කාවඩි නටන අය ගොඩක් ඉන්නව නේද? එකත් හොඳ දෙයක් නෙමේ, සමහරවෙන් බාරත් වෙනවනේ. ඊළඟට දත ගලවන්න බලනව හැබැයි කියලා තිනවා. කවුද, කාගෙද? ප්‍රදීප් නිශාන්ත කාගෙනද කියන්නේ? නිලුපුල් ගැනද? නිලුපුල් කෙල්ලොන්ගේ දත ගලවනවා. එයාගේ දත් අපිට ගලවන්න ලේසි නෑ. එයා ඉතින් අපිට වැඩිය දක්ෂයි. හොඳ දත් දොස්තර එහෙම බැලුවම. මේ මං කිව්වා කියලා එහෙම කියන්න එපා හොඳේ. මේ වුණ රහස් මගේ කටින් පිට වුණාට.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනි ඉතින් නේද?
4: ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හිණට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 1 492 492 0.7 1 1 377 777
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: CD ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.76883 444. සීත හදවත් දිනු හිතවත් කම
2: සතුට රස ගුණ මුසුමන කැමවල රස සුරකන
3: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානට
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help.
5: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
13: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
15: මොකද මේ වගේ කියන්නේ?
13: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
16: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
17: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
19: සියත දෙවයි මතුරා.

0: ඊළඟට මොකක්ද අපි අහන්නේ? හින්දි එකක් කවුද? හින්දි එකක්. ඌත් නෑ හින්දි එකක් නේ. මට ලස්සන සින්දුවක් දෙන්නෝ. සින්දුවක් දෙන්න තිබ්බා ඔයා මට නමේවල තිබ්බනා. ඇයි යන්නේ මේ ගොඩක් කට්ටිය WhatsApp messages දාලා මට නමේවන්න තු ඉන්නේ? පුළුවන් නම් හොයාගෙන කියවන්න වගේ සීන් එකේ ඉන්නේ නේ. ඒ වගේ තැන්වලදී මොකද නේද මං කරන්නේ? හොයාගෙන කියවන්න ඕනේ නැති messages open කරගෙන ඒවා කියවනවා. ඉවරයිනේ වැඩේ. අයියනේ. ඒ messages එවඩයිට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද නේ? ආ මේ උවේ කියද්දිම දිනුක සිල්වා.
1: Oh God, one more remix.
0: කලින්ම නම එවුවනම් ඉවරයිනේ සුද්දා. මගේ මෙච්චර දේවල් අහගන්න ඕනේ නැ නේ නා. ඒ සින්දු හඳයිද? නටන්න පුළුවන් සින්දුවක්. ඔයා

හොඳයිලු. එවනාට වැඩලු. එද නටන්න බෑ කියලා සයිප්‍රස්සල කුමා කියලා තියනවා. කමන්නේ හිතින් නටන්න හිතින්.

වැඩ කා දිනුකා ඔයා කියලා තිනු ඔයත් වැඩ කියලා එවනට නටනවා කියලා නේ මට ආසයි ඔයා නටනෝ බලන්න වීඩියෝ එකක් එවන්න ගානේ බලන්න බැරිද කැතයිද එනං ඕන්න එනං ඕන්න හා අපි චුටි බ්‍රේක් එකක් ගමු ඊට පස්සේ ආයෙ සින්දුව හමු දැන් වෙලාව 3:35

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ്ട അപ്പ പരിസരയെ തിബിയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്റെ വർഗദേക്കിപ്റ്റായി സഹ ഇഡീസ് എൽബോപിക്ടസ് ആണ് മധുർ വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ്ട ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ മിനിസ അപ്പട്ട് ജീവിത കാലയെ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
7: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
7: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
8: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive.
9: අනුග්‍රහය.
10: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්.
2: අලුත් වෙලා.
14: පහසු වෙලා. තැඟි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13.22.
17: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස් තරම්.
20: Finishing වහලා ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වාලෙට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
21: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
22: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
23: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. David Pierce Motor Company Private Limited.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3-Road රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙත.
3: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්ම. අමතන 0115 880 400. Ello LC Run Savi Runway සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
7: shop එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගන් අතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
9: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. Sri Lanka Insurance General Business Club.
10: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
11: ඈරාලා හමි?
10: ඇහුන් නැද්ද මං කියපුවා?
11: නෑ නෑ අහන් හිටියේ.
10: මොනවද අහන් හිටියේ?
11: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
10: හෑ?
11: ඕරාලා හමි? One and only සින්දු සියත.
12: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
13: අනුග්‍රහය.
14: දැනෙන්න අඳින්න රිසිසේ.
15: දිලකවර්ධන ටෙක්ස්ටයිල් 98.2 98.4

මේ සිින්දුව ඊයේ ඉල්ලවා. ඒ දෙන්න බැරිවුණ අයිති. එනට මං අද මේක දුන්නනේ තැංකිවත් කියන්න ඉතින් අහගෙන නම් ඉන්නේ. මන මතක නෑහැබැයි කවද සිින්දු ඉල්ලුවේ කියලා. හිනම් හෝ කාන්තාවක් බව පමණක් මතකයි. වින්ද්‍යානී හලෝ කොහොමද? දිසා එවගේම ඔයා. හැමදාම අහනවා කියලා තියෙනවා අනේ. තැංකියු සුදු නෝනා. ලේට්‍රිෂස් කියලා සුභපන්දනයක් කියලා තියෙනවා. සෑම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම ඉටු වේවා කියලා තියෙනවා අනේ. තැංකියු. ආදරේ විඳ්‍යානි. ඊළඟට වැල්ලවායේ උපුල්. ඔයාට ඕනේ, ඔයාට ඕනේ මා දෙපාරක්. ඒ සින්දුවනේ. ගොඩක් කට්ටි ඉල්ලනෝ මේ දවස්වල. ගොඩක් ස්ලෝ වන්න එකයි ප්‍රශ්නේ. ඉන්නකො බලන්න. මහනුවර ජයනාත්, ඔයාට අපේ ඇප් එකත් එක්ක පුදුම තරහක් නේද තියෙන්නේ? ඔයාට විතරක් නෙවෙයි අනේ, වෙලාවකට මටත් එහෙමයි. මොනා කරන්න දප්පා? අපි ලබා උපන් හැටි තමයි ඉතින්නේ. කොහමරි අමාරුවෙන් අමාරුවෙන් ප්‍රශ්න 1000ක් මැද්දේ ඇප් එකෙන් ඉතින් සිය තහනවා නේද? ටැග් එකක් දෙන්න ඕනේ ඔයාට නම්. Thank you Jay.

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා. තැකි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: Original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions within Asta Toner, HP, Canon, Brother, Epson, Xerox ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777133.21 Asta Toner print smart save more.
13: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
14: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
17: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

0: සියත දෙවයින පුරා ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යකෙවලින් එන්නවා
2: ගොඩාක් අප් ද රේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේඔ
1: ජපාන් රොමේනියා එවගේම ඩුබේ
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත hot and spicy with sudu kochchi
1: sathi dawassala hawasa dekata
4: sudu kochchi maru
1: hi shera baba ada oyage concert ekada ami me dan thamai mata kiwwe ane maniki oya mage birthday ekata neda mage dan giya sikurada indamma wage neda wish karala thiyenawa sudukochchi aunty happy birthday voice notes godak kewala thiyenawa shera baba dan thamai e okkoma ahuwe thank you manike love you so much ammi thati ayya thiyenoda ada wahane na shon okkoma ekathu karagannowa concert ekey thing oya pulu antarang wage dakshata pennanna one hondai
5: ඔය

ශේර බබා තමයිලු වැල්කම් ස්වේච්චක කරන්නේ. අනාසිට් ඉන්දී ඔයක මට පොඩිකොට සක්කට වීඩියෝ කර ලෙවන්න හොද මට ආසයි බලන්න කෙල්ලගේ ටැලන්ට් එක කොහොමද කියලා. පරිස්සමට යන්න.

0: විසිහතරයි වෙනඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.

0: यह था टॉप स्टोरी।
1: පුද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට දඩ. කල්ලිකුත්තු රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ භාවිතය ඇතුළු චෝදනා මත පුද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට රුපියල් ලක්ෂ 57ක දඩ මුදල් නියම කර තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නඩු පැවරීමෙන් පසු අදාළ අධිකරණ විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පුද්ගලික රෝහල් වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ සැල් ඉලක්ක කරගනිමින් විශේෂ විමර්ශන හා වැටලීම් මාලාවක් සිදු කළා. එහිදී අනාවරණ වී ඇත්තේ ඇතැම් පුද්ගලික රෝහල් සහ රසායනාගාර රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදා ගන්නා කල්ලිකුත්තු රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම සහ භාවිතයට සූදානම් කර තිබූ බවයි. කල්ලිකුත්තු ඖෂධ වර්ග රෝගී සත්කාරය සඳහා භාවිතයට තබා ගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීමද අනාවරණ වුණා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම මිල ගණන් ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා ගාස්තු අය කිරීමද හඳුනාගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ. කල්ලිකුත්තු රසායනික ද්‍රව්‍ය කල් ඉකුත් නොවූ රසායනික ද්‍රව්‍ය සමග වෙන් කිරීමකින් තොරව එකම ස්ථානයක ගබඩා කර තැබීමද වාර්තා වුණා. අදාළ පුද්ගලික රෝහල් සහ රසායනාගාර සඳහා අධිකරණ මගින් පනවා ඇති සමස්ත දඩ මුදල රුපියල් 57,98,000ක්. විමර්ශනයට ලක්කළ සෙසු ආයතන සම්බන්ධයෙන්ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna Bindu 1.1.7.8.6.6. Wow!

සිින්දු ඇහෙනකොට නැහ්, කොහොම ඉන්නද මාව නෝහා? මට මැසේජ් එකක් ඇවිත් තිබ්බා තමිත් අසංකගේ සිින්දුවක් දෙන්න කියලා. වර්ලස්කමගේ මැසේජ් එක ඇවිල්ලා තිබ්බේ වසන්දී සදික එක නිල්මිනි අහගෙන ඉන්නේ. ඒ ළඟට රංග ඉන්නවා. MK එක යන ගමන් SK වහගෙන ඉන්නවා. ප්‍රොඩක්ට්ස් කම්පැනි එකේ GE 2980. ඒ ඔයා කිරිටොෆි කනවද? ඔන්නෝ බයං කාලා ඊට පස්සේ කිරිටොෆි කනවනේ. කතරගම ගිහිල්ලා බාරයක් වෙන්න ඕනේ ලබනාත්මය. කෙනෙක් ඉන්න ඔයාව හම්බ වෙන්න කියලා. මාව නම් ඉල්ලන්න එපා. මොකද තවයි ඉන්න මාව ඉල්ලලා. අම්බෝ මට ඉතින් නේද? මට එතකොට මට කැමැත්තරක නතර වෙන්න බැරි වෙන්නේ. ඉල්ලලා බලන්නකෝ එක්කෝ. වැඩ ඉවරනේ. මමත් ඉල්ලුවා කියලා මාව නැලේ රුක්මල් මැසේජ් එකක් දාලා. ඒකනේ මං කිව්වේ මේ ඉන්නේ. ඔයා ඉල්ලේ මම නෙවෙයිනේ, මාව නෙවෙයිනේ, නමිත්ගේ සින්දුවක් නේ. ඔන්න ඔන්න සින්දුව සත්‍ය වැඩි කරගෙන අහන්න.

මට ආරංචිය දුන්නේ රංග. Thank you රංග. සතුටුයි. ඔය කොහේ හරි ඔබ යමින් යමින් ගමන් සිය තැහුණොත් අඩුතරම ලොතරැයි කෝඩුවක හරි මට ටක් ගාලේගෙන කියන්න හොඳේ. බස් එකක් උනත් කමන්නේ. මොකද ඒ අයට සින්දුවක් හරි දීලා නේද? පොඩි සාධාරණයක් කරන්න එපා. අනිතක එහෙම අහම්බෙන් වගේ කියවෙනකොට පොඩි තියනවා මෙව්වා එකක් නේ. ඊළඟට මම යනවා මැලේෂියාවලට. මට වොයිස් නෝට්ස් ගොඩාක් කියවලා තියෙනවා අසංක. අසංක මට ඒව අහන්න පුළුවන් වේද දන්නේ නැහැ. වෙලාව තේරෙන්නේ දන්නේ නැහැ. උනට මම ආව ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට සංජීව රන්වින් එකේ බොයිස්ලා ඔක්කොමත් ආදරෙන් එකතු කරගන්න ඕනේ. ඒ වගේම

ඒ වගේම කියලා මම නැවැත්තුවා කතාව. මං අසුනේ මේ සින්දුවට බාධා කරන්න. එනට මේක කියන්න ඕනේ, ඉතාලියේ ඉඳන් මාව අහගෙන ඉන්නවා මිලාන් ඉඳන් මතරඹුළු රෙස්ටෝරන්ට් එකේ කට්ටිය.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුවාණෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා. හරි පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේගෙන සමහර විශ්වාස වංග එන්නේ නෑ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යන නම් අපි සියලු පක්ෂික කවිලා ඒ විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75 කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
8: නවතම විශේෂාංග රසක් සමගින් Bajaj ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle mat reverse gear brand new Bajaj ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited within
9: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: දෙදහස් විසි පවසර SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
3: අරගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance Free Help.
5: සිරිවෝත් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 165යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPFT ඉතිරි රුපියල් 110යි. මැජික් වැඩිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කගිල්ස් ෆුඩ්
6: සිටි CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117 888 666.
7: රුපියල් තම මුදල් ඒකකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය 2 නේපාලය.
8: සියතස්සේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමල DJ ශානි.
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
8: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
10: සියත පොකට් මනි.
8: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
10: අනුග්‍රහය
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මාව දැකලා හැංගුණානේ.
13: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
11: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
14: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත TV තුලින්
11: 98.2 98.4 දිව

අසංක අමරසිංහ ඔයත්තහගෙන නේද? ඉළඟට අංජුල ඔයත්තහගෙන නේද? එවගේම වැඩි විශ්කක් තියෙනවා. අයියෝ අයියෝ, ඒක මන් දැන්නේ දැක්කේ. සේෂක දාලා තියෙන්නේ නම් රශිකා හේමන්ති. රශිකා අහගෙනද අහගෙනද ඔගොල්ලෝ? ඊයේ විශ්කට නේද අදවත් පොඩි සාධාරණයක් කරන්න කියලා බැලුවේ. නංගිගේ පුතා මෙතුල සිත් නද. වාව්, ලස්සන නමක්. කොල්ලට 14යිනේ මෙතුලට. විෂ්කරණවා සුදු අම්මා රසිකා, ලොකු තාත්තා අයියා ඔනෙත්, ආච්චි සීයා, එයාගේ අම්මා රසංගි, තාත්තා අමිත් ඇතුළු කට්ටිය.

කියන්න මැතුල මැතුල ඔයාට සුබම සුබ පන්දනයක් වේවා. Happy birthday to you. ජනම්දින් මුබාරක්.

චුඩි බ්‍රේකයක් ගන්නවා දැන්. තව පෑභාගය ඉන්න මං ඊට කලින් සිද්ධක් ඕනේ නම් වට්සප් මෙසේජ් එකක් දාලා තියන්න. වෙලාව 07:00 වෙනාඩි 34.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: ශක්තිමත් සමාගමකම් බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගමකි.
2: අද කාලේ හොඳම ආයෝජනය. Brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට. දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු. ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගන් වතුරට සුරසිරුලට දැන් මම බය නැහැ.
7: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
8: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
11: මනස්ගතද?
10: සෝරි සර්.
12: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
13: London prison break. Nuwara Bokamberdi.
14: Heta, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru Samaka Infinity. June 25, BNS, Kanchana, Ravin, Sarit Surik with news.
13: London Prison Break Nuwara Bokamberdi
14: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
13: විමසීම් 0756336331
14: Organizers and Media Partners
13: Global Events CFM CTV

තුම ලස්සනක් නේදේක ඒ සින්දු මන් දන්න ගොඩාක් අය ඒ සින්දුවට ආසයි. හැබැයි සමහරු ආස වුණත් ඒ සින්දුව ඉල්ලගන්න විදිහක් නැහැ ටයිටල් එක මුකුත් දන්නේ නැතුව නේද. මටත් ඒ ටයිටල් එක කියන්න පොඩ්ඩක් නිකන් ෂුව නැහැ වගේ හින්දා මේ එහෙනම් අපි ඒක අමතක කරමු. හරිද, ඊළඟට මොකක්ද අපි අහන්නේ? අපි අහමුද කවර් වර්ෂන් එකක්. හා නේද, දෛවය අනුව ඉරණම විසඳී යන්නේ ළඟදිම මැණිකේ මගේ තුරුලට මම ගන්නේ. අම්බෝ බයෙත් බෑ. ලලිත් තමයි කවිය එවලා තියෙන, තව දිග කවියකුත් එවලා තියෙනවා. දැන් ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම හරය නිසා ලලිත් මට පොඩි චාන්ස් එකක් දෙන්න. සම්පූර්ණ කවිය කියෙව්වේ නෑ කියලා ඔයා මාතක රණ්ඩු කරනවා එහෙම නෙවෙයි. තව ටිකකින් නැත්තම් එයි රණ්ඩුවට. රණ්ඩු කරන්න වෙලාවකුත් නෑ දැන් අපිට. මොකද හවස 5ට ළඟයි. ටටා බායි කියලා මම යන්න ඕනේ. තව විනාඩි 15කින් නබල තාදු ඔයාම ටයිටල් එකක් එවලා තිනෝ. නෑ නෑ එහෙම නෙවෙයි තියෙන්නේ. එහෙම නෙවෙයි තියෙන්නේ, වෙන විදියකට තියෙන්නේ අපේ නම්. එහෙනම් අපි ඒ සින්දුව අර ලස්සන ටැමිල් සොංග් එක කියලා එහෙම කියමු. සමාජයට වගේ එකක් තියෙන නම. හරිද, පොඩ්ඩයි ඉන්න බලන්න. ට්‍රයි කරන්න. නෑ ඕන්නෑ එක ඕන්නෑ ඒක අමතක කරමු. සුදු කොච්චි අක්කේ ශාක්‍ය මෙසේජ් එකක් දාලා තිනෝ. හායි, කොහොමද චූඩි මැණිකේ, ආදරෙන් ආව එකතු කරගන්නෝ. ඊළඟට ඉංගිරිය නිසංක මෙසේජ් එකක් දාලා තියෙනවා, ආදරෙන් එකතු කරගන්න ඕනේ. ඊළඟට කෝ කියලා මාව හොයනෝ. ගයන් මොරටුවේ ඉඳන් මේ ඉන්නේ මම, මේ ඉන්නේ. ඊළඟ සින්දු ඔයාටත් එක්ක. ඊට පස්සේ නිලු මං වාගෙන කිව්වද, අද නිලුවට ෆොටෝ එකක් යවන්න ඕනේ. නිලු ගිෆ්ට් කරපු දෙයක් තියෙනවා අද, එනිසා මේ ෆොටෝ එකක් එවන්න අංකු කෙල්ලේ. ඔයා බලලා ලස්සනයිද කියන්න, සමාලියාවද මම මතක් කළා කියන්න. ආදරෙන් යාවත් එකතු කරගන්නවා. ඊළඟට අයියෝ හතරට ඕෆ් වෙන කට්ටියක් ඉන්නවා. ආ ඒගොල්ලෝ ගැන මං කිව්වනේ. උපුල් දවස් තුනක් මම මෙසේජස් කියෙව්වේ නෑලු. විශ්යකට ප්‍රතිචාර දැක්වෙත් නෑලු. ඇත්තද? තැන්කූ සුදු, මොකක් හරිද මිස් වෙන්න ඇති. අම්බෝ එල්ලෙන්න බලන් ඉන්නනේ පොඩ්ඩ එහෙට මෙහෙට වෙච්ච ගමන්. ඔයාගේ වයස හැටියට මාව තමා ගන්න වෙන්නේ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. තනිදු එකන්නේවා පොඩි කොල්ල නෙවෙයිද, වයසයිද? මට මේ 60th birthday එකට විෂ් කරලා තියෙනවා සේනා. සේනා 60 වෙන්න තව අවුරුදු 25ක් 30ක් 35ක් 40ක් විතර තියෙනවා මට. PA ඉන්නවා වෙන්නපුවේ. මෙසේජ් එකක් දාලා තිනවා. ඒක කියන්න බෑ, මට ලැජ්ජයි. ඊළඟට අංකල් රෝ කොහොමද, ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. මොකක් හරි මෙසේජ් එකක් කියලා ඩිලීට් කරලා. ඇයි ඒක ඔන්නති එකක් කියලා ඔයාට හිතුණද? මේ සඳමාලියකේ කට්ටිය අහගෙනද මං ඕගොල්ලන්ගේ මෙසේජ් එක සෑහෙන්න හෙව්වා. ඒක හොයාගන්නේ නෑ දැන්. අහගෙන ඉන්නවා කියලා ඊයෙත් මෙසේජ් එකක් දැම්මා. කෝගුල ආයේ මෙසේජ් එකක් දාන්න. මොකද චැට්ලිස්ට් එකේ එමෙ යටටම අඩියටම ගිහිල්ලා මේ මෙසේජ් එක එකයි මට හොයාගන්න බැරි මං හිතන විදිහට. ඊළඟට අමන්පල සුජිත් එක්ක ඉන්නෝ. ගර්ෂා මැඩම්, පොයින්ට් ඔමාල් ඇතුළු කට්ටිය ඒ ඔක්කොමත් එකතු කරගන්නවා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: 20 upgrade 20 upgrade.
5: අලුත් සොන් එකක්ද?
4: නෑ, දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
6: Upgrade වෙන්න laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
7: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණ මහල් මහනුවර සහ මාතර ශාඛාවන් වෙතින් ජූලි මාස 24 25 සහ 26 යන දින නිදි කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා අවදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතයේ තිරියක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතයේ තිරියක්
8: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක්
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්
10: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
11: කොල්ලෝ කෙල්ලෝ

0: ත්‍රයිමණ්ඩලය
1: ඩිලිවරි පරක්කු වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනටම පැකේජස් යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. ලයිව් ට්‍රැකින් සහ ගුඩ්ස් ඉන්ෂුරන්ස් තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න පික් මී ෆ්ලෑෂ් බුක් කරන්න.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
5: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0117 888 666
7: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
8: අවුරුදු 100කට කලින් තිබුණ කෑම ජාති දැන් මේ මට්ටමට වෙනස් වෙලා තියෙනවා. මොකද හිතන්නේ? තව අවුරුදු 100කින් පස්සේ මිනිස්සු මොනව කකා ඉඳී? සැන්ඩිනම් රටතනකොල කකා ඉඳී හිටියෝ. මං කියන්නේ අනිත් මිනිස්සු.
9: නේ මන්ද මේ මිනිස්සු තනකොල කයි දන්නේ
10: මම. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස.
12: 98.4 ගම්

ලලිත්, ඔයා කිව්ව මට මතකයි ඔයා කැමති සින්දුවක් ෆ්ලේ කරලා යන්න කියලා. මට ඒක අමතක නෑ. ඒ නිසා මං තියාගත්ත මේ සින්දුව අන්තිමටම. දවල් එකට විතර ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කියලා බොස්ට කියන්න කියලා මේ සම්ප මෙසේජ් එකක් දාලා. ඒවන ඉතින් ඔයත් කියන්නේ. මදිද මම මේ ඉන්නවා? පැයතුන මදිද? ආපෝ ඊට පස්සේ මාව එපා වෙයි. ඕනවට වැඩිය ඕනම දෙයක් ඕනෙම නෑ. හරිද?

හරි මතක් කරල් මං ෆොටෝ එකක් එවනෝ වගේ එකක් කිව්වා කියලා මටත් මතක් වුණා. හරි හරි දැන් එවන්නම්.

අයිති කරගන්න බැරි දේවල් වලට ආදරය කරන්න. ඒක වේදනාවක් වුණත් ඒක මාර සුන්දර අත්දැකීමක්.

0: එහෙනම්.
1: ඒ කියා වේදනා
0: අපි හෙට හම්බෙමු. බයි.
1: ළඟ පෙම් සීනවල ඉඳින්නේ ඔබම
0: මං වාගේ සුදු කොච්චියක්.

0: දශම හතරෙන් දෙනියයට
1: සුබ සන්ධ්‍යාවක්. හවස පහයි දැන් වෙලාව.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ये था टॉप स्टोरी।
1: පැහැරගත් චීන ජාතිකයාගේ මලසිරුර සොයාගැනි අදාළුයම කොළඹ වරාය නගරයේදී පැහැරගත් චීන ජාතිකයාගේ මලසිරුර ඇහැලියගොඩ කරන්දර ප්‍රදේශයේ හිස් ඉඩමක් තුළ තිබී සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ සිද්ධියට අදාළව චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි. චීන ජාතිකයන් තුන්දෙනෙකු ඊයේ රාත්‍රී 11ට පමණ කොළඹ වරාය නගරයට පැමිණ තිබුණා. ඔවුන් අද අලුයම දක්වා වරාය නගරයේ පාලම මත සිට මසුන් අල්ලමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද අලුයම 2:03 අතර කාලයේදී වෑන් රථයක් ඇතුළු රථ දෙකකින් පැමිණි මුහුණු ආවරණය කරගත් චීන ජාතිකයන් පිරිසක් මෙම චීන ජාතිකයන් තුන්දෙනාට පහර දී තිබුණා. ඉන් පසුව චීන ජාතිකයන් දෙදෙනෙකු වෑන් රථයෙන් පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් සිටින චීන ජාතිකයා පැහැරගෙන ගොස් තිබුණේ අනෙක් රථේ. පැහැරගැනීමට ලක් වූ චීන ජාතිකයන් දෙදෙනෙකු සොයාගෙන තිබුණේ වරාය නගරයේ ආසන්න ස්ථානයක දමා ගොස් තිබියදී. ඔවුන් මේ වන විට කොළඹ පිහිටි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවා. පැහැරගැනීමට ලක් වූ අනෙක් චීන ජාතිකයාගේ මලසිරුර ඇහැලියගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ගැටුමට හේතු අනාවරණ කර ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: අඩං
1: කරපොත් හැමතැනම හැමතැනම කරපොත් දැක්කද දැක්කද මේ මොකද ඇයි මොකද
2: කරපොත් දැන් බයයිනේ ගැල්ලමයි
1: ඒද බයයි වගේ රඟපානවද හුරතල් ගෑනු ළමයි කරපොත්තන්ට බයයි කියලා හිතලා ඔය නියන් කරපොත්තන්ට බය වෙලා වගේ රඟපානවා කාව රවට්ටන්න කාවද මෙරවට මාවද චාලියෝද මොකද්ද කරන්න
2: විහිළුවක් කරේ
1: හරි විහිළු
2: ඔයා මොනාරි කියන්න
1: ඕනේ කැරපොත්තෝ ඉතින් දැන් අපේ ගෙවල් වලට එන්නේ නෑනේ මේ රොත්ත පිටින්
2: ඔව්
1: ඔය එකෙක් දෙන්නෙක් නේ එන්නේ
2: නේ
1: එතකොට ඔයා මොකද කරන්නේ සාමාන්‍යයෙන් ගන්න සෙරප්පු අතට

0: සීජේපී කොක්රෝච් ජනතා පාටි. මේක තනිකරම මේ බජපී එක මොක්කරන්ඩ ඔය සෝෂල් මීඩියාවල හදපු නමක් ඇත්තට. හරි එකැන ඕක වෙන්නේ මේ බජප එකේ ඔය දැන්ට ඉන්න ගැන භාරතිය ජනතා පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු ඉන්න කිසියම් ඇමතිවරේ මේ රැකිය අවස්ථා ඉල්ලන තරුණයන්ම අධ්‍යාපනයේ වැඩිපුර අවස්ථා ඉල්ලන ශිෂ්‍යයන් ගැන කතා කරන අවස්ථාවකදී එයා මේ කොක්රෝච් කියන වචනේ පාවිච්චි කරනවා, කරපොත්තු වගේ කියලා කියනවා. ඒක කිව්වහම ටග්ගල මේ ඒ කණ්ඩායම් ඒක අරගෙන මේ එන තරහට ගන්නෙ නැතුව ඒක ඔව් අපි කරපොත්තු තමයි.
1: අපි කරපොත්තු තමයි.
0: ඔව් අපි කපිව ලේසියෙන් මේ සීන් එකෙන් අයින් කරන්න බෑ. අපි කොහොම හරි අස්සක හැංගිලා ඉඳලා නැවත එළියට එනවා. අපි අපි කරපොත්තු වගේ තමයි. මොකද
1: කියන්නේ?
0: මොකද කියන්නේ? අපිට අපිට මේ ටික ඕන කියලා ඒගොල්ලෝ ඒ ඊට පස්සේ ඒගොල්ලෝ බීජේපී එක වෙනුවට සීජේපී කියලා පක්ෂයක් පවා හදනවා. කොක්රෝච් ජනතා පාර්ටි කියලා. දැන් ටිකක් මේ වැඩේ විහිළුවෙන් පටන් ගත්ත වැඩේ එන සීරියස් තැනකට ඇවිල්ලා තියෙනවා.
1: ඕකේ යන්නේ මං හිතන්නේ ඉන්ස්ටාකින් පේජ් එකක් මුලින්ම හදනවා ඒකත් එක්කනේ.
0: ඔව්. දැන් ඉන්දියාව පුරාම සෑහෙන මිනිස්සු පිරිසකගේ සහයෝගය ලැබිලා තියෙනවා මේ සීජේපී එකට. දැන් ඒගොල්ලෝ උද්ඝෝෂණ කරනවා දැන් තැන්වල. දැන් ඊයේ වෙනකොට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂයේ සහයෝගය මේ කොක්රෝච් මූමන්ට් එකට හම්බෙලා තිබුණා. සහයෝගය හම්බෙලා තිබුණාද? කොක්රෝච් මූමන්ට් එක නැගලා යන හින්දා ටග්ගාලා රැල්ල පදින්න ආවද දන්නේ නැහැ
1: විපක්ෂ කට්ටිය.
0: කොහොම හරි රාහුල් ගාන්ධිවයි ප්‍රියංකා ගාන්ධිවයි දෙන්නවම ඇරෙස්ට් කරලා නැවත මුදා හැරලා තිබුණා මං හිතන්නේ. ඊට කලින් මේ කොක්රෝච් මූමන්ට් එකේ උද්ඝෝෂණ කරමින් හිටපු තරුණ ශිෂ්‍යෝ 200කට විතර පහර දීලා තුවාල සිද්ධ කළා පොලිසියෙන්. අදට ඊට පස්සේ තමයි විපක්ෂ කට්ටිය එහෙම සීන් එකට බැස්සේ. ඔන්න ඔහම තත්ත්වයක් තමයි දැන් මේ මොහොත වෙනකොට ඉන්දියාවේ තියෙන්නේ. කරපොත්තු ඇවිස්සලා
1: තියෙනවා.
0: ඉතින් ඒක දිහා බලාගෙන සමහරු කියනවා ඉතින් ඕකට බර ට්‍රෑස් ගාලා ස්ප්‍රේ එක ගහන්න ගොඩක් ගාලා ඉවරයක් කරලා දාන්න ඕක. හැබැයි එච්චරම ලේසි වෙන එකකුත් නෑ වගේ පේන්න තියෙනවා. ඉතින් අපි අද හවස ආයමාර වෙනකන් කරපොත්තු ගැන කතා කරන්නයි කල්පනා කළේ.
1: ඔයේ අපි ඒත් එක්කම කතා කරනවා මාළුවේ පුංචි කණ්‍යෝස ගැනත්.
0: එහෙනම් ඉන්න හව සහාය අමාර වෙනකන් හොඳ හොඳ ලාඩම්.
1: හන්දෑ ජාමේ.

0: පහයි විනාඩි 17යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
0: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

සිදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකුමින් මවකමින්.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: හදිසියට එහෙ මෙහෙ තියන්න පරතරම්
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0111580400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසි ආවරණ කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි ඩේවිඩ් පීරිස් e-mobility වෙත
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
7: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
8: Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
9: මුළු පවුලටම මගේ ගානටම
8: Coco Fry සතුටු රසය ගෙනෙන ගුණය
10: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්න එක
11: Light, Water, Phone
10: විලට සහනය මෙන්න
12: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
14: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111788666
15: Onama Deyak Podda Wedi Unath Prashnayak Dan Balanda Bata Muttu Wala Gana Poddak Wedi කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
16: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
17: ගන්නවා ලයිසන් එක.
18: දැන් හරිනේ අමාරු.
16: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
15: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
16: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
15: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
16: 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
15: 13.19 කෝල් එකක් ගන්නකෝ.
16: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස්. වැඩන ඉතින් නේද?
19: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම්කේ 98.4
20: දශම හතරෙන්

0: Ladang.
1: කරපොත්තු.
2: කරපොත්තු.
1: කරපොත්තු කියන්නේ එසේ මෙසේ සත්තු ජාතියක් නෙවෙයි. හරි. ඔයා දන්නවද සාමාන්‍යයෙන් කරපොත්තන්ට පුළුවන් සෑහෙන පුංචි තැන්වලින් රිංගල යන්න. දැන් කරපොත්තෙක්ගේ උස
2: තියෙන්නේ.
1: එහෙම කිව්වම ඒක පාට තේරුම් ගන්න අමාරුයි. කරපොත්තෙක්ගේ උස. කරපොත්තෙක්ගේ කොහොමද උස? නෑ උස උස. කරපොත්තෙක් මෙහෙම එයාගේ කකුල් අහයෙන්ම මෙහෙම බිම හිටගත්තම කරපොත්තගේ උස. ඒව තමයි. දැන් සමහර දේවල් එක්ක උස කියන වචන ගැලපෙන්නේ නෑ කියලා කෙනෙකුට හිතුවා. දැන් කවුරු කිව්වොත් සැන්ඩිගේ උස කියලා කිව්වොත් සැන්ඩිගේ උස ඔය කියන්නේ සැන්ඩිගේ කොට වෙද්දි කියලා එකද ඔයාගේ කවුරු තහන්නේ ඔයාගේ උස කීයද කියලා.
2: අපි දැන් කවුරු ගැනද කතා කරන්නේ?
1: කරපොත්තෝ ගැනනේ.
2: ඉතින් මොකටද ඔත්තේ සැන්ඩියේ?
1: දැන් අර පැහැදිලි කරන්න. ඔයා මෙතන උදාහරණයක් වශයෙන් ගන්න. දැන් කවුරුත් අහන්නේ නැහනේ ඔයාගෙන් සැන්ඩි ඔයාගේ උස කීයද කියලා. මම දැකලා තියෙනවා ආව හම්බෙන්න මිනිස්සු ඔයාගෙන් අහන්නේ.
2: මොකද්ද?
1: සැන්ඩි ඔයාගේ කොට කීයද?
2: මම ගහනවා.
1: ඔව් මම
2: ඔව්
1: ඒත් ආරකමයි හරි. ඒත් අහන්නම කොට කීයද?
2: කවුරු හරි අහගෙන ආවොත් අම්මේ මයික් එකෙන් කියන්නේ.
1: නෑ මගේ මාත් කියන්නේ ඒක එහෙම අහන එක වැරදි.
2: මොකද්ද කියන්නේ?
1: මං කියන්නේ එහෙම අහන එක වැරදි. ඒක අහන්න ඕනේ අපි උස කීයද කියලා. කරපොත්තෙකුට උනත් උසක් තියෙනවා. එතකොට ඒ කියන්නේ සැන්ඩිට තියෙන කොටක් වෙන්න බෑනේ. සැන්ඩිටත් උසක් තමයි තියෙන්නේ.
2: මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකන් පස්සේ හෙට ඔයා ආයි ප්‍රෝග්‍රෑම් එක කරන්න එයිද කියන එක ගැන?
1: ඕ ඕ
2: බලමු
1: ආවිට තකර යාත් අපි වැහෙන්ටරදි පෙරග.
2: හරි කරපොත්තා ගැන කියන්නකෝ.
1: සාමාන්‍යයෙන් කරපොත්තෙක්ගේ උස ඒ අපි හිතම මොකක් හරි චූටි බිත්තියක පොඩි පිපුරුමක් මොකක් හරි තැනක් තියෙනවා ඒ කරපොත්තගේ උසෙන් තුනෙන් පංගුවයි කියලා.
2: ඔව්
1: ඌට එතන රිංගල යන්න පුළුවන්. ඒ කියන්නේ ඌට පුළුවන් ඌගේ ඇඟ තුනෙන් පංගුවක් දක්වා පෙත්ත වගේ අකුලන්න.
2: එහෙමත් කරන්න පුළුවන්.
1: එහෙමත් කරන්න පුළුවන්.
2: ගැඟත් පොඩි හැබැයි ඊටත් වැඩි පොඩි කරන්නත් පුළුවන්.
1: ඒ තියනටත් ශ්‍රින්ක් කරන්න පුළුවන්. පෙත්ත වගේ අකුලලා චූටි තැන් වලින් රිංගල යන්න පුළුවන්. ඒක තමයි මේ ඉන්දියාවේ CJP ල
2: කියන්නේ.
1: අපිට අපි මේ තියෙන පුංචි ඉඩෙන් එහෙම මෙහෙම රිංගල ගිහිල්ලා නැවත එනවා. හරි මොකද කරන්නේ? හැප්පිලා බලමු කියලා. ඉතින් හරි සටනක් මේ දවස්වල.
2: ඒකනේ
1: ජයට යනවා. සෑහෙන කාලයක් සවයි වෙච්ච සතෙක් කඩික කරපොත්ත කියලා කියන්නේ.
2: ඔව්.
1: දැන් මේ හැමෝම අහලා තියෙනවා මේක මේ ඩයිනසෝර්ලා ඉන්න කාලේ පවා කරපොත්තු හිටියා. දැන් නියම වැඩේ තියෙන්නේ ඩයිනසෝර්ලා ඉන්න කාලෙත් කරපොත්තු හිටියද නැද්ද කියන එක නෙවෙයි. ඒ වෙලාවේ ලෝකෙට විශාල ග්‍රහකයක් හෝ ග්‍රහක ගණනාවක් කඩාගෙන වැටලා උල්කාස්ම වර්ෂාවකට අහුවෙලා හරි මොකක් හරි ඒ වෙච්ච විනාශය. ඒ විනාශයටත් කරපොත්තු මූණ දුන්නා.
2: ඔව්.
1: ඒ වෙලාවේ ලෝකෙ හිටපු ජීවීන්ගෙන් 95%ක් නැති වෙලා ගියා, මැරිලා ගියා, විනාශ වෙලා ගියා. 105% ඉතුරු වුණේ. ඒ 105%ෙත් කරපොත්තු හිටියා. හරි මේ
2: ශක්තිමත් සතෙක්.
1: ඕ හරි කැතයි. හැබැයි මේ ලස්සන කතාවක් තියෙනවා.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා
1: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
2: වැඩේ
3: හරිනේ. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: මේ මංගල දිනේ රණින් සරසන්න ස්වර්ණමහල් මහනුවර සහ මාතර ශාඛාවන් වෙතින් ජූලි මාස 24 25 සහ 26 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහ පත්වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන් ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: දන් ගනුදෙනු පහසුයි එල්බී සිම් ඇප් එකෙන්.
3: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය.
4: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා
5: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
4: මේ අමුදතාවා
5: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
6: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්. ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
7: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
8: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කරා.
9: සර්, අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
10: මනස්ගතද?
9: සෝරි සර්.
11: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
12: London Prison Break. Nuara bokam berde.
13: Keta, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru Samaka Infinity. Juni Visipaha, BNS, Kanchana, Ravin, Sarit Surit with news.
12: London Prison Break Nuara Bokamberadi
13: Pravesha Patra Tickets Ministry Vethin Ho Edina Thoritaven
12: Vimusim Bindu Ay Hatsi Panas Hayay Tunsi Yatis Hayay Tunsi Yatis Sekar
13: Organizers and Media Partners
12: Global Events Sieta FM Sieta TV

0: අර මංගන කොට කඩවත පහු කරගෙන පාරායින ප්ලේන් හදනවා.
1: තකදොම්
0: ප්ලේන් හදනවා. නුවර පාරේ මං යනකොට කඩවත පහු කරගෙන ප්ලේන් හදනවා. තකදොම් ප්ලේන් හදනවා. ඉතින් මොකද්ද මේ නුවර පාරේ හදන ප්ලේන්?
1: දැන් මට අද උදේ ආව ගමන්ම ඕක මතක් වුණා මකලෝ. අද උදේම වැඩට ආවනේ. එතකොට මට මතක් වුණා මොකක්ද ඔන්නේ ඇත්තට හදන්නේ. දැන් මේ මම
0: උදේ කියලා කියන්නේ සාමාන්‍යව හැරෙන ඕනම වෙලාවක උදේ හැටියට දවා ගන්න.
1: 11 ගියන උදේ.
0: අනේ 11 ගියන උදේ. ඕක කියලා දෙන්න ඕනේ අර අපේ අල්ලපු ගෙදර අධිකරණ කුකුලට. ඌ හිතන්නේ උදේ 5:00ට 6:00ට තමයි උදේ කියලා. ඌට කියලා දෙන්න ඕනේ 11 ගියන උදේ යකෝ පරක් වෙලා ගෑනවා.
1: ඔයා හිතන්න මට එහෙම කුතුහලයක් දැනෙනවා නම් මොකද්ද මේක කියලා මට හිතෙනවා නම් මේ අහගෙන ඉන්න මිනිස්සුන්ට මොන වගේ කුතුහලයක් ඇද්ද?
0: ඔව් තමයි එහෙම කුතුහලයක් නැතුවත් ඒවට මං කියන්නේ එහෙම කුතුහලයෙන් පත් වෙන්නකෝ අප්ප පොඩ්ඩක් පොඩේ කුතුහලයට පත් වෙන්න ඔයාලා පොඩ්ඩක් හිතන්න මොකද්ද ඒක කියලා නේ.
1: ඔව්
0: ඔව් දැන් අපි කරේ ඔහෙදි කං බල බල යන්න එපා. පොඩි කුතුහලයක් ගන්නකෝ, ඇඟට ගන්නකෝ පොඩි කුතුහලයක්.
1: අරන් තියෙන්නේ
0: අරන් තියෙන්නේ.
1: ඔයා මේ නිකන් ආයේ වෙනම කියන්න ඕනේ.
0: දැන් අරන් නැත්තම් අපි අරන් දෙන්න බෑ.
1: කොහෙන්ද කියන්නේ ඇයිද?
0: අරන් දෙන්න. පුංචි කාර්යයේ තවහන්නේ. මොකද මේක පුංචි කාර්යයේ ප්‍රොජෙක්ට් එකක්. මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් හැටියට තමයි මේ ප්‍රොජෙක්ට් එක නම් කරලා තියෙන්නේ. දැන් මේ ටික අපිට කියලා දැන් සුමාන දෙක තුනක් නම් මෙතනින් එහාට වචනයක් කියන්නේ නැහැ නේ මොකද්ද මේක කියලා.
1: මට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ මොන වගේ බ්ලාස්ට් එකක් දෙන්න හදනවද කියලා.
0: ප්ලේන් එකක් හදලා බ්ලාස්ට් එකක් දෙනවා කිව්වාම ISIS එකේ ප්‍රොජෙක්ට් එකක් කියලා හිතේ මිනිස්සු. ඔයා මොනවා කියනවද වන්දන්න? මේ බය වෙන්න එපා. මේ ආගෙන ඉන්න කට්ටිය මේ සැන්ඩිට දෝදු කියලා ඔයාලා දන්නවනේ. එයා කියනවා සිරා දා ගන්න එපා. ප්ලේන් එකක් හදලා බ්ලාස්ට් එකක් දෙන්න යනවා. ලු මල්ලකෙලියක් වෙන්න.
1: ඕ වචනේ හැම ඒ අර්ථෙම ගන්න.
0: වචන තමයි වචන වචන වල අර්ථෙක වචන ගන්න නැතුව ඉතින්.
1: මට දැනවුනුත් කියන්න.
0: මේක හරි කොල්ල.
1: එයා කියනවා.
0: මේක මේ පුංචි කාර්නිවස ප්‍රොජෙක්ට් එකක්. ඒගොල්ලෝ මොකද මේ පුපුරවන්නනේ මේ ඒවා කරන්න යන්නේ. ඒගොල්ලෝ ඊටදී වකරි වැදගත් සිරා වැඩක් ඒගොල්ලෝ කරනවා.
1: ඒගොල්ලෝ කියනවා මෙතන හදන්නේ ප්ලේන් එක. ඒක කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා නම කියනවා.
0: නම කියනවා. මියුරයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් කියලා කියනවා. එච්චරයි ඒගොල්ලෝ කියන්නේ. ලෑස්ති වෙලා ඉන්න, කන් දෙක දිග අරගෙන ඉන්න, යන එන ගමන් මේ පැත්ත බලන්න. ඒගොල්ලෝ අපිට විස්තරේ කිව්වම අපි ඔයාලට විස්තරේ කියනවා.

0: Capitán.
1: සැන්ඩුවාට කොච්චර හයිය දුවන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ දැන් ටංගාල දුවල ගිහිල්ලා මුලත් ටික කරගෙන ගිහිල්ලා ගොත ඔයාලට කොච්චර වෙලා යනද දුවල ගිහිල්ලා එන්න?
2: මුලත් ටික කඩයක් හොයාගන්නේ.
1: ආ අපි තුන්
2: කළු ගාව.
1: ඔව්.
2: හරි මට විනාඩි
1: මීටර් 200ක් කියලා කියමුකෝ.
2: ඔව් විනාඩි 2ක්.
1: මීටර් 200 දුවන්න විනාඩි 2ක්.
2: ආ
1: උසේන් බෝල්ට් අත් දෙකෙන් දුවන දුවන දෙයයි. මීටර් 200යි විනාඩි 2යි. හරි.
2: ඇවිදගෙන යනවා වගේ තමයි ඉතින්. අමාරු යන්නේ.
1: ඇවිදගෙන බඩගාගෙන යනවා.
2: හරි හරි මං තප්පර 60න් යනවා.
1: තාලි තාලි තමයි තාලටත් බලව යම් මේකේ දුවන්න පුළුවන්.
2: කකුලක් නැති වුණා.
1: ඔව් කකුලක් නැහැ කියලා නෑ. සාමාන්‍යයෙන් කකුල් හතරම තිබ්බනම් තාලි පැයට කිලෝමීටර් 30ක 40ක විතර වේගෙන් දුවනවා.
2: ඔව් සාමාන්‍ය අශ්වයෙක් ඒ වගේ දුවනවනේ.
1: ඔයා දන්නවද කැරපොත්තේ උඩ කොච්චර වේගෙන් දුවන්න පුළුවන්ද කියලා?
2: පැයට කිලෝමීටර්
1: ඈ
2: කොච්චරද?
1: එයා පැයට කිලෝමීටර් 5ක් විතර වේගෙන් කරපොත්තර දුවන්න පුළුවන්.
2: එයාගේ ඇඟේ සයිස් එකත් එක්ක ඉතින්
1: අන්න ඒකයි මම මේ කියන්න හදන්නේ. එතකොට අපි එයාගේ ඇඟේ සයිස් එක يعني සයිස් කම්පැරිසන් එකක් ගත්තොත් එයාගේ ඇඟේ සයිස් එකට අනුව එයා දුවන ප්‍රමාණය වගේ වේගෙන් අපි දිවුවොත් අපේ ඇඟේ සයිස් එකේ හැටියට කරපොත්ත දුවන වේගෙ මැච් කරන්න අපි දුවන්න ඕනේ පැයට කිලෝමීටර් 300ක වේගෙන්. ඒ කියන්නේ කරපොත්තෙක් පැයට කිලෝමීටර් 5ක් වේගෙන් දුවනවා කියලා කියන්නේ ඔයා පැයට කිලෝමීටර් 300ක් වේගෙන් දුවනවා වගේ වැඩක්.
2: දුවනවා තියා වාහනේ කියන්නේ තමයි.
1: අපේ වාහනයක් කතා ගන්න බෑ ඒ වේගය ගන්න තාම. කරපොත්ත උගේ බොඩි එකේ සයිස් එකට අනුව බැලුවාම ඒ වගේ වේගකින් දුවනවා.
2: සුපිරි.
1: ගාලා දුවනවා මදුවට දැන් මෙච්චර වේගෙන් දුවන්න ඕනේද කියන්නේ පියාඹන්න පුළුවන් එක. මම කතා කරන්නේ ඒකයි. ඔච්චර වේගෙන් දුවන එකේ පියාඹලා පළකෝ.
2: මම දැන් එහෙම ලොකුවට පියාඹන්න බැරුව ඇති මකලෝ.
1: මොකද්ද ලොකුවට පියාඹන්න?
2: ඒ කියන්නේ
1: ලොකුවට කියන්නේ
2: ඒක. චුට්ටක් චික චික චික ගාන.
1: රාජාලියෙක් වගේ පියාඹන්න බෑ ඉතින් කරපොත්ත.
2: තමයි ඉතින්. මම කිසිම පියාඹන්න නැතුව ඒතර කුකුළුත් එහෙමනේ.
1: කුකුළු ඩ්‍රං උන්ට පියාඹන්න බෑනේ උන් උන් පියාඹන්න පුළුවන් කියලා බොරුවක් නේ උන් ඔය කියන්නේ. අතර උන්ට පියාඹන්න බෑ.
2: නෑ උන් අර උඩක ඉඳන් බිමට පයින්නකොට තටු ගන්නවා ටික ටික
1: ටික. මට පයින්නකොට තටු දෙන්න නම් අපි තටු ගන්නවා. තටුවල වැඩේ බිමට පයින් කරේ වේනේ තටුවල වැඩේ උඩට යන්නේ. ඒකනේ තටුවලින් කරන්න ඕනේ වැඩේ. බිමට පයින් තටු ගන්න කාටද ඒක කරන්නේ? ඒ කරපොත්තට එහෙම නෙවෙයි ඔය උඩ පියාඹන්න පුළුවන්. අතට කොකුලෙකුට වඩා පියාඹ ගන්න පුළුවන්. එතකොට මේ ඔය කරපොත්ත ගැන මිනිස්සු අතරේ තියෙන ටිකක් වැරදි අදහසකුත් තියෙනවා. බොරු මිත්‍යා එකක්.
2: කරපොත්ත පිරිසිදුයි කියන එකද?
1: නෑ ඒක මිත්‍යා අදහසක් නෙවෙයි. ඒක සාතිකයට බැත්. කරපොත්ත කියන්නේ හරිම පිරිසිදු සතෙක්. ඒ කියන්නේ ඌ දවසේ සෑහෙන වෙලාවක් ගන්නවා උගේ අර මේ උගේ කකුල් සහ ඕකට තියෙනවනේ මේ ඇන්ටනා දෙකක්.
2: ඔව්.
1: කරපොත්ත ටීවී බලන්නේ. ඒ දෙකෙන් දෙය ඇන්ටනා දෙක හිටුවට හරවල තමයි ටීවී බලන්නේ.
2: ආ එයා.
1: උන්ගේගේ ඔව් ඔගේගේ අහන් ඉන්නවා බලන්නේ.
2: මේ ඉතින් මම දැකලා තියෙනවා පොඩි.
1: කරපොත්ත ටීවී බලන.
2: කුරු දෙකෙන් එයා ඒකෙන් තමයි සංඥා ටික ගන්නෙ. දඩයමක් තියෙනවද කියලා.
1: අන්න ඒ දෙකයි කකුල් ටිකයි කොයි වෙලේත් සුද්ධ කරනවා. ඔයත් හැමදෙස්සම නානවනේ. හැමදෑම නාලානේ ඔයා එන්නේ
2: නේද? ආ, ಅದත් නෑ.
1: කරපොත්ත වගේ තමයි. ඌත් හරිම සිදුවට ඉඳින විතරයි.

0: ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
1: සමගාමීව. මොනවද අඩුම බිලට? කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තැගි වැඩි වෙලා
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
7: මත ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
11: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
12: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
13: කොකෝ ෆ්‍රයි RPD පොතල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
14: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: වැඩටත් gaming වලටත් world class performance එකක් හොයනවද? ලෝකෙම හොල්ලපු AOC computer accessories දැන් ශ්‍රී ලංකාවේ Piotic Solutions වෙතින්. keyboards, mouse, head සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 0777 133 021 AOC Smart Performance Trusted Worldwide.
0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමගාමීව.
16: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
17: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව Majestica Lanka Tiles.
18: Big big dinumai bonanza bonanza
19: satipata scooter dinapata smartphone big race ho big lighter wala athi escort dankya
20: 23 43 11 SMS කර දවටනේ ළඟ තබා ගන්න දරුවන්ගේ අනාගතයට සැනසීලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 10% පහළවක පොලියක් 10% එකුල හය දශම 8යි 4ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13යි 19 වය සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 මහා බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේ
7: Outlook.
20: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
20: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක බඩුවල ලස්සන.
21: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
20: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
1: ඇඹිලි පිටියට 98.4
2: වෙලාව හවස 6යි.
22: වෙලාව ඔබ වෙත ගෙනාවේ
23: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: රනිල් ඇතුළු විපක්ෂේ නායකයන් සාකච්ඡාවක ගෝඨාභයගේ පෙත්සම කල්යයි මාලිමා ආණ්ඩුවට චෝදනා
3: ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන වැදගත් එකම දෙයක්වත් කළ
4: නැහැ මම එතුමත් එක්ක මේ සංවාදයට පැටලෙන්න උත්සාහ කරන්නේ
2: හිටපු රාජ්‍යමතිගේ පුත්‍රයා රිමාන්ඩ් බොරතෙල් මිල ඉහළට
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
5: 98.2 98.4

0: Ladang.
1: ඉස්සෙල්ල කියන්න ගිය එක කියන්න දුන්නේ නෑ නේ මට.
2: මම මුකුත් කිව්වේ නෑ. ඔයා තමයි මං කියපු එක ඇදගෙන ඇදගෙන ඇදගෙන
1: ගියේ. මම මේ කරපොත්තු ගැන තියෙන මිත්‍යාවක් කියන්නද ඔයා මැදට පැල්ල උන් පිරිසිදුයි කියලා කිව්වනේ. ඒක මිත්‍යාවක් නෙවෙයි.
2: හරි, අපි ඒක කලින් කතා
1: වුණා. ඒක ඇත්ත. හරි. මිනිස්සු කියන කතාවක් තියෙනවා කරපොත්තට න්‍යෂ්ටික විනාශයක් මැදින් උනත් යන්න පුළුවන්.
2: ඒක මිත්‍යාවක්.
1: අන්න ඒක මිත්‍යාවක්. මොකද මෙහෙමයි, ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා. බෑ
2: එකක් කියන්නක මකලෝ, ඇත්තක් තියෙනවා කියනවා මිත්‍යාවක් තියෙනවා කියනවා.
1: ඒක මිත්‍යාවක් පොඩි ඇත්තකුත් සමග. කරපොත්තට බෑ පරමාණුක විනාශයක් ඇති වුණොත් ලෝකේ සර්වයිව් වෙන. හැබැයි දැන් පරමාණු පිපිරීමක න්‍යෂ්ටික පිපිරීමක ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් එන රේඩියේෂන් එක ලොකුම ප්‍රශ්නේ. පිපිරීමෙන් සිද්ධ වෙන හානිය වෙනම එකක්. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ සත්තුන්ට ජීවත් වෙන්න බැරුව යනවා රේඩියේෂන් එකේ.
2: ඔව්.
1: ඒ කියන්නේ විකිරණශීලීතාවයේ හින්දා. කරපොත්තට මිනිස්සුන්ට වඩා සෑහෙන දුරට විකිරණශීලීතාවය දරා ගන්න පුළුවන්.
2: එතකොට පොඩි තින්නේ 1%ක් 2%ක් වගේ ප්‍රවණතාවයක් තියෙනවා ඒගොල්ලන්ට බේරෙන්න.
1: ඔව්, බේරෙන්න පොඩි චාන්ස් එකක් තියෙනවා. අනික ඒගොල්ලෝ මැරෙන්නේ අපිට පස්සේ.
2: ඔව්, මොනවානත් අපිට පස්සේ.
1: මොනවානත් අපිට පස්සේ තමයි මැරෙන්නේ. ඒ කියන්නේ පරමාණු එහෙම නැත්නම් න්‍යෂ්ටික පිපිරීමකින් පස්සේ ලෝකය පුරා දැඩි විකිරණශීලීතාවයක් ඇති වුණොත් එහෙම කැරපොත්තන්ට වැඩේ ගොඩදා ගන්න පුළුවන්ද බැරිද කියලා බලන්න අපි ඉතුරු වෙන්නේ නැහැ. මොකද අපිට ඊට කලින් අපේ ශරීරයේ සෛල බෙදෙන වේගයට වඩා ඉතාම හෙමින් තමයි කැරපොත්තන්ගේ ශරීරයේ සෛල බෙදෙන්නේ. ඒ හින්දා ඒගොල්ලන්ට වැඩි රේඩියේෂන් එකක් දරා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කැරපොත්තට ඔයාලා කාටවත් හිතා ගන්න බැරි මාර වැඩක් කරන්න පුළුවන්.
2: මොකද්ද?
1: හරි, කැරපොත්තෙකුට පුළුවන් සැන්ඩි ඔළුව නැතුව ජීවත් වෙන්න.
2: කොච්චර කාලයක්ද?
1: සාමාන්‍යයෙන් දවස් 5ක් විතර ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
2: මොකද ඕන නැට නැතුව ජීවත් වෙනවා වගේ කැරපොත්තට
1: වගේද ගෑණියේ ඔළුව?
2: හරියටම
1: දැන් නැට්ටක් නැතුව අපි ජීවත් වෙන්නේ අම්මෝ. මොකද තවුලක් තියනද නෑනේ. කරපොත්තා ඔළුව පාවිච්චි කරලා නෙවෙයි හුස්ම ගන්නෙ. ඒ කියන්නේ කරපොත්තා හුස්ම ගන්නෙ ඔළුවේ තියෙන අවයවයකින් නෙවෙයි. ඒ හින්දා කරපොත්තට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ කට තියෙන්නේ ඔළුවේ. හරි,
2: එතකොට කෑම ගන්න
1: බෑ. කෑම නැතුව තමයි මැරෙන්නේ. දවස් 5ත් සතියත් වගේ අතර කාලයක් කරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේත් ඔළුව නැති හින්දා නෙවෙයි, කෑම කන්න විදිහක්
2: නැති
1: වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ, ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්න එපා. මේ සැන්ඩි අවුරුදු 40ක් ගෙනද ජීවත් වෙන්නේ ඔළුව නැතුව? නැතුව නැතුව

0: කාර්විකුණාද?
1: ඔව්.
0: කාර් ගන්නවද?
1: ඔව්.
0: ආ එහෙනම් යන්න පුංචි කාර්යයකට.
1: කාර් විකුණනවා නම් කාර් එකක් ගන්නවා නම් මාළදේ පුංචි කාර් නිවසට යන්න. එතන තියෙන වාහන දැක්කොත් ඉවරයි ඉතින්. වාහනයක් අරගෙනම තමයි එන්නේ.
0: එතන තියෙන වාහන දැක්කොත් ඉවරයි කියන්නේ.
1: ඕල්ලන.
0: කවුද? මිච්චර වාහන. ඕ වාහන ටික වැළලිලා යයි. ඔහොම හූල්ලන්න එපා.
1: නෑ මං කියන්නේ ඒතර වාහන හරි සැක.
0: ඔව්.
1: එනවනේ.
0: ඇත්තටම මේ මාළඹේ පුංචි කාර් දිවසට යන කට්ටියකින් මේ තම කාරුණිකෝ මේ ඉල්ලීම කරත් ගිහිල්ලා මේ සැන්ඩි වගේ කම්බුලට අත තියාගෙන ඇස් දෙකට අල්ලට අරගෙන ඔන්නේ අම්මනියේ මෙච්චර වාහන කියලා හූල්ලන්න එහෙම
1: එපා.
0: හරි. එහෙම කරන්න එපා. ආස වෙන්න වාහන වලට. හලෝ ඔයාට බෑ කොහොම ඔයා කොහොම කළත් ඇස් වහකටවා වාට්ටුව මේක අර බුණට එන්නේ මේක ටෝන් එකේ එන්නේ හොනි අම්මෝ මුන්ට පිටතර වාහනේ ඒ ටෝන් එකමයි එන්නේ බොනෝ කියන්න කියද ඒකනවා ඒක වහගන්න බෑ ඔයා වා කියන්න බමුකුත්
1: මං කියන්නේ
0: ඔයා කියන්න බමුකුත් මොකද අපි මේ දවස ගන්න මේ පුංචි කාර් නිවස ගැන මේ විස්තර කියන්නේ පුංචි කාර් නිවසට හරියන්න මිසක් ඈ පුංචි කාර් නිවස හැදිගෑවිලා යන්න නෙවෙයි
1: අනේ මං කිව්වා කියලා ඒ පුංචි කාර් නිවසට වෙන්නේ
0: නෑ නෑ නේද
1: ඇස් වහ කට වහ මොනා ඔය දෝෂ දුරු වෙලා තියෙන්නේ මේකේ මොකද මේ වාහන
0: ඇස් වහ දීලා වට්ටන්න පුළුවන් තරක් නෙවෙයි පුංචි කාර් නිවස මොකද ඒගොල්ලෝ වැඩේට කැප වෙලා නින්නේ අවංකෙන්නේ වැඩේ කරන්නේ
1: බොක්කෙන්නේ
0: කරන්නේ ඒගොල්ලෝ අපිට කියනවනේ අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නමු කියලා. එහෙම ගැම්මකින් යාලා වැඩ කරන්නේ. ඉතින් වරදින්නේ
1: නැහැ. අනිවාර්යයෙන්.
0: ඉතින් ඔයාට ගිහිල්ලා හූල්ලලා ඇස්වහ කටවහ දීලා සපතලා කරන්න පුළුවන් කම්පැනියක් නෙවෙයි පුංචි කාර් නිවස කියලා කියන්නේ. ඔයාට පුළුවන් ගිහිල්ලා ඔයාලගේ අහල පහල ගෙදර මිනිස්සු ඊර්ෂ්‍යා හිතන විදිහේ වාහනයක් එතනින් බය නැතුව අරගෙන යන්න.
1: අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම්. පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ.

0: සහයයි විනාඩි 14යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
3: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
4: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
5: හයි මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 832 444. සීතා හදවත් දිනු හිතවත්කම.
8: නොලිමිට් සේල් එක ආයෙ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා මෙගා ඩිස්කවුන්ට්. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
9: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side.

0: ෆ්‍රිජ් ලැප්ටොප් iPhone නැතුළු තවත් තැගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි com bank debit cards ගෙවන්න දිනන්න
1: Siri board සමාජිකයන් සඳහා Cargill's වර්ෂදී වෙතින් මෙගා වට්ටම් gold supreme chicken sausages ඉතිරි රුපියල් 320යි flora pet spread ඉතිරි රුපියල් 225යි munchy super cream cracker ඉතිරි රුපියල් 50යි glogard toothpaste ඉතිරි රුපියල් 110යි Cargill's වර්ෂදී
2: මේ ජූලි මාසේ රසම weekend එකකට ready Havelock City Mall Foodie Weekend ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක් ලයිව් මියුසික් තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න Havelock City Mall එකට Havelock City Mall Foodie Weekend
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
7: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන් ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණ සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help

0: Adang.
1: කරපොත්තෝ
2: ඔබ කොහෙද?
1: කරපොත්තෝ ඔබ කොහෙද? දසල
2: ඒම
1: ඔබ කොහෙද ඔබ කොහෙදෝ කියලා හොය හොය පොලිසිය අල්ලනවා ගිහිල්ලා අරවේ
2: ඉන්දියාවේ
1: සීජේපී පාටියකට සම්බන්ධ මේ උද්ඝෝෂණ වලට සම්බන්ධ අයව ඩ්‍රෝන් දාලා වීඩියෝ කරලා ඒවෙන් මූණු අඳුරගෙන ඊට පස්සේ අඳුරගත්ත මූණු එක එක ඩේටාබේස් වලට දාලා තොරතුරු හොයාගෙන කොහෙද ඉන්නේ කියලා ගෙවල් වලට එනවා කියලා තමයි ආරංචි. ඇඩ්‍රස් හොයාගෙන ගිහිල්ලා කරපුත්තු ඔබ කොහෙද කියලා කුදලගෙන යනවා කියලා ආරංචි. ඕ මේක එපාරට වැඩි උඩා මේක එපාර සිංදුම කියන්න පටන් ගත්තනේ.
2: හරි හරි නැත්තන
1: මම චාලිට කියනවා චාලිට පේන්න බෑනවා සිංදු කියනවා පයින් ගහයි සිංදුම කියන්න. ඉතින් ඒ පැත්තේ කොක්‍රෝච් මූමන්ට් එක සැරටම යනවා. අද අපි එහින්ද කැරපොත්තු ගැන තමයි කතා බහ කළේ. ඔයා දන්නවද ලෝකෙ ඉන්නවා කැරපොත්ත වර්ග 4600කට වැඩිය.
2: ඔව්
1: හරි
2: මම දන්නවා.
1: ඔය කොහොමද දන්නේ?
2: මම කැරපොත්ත ගැන මීට කලින් හෙව්වා.
1: ඒ මොකටද හෙව්වේ? කැරපොත්ත ගැන මොකටද හෙව්වේ?
2: පොඩි වැඩකට.
1: මොකද්ද
2: වැඩ කර හෙව්වා?
1: මොකටද බොරු කියන්න එපා, බොරු කියන්නවා. මේ බයි මමත් මේක දැනගෙන හිටියේ නෑ. ඇත්තටම මේ ඊයේ අපේ බාත්රූම් එකට ආපු කරපොත් එක්කින් මම මේ ගහගත්තා. හරිද?
2: මම නම් අහන්නේ ජෙමිනිගේ.
1: නෑ නෑ මම කෙලින්ම මට පුළුවන් සත්වයක කතා කරු හැගෙන මට. මං කෙලින්ම කරපොත්තගෙන්ම ඇහුවේ. ඌ බැන්න මට මේ වාණියම් මේ කරපොත්ත කියලා. එහෙම නියම් අපේ සංහතියට මෙහෙම නිගා දෙන විදියට කතා කරන්න එපා. මේ ඔයගොල්ලන්ගේ ගෙවල් වලට එන්නේ ලෝකේ ඉන්න කරපොත්ත වර්ගවලින් 1%. 1%ලු අපේ ගෙවල් වලට එන්නේ. අනෙක් 99%ක්ම කැලෑවල උන්ගේ පාඩුවේ ඉන්නවා කියලා තමයි ඉතින් මේ ආරංචි.
2: අර කරපොත්ත කිව්වේ.
1: ඒ කරපොත්ත කිව්වේ මම හොයාගත්ත එක.
2: ගෘහස්ත කරපොත්ත.
1: ගෘහස්ත කරපොත්තෙක්ගෙන් ලබාගත් තොරතුරු වලට අනුව. ගෘහස්ත කරපොත්තෙකුගෙන් ලබාගත් විශ්වාසදායි තොරතුරු වලට අනුව ලෝකේ කරපොත්තු ඉන්නවා වර්ග 4600ක් විතර. අපි දකින්නේ ගෙදරදී ඒකෙන් 1%. ඉතින් දැන් ඔය කරපොත්ත ගැන කතා කළා ඇති. අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඊට කලින් තව එක කාරණයක් මම කියන්නම්. මේ කරපොත්තු කියන්නේ මාර සත්තු ජාතියක් ඈ.
2: ඔව්.
1: අපි හිතන සතා නෙවෙයි කරපොත්ත කියලා කියන්නේ. හරිම සෝෂල් සතෙක්. කරපොත්තු අතර තියෙන සම්බන්ධතාවය ඒක මේ

0: මිනිස්සු මිනිස්සු අතර වගේම තමයි කියලායි කියන්නේ. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ මේ වෙන වෙනම කරපොත්තන්ව අඳුරනවා.
1: හා
0: හා. අපිට තියෙනවනේ දැන් මේ මේ මේ සැන්ඩි.
1: මේ මක්කලෝ.
0: එයාට දෝතු. මේ අහවල. මේ අරවින්ද. ඒ බොස්. එහෙම කියලා අපිට තියෙනවනේ මේ හඳුනා ගැනීමක්. අන්න ඒ වගේ කරපොත්තන්ටත් තියෙනවා. මේ ට්‍රැක් කරපොත්තා. මේ ඇවිල්ලා මීටර් කරපොත්තා. මේ තාත්තා කරපොත්තා. මේ අම්මා කරපොත්තා. එහෙම කියලා කරපොත්තන්ගේ එක
1: කණ්ඩායම්. කරපොත්තිද? ෆීමේල් නම.
0: ඔව්.
1: කරපොත්ති.
0: ඒක හරියද? කරපොතු සැන්ඩි කියලා කියන්නේ. කරපොතු ගැරළු බයිට්. මොකක් හරි බන්දද? ඔයාව සතුටු කරන්න මම බැලුවේ.
1: මයම්.
0: යන්න බයන්නක මාත්තර යන්න. මේ ඉතින් කරපොත්තු කියන්නේ එහෙම හරි සෝෂල් සතෙක්. එකිනෙකාව වෙන වෙනම අඳුරන පවුලේ කට්ටිය එකට ඉන්න එක කමියුනිටි එකේ කට්ටිය එකිනෙකාට උදව් කරගන්න සත්තු జాති.
1: කූඹිත් එහෙමනේ මගලෝ.
0: කූඹි ටිකක් ඒ පැත්තේ ඊටත් වඩා ඉස්සරහින් ඉන්නේ කූඹි මීමැස්ස වගේ. ඇත්තටම රංචුම ඉන්න සත්තුන්ගෙන් පස්සේ කරපොත්ත කියන්නේ සෑහෙන සෝෂල් සතෙක් කියලා තමයි කියන්නේ. තව එකම එක කාර්යයකට පුදුම හිතන එකක් කියලා අපි යමු යන්න. කරපොත්ත ගැන තව ගොඩක් විස්තර තියෙනවා කියනවනම්
1: ඔක්කොම අපි කියන්නේ
0: මේ පැයකම අර මදි ඒ වගේ දැන් නිවුස් උත් අහන්න තියෙනවනේ වදි.
1: එන නිවුස් ඉන් පස්සේ අද ආදරේ කනවත්තර අපි කරපොත්ත ගැන කතා කර කරයි.
0: කරපොතු රේඛා සැන්ඩි කරපොත්තන්ට පුළුවන් විනාඩි 40ක්
1: ඔව්
0: හුස්ම අල්ලන්ගෙන එක හුස්මක් මෙහෙම ගත්තාම තව විනාඩි 40කින් තමයි ආයි හුස්මක් ගන්න ඕන වෙන්නේ. ඔයා ඉන්න පහෙම ඔයාව මැරෙයි. ඔය දැන් උඩට හුස්ම දාන්න පල්ලහැට කරුණ කරලා. තැන්කියු. අපි
1: යනවා. මම සැන්ඩි.
0: මං මකලෝ.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: තවත් මාස තුනකින් ගංවතුර අවදානම. දේශබන්දු මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට නියෝග. රනිල් විපක්ෂනායක කාර්යාලයට. හිටපු රාජ්‍යමතිගේ පුත්‍රයා රිමාන්ඩ්. බොරතෙල් මිල ඉහළට.
0: දේශීය සියත.
2: Local news on සියත.
0: අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0111788666.
1: ලබන ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ජලගැලීම් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙවර බලපා ඇති එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 80% බවට ගෝලීය කාලගුණාංශ පුරෝකථනය කරා. එහි බලපෑම මත ලබන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.
5: ජූලි මාසයේ අවසන් සතියේ ඉදිරි දින කිහිපයේදී අපි බස්නාහිර සබරගමුව පළාත්වලත් ඒ වගේම ඔය මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල එම ගාල්ල මාතර වගේ පැතිවල අපි බලාපොරොත්තු වෙනවා වැස්සේ තරමක වැඩිවීමක් මේ මාසයේ අවසන් දින කිහිපයේ බස්නාහිර සබරගමුව දකුණු පළාත් හැර ඉතිරි කොටස්වල ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ලබන මාසයේම වැසි රහිත කාලගුණයක් තමයි ඒ වගේම උෂ්ණත්වයේ වැඩිවීමක් සැප්තැම්බර් මාසයේ තරමක් වැසි ලැබේවි කියලා අවසාන කාලයේ ගේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ට වඩා වැඩියෙන් වැස්ස ලැබේවි කියලා. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවල ගං වතුරක් පවා එන්න ඉඩ කඩක් තියෙනවා. ඒ කියන්නේ කෙටි කාලයක තමයි තද වැස්සක් එන්නේ අකුණුත් එක්ක ලිනෝ තත්ත්වයේ තියෙන බලපෑමත් එක්ක ටිකක් තීව්‍ර වැසි තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් දෙකට තුනට වැස්ස පටන් ගත්තාම රෑ 10 වගේ වෙනකන් සමහර තැනක වහින්නත් පුළුවන්. දිට්ඨාසුලි කුණාටුව වර්ධනය වෙච්ච තැනයි ඒ තිබිච්ච තැනයි එක්ක අපි පුරෝගතනේ කළාට ඉක්මනින්ම ලංකාවට ඇතුල් වුණා. සුලි කුණාටුවක් වගේ එක වැස්සොත් එහෙම එක දිගට දවස් දෙක තුනක් වහිනවා. එතකොට අපි ඒ වගේ නායයන් පිළිබඳව අවධානමත් තියෙන්න පුළුවන්.
1: ලබන වසරේ ජනවාරි සිට අප්‍රියල් දක්වා පවතින වියලි කාලගුණයේ හේතුවෙන් ජලය හිඟවිය හැකි බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.
5: ජනවාරි ඉඳලා අප්‍රේල් දක්වාම වැස්ස අඩු වෙනවා. එතකොට වැස්සත් අඩු වෙනවා, උෂ්ණත්වය ඉහළ යනවා. ඒ අවුරුද්ද තමයි අපට තරමක් දැනෙන්නේ. අපට හැම පැත්තෙම අපහසු වෙනවා. ජලය හිඟවේවි, ඒ වගේම උෂ්ණත්වය වැඩි වෙලා එලිමහනේ වැඩ කරන්න අමාරු වේවි. ඒ කියන්නේ අපි කියන්නේ කුඩා දරුවන්ට, ඒ වගේම බෝනවන රෝග තියෙන අයට, ඒ වගේම එලිමහනේ වැඩ කරන අපේ ජනතාවට මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න වේවි ඒ කාලය තුල.
1: ලබන මාසයේ ඇතිවන වියලි කාලගුණය සමග ජලාශවල ජලිත හරිතාව 35% දක්වා පහත යා හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි වැලිගපල සඳහන් කළේ.
6: වාරිමාර්ග පර්මේන්තුව සතු සියලුම ජලාශවල සමස්තය වශයෙන් බැලුවොත් අපිට මේ වෙනකොට 43% විතර ප්‍රමාණයක් තියෙනවා. මේක 35% විතර වගේ අඩුවීමේ සම්භාවිතාවක් තමයි තියෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් වල ඇති වෙනවාය කියන වර්ෂාවේ වැඩිවීමත් එක්ක ටිකක් කලින් මහකන්නේ පටන් අරගෙන සාමාන්‍යයෙන් වර්ෂාව ලැබෙන විට යම් තරමක පැලගොයමක් ශවට ඔරොත්තු දිය හැකි වගාවක් පිහිටවා ගැනීම සඳහා ඒ කාල වකවානුවක් සඳහන් කිරීම. එතකොට එහෙම බලනකොට අපිට අවශ්‍ය වෙනවා දැනට ජලාශවල තියෙන ජල පරිමාවත් එක්ක මොනතරම් දුරට වගාව කටන් ගන්න පුළුවන්ද කියන එක. අපිට එහෙම කිරීමට හැකියාව තියෙනවා 40% විතර අපේ සමස්ත වාරි ව්‍යාපාර 400 ගානකින්, ඒ කියන්නේ 408ක් විතර වගේ ප්‍රමාණයක් ගත්තාම 40ක් 45ක් විතර ප්‍රමාණයක් අපිට පුළුවන්. 55ක් විතර අපි රඳා පවතින වෙනවා ඔක්තෝබර් නොවැම්බර් මාසවල අපිට ලැබෙන નિયમિત වර්ෂාවත් එක්ක.
1: ලබන ඔක්තෝබර් 15 වන විට වී වගා කටයුතු අවසන් කළ යුතු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි පැවසුවේ.
7: අපි ඔක්තෝබ 15වත් වෙද්දී සියලුම අපේ තියෙන විවාගාවන් අවසන් කරලා වගාව ස්ථාවර කරගමු. එතකොට අපට මේකට මුහුණ දිය හැකි. අපි ඊට පස්සේ ගියොත් අපේ එළවලු වගා සහ අනිකුත් වගාවන් සඳහා, අනිකුත් ශේෂ්ත්‍ර භෝග සඳහා, එතකොට ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වැඩි වර්ෂාවක් එයි කියන හේතුව නිසා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ශේෂ්ත්‍රයේ ජලය බස යාම සඳහා අපි තාක්ෂණය දීලා තියෙනවා. ඒ නිසා අපි පෙර සූදානමින් කටයුතු කළ යුතු වෙනවා.
1: කැලණි ගඟ ආශ්‍රිත ජලාශවල 75% 80% අතර ජලධාරිතාවක් ගබඩා කර ගැනීමට සැලසුම් කර ඇති බවයි ජල කලමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල කියා සිටියේ.
8: විදුලි බලය සම්බන්ධ වෙන ජලාශවල තියෙන අතරම 54%, ඒ වගේම වාරි මාර්ග කටයුතුවලට සම්බන්ධ මහවැලි ජලාශවල තියෙන 60%, ඒ වගේම කැලණි පද්ධතිය ගත කාසල්රි මාවසකලේ පද්ධතිය තියෙන අතරම විදුලි බලය සහ පානීය ජලය ලබා දීම සඳහා තමයි කල්පනා කරන්නේ. දැනට තියෙනවා 76% ජල ධාරිතාවක් කැලණි පද්ධතියට. සා අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් වාගේ පානීය ජලය ලබා දෙන්න තියෙන කොළඹ ප්‍රදේශයේ සහ ගම්පහ ප්‍රදේශයට නැත්නම් කාසල්රි සහ මාවසකලේ ජලාශවලින්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 75% 80% අතර වතුර තියා ගැනීම තමයි කටේ සැලසුම් කරලා තියෙන්නේ කැලණි පද්ධතිය තුළ.
1: වියලි කාලගුණය සමග ඇතිවන කැලෑගිනි වළක්වා ගැනීම සඳහාද අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ සඳහන් කළේ.
9: නියං කාලෙදී දකින්නවා නීති විරෝධී ලෙස තතුන් ඝාතනය කරලා ඒ උන්ගේ මස් විකිණීම සඳහා පාවිච්චි කරන එක. ඒක සම්බන්ධයෙන් අපි විශේෂ වැඩසටහනක් හැම අවුරුද්දෙම ක්‍රියාත්මක කරනවා. මේ අවුරුද්දේ ඒක ඊට වඩා තීව්‍ර විදිහට අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඊළඟ තියෙන ගැටලුව තමයි මේ නියං එක්කෙනෙක් කැලෑ ගිනි ඇති වෙන එක.
1: අද අලුයම කොළඹ වරාය නගරයේදී පැහැරගත් චීන ජාතිකයාගේ මලසිරුර ඇහැලියගොඩ කරඳන ප්‍රදේශයේ හිස් ඉඩමක් තුල තිබී සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටහාසයේ සඳහන් කළේ සිද්ධියට අදාළව චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි. චීන ජාතිකයන් තුන්දෙනෙකු ඊයේ රාත්‍රියේ 11:00 පමණ කොළඹ වරාය නගරයට පැමිණ තිබුණා. ඔවුන් අද අලුයම දක්වා වරාය නගරයේ පාලම මත සිට මසුන් අල්ලමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද අලුයම 2:00-3:00 අතර කාලයේදී වෑන් රථයක් ඇතුළු රථ දෙකකින් පැමිණි මුහුණු ආවරණය කරගත් චීන ජාතිකයන් පිරිසක් මෙම චීන ජාතිකයන් තුන්දෙනාට පහර දී තිබුණා. ඉන්පසුව චීන ජාතිකයන් දෙදෙනෙකු වෑන් රථයෙන් පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් සිටින චීන ජාතිකයා පැහැරගෙන ගොස් තිබුණේ අනෙක් රථේ. පැහැර ගැනීමට ලක් වූ චීන ජාතිකයන් දෙදෙනෙකු සොයාගෙන තිබුණේ වරාය නගරයේ ආසන්න ස්ථානයක තමා ගොස් තිබියදී. ඔවුන් මේ වන විට කොළඹ පිහිටි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවා. පැහැර ගැනීමට ලක් වූ අනෙක් චීන ජාතිකයාගේ මලසිරුර ඇහැලියගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටහාසය සඳහන් කළේ. මෙම ගැටුමට හේතුව අනාවරණ කර ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. චීන ජාතිකයෙකු සතු රුපියල් කෝටි 2ක මුදලක් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් හිටපු රාජ්‍ය මාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස් රත් අධිකරණය විසින්. ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට අයත් ජංගම දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා පොලිසිය වෙත ලබා දෙන ලෙස අදාළ සමාගම්වලට අධිකරණය නියෝග කළා. දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහරේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරීන් 100 දෙනෙකු යොදවා තිබෙනවා. යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 650ක්. බුද්ධි නිලධාරීන්ද රාජකාරි සඳහා නියුක්ත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පෙරහර අද ආරම්භ වන අතර ලබන 29 වනදා රන්දෝලි පෙරහර පැවැත්වීමට නියමිතයි. මේ අතර මාතර දෙවිනුවර ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා සැකකරුවන් පලාගිය බවට සැකකරන මෝටරය දික්වැල්ල පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. දික්වැල්ල පොලිසිය ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් යොමු කර තිබුණේ දික්වැල්ල මුස්ලිම් වීදිය දෙසටයි. සැකකටයුතු මෝටරයක් පලා යාමට උත්සාහ කර ඇති අතර පොලිස් නිලධාරීන් රථය ලුහුබෙද යාමේදී මෝටරය මාර්ගයෙන් ඉවතට ගොස් තිබුණා. එහි රියදුරු පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තවත් යතුරු පැදියක්ද දික්වැල්ල අශෝකාරාම මාර්ගයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබුණා. පොලිස්පති දුහුරෙන් ඉවත් කළ දේශබන්ධු තෙන්නකෝන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ 2022 අරගලයේ පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගැනීම තුලින් එවකට බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්ධු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. නියෝගය නිකුත් කළේ ජනක්ද සිල්වා, මේනකා විජේසුන්දර යන විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා විසි. පිත්සම්කරු සඳහන් කළේ 2022 වසරේ අප්‍රේල් මස පළමුවනදා තම නිවසට කඩා වැදුණු කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිය පුද්ගලික බඩු බාහිරාදිය පරීක්ෂා කර තම විදේශ ගමන් බලපත්‍රය බහරයට ගත් බවයි. තම ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය, විද්‍යුත් තැපැල් ගිණුම සහ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කර සමාජ මාධ්‍ය පළකිරීම හා පැවැත්වීමට නියමිත සාමකාමී විරෝධතා පිළිබඳ ප්‍රශ්න කළ බව පිත්සම්කරු සඳහන් කළා. ඉන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව වගඋත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට ගත් බවයි ඔහු පැවසුවේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සඳහන් කළේ ඔහු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ දේශපාලනික වශයෙන් විරුද්ධ වීම සහ රජය විවේචනය කිරීම හේතුවෙන් බව පෙනී යන බවයි. පෙත්සම් කරු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත් තීන්දුවේ සඳහන්. පෙත්සම් කරුට වන්දි හෝ නඩු ගාස්තු ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් මෙම නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රීට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. පෙත්සම ගොනු කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමි. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා පිළිතුරු දේශන ඉදිරිපත් කළා. වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම අගෝස්තු මස 3 වනදා සිදු කිරීමට නියමිතයි. කථානායකවරයා නිසි පරිදි ස්ථාවර නියෝග අනුගමනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අර්චුනා රාමනාදන් සහ කථානායකවරයා අතර ඇති වූ සංවාදයකට මැදිහත් වෙමින්. ඊට සභානායක අමාත්‍ය බිමල් රත්නායකද මැදිහත් වුණා.
10: මගේ අතුරු ප්‍රශ්න අහන්න කලින්ම ඔබතුමා
11: මේ ගරු මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නයක් නෙවෙයි මෝඩ විදිහට හිතෙන්න බා ගරු මන්ත්‍රීතුමා.
12: ස්ථාවර නියෝගවල බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා කිසිම මන්ත්‍රීවරයෙකුට අයුතු ආකාරයෙන් වැරදි විදිහට ආමන්ත්‍රණය කිරීම සුදුසු නැහැ. දැන් ඔබතුමා මෝඩ විදිහට හැසිරෙනවායි කියලා අර්ජුනා මන්ත්‍රීතුමාට ආමන්ත්‍රණය කිරීම සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා මූලාශ්‍රයේ ඉඳගෙන ඔබතුමා
11: ගරු මන්ත්‍රීතුමා
12: ඔබතුමා ස්ථාවර නියෝග ටික හරියට අනුගමනය කරන්න
11: ගරු මන්ත්‍රීතුමා පැහැදිලිව
12: මේ විනාඩියක්
13: මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් ස්ථානියෝග වලට යටත්ව කටයුතු කරනවා. ඔබතුමා දන්නවා මෙතන එක මන්ත්‍රීවරයෙක් දෙදෙනෙක් ඉන්නවා. මුළු මං හිතන්නේ මං දන්න මේ පාර්ලිමේන්තු කාලෙම මේ

0: රං සෞත්්‍ය විදියට වනචර විදියට නොවැදගත්තරේ හැසිරලා නෑ මානසික රෝගයක් නිසා ඉවසක නින්න නිසා මටනං ඇත මසක ඉන්නත් බෑ ඒනිසා දැන්ුණත් දැන් විපක්ෂනාකතුමා කතා කර ස්ථාරණයෝගෙන් එතකොටමකක් දැසිරච්ච විදි ඒවා මයිකෙන් හැ නැතිවෙන්න පුළුවන් ඒවා වීඩියෝවලයන් නැතිවෙන්න පුළුවන් නමුත් මේ පාර්මේතුව මේ බිත්ති හතර සාක්ෂි මොන්න තරන් තුට්ටු දෙකේ මුළු දෙමල ජනතාටත් අපහසයක් කරන මේ පුද්ගලයෙද්ද කියලා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විනය ගරුකව හැසිරිය යුතු බවයි කතානායක ජගත් වික්‍රමරත්න සඳහන් කළේ.
2: මන්ත්‍රීතුමා අතක තියාගන්න මෙහෙමයි ගරු අර්ජුන මේක අහගන්න. ගරු අර්ජුන මන්ත්‍රීතුමා මීට පෙර සභාවේදී මා අමතලා ඉතාම අශෝභන විදිහේ ප්‍රකාශත් කරලා තියෙනවා. මේ අශෝභන කියන්නේ මේ ශිෂ්ට සම්පන්න නොවන වින කරුණාකර ගරු මන්ත්‍රීතුමාලා විනයක් ඇතුව සංගමයක් ඇතුව කතා කරන විදිහට පාර්ලිමේන්තු ඇසුරන හොඳයි කියලා හිතනවා. මේ වගේ ප්‍රකාශන ගරු
3: ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති ස්ථාවර නියෝග 36. දැන් ඔබතුමා එක වෙලා මෝඩෙක් හැටියට සඳහන් කරන්නටත් එතකොට තවත් වෙලාවක ගරු සභානායකතුමා මානසික රෝගියෙක් හැටියට මේ සඳහන් කරන්නටත් ඒව සුදුසු නෑ.
1: ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය සීමා කර ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටි.
3: මේ රටේ අධිකරණය කියන ඒ වැදගත් කුළුණ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරනේ කුළුණ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්තා. මොකද්ද ලැබුණු උත්තරේ? මන් ළඟ තිබෙනවා ඒ බිස්නස් කමිටියේ සියලුම සටහන්. මම ඒවා හැන්සත්ගත කරනවා සභාගත කරනවා. මොකද ගත්තු තීන්දුව? රාජ්‍ය පාර්ශවය කියනවා අධිකරණය ගැන මේ සභාවේ කතා කරන්නට හැකියාවක්. අධිකරණය කියන ආයතනය ගැන ඒ ආයතනයේ ශක්තිමත් කිරීම ගැන ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලිය ඒ නිදහස් අධිකරණයේ වැදගත්කම ගැන අපිට කතා කරන්න අයිතියක් නැහැ. වාද විවාද පවත්වන්න අයිතියක් නැහැ. යෝජනාවක් ඉදිරිපත් කරන්න අයිතියක් නැහැ. මේ මොකද මේ කරන්නේ? මේ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක්.
1: ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළත් කරුණු ඉටු කර නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ.
4: අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වෙච්ච 159ක් මේ පාර්ලිමේන්තුවේ බලය තියෙන ආ 3-2 බලයක් සහ විධායක ජනාධිපතිකම තියෙන මහත් ජනබරමක් සහිත මේ ආණ්ඩුව ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීම සඳහා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන වැදගත් එකම දෙයක්වත් කළ නැහැ.
1: ඊට ප්‍රතිචාර දැක්වූයේ නියෝජ්‍ය මාත්‍ය රංග ගුණසේකරයි.
5: මම එතුමත් එක්ක මේ සංවාදෙට පැටලෙන්න උත්සාහ කරන්නේ. නමුත් අපේ රටේ ජනතාව දන්නවා ලංකාවේ පළවෙනි වතාවට ජනතාවාදී රජයක් පත් වෙලා තියෙනවා. ඒක ඇතුලේ සිංහල දෙමළ බර්ග මුස්ලිම් මැලේ සිළු දෙනා එකට එකතුලා වැඩ කරනවා. මේක තමයි අවුරුදු එකහමාරක් ඇතුලේ මතක තියාගන්න සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති නොවෙන්න හැදුවනම් හැදුපු ආණ්ඩුව ඒක ජාතික ජනබලවේග ආණ්ඩුව මතක තියාගන්න. ඒ ප්‍රතිපත්තිය තව දේවල් මතක තියාගන්න. ඒව ඇතුලේ අපි තමයි මේ ආණ්ඩුව තමයි ලංකාවේ පළවෙනි වතාවට ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම වෙනුවෙන් වැඩ කරන්න සහකට මැදිහත් වෙන ආණ්ඩුව වලට පත් වෙලා
1: තියෙනවා. ආනයන 23%කින් ඉහළ ගොස් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක කියා සිටියේ.
6: දැන් අද බලන ට්‍රේඩ් බැලන්ස් එක, ඒ කියන්නේ ගෙවුම් ශේෂ හිඟය. මේකේ යම් විදිය අඩුවීමක් තියෙනවා. මොකද අපනයන වැඩි වුණා කියලා ආනයම අඩු වෙලා නැහැ. ඒක ඊට වැඩි වැඩි වෙලා තියෙනවා. අපනයන වැඩි වෙලා තියෙනවා 111%කින්, ආනයන වැඩි වෙලා තියෙනවා 123%කින්. ඉතින් එතකොට මේකේ ඔන්ටර්පෝට් ට්‍රේඩින් එක. ඔන්ටර්පෝට් ට්‍රේඩින් තියෙන එක බොහොම හොඳයි. හැබැයි ඔන්ටර්පෝට් ට්‍රේඩින් එක අද පනවල තියෙන බද්දක් මේකේ නිල වශයෙන් එකතු කරන්න තියෙන අගය 130%කට වැඩි වෙන්න ඕනේ කියලා. දැන් සිංගප්පූරුවක් වගේ රටක්, කැම්බෝඩියා වගේ රටක්, වියට්නාම් වගේ රටක්, මැලේසියා වගේ රටක් ඒගොල්ලෝ ඔන්ටර්පෝට් ට්‍රේඩින් වලින් තමයි රටක් ඉදිරියට ගිහිලා තියෙන්නේ. ඒකට ඩොලරයක් එකතු වුණොත් අන්න ඒක ඔන්ටර්පෝට් ට්‍රේඩින් එකේ සංවර්ධනයට ගමනක් එකතු වුණා කියලා තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. නමුත් ලංකාවේ 130%ක් එකතු වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක වෙන්නේ නැහැ.
1: මේ ඊට පිළිතුරු ලබා දුන් නියෝජ්‍ය මාත්‍ය චතුරංග අබේසිංහ.
5: ඉතින් ඒගොල්ල බංගලත් කරපු රාජ්‍ය කර්මාන්ත ප්‍රතිපත්තියක් නැති රට, බදු ටික එකතු කරගත්තේ නැති රට, ප්‍රවාහනය හදාගත්තේ නැති රට, මේවා ඔක්කොම අපි එක එක හදනවා. මේ ක්‍රියාවලිය ජනතාව දැනගන්න ඕනේ. මේ රට බංකොලොත් කරේ මේගොල්ලෝ. ඔය ආර්ථික ඔස්තාරල වගේ හිටියට මීක් නැතුව හිටියේ.
1: විපක්ෂයේ පක්ෂනායකයන්ගේ විශේෂ සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ඊට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්ව සිටිනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන විමල් වීරවංශ, නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පාර්ශවද සාකච්ඡාවට එක් වූ පිරිස අතරට අයත්. ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අද යළි ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ඩ් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල

0: ඉහළ ගොස් ඇත්තේ ඇමරිකා ඩොලර් 99.02ක් දක්වායි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 90.95ක් දක්වා ඉහළ ගියා. මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 114.7ක්. මෙතර ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සහ රුසියා විදේශ මාත්‍ය සර්ජී ලැවරෝව් අතර හමුවක් පවත්වා තිබෙනවා. හමුව පවත්වා ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවර පැවති ආසියාන් සමුළුවට සමගාමීවයි. හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් දෙපාර්ශ්වයම වැළකී සිටියා. ඉරානයට සහය ලබා දෙමින් ඇමරිකා හමුදා ඉලක්ක කිරීමට රුසියාව සම්බන්ධ වී ඇද්ද යන්න හෝ යුක්රේනයට එරෙහි යුද්ධය නතර කිරීමට රුසියාව සූදානම් ද යන්න පිළිබඳව අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම සමග පැවති දෙවන සිව්දින ක්‍රිකට් තරගයේ ඉන්දියා 19 පහළ කණ්ඩායම ලකුණු 211කින් ජයග්‍රහණය කළා. තරගයේ පැවතුනේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. ඉන්දියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 411ක්. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 148ක් රැස් කළා. ඉන්දියාව දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 208ක් ලබා සිටියේදී ඉනිම අත්හිටවනු ලැබුවා. ශ්‍රී ලංකාව දෙවන ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 260ක්. යළි සිරස්තල. තවත් මාස 3කින් ගංවතුර අවදානමක්. දේශබන්දු මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට නියෝග. රනිල් විපක්ෂ නායක කාර්යාලයට. හිටපු රාජ්‍ය ඇමතිගේ පුත්‍රයා රිමාන්ඩ්. බොරතෙල් මිල ඉහළට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රියක්.
1: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: මිනිහෙක්ට තමුන්ගේ වැරදුන අතීතේ මරලා දාන්න පුළුවන්. හැබැයි පුච්චලාලු කරන්න බෑ.
2: මං හොයන්නේ ප්‍රේමයක්. ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙන මේ මූවි එක ළඟදී රිලීස් වෙනවා කියලා අපිට ආරංචි වුණා.
3: හංගන්නේ මන්ද මන්ද මල්සරා. මල්තුන්න මාකින් මසොරා.
4: අපි ඒ ගැන අහන්න ෆිල්ම් එකේ ඩිරෙක්ටර් තිලින බොරලැස්සට කතා කළා.
5: මං හොයන්නේ ප්‍රේමයක් එකේ ප්‍රධාන රංගන ශිල්පීන් දෙදෙනා තමයි දර්ශන් තවරාජ් සහ අභිලාෂී සන්තෝෂ්කි. ඉතාම හොඳට ගැළපෙන ආදරණීය ජෝඩුවක් ඉන්නේ. සහ මේකේ පිරපිටපත අනුමා විජේවර්ධන, නිෂ්පාදනය USY අජිත් කුමාර.
2: ටෙලිඩ්‍රාමාස් ඩිරෙක්ට් කරලා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එද්දි කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක?
5: අවුරුදු 17ක විතර ටෙලිනාට්‍ය එක්ස්පීරියන්ස් එකත් එක්ක චිත්‍රපටයක් කරන්න එනකොට වෙනම මාධ්‍ය දෙකක් හොඳට අඳුරගෙන කරන්න ඕන මාධ්‍ය දෙකක් ටෙලිනාට්‍යවල තියෙන එක්ස්පීරියන්ස් එක සහ වෙන වෙන අධ්‍යයනයන් හරහා නිර්මාණ කටයුත්තට දායක වුණා.
4: ෆිල්ම් එක කලේ කවුරු වෙනුවෙන්ද?
5: මේ චිත්‍රපටයේ මුල ඉඳන්ම තියෙන්නේ ආදරේ විතරමයි තියෙන්නේ. ආදරේට සීමාවක් නැහැ, වයස් ભેදයක් නැහැ. මම හිතනවා ලංකාවේ ප්‍රේක්ෂක ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් කියලා බවුලත් එක්කම ඇවිල්ලා.
2: කවදද ෆිල්ම් එක බලන්න පුළුවන්?
5: අපිට අගෝස්තු මාසේ අන්තිම මේ චිත්‍රපටිය බලන්න පුළුවන්. අන්තිම සතිය වගේ වෙනකොට චිත්‍රපටිය බලන්න එන්න. දැනෙන දේ අපිට දැනුම් දෙන්න අපි ඒවා ඉතා නිහතමානීව පිළිගන්නවා. ඔයාලගේ ආදරේ අපිට ඕනේ.

0: Town.
1: පෙටල්කි කියන්නේ සීතල අමාරු වේදනාකාරී කාලයක් මැදින් වුණත් මලක් වගේ ආයෙත් පිපෙන ජීවිතයක් ගැන.
2: තිස්සක රිලිස්සන අරියනා ග්‍රාන්ඩ්ගේ 8 වෙනි ස්ටුඩියෝ ඇල්බම් එක ගැන එයා එහෙම කියලා තිබ්බා.
1: ඇල්බම් එකේ සිංදු 12ක් තියෙනවා. 2019ට පස්සේ අරියනාගේ වර්ල්ඩ් ටුවර් එක වෙන Eternal Sunshine Tour එක අතරතුරේදී තමයි එයා මේ ඇල්බම් එක රිලිස් කරන්නේ.
2: තව ඇල්බම් එකේ Hate That I Made You Love Me කියන song එකත් මේ විදිහ ෆෑන්ස් අතර ලොකු hype එකක් හදලා තියෙනවා.
0: Talk of the Town.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයි.

0: සියතා.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබ නොදන්න මෙඩිසින්.
3: HIV වල රෝග ලක්ෂණ මොනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද උණකමගේ සමග.
3: අපේ රටේ HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩිවීම ගැන බොහෝ දෙනෙක් මේ දවස්වල කතා කරනවා. සාමාන්‍ය ජනතාව වෛද්‍යවරුන්ගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකට පසු අපිට දැනෙන රෝග ලක්ෂණ මොනවද කියන කාරණාව. මේදී බොහෝ දෙනෙකුට කිසිම රෝග ලක්ෂණයක් ඇතිවන්නේ නැහැ. සමහර විට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුණත් වෛරස් එක ඔබේ ඇඟ ඇතුළේ ඉන්න පුළුවන්. ඉතාම කලාතුරකින් සමහර පුද්ගලයන්ට පමණක් වෛරස් ආසාදනයකින් සති කීපයක් ඇතුළත මද උණගතියක් ඇතිවීම, කුද්ධටි ඉදීම, ඒ වගේම උගුරේ ඇති වේදනාවක්, ඇඟපත වේදනාවක් වැනි රෝග ලක්ෂණ කීපයක් මතුවෙන්න පුළුවන්. නමුත් බහුතරයකට කිසිම රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. මෙහිදී වැදගත් වන්නේ ඔබට එවැනි සැක සහිත හැසිරීමකින් පසුව රෝගේ වැළඳුණාද නැද්ද කියලා හරියටම දැනගන්න නියමිත කාල පරාසය ඇතුළත අනිවාර්යයෙන්ම ඒ සඳහා පරීක්ෂාවක් කර ගැනීම පමණයි. එවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
4: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: හන්සා සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන්
1: ඒක හරිම අපූර්ව ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක් පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේකබඩුවල ලස්සන
2: සර් ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
1: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
2: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: මතකද සිංග බිග් බොනන්සා
6: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
5: මේ අවුරුද්ද තාවා
6: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජූලි 31 දක්වා පමණයි සිංග බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්
7: අපිට තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
8: මනස්ගතද
7: සෝරි සර්
9: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
10: London prison break. Nuwara Bokamberdi.
11: Heta, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru Samaka Infinity. Jolie Visipaha, BNS, Kanchana, Ravin, Sarit Surik with news.
10: London Prison Break Nuwara Bokamberdi
11: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්
10: විමසීම් 0856336
11: organizers and media partners
10: global events Seetha FM Seetha TV
12: අනුවටයි 0.2 අනුවටයි 0.4

0: රයිනපුරා
1: දැන් වෙලාව රාත්‍රී 7යි විනාඩි 2යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

වෙලාව රාත්‍රී 7යි විනාඩි 9යි. අපි ජීවිතේ අහන්න කැමති වචන තියනවා නේද? එහෙමත් නැත්නම් ආදරේදී අපි අහන්න කැමති වචන. අපි කැමති ඩයලොග්ස්. අපි හිතන විදිහටම අපි කැමතිම අපි ගොඩාක් ආදරය කරන කෙනාගෙන් ඇහෙද්දී අපිට දැනෙන සතුට ඒක කියන්න වචන මදි වෙනවා. ඒ වගේම තමයි අපි හිතන්නේ නැති වෙලාවක අපි කැමතිම කෙනාගෙන් එයා දන්නේ නැහැ අපි ඒ තරමට එයාට ආදරේ කියලා. ඒ ආදරය කරන කෙනාගෙන් හිතන්නේ නැති වෙලාවක සමහරක් විට එයා හිතලා වෙන්නත් පුළුවන්. එහෙම හිතන්නේ නැතුව වෙන්නත් පුළුවන්. ඔයාගේ හිත රිදෙන වචන ටිකක් පිට වෙනවා. එතකොට ඔයා එකපාරටම ඒ දේ ඔළුවට ගන්නවද? නැත්නම් ඉවසීමෙන් ඒ දේ අහන් ඉඳලා ඒකේ හොඳ නරක ඇත්තටම එයා කියපු දේ තේරුමක් තියෙනවද නැත්ද කියන දේ ටිකක් ඉවසීමෙන් අහලා ඔළුවට දාගන්න පුළුවන් නම් අන්න එතනදී ඔයා හිතන විදිහ බාරගන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. අපි කැමති වචන වගේම අපි කතා කරන්න ඕනේ දේවල් මොනවාද කියලා ආදරය කරන දෙන්නෙක් ළඟ අවබෝධයකින් තමයි මේ දේවල් වෙන්න ඕනේ කියලා තමයි මං කියන්නේ. ඉතින් එන්න මේ පටන් ගන්න. ඔයා කැමතිම පය දෙක ආදරේ ඔයා

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්ව අරිපත්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේ ගේන සමහර විශ්වාස භංගෙන්නේ නෑ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂික කවිලා විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75ක් කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සහමදිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners කතා කරන්න 0.718 492 492
13: උපකරණ ගෘහ පාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0.768 2334 සීතා හදවත් දිනු හිතවත්කම
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකින්

0: Anna da sudu kotigena e Disney.
1: Danin Anna. Sadiye dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
13: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
14: කාජිරිය ගොබ්බයා.
15: එයි, කාටද ගොබ්බයා? තෝ ගොබ්බයා කිව්වේ.

රාත්‍රි 7යි විනාඩි 32යි. අපි හැමෝම දන්න පූජනීය ග්‍රන්ථයක්නේ ශුද්ධ බයිබලය කියන්නේ. ඉතින් මට හිතුණා ඒකේ සඳහන් වෙලා තියෙන ආදරයට ගැළපෙන වචන ටිකක් ඔයාට ආයෙත් මතක් කරලා දෙන්න. මොකද ආදරය කියන්නේ ඇත්තටම තමන්ට වගේම අනිකා වෙනුවෙන්නුත් ඔයාගේ එනර්ජීස්, ඔයා හිතන විදිහ, කරුණාව, මේ හැමදේම එකට එක්වුණු දෙයක් නේද? සඳහන් වෙනවා ප්‍රේමය ඉවසලිවන්තය. සමහරක් විට සීත ආදරයක හංගින ඔබ මේ වචන ටික මේ විදිහටම කියවලා ඇති. ප්‍රේමය ඉවසලිවන්තයි, කරුණාවන්තයි, ප්‍රේමය ඊර්ෂ්‍යා නොකරයි, උඩගුණ වේ, අශිෂ්ට ලෙස හැසිරෙන්නේ නැහැ, තමන්ගේ වාසිය විතරක් බලන්නේ නැහැ, කේන්ති ගන්නේ නැහැ, අයාපත් දේවල් හිතේ තියාගන්නේ නැහැ, සියල්ල ඉවසනවා, සියල්ල විශ්වාස කරනවා, සියල්ල බලාපොරොත්තුවේ, සියල්ල විඳදරා ගන්නවා. ඉතින් ඒ වචනවලත් තියන්නේ ඉවසීම, දරා ගන්න විදිහ. ජීවත් වෙදි තමයි අපි හැමෝටම එක එක විදිහ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. දෙන්නේ කාතරේ කරද්දී අවබෝධය, විශ්වාසය කියන දේ අපි හැමෝටම ඕන දෙයක්. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මන් තරම් ඔයා ඔයාටවත් ආදරය කරලා නැතුව ඇති කියලා. ඉතින් ඒ ගැන තමයි අද ආදරේ කොන්සියත් FM අපේ Facebook page එකේ මම පෝස්ට් එකක් විදිහට පෝස්ට් කළේ. ඇත්තටම මන් තරම් නුඹට නුඹවත් ආදරේ නොකර ඇති. ඔයාටත් හිතෙනවා ඇති ඇත්තටම මන් තමයි යාට ගොඩක්ම ආදරේ කරේ කියලා. 0711 982 984 එහෙමත් නැත්නම් ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට ඇවිත් මේ වෙලාවේ ඔබට දැනෙන දේ කමෙන්ට් එකකින් තියන්න.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එක නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
2: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13.22.
12: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: ෆිනිෂින් වහලා ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
17: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
18: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather කාර්යය. david peters motor company private limited with it.
19: හිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි.
0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
4: මුළු පවුලටම මගේ ගානටම.
9: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
20: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Bajaj Vigo ජූලි වාසී. Bajaj Vigo electric ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce e-mobility වෙත.
22: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011 5 880 400. LOLC රන් සවි රන් අය සේවාව. වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
23: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
24: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
25: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
26: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
27: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
25: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
28: අපිට තොරතුරක් ලැබිලා තිනෝ potential prison break එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
29: මනස්ගතද?
30: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
31: London prison break. Nuwara Bokamberdi.
32: Ketta, Vasti, Yohane, Kaiser, Dinesh, Lahiru Samaka Infinity. Jolie Visipaha, BNS, Kanchana, Ravin, Sarit Surik with news.
31: London Prison Break නුවර බෝකම්බරදී
32: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
31: විමසීම් 0756336
32: Organizers and Media Partners
31: Global Events CFM CTV

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDBX රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
6: ඇරලහමි?
5: ඇහුන් නැද්ද මං කියපුවා?
6: නෑ නෑ අහන් හිටියේ.
5: මොනවද අහන් හිටියේ?
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
5: හෑ?
6: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
7: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
0: අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ
9: සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
10: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ.
10: හච් 15 පිස්සුවක්ම තමයි.
11: Big big දිනුමයි bonanza bonanza.
12: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
13: මොකක්ද කාරණේ කියාපියා?
14: මෑනියෝ අනාවැකියක් දැනගන්න ආවේ.
13: ඉතින් මොකක්ද අනාවැකිය කියපිය? ඒකත් මං අහන්න ඕනද?
14: අපේ ගේ එහා පැත්තේ මිසිස් බෙරිලගේ දුව කාටද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මෑනියෝ.
13: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් පේන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාදා උදේට සියත හපිය මිහිදු වෙනවා සියතට.
0: ආදිය රත්න සමග සෙනසුරාදා උදේ 10ට සියත 2020.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

රාත්‍රී 8යි විනාඩි 8යි. ඔය සියත ආදරේ කහන් ඉන්න දෙවනි පැය. දෙයක් කියන්නද ඔයාට? චුට්ටක් හිතලා බලන්න. ඔයාගේ හිතේ දේවල් ගොඩාක් එක්ක කියන්න ඕනේ දෙපාද කීකේ හිත එනවට වඩා කියන්න ඕන වෙලාවේ කල් ගන්න නැතිව හිතක් රිටන්නේ නැතිව එදේ වෙල කියන්න. මොකද පරණ වෙලා පහු වෙලා දවස් ගියාට පස්සේ ඒ හිතන් ඉන්න විදිහ ඔයා ඉන්න සිටුේෂන් එක හත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. මොකද ආදරණීය හිත බලාපොරොත්තුෙන් වගේම එය කැමති නෑ අනවශ්‍ය විදිහට ආදරේදී ප්‍රශ්න ඔලුවට දාගන්න. දෙයක් වෙන්න තියෙනවා නම් හිත හිත ඉන්නතුව කල් අරින්න නැතුව ඒ දෙ කියන්න පරක්කු වෙන්න එපා. මේ විදිහට මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒ මැසේජ් එකේ මේ පැය පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා ඉතින්. හැබැයි ආදරය කියන්නේ කෙනෙකුගේ ලස්සන පැත්ත පමණක් දැක ආදරය කිරීම නෙවෙයි. ඔහුගේ හරි අයගේ අඩුපාඩු, දුර්වලකම්, වැරදි දැනගෙනත් ඒ හදවතට ගෞරවයෙන් ළඟින් සිටීමයි. සතුටු දවස්වල පමණක් නොව දුකේදීත් අත් නොහැර සිටීමයි. වෙනස් කරන්න උත්සාහ කරනවට වඩා තේරුම් ගන්න උත්සාහ කිරීමයි. ආදරේ කියන්නේ ඔබ පරිපූර්ණ නිසා මම ඔබට ආදරේ කියන එක නෙවෙයි. ඔබේ අඩුපාඩු සමගම ඔබ මට වටිනවා කියලා හදවතින් පිළිගැනීමයි. කාලය වෙනස් වුණත් දුරස්කම් ආවත් හැබැයි ආදරය රැඳෙන්නේ විශ්වාසය, ගෞරවය හා සෙනෙහස මතයි. හැබැයි ආදරය කියන්නේ කෙනෙකු ළඟ සිටීම පමණක්ම නෙවෙයි. ඔහුගේ හෝ ඇගේ හදවතට සැනසීමක් වීමයි. ඇත්ත නේද ඉති? කවමදාක්වත් ඔයාට ඕන විදිහට කෙනෙක්ව වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. මොකද ආදරේ කියන්නෙම බලාහිඳීම් මැදකින් ඔයාගේ ජීවිතයට ලැබෙන ආශිර්වාදයක්. ඉතින් ඒ කෙනාට සැනසීම ඉන්න දෙන්න. සැනසීමේ

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මේ වන විට ගෝලීය පුරෝකථනය වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථනත් එක්ක ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මේ එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වීමේ හැකියාව සම්භාවිතාව 81%ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Petivistra Sandha 1396 Amatan
3: City Road Samajikyan Sandha Cargill's Food City within Megawattam Medoli Fat Spread Itiri Rupalaka 65 Prima Stella Chicken Rasati Noodles 5 Pack Eka Itiri Rupalaka 65 Stewart's Premium BOPF Tea Itiri Rupalaka 110 Magic Vanilla Ice Cream Itiri Rupalaka 250 Cargill's Food City
4: රුපියල් තම මුදල් ලේඛකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය 2 නේපාලය.
5: සියතස්සේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමල ඩී ජයශානි.
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
7: සියත පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
7: අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
10: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
9: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක

0: තාවක්
1: සහස් ලංකාවට වෙල්ලා කුමතන්න මවහයාගත්තේ.
2: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
3: හිමට නැමීතේ

රාත්‍රී 8යි විනාඩි 28යි. යන්න හදන්නේ WhatsApp එක පැත්තට. කවුද සියත ආදරයක අහගෙන ඉඳලා මැසේජස් කළේ? එව්වේ කියලා බලන්න. වෙනද වගේම ඔන්න රුක්ෂාන් ඉන්නවා අපි වහගෙන. එයා ගොඩක් ආදරය කරන හැමදාමත් වගේ සඳමාලි ඔයාවත් එකතු කරගන්නවා. එතකොට තව මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අදත් අපි ආසාවෙන් අහගෙන ඉන්නේ. එහෙම කියන්න අපේ නාමල්. එතකොට වයිෆ් මුජිපා පුතාලා දෙන්නවත් නිහන් ඔයාවත් එකතු කරගන්නවා. බහරේ නිඳලා තමයි සියත ආදරය එක මේ විදිහට අහන්නේ. ඔව් ඔව් ඔව් ලියන්න ලියන්න, මං කැමති එහෙම ලියන අයට. ආදරේ කහන් ඉන්නවා කියලා අපේ කුසලුත් මැසේජ් එකක් එවලා තියෙනවා. ආදරේදී අපිට වයස සීමාවක්, පාටක්, ජාතියක් අපිට සාමාන්‍ය විදිහට ඇහිලා තියෙන දේවල් තියෙනවනේ නේද? ඇත්තටම ආදරේ නම් ඔය කිසි දෙයක් නෙවෙයි ඕනේ. දෙන්නෙක් අතර තියෙන විශ්වාසය වගේම තේරුම් ගැනීම, දෙන්නට දෙන්න ආශිර්වාදයක් වගේම දෙන්නෙක් ආදරය කරද්දී මං හිතන විදිහට එයාගේ පවුලයත් ඒ ආදරයට උදව් වෙන්න ඕනි කියලා තමයි මට හිතෙන්නේ. එකතාව කියන්න කලින් මට මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ ඉතාලිවල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ යාළුවෙක්ගෙන්. කලිනුත් මේ කතාව මට කියලා තියෙනවා. හැබැයි දැන් නම් චුට්ටක් කතාව යන්නේ ටිකක් වෙනස් පැත්තකට. ඒ තමයි මේ මාර්ටිනා කියන ඉතාලි ජාතික ගෑනු ළමයාගේ ආදරෙයි අපේ ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රී ලංකාවේ ඉඳලා ඉතාලියට ගිය සමාවෙන්න ධනංජයගේ ආදර කතාව. මැසේජ් එක කිව්වට පස්සේ මට හිතෙන්නේ ඒ දෙන්නට තවත් බ්ලෙසින්ස් ඕනේ කියලා තමයි ඉතින්. මාර්ටිනා යොපු ඒ මැසේජ් එක ධනංජය ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් එවලා තියෙනවා. ඉතින් මාර්ටිනා කියන්නේ යාගේ අම්මටයි තාත්තටයි මෙන්න මේ විදිහට. මම ආවේ ඉතාලියෙන්, දුර රටකින්, වෙනස් භාෂාවකින්, වෙනස් සංස්කෘතියකින්. හැබැයි මගේ හදවත හොයාගත්තේ මේ ශ්‍රී ලාංකික ඔයාගේ ආදරණීය හදවත. අවුරුදු දෙකක් අපි එකට ගමන් කළා. අපි එකිනෙකාගේ ලෝකයන් ඉගෙන ගත්තා. අපේ රටවල් වෙනස් වුණත් අපේ ආදරය එකම භාෂාවක් වුණා. එක දවසක් මං ඔයාගෙන් ඇහුවා මගේ ජීවිතයත් එක්ක ඔයාගේ ජීවිතය එකතු කරගන්න කැමතිද කියලා. එයා පුදුම වුණා. හැබැයි ඒ මොහොතේ ඉඳලා එයාගේ සතුට මගේ හදවතේ මතකයක් වුණා. ඉතින් අම්මේ තාත්තේ ඔය දෙන්නට තියෙන බය මං තේරුම් ගන්නවා. ඔයාගේ පුතා සතුටින් ඒ පුතාගේ අනාගතය ගැන කොටක් හිතනවා කියලා මම දන්නවා. ඒත් කවමදාක්වත් ඔයාගේ පුතාව මං ඔය දෙන්නගෙන් යත් කරන්නේ නැහැ. සංස්කෘතිය සම්ප්‍රදායන් දැනගන්න උත්සාහ කරනවා. මට ඕනේ ලෝකෙ වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මට ඕනේ ආදරයෙන් පිළිගන්නයි. ආදරයෙන් ඉල්ලන්නේ තව එක අවස්ථාවක් දෙන්න. මට ආදරය පෙන්වන්න ඉඩ දෙන්න. ආදරය සංස්කෘතියේ දෙකක් හින්ද නැති කරන්න ඉඩ තියන්න එපා. ආදරය කියන්නේ පවුල් දෙකක් එකට එකතු වෙනවා කියලා මට ඔප්පු කරන්න, මට ආශිර්වාදය දෙන්න. ඉතින් ධනංජය ඔයාගේ මාර්ටිනාට කියන්න සියත ආදරයක හංගින් අපිත් එයාට ගොඩක් ආදරේ කියලා අනිවාර්යෙන්ම දවසක.
අම්ම තාත්තගේ ආශිර්වාදෙත් මැත්තේ මට හිතෙනවා. ඔය දෙන්නගේ ආදරය ජය ගන්නවා කියලාම. අනිත් කට්ටියවත් ඉක්මනටම එකතු කරගන්න අහන් ඉන්න ඕනේ හරියද?

0: මැනියෝ
1: මොකක්ද කාරණේ කියාපිය?
0: මැනියෝ අනාවැකියක් දැනගන්න ආවේ.
1: ඉතින් මොකක්ද අනාවැකිය කියපිය? ඒකත් මං අහන්න ඕනද?
0: අපේ ගේ එහා පැත්තේ මිසිස් බෙල්ලගේ දුව කාටද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මැනියෝ.
2: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් පේන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාදා උදේට සියත හපිය මිහිදු වෙනවා සියතට.
3: මිහිදු ආර්ය රත්න සමග සෙනසුරාදා උදේ 10ට සියත 2020. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402, 0718 392 377. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
5: අද

සමහරක් විට ඔයත් දන්නේ නැතුව ඇති මන් තරං ආදරය කරපු කෙනෙක් මේ කොහේවත් නැතුව ඇති කියලා. සමහරක් විට ඔයා ඔයාටවත් මේ විදිහට ආදරය කරගෙන නැතුව ඇති. මන් තමයි ඔයාට මේ විදිහට ආදරය කරන එකම කෙනා. ඉතින් අද කතා කළේ ඔයා තරං එයා යාටවත් ආදරේ නෑ කියලා. අපි ආදරේ පංගු බේරු හොයපු කතාවක්. ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං තරං ඔයා ඔයාටවත් ආදරේ කරලා නැතුව ඇති කියලා. ඇත්ත නේද? ඉතින් සමහරක් අය ඉන්නවනේ එහෙම කියද්දී කමෙන්ට් එකක් ඇවිල්ලා තිනා මෙන්න මේ විදිහට. ඔයාට කරදරයක් වෙනවා නම් හීනෙන් හරි පේන තරමටව ඔයා ඔයාට ආදරේ කරන්නේ නැතුව ඇති තමා මැනික. හැබැයි මං ඔයාට ආදරේ කළා. දිනෙත් මා තරුෂි තමයි අපිට කමෙන්ට් කරලා තියන්නේ. එතකොට ඉසුරු මංචනායක කියනවා, වැහි පොදක් පවා වදිනකොට හුස්ම හිර වෙනකොට මගේ හුස්මටත් වඩා රැකපු නුඹ අද කොහෙද? එතකොට අපේ KTH කමෙන්ට් කරලා තියෙනවා මෙන්න මේ විදිහට, කෙනෙකුගේ ජීවිතයට සැනසීමක් වෙන්න, ඔහුගේ හෝ ඇගේ හිතට විශ්වාසයක් වෙන්න, අමතක නොවන ලස්සන මතකයක් වෙන්න. මොකද සැබෑ ආදරය කියන්නේ මට ඔයාව ඕනේ කියන එක විතරක් නෙවෙයි, ජීවිතේ හැම කෙනෙක්ම මතකයක් වෙලා යනවා. ඒත් කෙනෙකුගේ හදවතේ සැනසීමක් වෙලා රැඳෙන්න ලැබෙන එක තමයි සැබෑ ආදරයේ ලස්සනම ජයග්‍රහණය. බොහොමත්ම ස්තුතියි KTH ඔයාගේ මේ මැසේජ් එකට. එතකොට අලුත්කම කොළඹ බස් එකේ කට්ටිය සියත ආදරයක අහන් යන්නේ. බස් එකේ නම්බර් එකත් මම මතක් කරන්නම්, NB 43 77. කට්ටියම පරිස්සමින් වැඩවලට ගෙදරට යන්න ඕනේ. බොහොමත්ම ස්තුතියි සියත FM අහන් යනවට. අහන් ඉඳලා මැසේජ් එකක් කිව්ව ඔයාටත් thank you so much. යන්න වෙලාවත් ඇවිත්, යන්න කලින් වැරැද්දක් හරිගස්සන්න ඕනේ. ඇත්තටම අර මාර්ටිනා, ඉතාලි වල ඉන්න මාර්ටිනාගේ කතාවේ නියම සහකරු තමයි වෙන කවුරුත් නෙවෙයි නියෝන්. ඔය දෙන්නට ගොඩක් ආදරෙයි අපි. එතකොට නියෝන් මාර්ටිනාගේ ආදරයට මේ විදිහට කරන්න පුළුවන් උප්පරිම විදිහට උදව් කරන්නේ එයාගේ කසින් ධනංජය. ඉතින් බය වෙන්න එපා. දවසක ආදරේ හිතන්නේ නැති විදිහට අනිවාර්යෙන් මට විශ්වාසයි දිනනවා දිනනවා දිනනවාමයි. හැබැයි මේ මැසේජ් එක නොකියා කොහොමද මං ගෙදර යන්නේ? රාත්‍රී 8:53 වෙද්දී ජගත් කියනවා මෙන්න මේ විදිහට. හිරු මඩල වලා අතර සැඟව යත්තේ අහස් කුස අඳුරු වී කළුවර ගලාවිත් සුඳුරු රාත්‍රිය උදා වෙන්නත් සමගම ආදරේ කා නැමැති තරුව පායන්නේ සඳ නැමැති විශ්මිකේ ආලෝකයත් එක්කයි. ඒ සඳ පායන තුරු අපි කළුවර හස දෙස බලා සිටින්නෙමු. ටිකෙන් ටික ටිකෙන් ටික මිහිරි හඳ අතරේ ඒ සඳ පායනවා.
ආයෙත් පෑ දෙකකින් අහස අඳුරු වෙනවා. එතකොට පුංචි දුකක් දැනෙනවා. පෑ දෙකක් නෙවෙයි, මුළු රාත්‍රියේම මේ සඳ පායලා ඉන්න ආදරය දෝතින් තුරුළු කරගෙන ඇවිත් මල් අහුරක් වගේ අහසට විසි කරන්න. අපි ඒ මල් එකින් එක අහුල කන්නම් බිමට වැටෙන්න නොදී. එහෙනම් බොහොමත්ම ස්තුතියි ඔයාගේ ඒ ලස්සන වචන වලට. විශ්මිට යන්න වෙලාව හරි. ඇත්තම කිව්වොත් විශ්මි ගොඩක් ආසයි මල් වලට. ඊටත් වඩා විශ්මි ගොඩක් ආදරේ සීතාදරේ කහන ඔයාට. ගිහින් එන්න ඔබට සුබ රාත්‍රියක්.

0: සියත පත්තරේ විතාසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවස් 5ක් සතියක් වගේ අතර කාලයක් කැරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි. කෑම කන්න විදිහක්
4: නැති
3: වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ. ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්නේපා මේ සැන්ඩි අවුරුදු 40ක් ගෙදර ජීවත් වෙන්නේ ඔළුව නැති. ඇත්තම නැතුව. නැතුවම නැතුව.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: Big Big Dinumai Bonanza Bonanza
7: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේ සර්හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
0: CDB එක රන් ගණතුන කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
8: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: මාව දැකලා හැංගුණානේ.
10: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
8: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරි නගරයක්.
11: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දුම්විලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත TV තුලින්.

0: සියත දෙවයින පුරා
1: දැන් වෙලාව රාත්‍රී 9යි විනාඩි 3යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: මේ වන විට ගෝලීය පුරෝකථනය වගේම සියලුම ලීඩින් සෙන්ටර්ස් වල පුරෝකථනත් එක්ක ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මෙම එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වීමේ හැකියාව සම්භාවිතාව 81%ක් බවට දැන් මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

0: Anna, da su Jukoki Game e Disney.
1: Denin Anna. Sati tavasla havas dekata.
2: Theater hot and spicy with Sudhu Kochi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: තියටර් ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
12: මම නම් හිතන්නේ නැහැ සර්.
10: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
13: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
14: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
10: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
15: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්
16: 98.2 98.4

0: මැනියෝ මැනියෝ
1: මොකක්ද කාරණේ කියාපිය
0: මැනියෝ අනාවැකියක් දැනගන්න ආවේ.
1: ඉතින් මොකක්ද අනාවැකිය කියපිය? ඒකත් මං අහන්න ඕනද?
0: අපේ ගේ එහා පැත්තේ මිසිස් බෙරිලගේ දුව කාටද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මැනියෝ.
2: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් පේන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාදා උදේට සියත හපිය මෙහෙදු වෙනවා සියතට.
3: ආදිය රත්න සමග සෙනසුරාදා උදේ 10ට සියත 2020 හිනාවෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive. අනුග්‍රහය.
6: ආවරණය
7: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13.22.
13: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: Finishing වහල ලක්ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
18: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. David Pierce Motor Company Private Limited.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3 රෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙත.
3: රන්පෞමකට ඉහළ අප්‍රිකාර්ම. අමතන 0115 880 400. Ello LC Ronsali Runway සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
9: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
10: 98.2

0: සියත පත්තරේ විතාසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: දවස් 5ක් 7ක් වගේ අතර කාලයක් කැරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි. කෑම කන්න විදිහක්
5: නැති
4: වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ. ඔළුව නැතුව 7ක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්න එපා. මේ සැන්ඩි අවුරුදු 40ක් විතර ජීවත් වෙන්නේ ඔළුව නැති. ඇත්තම නැතුව. නැතුවම නැතුව.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000.
10: සියත පොකට් මනී.

0: දහයයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

0: ගීතායයි.
1: ආයුබෝවන්. රෑ 10යි ගී 10යි. ඉතින් අද ඔන්න 10 ඉඳන් 11 වෙනකන් මා කැමති ගීත 10ක් මම විස්තරාත්මකව ඔයගලන්ට අහන්න සලස්සන්නයි හදන්නේ. එහෙනම් මං හිතනවා පැයක් මාත් එක්ක ඉන්න මම ජනනාත් වරකා ගොඩ. හරි, එහෙනම් 10 වෙනි තැනට මා තෝරා ගන්නේ මම හම්බෙන් වගේ YouTube නාලිකාවේ සැරිසරේ ඉන්නකොට මට එකපාරට මේ ගීතය ආවා. හරිම ලස්සන විෂුවල් එකක් තිබුණා. මොකක්වත් නෙමෙයි, ජැක්සන් ඇන්තනි මහත්මයාගේ පවුල, සම්පූර්ණ පවුලේ ගීතයක් තමයි මේ ගීතය. අනේ ඉතින් අපි මතක් කළ යුතුයි ජැක්සන් ඇන්තනි මහත්මයාව මගේ හොඳ මිත්‍රයෙක්. අපි වැඩ කරලා තියෙනවා එකට. මට හරි ආදරේ. මං ගැන ගොඩාක් වර්ණනාවෙන් කතා කරන පුද්ගලෙක් ජැක්සන් ඇන්තනි. මාව දැක්කාම කියනවා පන්සලේ තේවාවේ ගගහිරු තම්මැට්ටම ලෝකෙට ගිනිච්ච කොල්ලා තමයි මේ ඉන්නේ කියලා මාව දැක්ක තැන කියනවා. ඉතින් ගීතේ මුලින්ම ගායනා කළ තිබ්බේ මේ කුමාරියක්කගේ CD තැටියකට. මං ඉවලෙම ජැක්සන් අයට අරගෙන, අනේ ජැක්සන් අය මේ ලස්සන ගීතයක් දැක්කනේ, හරිම ලස්සනට කරලා තිනවා. මම මේ හදවතින්මයි කියන්නේ, මම ඔය කට්ටිය වගේ භිතේකයි අර්ගේකයි නැති එක්කෙනින්නේ. මං ඔයාට මේ කෝල් එක ගත්තේ බලපු හැටි පුදුම ලස්සනක් තියෙන්නේ. මට හරි ආසයි දුනා. කිව්වා අනේ බං, ඕක මේ කුමාරියක්කගේ CD තැටියකට කරපු සින්දුවක්. මේ අලුතෙන් අපේ කොල්ලා මේ ගෙදර ওই කම්පියුටර් දාගෙන මේක කරා. ඉතින් කියලා ගමන් කෝණේ කියන්නේ ඔක්කොටම හරි ලස්සනයි කියලා. මේක ලියලා තියෙන්නේ කැලුම් ශ්‍රීමාල්. සංගීත අපි අසේල බණ්ඩාරගෙන. ඉතින් මේ ඔය ගොඩක් දේවල් කරපු අසේල මන් දන්නවා. පොඩි උන් එක තමයි වැඩ කරේ සෑහන කාලයක්. ඉතින් මේ ගීතයට මං හරි ආදරෙයි. හරි, එහෙනම් ආදරේ අපි අහමු ජැක්සන් ඇන්තනීගේ සිය පවුලෙම කටහඬවල් තියෙන සජිත, අකිල, මාධවිත් එක්ක ඒගොල්ලන්ගේ බිරින්දෑවරුයි මේ මහත්වරුයි ඔක්කොම මේකේ පොඩි පොඩි කෑලි ගායනා කරනවා. ඉතින් මං හිතන්නේ අකිලගේ පොඩි බබා ඉපදිච්ච ගමම වගේ මාස 3ක් විතර ඇති ඒ පොඩි බබත් මේ නිරූපරාම වල ඉන්නවා. ඉතින් අද රූපරාම පේන්නේ නැහැ. හැබැයි අහමු මේ ලස්සන ගීතය ආදරේ.
2: අංක

0: සංගීතායයි.
1: අද සොඳුරු මුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී ජනනාත වරකාගොඩ.
2: තෝරගන්න මේ ඉතාම ලස්සන ඩුවට් එකක්, අයියයි නංගි දෙදෙනෙක් කියන ගීතයක්. ඉතාම ලස්සන, මටත් මතකයක් තියෙනවා මේක ගැන කියන්න. නීලවික්‍රමසිංහ සහ රූකාන්ත ගුණතිලක තමයි මේක මුලින්ම ගායන කළ තියෙන්නේ. ඉතින් නීලක්වත් මතක් කරන්න ඕනේ, අපි අතර සිටපු ඉතාමත්ම දැවැන්ත කටහඬක් සහ බය නැති කාන්තාවක්, උනෑම දෙයකට ඉදිරියට එන කාන්තාවක්. ඉතින් ඇයට නිර්වාණ සුවය පතන ගමන් මේ ගීතය ඔබ කවුරුත් දන්න. රූකාන්ත මහත්මයා ටික කාලයක් ඇමරිකාවට වෙලා පදිංචි වෙලා හිටියා. ඔහු ගිහිල්ලා කරපු පළවෙනි කොන්සර්ට් එකට මාව තමයි ලංකාවෙන් ගෙන්න ගත්තේ. ඔන්න ඉතින් මෙච්චර කට්ටියින් දැදි මාව තෝරගත්තා. අනේ මල්ලි එන්න, අපිත් එක්ක ගීත ගානා කරලා මේ තබ්ල ගහලා බෙර ගහලා ඒ ටික කරන්න එන්න කියලා. ඉතින් මාව ගෙන්නුවා, මම ගියා. ගිහාම අනේ ඔය රයිනි වින්ඩි හරිම පොඩි. ඒ කාලේ වින්ඩි නම් හරිම පොඩි ගිරා පැටියෙක් වගේ දඟලනවා ඇවිල්ලා. රයිනි නම් ටිකක් 18ක් 20ක් විතර වෙන්න ඇති රයිනිට. ඉතින් රයිනිත් එක්ක මම ওই ඩුවට් එක නිව්යෝක් නුවරදී ඒ කොන්සර්ට් එකේදී ගානා කරා. ඉතින් මට හරි විශේෂයි.
3: මිදුලේ අතන නංගෝ කවුද හැංගි උන්නා වගේ.
2: ඉතින් මේ ගීතයට මම එම නිසා ආදරය කරනවා. සහ අජන්ත රණසිංහ අපට හිටපු තාමත්ම ශෘංගාරාත්මක ගීත, බොහොම අරුත්බර ගීත, ආන්දෝලාත්මක ගීත රචනා කරපු අජන්ත අංකල්ව මතක් කරන්න ඕනේ ආදරෙන්. මටත් එකම එක ගීතයක් ලියලා දුන්න මගේ ජීවිතේ. අනේ ඒ ගීතය සංගීතත් කරා මේ මහින්ද බණ්ඩාරයන්. ඉතින් මං හරි භාග්‍යයක් එතුමාගෙන් එක ගීතයක් හරි මගේ ජීවිතේට රචනා කරලා ගායනා කරන්න ලැබීම. මේ ගීතේ මං තෝරගන්නවා ඒ දෙපළ නැත්තම් මේකේ සංගීතයේ රූකාන්තමයි. ඉතින් රූකාන්ත කියන්නේ අපිට ඉන්න අපේ ලංකාවට වාසනාවන්ත ටැලන්ට් එකක්. ලංකාව කියන රටට එළියක් මම දගෙන විදිහට තරුවක්. ඉතින් රූකාන්ත අයියගේ සංගීතය අපි මේ ගීතය හම් මම හිතන ඔගොල්ලෝ තාස වෙයි කියලා.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී ජනනාත වරකාගොඩ.
2: ඔන්න අටවිනි ගීතයට බොහොම සුංග්‍රාරාත්මක ගීතයක් තෝරාගන්න හිතුවා. ඒවකට බොහොම ආන්දෝලනාත්මක සංදර්ශනයක් මේ රටේ තිබුණා 1960 ගණන්වල සා ප්‍රසංගය. ඉතින් මේ ප්‍රසංගය සා කිව්ව ගම ඔක්කොම දන්නවා මේක අයිතිකරුව කවුද? අපි ආචාර්ය වික්‍රත්නායකයන්. ඉතින් වික්‍රත්නායකයන් ගැයූ සංගවා ගනු මැන කියන ගීතය මං හිතන්නේ මේ අහන් ඉන්න 99%ක් දෙනාට අත්දැකීමක් ලැබිලා ඇති, පිරිමි පාර්ශ්වය විශේෂයෙන්. ඉතින් මේක රචනා කරලා තියෙන බණ්ඩාර විජේතුංග වික්ටංකල් මයි මියුසික්. මේක මං හිතන්නේ අනිවාර්යෙන් පිරිමි පාර්ශ්වයන් නම් අත්දැකලා ඇති.

0: ඊයයි අපි හැමෝටම හිතන දෙයක්. එහෙම හිතෙන්නේ නැත්තම් ඒක මන් දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මොකක් හරි අඩුපාඩුවක් ඇතිද මන් දකින්නවා. අපි හැමෝටම එහෙම හිතෙනවා. ඉතින් මේ ගීතය අහලා බලමු. තාමත්ම සුංග්‍රාරාත්මක ගීතයක්.
1: අංක

0: සංගීතායයි.
1: අද සුඳර මුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී ජනනාත වරකාගොඩ.
2: අලුත්ම පන්නේ ගීතයක් මම ඊළඟට තෝරාගන්නවත් හත්වෙනියට මේ රිද්ම වීරවර්ධන කියන තරුණයාගේ. ඉතාම සංයමයෙන් ගායනා කරන තරුණේ, සංගීතය හදාරලා ගායනා කරන තරුණේ. ඉතින් ඔහුගේ තනු අපිට ගැළපෙන මේ බොහොම ශාස්ත්‍රීය සංගීතයට බර වෙච්ච සහ අලුත් සද්දත් එක්ක මුසු වෙච්ච, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩාන්ස් මියුසික් EDM කියන මියුසික් උත් එක්ක මේ පරණ තනු යොදා ගන්නවා, ඒ වගේ එකක් ඔහුගේ තියෙනවා. ඉතින් ඕක තමයි අපිත් කරේ. ඉතින් 1996 ශක්ති කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ වගේ කරනකොට අපිට ආසයි දෙනවා. ඉතින් රිද්මගේ ගීතයක් මම තෝරගන්නවා, කුවේ නීමා කියන ගීතය. චන්දසේන තලංගම මහත්තයා තමයි ලියලා තියෙන්නේ. චරිත අතලගේ කියන ඒත් අපේ නැවුම් සංගීත අධ්‍යක්ෂකවරයෙක්ගේ ගීතයක්. රිද්මයි දිනූපා. දිනූපා බොහොම ලස්සන වැඩසටහනකින් එලිටාවේ, මේ ළමා වැඩසටහනකින්. මම හිතන්නේ කෝදා ගොඩ නේද, දිනූපා කෝදාගොඩ. අපිට මතක් වෙනවා කෝදාගොඩ කියපු ගමන් අපේ වෛද්‍යාචාර්යතුමා කෝදාගොඩ මහත්මයා. රිද්ම වීරවදනගේ මේ ගීතයට මම ගොඩක් ඇලුම් කරනවා. අහලා

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී ජනනාත වරකාගොඩ
2: චිත්‍රපට සංගීතය සිල්වර් ස්ක්‍රීන් ලංකාවේ ඇත්තටම විශාල වශයෙන් ව්‍යාප්ත වුන් නැති වුණාට ඉන්දියාව වගේ. හැබැයි ඒ කරපු චිත්‍රපටවල සංගීතයක් අපට මහා මෙරක් තරම් අපේ පුංචි ලංකාවට අපි අගය කරනවා. ඒ සංගීත අධ්‍යක්ෂකවරු ඉන්දියානු චිත්‍රපටවල සංගීතය හදාරලා ඒවා අහලා ඒ ආභාසය අරගෙන අපේ සිල්වර් ස්ක්‍රීන් එකට ඉතා ලස්සන ගීත නිර්මාණය කරා. සංගීත අධ්‍යක්ෂවරු වශයෙන් ගත්තාම සරත් දසනායකයන්, එතකොට ඒවකට හිටපු වික්ටර් රත්නායකයන්, සෝමපාල රත්නායකයන්, එතකොට මොහොමඩ් සාලි, එවැනි අපේ අන්‍යාගමික සංගීතඥයයි. කියන්නේ බෞද්ධ වෙන්න ඕනේ චිත්‍රපටයක මියුසික් හදන්න. අපේ ඉතිහාසය ගත්තාම ඉස්ලාම් ආගමිකයෝ තමයි මුලින්ම ඉන්දියාවට රසබර සංගීතය ගෙනහැලා තියෙන්නේ. ඉතින් මොහොමඩ් සාලි එවැනි සංගීතඥයන්ගේ සංගීත තනු තාමත්ම රසයි. ඉතින් මම තෝරාගත්තා තවත් එහෙම රසවත් ගීතයක්. මේකත් ඇත්තරම මේ අපිට හදවතට දැනෙන, ඒ කියන්නේ අපි කාටයි අපේ ජීවිතේ බාර දීලා වගේ තියනවා වගේ හිතෙන අවස්ථාවක ඇසුන ගීතයක්.

මට හැඟෙන ආකාරයට මිනිසුන් අතර මිනිස්සෙක් කියන චිත්‍රපටයේ සංගීතයේ ජේ.ඒ. දොඩංවල ශිල්පියාගේ ලියලා තියෙන්නේ ලීලානන්ද ගුණවර්ධන මහත්මයා. ඉතින් ලස්සන ගීත ගොන්නක් රචනා කරලා අපිට දායාද කරපු මහත්මයෙක්. මේ ගීතේ බොහොම හදවතට දැනෙනවා. කවුද ගායනා කරන්නේ? හදවත රත්තරන් ජෝති, එච්.ආර්. ජෝතිපාලයන් සහ සිල්වර් ස්ක්‍රීන් එකට ඉතාමත්ම මැනවින් දායාද වුණු කටහඬ දායාද කරපු අපේ සුජාත ඇන්ටි, සුජාත පෙරේරා මුලින්ම, ඊට පස්සේ සුජාත අත්තනායක වුණා. ඉතින් ඉතිහාසයේ සුජාත ඇන්ටිගේ තාත්තා මගේ අප්පච්චිත් එක්ක පොලිසිය වැඩ කරලා තියෙන්නේ. ඒකත් මට මේ අවස්ථාවේ මතක් වෙනවා. ඉතින් මම බොහොම සමීප පවුලක්. අපි හමු මේ ඩුවට් එක. තාම ලස්සනයි.

0: ගීතයයි.
1: අද සුඳර මුණකැසීම ප්‍රවීණ සංගීතවේදී ජනනාථ වරකාගොඩ.
2: රෑ දහය ගී දහයයි ඕගුලන් අහන්ඉන්නේ අද මම තමයි ජනනාථ වරකාගොඩ. ඉතින් මට ආසහිතෙන මගේ හදවතට දැනිච්ච ගීත දහයක් එක තමයි අද ඕගුලන් ඉන්නේ. ඉතින් මම දන්නේ ඕගුලන් ආසහ නැද්ද කියලා, හැබැයි අහන් ඉන්න වෙනවා. භාතිය සන්තුෂ් දෙපළ හොඳ කම්බිනේෂන් එකක්, හොඳ ඩුවට් එකක්. අපි සංගීත ශාස්ත්‍රයේ වැඩ කරගෙන යනකොට මේ ඈත අතීතේ ඒ එහෙම දෙදින අදින වැඩ කරපු අවස්ථාවල් අපිට ගොඩාක් තියෙනවා. ඉතින් ඉන්දියාවේ හරියට තියෙනවා එහෙම දෙදින අදින වැඩ කරපු අවස්ථාවල්. ඉතින් මෑත භාගයේ අපේ ලංකාවට මේ හිප්හොප් සංගීතය 2000 වෙනකොට දායද කරපු දෙදෙනා තමයි ඔවුන් දෙදෙනා. ඉතින් ඔවුන් හොඳට බටහිර සංගීතය පරිහරණය කරලා, ඒ වගේම දෙදෙනාම එකට ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා මාකටිං ඩිග්‍රීස් දෙකක් කරලා ඒ දින දන්න හොඳට මාකට් කරගන්න තමන්ව. මට අපිට නැති එක. ඉතින් අපි ඉගෙන ගත්තේ ගොඩක් සංගීතයමයි, මේ කලාවමයි අපේ ඇඟේ. අපිව මාකට් කරගන්න හැටි අපි ඉගෙන ගත්තේ නැහැ. හැබැයි ඒ දින මුලේ කල්පනා කරලා හොඳ මාකටිං ඩිග්‍රී දෙකක් කරලා ඒ දිනගේ සංගීතයත් ඒ දිනගේ කලාවත් මාකට් කරගන්න හැටි හොඳ ආකාරව දැනගෙන ඉදිරියට ආපු දෙදෙනෙක්. ඉතින් ඔවුන් මේ මෙහෙම මාකටිං එක්ක යද්දි අපේ ලංකාවට ගෙන්නවා ඉන්දියාවේ ගීත කෝකිලාවියගේ නැගණිය ආශා බෝෂ්ලේ ලස්සන කොන්සර්ට් එකක් කරා. ඉතින් ඒකත් හරි වාසනාවක්. අපි ඉතින් ඒකට ආශිර්වාද කරලා යදවතින්ම සුබ පතන්නට අවශ්‍යයි. මං ඒ දවස්වල එහෙම කරා. ඉතින් මගේ ආසම ගීතයක් වුණා ඇයත් එක්ක මේ දෙදෙනා ගායනා කරා දේදුන්න සේරී කියන ගීතය. සංගීතවත් කරේ මං හිතන විදිහට අපේ ශාරංගන් ශ්‍රී රෙංගනාදන්ගේ මල්ලි ශාමලාන් රෙංගනාදන්. ශාරංගන් කියන මගේ හොඳ මිත්‍රයෙක්, ඇයගේ මෑණිය තමයි අරුන්ධති රෙංගනාදන්. අපේ කර්ණාටික සංගීතයේ අපේ ලංකාවේ හිටපු අධිපතිතුමිය, දැන්ට ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නවා. ඉතින් ඇයගේ ලොකු පුතා තමයි ශාරංගන්. අපිත් එක්ක ශක්තිවාද කණ්ඩායමේ අවුරුදු ගාණක් මගේ හොඳම මිතුරා බවට පත් වෙලා හිටියා. ඔහුගේ මල්ලි තමයි ශාමලාන්. ඔහු හරියට බාති සන්තුෂයක වැඩ කරා. ඉතින් මේ මෙලඩීක මං හිතන්නේ ශාමලාන් තමයි නිර්මාණය කරේ. ඇය ඉතා සාවෙන් ලස්සනට අපේ වචන ගායනා කරා. මං ඒ කොන්සර්ට් එක හිටියා, මං ගිහිල්ලා බලාගෙන හිටියා. හරි ලස්සනට අපේ වචන උච්චාරණය කරලා ගායනා කරා ආශා ජී. ඉතින් එවකට ලතා ජීත් ජීතුන් අතර හිටියා. ඒත් මම දකින විදිහට ලංකාවට ලැබිච්ච ඉතාමත්ම වාංගු වාසනාවන්ත දිනයක් එදා. ඒක සුඛ වෙලා වැඩ කරේ බාති සන්තුෂ් දෙපළ සහ ගුඩක් කට්ටිය. අපි සියලුම දෙනා ඒ සම්බන්ධව ඒ දවස්වල වැඩ කරා. ඉතින් නිලාරෙන් කාසිම් මහත්මයාව අමතක කරන්න බෑ. වර්තමාන ගීත රචකයන්ගේ සංගමේ සභාපතිතුමා. ඉතින් නිලාර ලියලා තියෙන මේ ගීතය අහලා බලමු. දේ දුන්න සේදී අංක

0: ගීතයයි.
1: අද සුඳර මුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී ජනනාථ වරකාගොඩ.
2: ඔන්න ඉතින් හතරවෙනි ස්ථානයටත් ආවා. ක්‍රමක්‍රමෙන් වෙලාව ටික් ටොක් ටික් ටොක් ටික් ටොක් කරලා වෙලාව නම් යනවා. මේ අපි ඉපදිලා ඉන්නේ රට ගැන කියන ඉතාමත්ම ලස්සනට රචනා කරලා තියෙනවා. මේ රචකයා ගැන ටුවා ටික අවශ්‍ය නැහැ. හදවතින්ම ගීත රචනා කරපු ගීත රචකයෙක් තමයි මහගම සේකරයන්. ඉතින් මහගම සේකරයන්ගේ මේ හවුලක් තිබුණා. නිතතින්ම ඒ හවුලේ හිටියා WD අමරදේවයන්. එතකොට ඒ හවුලේ හිටියා කලාශූරි එස් පනිවාරතයන්. ඒ හවුලේ හිටියා ඩයනල් අල්ගමයන්. DR පීරිස් මහත්මයා ඒ හවුලේ හිටියා. ඉතින් මේ දෙදෙනා තෝරා ගන්නවා මේ සිංහල අපගේ රටයි කියන ගීතය ගායනා කරන්න අපේ නන්දා මාලිනිය. ජනතාව විනාශ කර හඬ පරුෂයක්, සංගීත ගුරුවරියක්, සංගීත තනු නිර්මාපකයෙක්. ඉතින් අපේ රටට ඉතාමත්ම අවශ්‍ය චරිතයක් නන්දා මාලිනිය. ඇයගේ කටහඬින් නොයෙක් පණිවිඩ ජනතාවට ගායනා කරුණා. ආචාර්ය සුනිල් ආර්යරත්නන් මතක් කරන්නම අවශ්‍යයි. ඔහුගේ ඒ පණිවිඩ තමයි ඇයගේ කටහඬින් මුළු ලෝකෙටම ගෙන ගියේ. ඒ වකවානුවට කලින් තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ මහගම සේකරයන් අතින්. ඉතින් මේ සිංහල අපගේ රටයි, අපි ඉපදුනාට මැරෙන්නේ වෙන රටකයි කියලා තමයි දැන් කියන්න වෙන්නේ. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා අනේ එහෙම වෙන්න එපා. අපේ රටේ ඉපදිලා අපේ රටේ නිදහස අධ්‍යාපනය ලැබලා කමක් නැහැ, ටික කාලයකට පිටරට ගිහිල්ලා තමන්ගේ මේ මුදල් හදල් හම්බ කරගැනීමට සහ ඉගෙනීමේ කටයුතු වලට පිටරටක් අපිට භාවිත කරන්න පුළුවන් අවුරුදු 5ක් හෝ 10ක්. හැබැයි ඒ ඉගෙනගෙන අපේ නිදහස් අධ්‍යාපන දීපු අපේ රටටම සේවය කරන්නට හැකියාව ලැබේවා කියලා මං අපේ සිංහල රටේ ඉපදිච්ච සිංහලයන් කියන්නේ. මේ අපි හැමෝටමනේ, සිංහල රටේ ඉපදිච්ච දෙමළෙක් කෙනත් සිංහලයි, මුස්ලිම් එක්කෙනත් සිංහලයි, බර්ග් එක්කෙනත් සිංහලයි. මං කියන්නේ මේ රටේ ඉපදිච්ච හැම කෙනෙක්ටම අපේ රට දාල යන්න එපා. අපේ රට ගොඩගමු. අපි ඉගෙන ගත්ත දේ අපි නැවත අපේ දරුවන්ට ලබා දීලා අපේ මේ රට සුඛිත මුදිත කරගමු කියලා ඒ සුහද ඉල්ලීමත් කරන ගමක් මේ සිංහල අපගේ රටයි.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී ජනනාත් වරකාගොඩ.
2: නැවතත් මා තෝරා ගන්නා තුන්වෙනි ස්ථානයේට අපි මේ මහගම සේකරයන් මට ඔහු ගැන මතක් වෙනකොට අපි එවකට 1980 සිට 98 දක්වා අවුරුදු 18ක කාලයක් නාරෑම්පිට එල් විටිකල මහල් නිවාසවල තමයි වාසය කළේ. අපේ පවුලත් කලාකරුවන් රැසක් ඒ මහල් නිවාසවල සිටියා. එක්කෙනෙක් තමයි මහගම සේකර. මහගම සේකරයන්ගේ බිරිඳ ඉතා හොඳ සිංහල ගුරුවරියක්. මම ඇයගේ සිංහල පන්තියට යනවා ඉතා උඩා කාලේ ඉඳලම. ඉතින් මට මහගම සේකරයන් ඉතා විශේෂයි. මේ ගීතයට පදනම් වෙච්ච කාරණිය තමයි තමන්ගේ ප්‍රියම්බිකාවත් එක්ක මේ දවස් තුනක තරහක් තිබිලා මේ යාළු වෙන්න කියන වචන ටික. ඒ වචන ටික කියන්නේ කොහොමද? ස්වභාව සෞන්දර්යයත් එක්ක ගැටිලා තමයි මේ වචන ටික ලියන්නේ. ඉතින් බොහොම ව්‍යංගාර්ථයෙන් ගීත ලියපු කෙනෙක් තමයි මහගම සේකරයන්. ඉතින් මමත් ආස ව්‍යංගාර්ථ ගීතවලට. වක්කඩ ළඟදී වැටෙන තාලයට තිත්ත පැටව උඩ පැන නැටුවා මේ චිත්‍ර මැවෙනවා. ගංවල තියෙන මේ සිරියාව මැවෙනවා. වැස්ස වහින්නට ඉස්සරහා සේ වලාකුලෙන් විදුලිය කෙටුවා. ඉතින් අර ප්‍රියම්බිකාවත් එක තියෙන තරහා මේ ගැන කියන ආකාරය බොහොම ඉතාමත්ම ව්‍යංගාර්ථානුකූල මේක රචනා කරලා තියෙනවා. ඉතින් එම නිසා මම මේක තෝරගන්නවා. ඒ තාල දෙකකට මේ ගානා කරන්නේ 7-8 කියන තාලයට පටන් අරගෙන ඊට පස්සේ 4-4 තාලෙන් තමයි ඉවර ගන්නෙ. ගලා හැලෙන දිය වතුර වගේ නුඹ hinaveyan kalu hinaveyan 1-2-3-4 1-2-3-4 කියන තාලෙට වැටලා තමයි ඉවර කරන්නේ. ඉතින් අන්තිමට යාළු වෙනවා දෙදෙනා. ඉතින් අහිනා වෙලා යාළු වෙන්න කියලා කියන්නේ මේ මොනවා තිබ්බත් අපි අහිනා වෙලා කතා කරලා යාළු වීම කියලා තමයි මේ ගීතෙන් කියන්නේ. ඉතින් 3 දවසක් අමනාපෙන් සිටි කලු නෝකාඩු බැල්මෙන් බැලුවා. ඉතින් ආරේම කියාගෙන යනකොට ඔරෝල බැලුවා. මේ තනිකර මේ රූප රචනාවක් මේකේ මැවෙනවා. ඉතින් එහෙම රූප රචනා මැවෙන්න ඈත අතීතයේ ගීත රචනා කළ මහකම සේකරයන්ගේ තව ගීතයක් තමයි W.D. අමරදේවයන් විසින් සංගීතවත් කරලා ඔහුම ගායනා කරන මේ වක්කඩ ළඟ කියන ගීතේ. මා ඉතාම ප්‍රිය කරන ගීතයක්. මං කියනවා ඔගලොත් ආස ඇති අහලා බලමු.
1: අංක

0: වෙලා මංගිතන්න උගුලන් අහලත් ඇති අහල නැතුවත් ඇති. එදදා සම්සේ 70 දශකයේ තමයි මේ මිල්ටන් මල්ලවාරච්චි කියන ඉතාමත්ම අයන්විතයා එලියට එන්නේ. ඔහු ගානා කරන්නෙම මේ බූට් කාපු සින්දුනි ගානා කරේ. ආදර ගීත තමයි ගොඩක් ගානා කරේ. ඉතින් මේ වකවානුවේම තමයි මේ ජිප්සිස් කණ්ඩායමත් එළියට එන වකවානුව. සුනිල් පෙරේරා මහත්මයා ප්‍රමුඛ ජිප්සිස් කණ්ඩායම එළියට එන මොහොත. ඉතින් බොහොම ප්‍රසිද්ධයි මිල්ටන් මල්ලවාරච්චි ඒ වෙනකොටත් ආදර ගීත ගානා කළා. ඉතින් සුනිල් අය මට කියපු කතාව තමයි මගේ හොඳම මිත්‍රයෙක් තමයි සුනිල් පෙරේරා කියන්නේ. අනේ අපි ඔහුටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අපි අතර තාමත් මට නම් හිතෙන්නේ නැහැ ඔහු අපේ අතරින් නික්ම ගියා කියලා. ඉතින් ඔහු මට කියන රසබර කතාවක්. ඉතින් මම යනවා ඉස්සර සුනිල් අයගේ ස්ටුඩියෝකට ගිහිල්ලා ඔය වගේ රසබර කතා අහා ඉඳලා පහුදාඋදේ 6ට ගෙදර එන්නේ. හැන්දෑව 6ට ගිහිල්ලා පහුදාඋදේ 6ට එන්නේ. ඉතින් එතකොට තමයි මේ කතාවල් කියන්නේ. මට කිව්වා මටත් හිතුණා බං මේ වගේ ආදර ගීත කීපයක් කිව්වොත් මාව නැගලයිත් දන්නේ නැහැ කියලා හිතන්න. මගේ ඉතින් කටහඬ දන්නවනේ, ඔබ දන්නවනේ කපුටෙක්ගේ වගේ කටහඬ දන්නේ බං මට තියෙන. ඉතින් මමත් මේ වගේ සින්දුවක් දෙයක් ලියාගෙන කියන්න බැලුවා, ට්‍රයි එකක් දුන්නා. ඉතින් මේ ගීතය ඔහු විසින්ම සංගීතවත් කරලා ඉතින් මට මේ ගීතයට හරි ආසයි. මොකද එයාගේ සිරිතක් තියෙනවා, එයාගේ ගීත අනුන් කියනවා අහන්න එයා හරි ආසයි. ඉතින් ඒ කාලේ අනුව පොඩි ගානක් අරගෙන දෙනවා ගීත. ආඹ කීපා හැබැයි වෙනස් කරන්න ඕනේ, එයා කියපු විදිහට නෙමෙයි. ඉතින් මේ ගීතය ඇත්තට මම වෙනස් කරලා ගානා කරපු ගීතයක්. මේ MC7 channel එකෙත් මේ ගීතය තියෙනවා.
1: නිලු පුල් සුවඳ උරා එන පවන් රෝද පාවෙලා.
0: නේම ස්ලෝ, මම හැදුවේ පොඩ්ඩක් බීට් එක
1: චලුන්ටා ජින් ටජින් චා. නිලු පුල් සුවඳ උරා එන පවන් රෝද පාවෙලා.
0: පොඩි ලැටින් පැත්තට වර වෙලා එකක් ට්‍රැක් එකක් කරේ. ඉතින් ඒකත් උගලන් ඉතල දෙවිලේ. හයි, අද අහමු සුනිල්ලාගේ ඔරිජිනල් නිලු පුල් සුවඳ උරා ගීතය දෙවනි ස්ථානයේ.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී ජනනාත වරකාගොඩ.
2: රැත් දහය ගීත් දහයයි. ඉතින් මං හිතනවා සියත කණ්ඩෑම මේ හුදකලාව සිටින අසන්නන් වෙනුවෙන් තමයි මේක දාලා ඇත්තේ රෑ දහයගී දහය කියලා. ගොඩක් දෙනා ටිකක් රෑවෙලා නිදාගන්න, මම නම් නිදාගන්නේ ඇත්තට පාන්දර 3ට විතර. සමහරවිට 4 විතරත් වෙනවා. ඉතින් මේ වගේ වෙලාව මට සාමාන්‍යයෙන් උදේ වගේ රෑ 10 කියන්නේ. ඉතින් මං හිතනවා මේ රෑ 10 10 අනේ අසන්නට ලැබේවා කියලා අසන්නන්ට. මොකද මේක ඉතාම හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් කෙනෙක්ගේ හිතේ නැත්තම් හදවතේ රැඳිච්ච ගීත වල පපසරිය කියමින්, රසබර කතා කියමින් ගීත අසන්නට ලැබීම මං හිතනවා ඒක තමයි වෙන්නට ඕනේ. නිකම්ම ගීතයක් අහනවට වැඩිය මේක ලිව්වේ කවුද, මේකේ ඈත අතීතයේ තිබ්බ නිදන් කතාව මොකද්ද කියලා එහෙම එහෙම කතා, රසබර කතා අසමින් ගීත අසනකොට තවත් රසබරයි. ඉතින් මං හිතනවා මේ රෑ 10 ගී 10යි සියත FM එකෙන් කරන මේ වැඩේට මම ඉතාම කැමතියි. එන් තව තවත් මේක කරගෙන යන්නට සියත කණ්ඩායමටත් තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තරා යුගයක කණ්ඩායම් සංගීතයේ මං හිතන්නේ පුරෝගාමය කිව්වොත් නිවැරදි. ඒ කාලේ ගොඩක් කට්ටිය ආවා. ඉතින් ජිප්සීස් ආවා, ක්ලැරන්ස් විජේවර්ධනයන් මූන් චයිම්ස් කියලා කණ්ඩායමක් එළි දැක්වුවා. ඉතින් ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීතයකින් තමයි නිමා කරන්න හදන්නේ මේ. මට පොඩි නිදාන කතාවකුත් තියෙනවා. ඒත් ඈත අතීතේ මේ සෞසිරි ශබ්දාගාරේ පටිගත කිරීම කරනකොට මට අවුරුදු 4-5ක් ඇති පොඩි කොල්ලා මං ඉතින් යනවා නිතරම මේ පටිගත බලන්න. ඒ යන්නේ මොකද, ටවර් හෝල් රංගාල පදනමේ අධ්‍යක්ෂකවරයා තමයි අපේ අප්පච්චි විජයරත්න වරකාගොඩ. ඔහු මේ රෑට තමයි මේ ගිහිල්ලා ෆයිල් වල වැඩ කරන්නේ. මාවත් එක්කන් යනවා පුෂ් බයිසිකලයක් තිබුණා. අප්පච්චි ඔගේ මාවත් දාගෙන අපි හිටියේ ඇල්ජි කියලා මහල් නිවාසවල. විජේරාමි තමයි ටවර් හෝල් ෆවුන්ඩේෂන් එකේ තිබ්බේ. ඉතින් කිලෝමීටර් එකමාරක්වත් නැහැ. අපි ඇවිල්ලා රෑ ලිවෙනකම් මේ ශබ්දාගාරයේ රෙකෝඩින් කරනවා. කැලන්ස් විජේවර්ධන, සෑන්ලි පීරිස්, ලයනල් අල්ගම, ඒ සියලුම දෙනාගේ රෙකෝඩින් යනකොට මම යන්නේ අප්පච්චි ඔෆිස් එකේ වැඩ. මම ගිහිල්ලා අර ස්ටුඩිය එකේ එක්ක ඩම් සෙට් එක ඇතුලේ අර කාමර අස්සේ ඉඳගෙන මේගොල්ලන් කරන වැඩ ඔක්කොම බලන් හිටියා. ඒ ආభాෂය තමයි මට තියෙන්නේ. ඉතින් එක දවසක් එහෙම වැඩ කරගෙන ඉඳලා මේගොල්ලන් තේකප් බොන්න බ්‍රේක් එකක් ගත්තාම මම ඩ්‍රම්ස් රූම් එකට ගිහිල්ලා ඩ්‍රම් සෙට් එක ගැහුවා. දඩබඩ ගාලා ඩ්‍රම් සෙට් එක ගහනවා. ඉතින් ක්ලැරන්ස් මහත්මයා ගිහිල්ලා නැහැ තේබොන්න. එයා යහපැත්ත කියුබිල් එකේ ඉඳලා කවුද ගහන්නේ මේ අපේ සුසිල්, එදාස සුසිල් පෙරේරා මහත්මයා, දැන් සුජාතත්නාගේ මල්ලි තමයි ඩ්‍රම්ස් ගහන්නේ. සුසිල් තේබොන්න ගියේ නැද්ද දන්නේ කියලා පොඩ්ඩක් බලපන් මචං. ඒ බලනකොට මේ පොඩි එකේ ඩ්‍රම්ස් ගහන කවුද, මම මේ පොඩි එකා. මේ වරක්සයිගේ කොල්ලා කියලා අපේ රෙකෝඩිස් කියලා තියෙනවා. අනේ ඊට පස්සේ ක්ලැරන්ස් මහත්මයා අපේ අප්පච්චිව හම්බෙලා ගිහිල්ලා දිනවා වරක්සයි. කවදා හරි මේ කොල්ලා නම් හොඳ තැනකට එනවා, හොඳ තාල වාද්‍ය ශිල්පියෙක් බවට පත් වෙනවා. බලන්නකො මේ ආරෙන් අහනකොට නියම ඩ්‍රම්ස් ගැහුවානේ කියලා. ඉතින් ඒ වගේ කතාවකුත්, රසබර කතාවකුත් මට මගේ ඉතිහාසය තුල තියෙනවා. ක්ලැරන්ස් මහත්මයාත් එක්ක කඳ සුරුඳිනු ඔබේ පිහිට ලැබේවා. කඳ සුරුඳිනි ඔබේ උදතද දැක හද. කඳ සුරුඳිනු අපිට ඉතාමත්ම සමීපයි. කතරගමදී අපි නිතරම යනවා. අපි දේව භක්තිකයෝ නොවුනත් අපි ඒ ගැතිකම, ඒ භක්තිවන්තකම අපට තියෙනවා හදවතේ. අපි විශ්වාසයක් තියෙනවා දෙවියන් පිළිබඳව. ඉතින් අපි ඒ නිසායි අපි කතරගම යන්නේ. අපේ ලංකාවේ පිහිටි කතරගම දේවාලයට අපි ගිහිල්ලා වන්දනාමාන කරනවා, ගරු කරනවා. ඉතින් ඒ පිළිබඳ ලියවිච්ච ගීතයකින් මං ඉවර කරනවා. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ඒ 6-8 බීට් එකට නිමැවුණු ගීතය කතරගම දේවාලයේ තරම ඒ දවුල වාදනය කරනවා ඒ 6-8 බීට් එකට. ඉතින් ඒක හරියටම ස්ටඩි කරලා ක්ලැරන්ස් මහත්මයා මේක නිර්මාණය කරලා තියෙනවා. අපිට මැවිලා පේනවා ඒ කතරගම දේවාලයේ තියෙන ඒ ආශිර තියෙන ඒ නැටුම් ගැයුම් අපිට මැවිලා පේනවා මේ ගීතය හරහා. ඉතින් මේ ගීතෙන් අපි අද ඉවර කරමු. තවත් දවසක මම ආරාධනා කරොත් මට රෑ 10 ගී 10ටයි මං ආපහු එන්න ආසාවෙන් ඉන්නවා. එහෙනම් සියලුම දෙනාට සුභම සුභ රාත්‍රියක්. ආයුෂ වැඩි වේවා. ලංකාව දාලා යන්න එපා. ලංකාව දාලා ගියත් ඉතාලිමන්ට ලංකාවට ඇවිල්ලා ලංකාවට සේවය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ආයු ගෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා.

0: රාත්‍රී 11:00 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Nada su duko tigena e Disney.
1: Denin Anna. Sadie dawasul hawas dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: තයිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Katha karanna 0718 492 492 0721 132 77.
6: Sri Lankiya Reality Vedikave Alutma Peraliya. Theater Voice of Family. ලන්ත එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: මැනියෝ
1: මොකක්ද කාරණේ කියාපිය?
0: මැනියෝ අනාවැකියක් දැනගන්න ආවේ.
1: ඉතින් මොකක්ද අනාවැකිය කියපිය? ඒකත් මං අහන්න ඕනද?
0: අපේ ගේ එහා පැත්තේ මිසිස් බෙරිලගේ දුව කාටද බන්දල දුන්නේ කියලා දැනගන්න ඕනේ මැනියෝ.
1: සත්‍ය බොහොම කටුකයි. මට මොකුත් පේන්නේ නැහැ. මට මේකට කරන්න දෙයක් නැහැ. සෙනසුරාදා උදේට සියත හපිය මිහිදු වෙනවා සියතට.
2: මිහිදු ආර්ය රත්න සමග සෙනසුරාදා උදේ 10ට සියත 2020.
3: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් ඇබ දෙකකුත් දාලා.
4: ඇරලහමි.
3: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
4: ඔහුරලහමි. වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත.
5: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
2: අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ.
2: තිලකවර්ධන ටෙක්ස්ටයිල් 98.2 98.

0: සිය දපත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි. සියත පොකට් මනි. සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: කාජිරිය ගොබ්බයා.
7: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
0: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද. Shake it up.

පස්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

Sandham Theatre. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම කරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

0: Good Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: උදේ 5:27 අපි කරන කියන දේවල් තමයි කවදා හරි අපේ ජයග්‍රහණයට හරි පරාජයට හරි හේතු වෙන්නේ. ඉතින් අපි හරි දෙයක් කළොත් අපිට අනිවාර්යෙන්ම ජීවිතේ දිනන්න වගේම අපේ බලාපොරොත්තු වලට යන්න පාර කැපෙනවා.
1: අනිවාර්යෙන් මේ නිසා හොඳම දේ තමයි අද දවසේ කරන්න ඕනේ. ඉතින් සතියක් පුරාවටම ඔන්න අපි පොකට් මනි දීලා තියෙනවා. ඉතින් කොහොම හරි අපි අද සිකුරාදා දවසට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ.
0: ඉන්න උදේ 7 වෙනකන් අපි පොකට් මනි දිනන්න ලෑස්ති වෙමු.
1: +1 714 151 151 අපේ WhatsApp නම් එකටත් එවන්න අපිට මැසේජ් එකක්.